0: Smart Money.
1: Good morning. හුදේ පහයි විනාඩි 34යි. අභියෝග වලට අභියෝග කළාම තමයි ජීවිතේ අපි බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ප්‍රශ්න වලට අභියෝග කරලා පොකට් මනි දිනන්න අදත් හොන්න පොඩ්ඩෝ හතර දිනේ ක්ලාස් වෙලා ඉන්නවා කියලා අපි කලිනුත් මතක් කරානේ. අද දවසේ මුලින්ම අපිත් එක්ක කවුද සම්බන්ධ වෙන්නේ කියලා බලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. Good morning චිරත්.
2: Good morning sir.
3: ප්‍රශ්න හතරක් අරගෙන ආව චිරත් උත්තර දෙන්න ලෑස්තිද?
2: ඔව්.
1: ඉස්කෝලේ 8 වසරනේ දින්නේ. මොකද්ද පුතාගේ ඉස්කෝලේ?
2: හා පුරාවෝන පඤ්ඤාගේ මහාවිද්‍යාලය.
1: හා හරි. එතකොට ගෙවල් කොහෙද තියෙන්නේ?
2: අම්බලන්ද.
1: Right. දැන් ඉස්කෝලේ පන්ති ඉගෙන ගන්නවට අමතරව මොනවා හරි ස්පෝර්ට් එකක් කරනවද? හරි. එහෙනම් ඉස්සරහට ඉගෙන ගන්නවා වගේම හොඳ ස්පෝර්ට් එකක් කරන්නත් ඕනේ. හරිද? රයිට්. දැන් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. තප්පර පහක් හම්බ වෙනවා උත්තර තෝරන්න. ලෑස්ති දබියෝගේ බාර ගන්න.
2: ලෑස්ති.
3: එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ ඉතිහාස පාඩමෙන් තමයි ඔන්න චිරත් ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ. ලංකාවේ ඉදි කරපු පළවෙනි බෞද්ධ ස්තූපය ථූපාරාමයයි. ඒ අනුරාධපුරයේ පිහිටා ඇති ඝණ්ඨාකාර කුඩා ස්තූපයක්. බුදුන් වහන්සේගේ දකුණු කරපට ධාතුව මෙහි තැන්පත් කර ඇති බව විශ්වාස කරනවා. අපි අහන්නේ ථූපාරාමය ඉදි කරපු රජතුමා කවුද? 1. දුටුගැමුණු රජතුමා. 2. දේවානම්පියතිස්ස රජතුමා.
3: උත්තරේ හරි. රුපියල් 250ක් අතේ තියෙනවා. එහෙනම් චිරත් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: මෙන්න දෙවෙනි ප්‍රශ්නය. භූගෝල විද්‍යා පාඩමෙන් තමයි අපි දෙවෙනි ප්‍රශ්නය ඔයාගෙන් අහන්නේ. මොංගොලොයිඩ් මානවයා අතීතයේ නැගෙනහිර හා දකුණු නැගෙනහිර ආසියාවේ ජීවත් වුණා. මොවුන් තද පැහැති හිස් කෙස් සහ තද පැහැති ඇස් වලින් යුක්තයි. මේ මානව වර්ගයා 18 වන සියවසේ සිට 20 වන සියවස දක්වා ජීවත් වුණා කියලා පැහැදිලි සාක්ෂි හමු වෙලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. මොංගොලොයිඩ් ජන වර්ගයේ ජීවත් වන රටක් වන්නේ මේ අතරින් 1. ඇෆ්ගනිස්තානය. 2. සිංගප්පූරුව.
3: හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ සිංගප්පූරුව. හරි. අතේ රුපියල් 250ක් තියෙනවා. 250 500ක් කරගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාවෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. කාර්ය කිරීමට ඇති හැකියාව ශක්තිය ලෙස හැඳින්වෙනවා. ශක්තිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ චාලක ශක්තිය සහ විභව ශක්තියයි. මෙන්න ප්‍රශ්නය. ශක්තිය මනින අන්තර්ජාතික ඒකකය මොකක්ද?
2: ජූල්.
1: හරි උත්තරේ. හරි අපි උත්තර දෙකක් කියන්න. 1. රාත්තල්. 2. ජූල්. නොයා හරි උත්තරේ අපි කියන්නත් කලින්ම දුන්නා නේද? දක්ෂයි. අතේ රුපියල් 250ක් තිබ්බ, දැන් ඒක 500ක් වුණා නේද?
3: ඔව්. දැන් බෝනස් ප්‍රශ්නට ගිහලා ඔය 500 පස් ගුණයක් කරගන්න පුළුවන් චිරත්. අපි බෝනස් ප්‍රශ්නට යමුද?
2: හා.
1: කොලෝසියම ලෝකේ පැරණිතම සහ විශාලතම රෝම් හැඩයෙන් යුත් රඟහලක් ලෙස හඳුන්වන්න පුළුවන්. ලෝකෙ පුදුමහතෙන් එකක් විදිහටත් කොලෝසියම සැලකෙනවා. අවුරුදු 2000කට අධික කාලයක් තිස්සේ මේ දැවැන්ත නිර්මාණය විශ්වයේ බලය සහ විශාලත්වය නිරූපණය කරන සංකේතයක් විදිහටත් පැවතගෙන එනවා. මෙන්න ප්‍රශ්නය. කොලෝසියම පිහිටා ඇත්තේ කුමන රටේද? 1. ඉතාලිය. 2. තුර්කිය.
2: ඉතාලිය.
3: අතේ රුපියල් 500ක් තිබ්බා. 500 පස් ගුණයක් කරගෙන ඔන්න රුපියල් 2500ක් චිරත් අද දවසේ දිනා ගන්නවා.
1: චිරත් හරි උනන්දුවෙන් ප්‍රශ්න වලට උත්තර දුන්නා. මොකද හිතන්නේ? ගොඩක් දවස් බලන් හිටියද පොකට් මනි අභියෝගේ බාර ගන්න?
2: ඔව් ආසයි නේද.
1: දැන් කවුද මේ වෙලාවේ තනියට ළඟ හිටියේ?
2: අම්මා.
1: හරි. එහෙනම් චිරත් ඉස්කෝලේ ගිහිල්ලා ඔන්නේ යාළුවන්ටත් කියන්න ඕනේ පොකට් මනි දෙන්න කියලා. හරිද?
2: හා.
3: ජය වේවා.
2: ජය වේවා.
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0.714151 දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
0: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: Ação Padamata Fita.
1: ගෙදරින් අදාවි.
2: ඔව්, තමන් වෙන කොහේ නම් එන්නේ? පාරේ නම් එන්නේ?
1: පාරේ නම් එන්න බෑනේ.
2: ගෙදරින්
1: නම් ගස් උඩින් නම් එන්න බෑනේ.
2: බෑ.
1: බෑ, කලිසා චට්ටා දෙන්නේ ඊට කලින් නම් ගහක් උඩ ඉඳලා එන්නත් තිබුණා නේද?
2: ඉතින් අපි හැමෝම මෙහෙමනේ වානර වෙලා ඉඳලා නේ මේ පරිණාමය වෙලා තියෙන්නේ. එහෙමනේ කියන්නේ.
1: ඔයා දැන් කොච්චර කාලද පරිණාමය වෙලා? තාම පොඩියට ඒ ගති తీරෝ එකයි වගේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
6: ලෝක පුරා බිලියන ගණනක රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
7: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP finance වෙතින් දැන් lease එක පැය තුනෙන් LP leasing අද තමයි හොඳම දවස.
6: උසස් පෙළින් පසු අධ්‍යාපනයේ නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
8: සෙනසුරාද උදේ 8ට
9: ජින්තු පිටියේ මේක වෙනු. මොනවද ඔය ගේට් එක උඩින් එබීබී බලන්නේ?
10: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
9: බූරුවා?
10: ඔව් අංකල්, මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා.
9: ජින්තු පිටියේම වෙනෝ, ජින්තු පිටියේම වෙනෝ.
0: ශ්‍රී ලංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent ticket vitarakma place ekak hambena ekama pawule dennek ekata sing karana davantama vedikawa. Ekama kirulak wenuen kapawimen adishtanayen taranga karana Theater Voice of Family. Sam Sikurada ha senasurada dinakama ratri 7ට Theater TV tule. උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.3

0: Smart Money.
1: පොඩ්ඩ හරි ආසයි ප්‍රශ්නවලට උත්තර දීලා පොකට් මනි දිනන්න. ඒක අපිට පේනවා, අපිට එවන මෙසේජස් ගොඩ දැක්කා.
2: මේකත්
1: දැම්මම පොකට් මනි අපේ ගේම් එකත් එක්ක රෙජිස්ටර් වෙන්න කැමති නම් අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, පොඩ්ඩෙක් වෙන්න පුළුවන්, ඔය දෙකලන්ටම අවස්ථාව තියෙනවානේ. මොකද මාෂි කරන්න ඕනේ?
2: කරන්න තියෙන හරිම පොඩි වැඩක්. 0714 151 151 අපිට මෙසේජ් එකක් එවන එක විතරයි. නමගම විස්තර ටික එවන්න, අපි දෙන කෝල් එක.
1: ඔන්න අද දවසේ හතර දිනාගෙන් මේ දෙවෙනියා. ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින්.
2: අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මලින්සා නේද?
3: ඔව්.
2: ගණේ මුල්ලේ ඉඳලා ඉස්කෝලේ 10 වසර තමයි ඉගෙන ගන්නේ මලින්සා. ඉතින් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ක් දිනාගෙන අවස්ථාව තියෙනවා. ලෑස්තිද?
3: ඔව්.
2: හරි. ඔයාට තප්පර 5ක් දෙන එක ප්‍රශ්නෙකට හරියට උත්තර තෝරන්න. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ ඉතිහාසයේ පාඩමෙන් තමයි ඔන්න මලින්සා ඔයාට පළවෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. ඉබන් බතූතා ලෝක ඉතිහාසයේ ප්‍රකට සංචාරකයන්ගෙන් කෙනෙක්. ඉබන් බතූතා ක්‍රිස්තු වර්ෂ 1344 සැප්තැම්බර් මාසේ ලංකාවට ආවා. ඔහු ලෝකෙ වටේ කිලෝමීටර් 120,000කට වැඩි ප්‍රමාණයක් සංචාරය කරලත් තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ඉබන් බතූතාගේ දේශාටන වාර්තාවලට අනුව ඉබන් බතූතාගේ දේශාටන වාර්තා කුමන රටක මූලාශ්‍රයන්ද? 1. අරාබි, 2. පෘතුගීසි.
3: අරාබි.
2: උත්තරේ හරි. රුපියල් 250ක් අතේ තිනා මලින්ස. අපි අමු වෙන 250 500ක් කරගන්න දෙවෙනි ප්‍රශ්නෙට.
1: දෙවෙනි ප්‍රශ්නේ මලින්ස හැදෙන්නේ ඉස්කෝලේ සිංහල භාෂාව හා සාහිත්‍යයෙන්. සිංහබාහු ඉදිරිවීර සරච්චන්ද්‍රයන් 1961 දී නිර්මාණය කරන ලදී. මේ සිංහල ජනප්‍රවාද ඇසුරෙන් ලියූ දෘශ්‍ය කාව්‍ය නාට්‍යයක් විදිහටත් සලකනවා. මවගේ ආදරය, ප්‍රේමය, ඒ වගේම පවුලේ ගැටුම් ගැන මේ නාට්‍යයෙන් මනාවට ඉස්මතු කරනවා. අපි අහන්නේ සිංහබාහු යනු 1. නාට්‍ය ධර්මීය නාට්‍යයක්, 2. ලෝක ධර්මීය නාට්‍යයක්.
3: නාට්‍ය ධර්මීය නාට්‍යයක්.
2: අතේ රුපියල් 500ක් දැන් තියෙනවා. අපි එහෙනම් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යා පාඩමෙන් තමයි ඔයාට තුන්වෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. මූලද්‍රව්‍යයක් කියන්නේ භෞතික හෝ රසායනික ක්‍රමවලින් සරල ද්‍රව්‍ය වලට බෙදිය නොහැකි එකම වර්ගයේ පරමාණු වලින් යුක්ත පිරිසුදු ද්‍රව්‍යයක්. මෙන්න මලින්ස ප්‍රශ්නය. මේ අතරින් ඝනත්වය වැඩි මූල ද්‍රව්‍ය වන්නේ 1. රසදිය, 2. රත්රන්.
3: රත්තරම්.
2: දැන් රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙනවා. මලින්සට පුළුවන් මේ රුපියල් 1000 පස් ගුණයක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන. බෝනස් ප්‍රශ්නට යමුද?
3: හරි.
1: කම්පියුටර් එක කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. චිත්‍රපටි බලන්න, ගණිත ගැටලු විසඳන්න, පරිගණක ක්‍රීඩා කරන්න, ඒ වගේම දත්ත ගබඩා කරන්න වගේ හුඟක් දේවල් වලට අද පරිගණක පාවිච්චි කරනවා. මෙන්න ප්‍රශ්නය. පරිගණකය සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද? 1. චාල්ස් බැබේජ්, 2. රොබර්ට් පී.
3: චාල්ස් බැබේජ්.
1: මයි මලින්සා, ප්‍රශ්න හතරටම හරියට උත්තර දුන්න ඔයා
2: රුපියල් 5000ක් වන්න අද දවසේ දිනා ගන්නවා.
1: මොකද හිතෙන්නේ මේ වෙලාවේ? කවුද දැන් ළඟ හිටියේ උදව් කරන්න?
3: අම්මා.
1: හරි. කොහෙද මලින්සා ඔයාගේ ඉස්කෝලේ?
3: තුමේද විද්‍යාලයේ පාස්පහ.
1: හරි. එහෙනම් ඉතින් ඔන්න ඔලෙවල් විභාගෙත් හොඳට පාස් වෙලා ලොක්කෙක් වෙන්න ඕනේ. හරිද? අපේ සුබ පැතුම්.
2: ජය වේවා.
3: Thank you.
2: මලින්සා වගේ පොකට් මනි දිනන්න පුළුවන් එවන් අපිට මැසේජ් එකක් 0714 151 151.
1: දැනුම ධනය කරගත්ත දරුවෝ වෙනුවෙන් ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් මිනිමුතු අධ්‍යාපන සැලසුම ඔබටත් පුළුවන් ඔබේ දරුවන් වෙනුවෙන් ආරම්භ කරන්න. මේක අධ්‍යාපන සැලසුමක් විතරක් නෙමෙයි, උසස් අධ්‍යාපන අරමුදලක්, ඒ වගේම සෞඛ්‍ය ආවරණයක්. සුරක්ෂිත අනාගතයක් දරුවන් වෙනුවෙන් හදන්නනේ අම්මලා තාත්තලා හැම වෙලාවෙම කැප කරන්නේ. ඉතින් අවුරුදු 64ක් තිස්සේ අභිමානනීය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් අපේ දරු පරම්පරා විතරක් නෙමෙයි සකල විද ශ්‍රී ලාංකික හැමෝගෙම ආරක්ෂා වෙනුවෙන් රක්ෂණ සැලසුම් ලබා දෙනවා. ඉතින් සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අනාගත සුරක්ෂිත භාවය වෙනුවෙන් කැප වෙලා වැඩ කරන ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙත ගිහිල්ලා ඔබේ දරුවන්ගේ හිත දවසත් ආරක්ෂා කරන්න, රක්ෂණය කරන්න මිනිමුතු අධ්‍යාපන සැලසුමක් ඔබටත් අදම පටන් ගන්න පුළුවන්. එතකොට ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න හොඳම තැනක් එපෑන්නේ නේද? ඔන්න 13.9 මතක තියාගන්න. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් කතා කරන්න පොඩි වෙලාවක් අරගෙන ඔයාගේ අනාගතයේ ප්ලෑන් කරද්දී හොඳ ආයෝජනයක් තියෙන්න එපැයි නේද? ඉස්සරහට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කරන්න අතේ සල්ලි තියෙන්න ඕනේ. එතකොට යානවාහන මිලදී ගන්න, ගෙවල් දොරවල් අලුතෙන් හදන්න, තියෙන ගෙදර පොඩ්ඩක් රෙපයර් කරගන්න, මේ වගේ හුඟක් දේවල් වලට අපේ අතේ සල්ලි ඕනේ. ඉතින් පුංචි පුංචි ගණන් ඉතුරු කළාට ලොකු මුදලක් ඉතුරු කරන්න ටිකක් අමාරුයි නේද? කමක් නැහැ, හැම හිතන්න එපා. පොඩි මුදලක් අරගෙන අදම ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. මොකද ස්ථාවර තැන්පතු වලට මේ දවස්වල ගෙවන පොලිය වැඩි. අවුරුදු පහක ස්ථාවර තැන්පතුවකට 15% පොලියක් ගෙවන ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ පටන් ගන්න. වාර්ෂික සපල පොලිය 11.84% කුත් ලැබෙනවා. ඉතින් අවුරුදු 3 ඉඳලා මාස 3 වෙනකන් ඔබට ගැළපෙන විදිහට ස්ථාවර තැන්පතු ක්‍රම සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ තියෙනවා. 13.19 කෝල් එකක් දෙන්න, නැත්තම් ළඟම තියෙන බ්‍රාන්ච් එකට ගිහිල්ලා කතා කරලා බලන්න. ඔයාටත් හොඳ ආයෝජනයකට ඔන්න මග පාද ගන්න පුළුවන්. වෙලාව මතක් කරන්න, දැන් වෙලාව උදැසන 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ඥානසාර හිමි බන්ධනාගාරයට පෙර පාසල් වලට ලබන මසුරිය ප්‍රතිසංස්කරණ කුමාරගේ නටුවේ සාක්ෂි විමසයි අධික උණුසුමින් ගැබෙන මව්වරුන්ට බලපෑම්
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: Smart Money. උදේ 6යි විනාඩි 6යි. Good morning.
1: ලෑස්ති වෙන්න හදන්නේ අද දවසේ අපේ තුන්වෙනි තරඟකාරිනියට අවස්ථාව දෙන්න. දෙව්මිනි ඉෂාර ලෑස්ති වෙලා ඉන්න පොකට් මනී දිනන්න. දෙව්මිනි good morning.
2: Good morning.
0: ඉස්කෝලේ 10 වසරේ නේද දෙව්මිනි ඉන්නේ? කොහෙද ගියවල්? කොහෙද ඉස්කෝලේ?
2: මම මෝදර. මෝදර එනන්ද්‍රි.
0: ටිකක් හයියෙන් උත්තර දෙමු නේද? සද්දෙන්. හරි දැන් උදේ පාන්දර අපි ලෑස්ති වෙලා ඉන්නේ පොකට් මනී අභියෝගයට. අද දවසේ උත්තර හොයන්න කවුද දෙව්මිනි මේ වෙලාවේ වහට උදව් කරන්න ළඟ ඉන්නේ ගෙදර අය?
2: කවුරුත් නැහැ.
1: තනියෙන් උත්තර දෙන්නේ.
0: රයිට් ඕකේ. අපි බලමු ප්‍රශ්න හතරක් තියෙනවා. තප්පර පහක් දෙනවා එක ප්‍රශ්නකට උත්තර තෝරන්න. හරියට උත්තර දුන්නොත් රුපියල් 250 ඉඳලා රුපියල් 5000 වෙනකම් පොකට් මනී දිනන්න පුළුවන් දෙව්මිනි ඔයාටත්.
1: මේ තමයි දෙව්මිනි රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ඉස්කෝලේ විෂයන් වලින් ඉතිහාසයේ විෂයෙන් තමයි අපි පළවෙනි ප්‍රශ්නේ දෙව්මිනි ඔයාට දෙන්නේ. ඩොනමෝ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවට හඳුන්වා දුන් වැදගත් පාලන ක්‍රමයක්. මෙමගින් සර්වජන ඡන්ද බලය, රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ විධායක කාරක සභා ක්‍රමය ලංකාවට ලැබුණා. මෙන්න ප්‍රශ්නය. ඩොනමෝ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වූයේ කුමන වර්ෂයේ සිටද? 1920, 2 1931.
1: උත්තරේ හරි රුපියල් 250ක් අතේ තියෙන අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: කේ ජයතිලක මහතා නූතන සිංහල සාහිත්‍යයට විශාල සේවාවක් කරපු ප්‍රවීණ ලේඛකයෙක්. ඔහු නවකතා, කෙටි කතා, සාහිත්‍ය විචාර රචනා කළා. චරිත තුනක් ඔහුගේ ප්‍රසිද්ධම නවකතාවයි. මෙන්න ප්‍රශ්නය. කේ ජයතිලක මහතා ලියපු නවකතාවක් වන්නේ මේ අතරින් 1 1ගේ අවුරුද්ද, 2 මතු සම්බන්ධයි.
2: 1ගේ අවුරුද්ද.
1: හරි උත්තරේ වෙන්න ඕනේ මතු සම්බන්ධයි. 1ගේ අවුරුද්ද කියන්නේ එතුමා ලියපු කෙටි කතාවක්. අතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යාව පාඩමින් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. සතුන් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඒ පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන්. ඒ කියන්නේ කොඳු ඇට පෙළක් සහිත සහ කොඳු ඇට පෙළක් රහිත සත්වයන් විදියට. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් කොඳු ඇට පෙළක් රහිත සත්ව කාණ්ඩය වන්නේ 1 ආත්‍රොපෝඩා සත්ව කාණ්ඩය, 2 ශිරපායි සත්ව කාණ්ඩය.
1: උත්තරේ හරි. අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
2: ඔව්.
1: හරි උත්තරේ දුන්නොත් ඔය 500 පස්කුණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් 500 250ක් වෙනකන් අඩු වෙනවා.
0: එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ පැරණිතම හා ප්‍රධාන දේශපාලන පක්ෂවලින් එකක්. 1946 සැප්තැම්බර් 6 වෙනිදා පිහිටවල තියෙනවා. මේ පක්ෂයේ ලාංඡනය අලියාවන අතර ප්‍රධාන පාට කොළ පාට. වෙන ප්‍රශ්නය. එක්සත් ජාතික පක්ෂය පිහිටවූයේ කවුද? 1 DS සේනානායක මහතා, 2 SWRD බණ්ඩාරනායක මහතා.
2: SWRD බණ්ඩාරනායක මහතා.
1: හරි උත්තරේ වෙන්න ඕනේ DS සේනානායක මහතා. එතකොට SWRD බණ්ඩාරනායක මහතා පටන් ගත්තේ නිදහස් පක්ෂය. හරි අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා.
0: කමක් නැහැ. අපි ආයෙ දවසක උත්සාහ කරලා ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනී දිනමු පුතා.
1: ජය වේවා.
3: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනී දිනා ගන්න.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: ඇත්තකි වහම ඇත්තටම පැත්ත යනවාද.
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දු කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
12: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
13: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
14: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
12: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718492492 0718132777.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Peris Motor Company Private Limited within Amatanna, 0114700. Smart Marupu Ahiniya, then Aduma Milita, Rupial 59,999 sita, Xiaomi, then Abans within.
16: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
17: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
16: ශ්‍රී ලංකේ රුරැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
17: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
18: උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
19: ටයිටල් ස්පොන්සර්
3: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි, ඔබත් සැනින් දිදුලන්න.
20: එන්චාන්ටර්, the fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: Oat Max high strength liquid collagen obat adama bhavita karanne.
0: Theater Tele Depeha. Aluth kalawakata tele natya pelak balanna.
23: Mage aaluwek wenawa kiyanne mata udaw onena onu welawaka oya mata udaw karanna pendiye innawa kiyana eka.
0: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
24: නෑ, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
25: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
0: 98.2 98.4

0: Money. හයයි විනාඩි 25යි වාශිතෙන්. ෆෙලාව ඔන්න පොඩ්ඩ තුන්දෙනෙක් අභියෝගේ බාර අරගෙන ලස්සනට ප්‍රශ්න වලට උත්තර තෝරලා පොකට් මනේ දිනා ගත්තා. දැන් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන අවසානය. එහෙම නැත්නම් හතර වෙනිය.
1: ලෑස්ති වෙලා ඉන්නේ ලිතුම්නි නේද? Good morning. හරි, ප්‍රශ්න හතරකට උත්තර දෙන්න දැන් ලෑස්ති වෙලා ඉන්නවා. අපි ඔයාලට ප්‍රශ්න හතරක් දෙනවා. එක ප්‍රශ්නයකට හරියට උත්තර දෙන්න තප්පර පහක් අපි දෙනවා.
0: ගෙදර රේඩියෝ එකේ සද්ද නම් හුඟක් වැඩි ලිතුමි. අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් රේඩියෝ එකේ සද්ද අඩු කරන් ඉමුද?
1: හරි, තප්පර පහක් තියෙනවා එක ප්‍රශ්නයකට හරියට උත්තර තෝරන්න. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසය විශ්වෙන් තමයි ඔන්න ඔයාට පළවෙනි ප්‍රශ්න ලැබෙන්නේ. 18 වන සියවසේ මුල් කාලයේදී කාර්මික විප්ලවය ආරම්භ වුණා. මේ කාලේ මිනිස්සු අතින් වැඩ කරන එක වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා කර්මාන්ත පටන් අරගත්තා. මෙන්න ප්‍රශ්නේ, කාර්මික විප්ලවය පටන් ගත්තේ කොහෙන්ද? 1. රුසියාවෙන්, 2. බ්‍රිතාන්‍යයෙන්.
2: 2.
1: උත්තරේ හරි ලිතුමි. අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: 10 වසර සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයෙන් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්. වොලිබෝල් පටන් ගන්න 1895 ඇමරිකාවේ. මේ ක්‍රීඩාව දැලකින් බෙදුණු පිටියක කණ්ඩායම් දෙක අතර පන්දුවට පහර දී කරන ජනප්‍රිය කණ්ඩායම් ක්‍රීඩාවක්. මෙන්න ප්‍රශ්නය, වොලිබෝල් ක්‍රීඩාවේ කණ්ඩායමකට ඇතුළත් වන උපරිම ක්‍රීඩකයන් ගණන 1.12යි 2.10යි.
1: 12. උත්තරේ හරි. අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. අපි එහෙනම් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ලෝකෙ පුරා ඉන්න ජනගහනින් 30-40 අතර ප්‍රමාණයක් මොකක් හරි ආසාත්මිකතාවයකින්, එහෙම නැත්නම් ඇලර්ජි එකකින් පීඩා විඳිනවා. බරපතල ඇලර්ජි එකක් වුණොත්, ආසාත්මිකතාවයක් ඇති වුණොත් හුස්ම ගැනීමේ අපහසුතාවය, මුහුණ ඉදිමීම, සිහිසුන් වීම වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය, ආසාත්මිකතාවයක් වන්නේ මේ අතරින් 1. ඇදුම, 2. නියුමෝනියාව.
1: දැන් අතේ රුපියල් 1000ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය 1000 පස් ගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
2: යමු.
0: ලෝක මහද්වීප 7යි. ආසියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, ඇන්ටාර්කටිකාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව. මෙන්න ප්‍රශ්නය, වැඩිම රටවල් ගණනක් ඇති මහද්වීපය වන්නේ මේ අතරින් 1. ආසියා මහද්වීපය, 2. අප්‍රිකා මහද්වීපය.
1: හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ අප්‍රිකා මහද්වීපය. අතේ රුපියල් 1000ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා.
0: පුතා හොඳ උත්සාහයක් ගත්ත ප්‍රශ්න හතරටම උත්තර තෝරන්න. හිත එක ප්‍රශ්නයක් අන්තිම ප්‍රශ්නේ, බෝනස් ප්‍රශ්නේට හරියට උත්තර දෙන්න බැරි වුණා. කමක් නැහැ, අපි ආයෙ දවසක ප්‍රශ්න හතරටම හරියට උත්තර හොයලා රුපියල් 5000ක් පොකට් මනී දිනාගමු.
1: ජය වේවා. ඉතින් ඔන්න ඔබටත් අවස්ථාව තියෙන අපිට මැසේජ් එකක් එවන්න. හෙට දවසේ පොකට් මනී දිනන්න නම් 0714 151 151 තමයි මැසේජ් එක එවන්න ඕන.
0: එහෙනම් ඉතින් පොඩ්ඩ හතර දෙනා ඔන්න තරඟ කරලා ඉවරයි. දැන් අම්මගේ චාන්ස් එක තියෙන්නේ නිවුස් බ්‍රේකින් පස්සේ අපි බලමු මමීස් පොකට් මනී සෙග්මන්ට් එකට අද කවුද සම්බන්ධ වෙන්නේ කියලා. වෙලාවත් බලමු නේද මාෂි?
1: වෙලාව 6:06.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඥාන සාරහිමියන් වැලිකඩට. නමල්ගේ ඇප අයදුම සලකා බැලීම අද. තෙල් ප්‍රවාහන සංගම් සීට විස්සක ගාස් වැඩිවීමක් කෙල්ලයි. මහින්ද කහඳගම මද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට. නයිජීරියාවේ ගුවන් අනතුරකින් 32 දෙනෙකු මියයයි.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: හම්මෝ අනේ, මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
4: ඒමුකෝ අනේ.
3: ඒමුකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
4: වයිෆ්ගේ ගැස්සිඩි පෙද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
5: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
4: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
6: හිතේ තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න. youth එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: සිරදඬුවම නියම වී සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් සිරකරුවන්ට නියමිත ඇඳුම වන ජම්පරය හැඳ සිටින බව බඳනගර දෙපාර්තමේන්තුව පවසනවා. බඳනගර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න පැවසුවේ උන්වහන්සේ වැලිකඩ බඳනගරේ රඳවා සිටින බවයි. ඥානසාර හිමියන් රඳවා ඇත්තේ සාමාන්‍ය වාට්ටුවකයි. අවශ්‍ය ආරක්ෂාවද ඥානසාර හිමියන්ට සපයා ඇත්තේ බඳනගර නිලධාරීන් විසින්. පූජ්‍ය ගලගුණත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ලබා දෙන නිර්දේශානුව ඥානසාර හිමියන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට නියමිතයි. බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගුණත්තේ ඥානසාර හිමියන්ට නියම කළ බරපතල වැඩ සහිත වසර 6ක සිරඳඬුවමින් ගෙවීමට ඇති ඉතිරි කාලය ක්‍රියාත්මක කරන ලෙස ඊයේ නියෝග කළා. ඒ මායදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට 2018 වසරේ සිරදඬුවම් නියම කෙරුණා. ඉන් අනතුරුව 2019 වසරේ මැයි මාස 23 වෙනිදා උන්වහන්සේට සමාව ප්‍රදානය කළේ එවක ජනාධිපතිවරයා විසින්. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඥානසාර හිමියන්ට ප්‍රදානය කළ සමාව නීතිය ඉදිරියේ බලශූන්‍ය බවට නියෝග කළේ පසුගිය මාස 10 වෙනිදායි. ඥානසාර හිමියන්ට නියම කළ සිරදඬුවමට අයත් ඉතිරි දඬුවම් කාලය ක්‍රියාත්මක කරන ලෙසයි අභියාචනාධිකරණය ඊයේ නියෝග කළේ. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්. සිද්ධියට අදාළව රුපියල් මිලියන 35ක මුදලක් අවස්ථා දෙකකදී නිමල් පෙරේරා හරහා නාමල් රාජපක්ෂ බහරගෙන ඇති බවට අනාවරණ වී ඇත්තේ විමර්ශනවලදී. කඩිනමින් විමර්ශන අවසන් කර අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණා. මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත උදාහරණ ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයිදුම් පතක් ඉදිරිපත් කළා. එහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක්. විදේශගතව සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීම වළක්වාලන අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙසත් එම පෙත්සම තුලින් ඉල්ලීමක් කළා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඊ රාත්‍රියේ දිවයිනට පැමිණියා. මැලේසියාවේ සිට පැමිණි MH 179 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11:26 පමණ ඇය දිවයිනට පැමිණ බවයි සියත ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදු වූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය අවස්ථා කිහිපයකදී ශිරන්ති රාජපක්ෂට දැනුම් දී තිබෙනවා. ගෝලීය තත්ත්වවලින් හා කාලගුණ තත්ත්වවලින් මෙරට ආර්ථිකයට බලපෑම් එල්ලවීමේ අවධානමක් පවතින බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති නිර්ණායක සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සහ මෙරට බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානීන් වන එවන් පැපර්ජියස් සඳහන් කළා. එම එකඟතාවයට එළඹ ඇත්තේ IMF වැඩසටහනේ 7 වැනි සමාලෝචනයට අදාළ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. එම සමාලෝචනය IMF විධායක මණ්ඩලය විසින් අනුමත කළහොත් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 345ක පමණ මුදලක් හිමිවනු ඇත. IMF සඳහන් කළේ මෙම එකඟතාව ක්‍රියාත්මක වීමට කොන්දේසි දෙකක් සපුරාලිය යුතු බවයි. ඒ අනුව 2027 අයවැය IMF වැඩසටහන ඉලක්කවලට අනුකූලව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් ලැබෙන මූල්‍ය සහය තහවුරු කිරීම සඳහා මූල්‍ය සහතික සමාලෝචනයද සම්පූර්ණ කළ යුතු බව IMF ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන හේතුවෙන් ගෝලීය තත්ත්වවලින් ආර්ථිකයට බලපෑමක් එල්ලවීමේ අවධානමක් පවතින බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටියේ.
7: විශේෂයෙන්ම මේ මැද පෙර දෙක ඇතිවෙන යුද්ධ තත්ත්වය අපි කවුරුත් දන්නේ නැහැ කොච්චර කාලයක් යයිද මොන ආකාරයකට මේක සිද්ධ වෙයි මොන තරම් ගැඹුරකට සිද්ධ වෙයිද කියන කාරණේ දැන් එතන අවධානමක් තියෙනවා. විශේෂයෙන් මේ වැඩසටහනක ඉන්නකොට අපිට අවධානම තියෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා ලෝක පරිමාණයෙන් මේ භූදේශපාලනය අතරේ ඒ රට රටවල් අතර ජාත්‍යන්තර වෙළඳාම සිද්ධ කරනකොට ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තීන් වල අර සාමාන්‍ය ක්‍රියා පරිපාටියට එහා යන දේවල් සිද්ධ වුණොත් එහි ඇති බලපෑමක් සිදුවීම ඉඩ කඩ තියෙනවා. එල් නීනෝ තත්ත්වය බලපෑමේදී ඇතිවිය හැකි අවධානම් කීපයක් තියෙනවා. ඒක බාහිර සාධක.
1: දීර්ඝ කාලීන ආර්ථික වර්ධනයක් සමග ආර්ථික ස්ථායිතාවක් අත්කර ගැනීමට පියවර ගත යුතු බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.
8: අමරිකානුවේ මෑතකදී අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරනු ලැබූ ලංකාවේ ව්‍යාපාරික පරිසරය පිළිබඳ වාර්තාව තුළත් සඳහන් වෙන මූලික කාරණාවක් තමයි ලංකාවේ ව්‍යාපාරික පරිසරය ආයෝජකයන්ට හිතකර එකක් නොවෙනවා කියන කාරණාව. ඇත්තටම මේ දිගුකාලීනව ඉහළ තිරසාර ආර්ථික වර්ධනය සමග යන ආර්ථික ස්ථායිතාවක් තමයි ලංකාව අත්කර ගැනීම සඳහා කටයුතු කළ යුතු වන්නේ. එසේ නොවන තත්ත්වයක් තුළදී කෙටි කාලීනව අත්කරගත්ත ස්ථායිතාව ජයන්තර හෝ බාහිර කම්පනයකින් ගිලී යෑමට අදාළ අවධානම පවතිනවා.
1: සියලු ඉන්ධන ප්‍රවාහන බෞසර සඳහා කනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දෙන ගාස්තුව 20%කින් ඉහළ නංවන ලෙස ලංකා කනිජ තෙල් පුද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති AHM අධිකාරී සඳහන් කළේ බෞසර රථවල අමතර කොටස් ඇතුළු සියලු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි. දැනට ඉන්ධන ප්‍රවාහන කරන බෞසර රථ කාණ්ඩ සංඛ්‍යාව 3ක්. ලීටර 13,000ක ධාරිතාවක් සහිත බෞසර රථ, ලීටර 19,800ක ධාරිතාවක් සහිත බෞසර රථ සහ ලීටර 33,000ක ධාරිතාවක් සහිත බෞසර රථයම කාණ්ඩයි. එම සියලු බෞසර රථ සඳහා ගෙවන ගාස්තුව 20%කින් ඉහළ නැංවිය යුතු බවයි AHM අධිකාරිය සඳහන් කළේ.
9: මේ වෙලාවේ අපි සංස්ථාවට යෝජනා කරලා තියෙනවා අපිට 20% මිල වැඩිම අත්‍යවශ්‍යයි කියන එක. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් අවස්ථා දෙකකදී ව්‍යාපාරස්වල මිල ගණන් 30% වගේ වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ වගේම අනික් ටයර්ස් ටියුබ් සේවා පහසුකම් සපයන සියලුම දේවල් මිල වැඩිවීමක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපේ මිල සංශෝධනය අපි කැල්කුලේෂන් එකට දාලා බලපුවාම අපිට පැහැදිලිවම 20%-25% ප්‍රමාණයක් වැඩිවීමක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි කිව්වේ මේ මිල සංශෝධනය අනින් කරලා දෙන්න. ඒ මිල සංශෝධනය කරන තෙක් අපිට 20%ක් වැඩි කරන්න කියන ඉල්ලීම කරේ ඒකයි.
1: පුද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් ඩීසල් බෙදාහැරීම සීමා කිරීම වැළැක්වීමට රජය මැදිහත් විය යුතු බව කනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි උපසභාපති කුසුම් සදනායක මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
10: ලංකා යෝසි සමාගමේ, ආර්.එම්. පාක් සමාගමේ, සයිනොපෙක් සමාගමේ තෙල් බෙදුම්කරුවන් වෙත ලබා දීම ඉතාමත්ම සීමිත කරලා තියෙනවා. මං හිතන්නේ අවශ්‍ය ප්‍රමාණයට කිසිවත් ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඔවුන් ඒකට විශේෂයෙන්ම කියන්නේ ඔවුන් මිලදී ගන්න මිලට මෙහි විකිණීමට අවසර නොදෙන තත්ත්වයක් තමයි ඔවුන්ගේ ප්‍රකාශය. ඒ වගේම රජයත් මේකට මැදිහත් වෙලා රජයත් යම් කිසි තහනාධාරයක් ඔවුන් වෙත දීලා මේක කටයුතු කරන්න තමයි මං හිතන්නේ උත්සාහ කරන්නේ. නමුත් ඒ විදේශ සමාගම කියන විදිහට ඒ රජය විසින් ලබා දෙන ඒ සහනාධාරයේ මදි කියන එක තමයි මේකේ මූලික හේතු වෙලා තියෙන හැටියට අපිට තේරෙන්නේ.
1: ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක් රජය විසින් ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන බෙදාහරින සමාගම් වෙත ලබා දීම ආරම්භ කළේ පසුගිය පළමුවනිදා සිටයි. ලබන දෙසැම්බර් දක්වා ඩීසල් මිල සඳහා සහන සැලසීමට මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. සහනය ලබා දෙන්නේ ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහායි. එම සහනය සඳහා මෙම මාසයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 15ක්. ලබන නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5ක් වෙන් කළා. දෙසැම්බර් මාසය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 12.15ක්. පීඩාවට පත්ව සිටින ජනතාවට ඉන්ධන මිල සඳහා සහනයක් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ප්‍රකාශයක් කරමින්.
11: තවදුරටත් උම්පච දේශපාලනය ක්‍රියාත්මක කරන්න නැතුව IMF එක කියන පදයට රූකඩයක් වගේ නටන්නේ නැතුව කරුණා කරලා ඔබගේ වගකීම මේ 120ක් ජනතාවට ඒ යුතුකම ඉෂ්ට කරන්න. IMF එක කිව්ව පාලියට cost recovery pricing පිළිවය ප්‍රතිපූර්ණ කරගන්නා වූ තිල් මිල ගණනය කිරීමකට ඔබට යන්නට කිසිම හැකියාවක් නැහැ. ඔබගේ වගකීම ඔබගේ යුතුකම වරාය ගොඩ බාන විදිහට මේ රටේ පාරිභෝගික ජනතාවට සුදුස්සක්ට පෝසතුන්ට නෙවෙයි අමාරුවෙන් ජීවත් වෙන ජන කොට්ටාසයන්ට මේ සහනය ලබා දීම
1: ජනතාව අපහසුතා රැසකින් පෙළෙන බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ.
12: ජනතාව සතුටින් ඉන්නවද නැද්ද කියලා පොඩ්ඩක් පාරට බැහැලා ඔය ජනතාවගෙන් ඇහුවනම් හොඳට කියාදී. ඒකෙන් හින්දා වෙන ලෝකවල ඉන්නේ මේ ඇමතිවරු. එදා විරුද්ධ පක්ෂයේ ඉන්නකොට තමයි මහ පොළොවේ හිටියේ. ගොවි ජනතාව එහෙන් ගැටලුවක, ධීවර ජනතාව එහෙන් ගැටලුවක, රැකියාවල් කරන සිරු දෙනා දැවැන්ත ගැටලුවක පත් වෙලා තියෙනවා. මේ රටේ ජනතාව තාම අපහසුවෙන්
1: විපක්ෂයට ආණ්ඩුවට අභියෝග කළ නොහැකි බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර සඳහන් කළේ.
13: විපක්ෂයේ කියලා දැන් අපේ රටේ ආණ්ඩුවට ඉරහිව අභියෝගයක් කරන්න පුළුවන් වෙලා තියෙනවද කියලා බලන්න. එහෙම අභියෝගයක් ඇත්තටම නැහැ. ඒගොල්ලොන්න පුළුවන් ඔය තැන් තැන්වල පුංචි පුංචි උද්ඝෝෂණ කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක කළ හැකි කළ යුතු දෙයක්. ඒක පිළිබඳ අපිට සතුටුයි. උද්ඝෝෂණ සම්බන්ධයෙන් මොකද අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි ඉතිහාසය පුරා පැවතුණු ආණ්ඩුවට ඉරහිව දෙවන්ත ජනතා අරගල සංවිධානය කරපු ව්‍යාපාරයක්. ඒ නිසා ඒගොල්ලොන්ට ඒ අයිතිය තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි අපි දන්නවා කිසිදු කිසි දෙයක් අංගලක් ඉස්සරහට යන්න බැරි විපක්ෂයක් තමයි අපේ රටේ තියෙන්නේ.
1: ජනතා මතය අනුව කටයුතු කිරීමට සූදානම් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්නායක සඳහන් කළේ.
14: කුමාර් දිසානායක කියපු කතාව බලන්නක බේරුවල රැස්වීම වෙන්න ඕන මගේ මතක ඇටියට. ඒ රැස්වීම දෙත් කිව්වනේ. අපි එකතු වුණොත් ඒගොල්ලෝ පරාදයි කියලා. ඒකනේ යාගේ වචන වලින් කිව්වේ. ඒ නිසා මේකට ආණ්ඩුව බය වෙලා තියෙන්න පුළුවන්. හැබැයි තාමත් පැහැදිලිව මහජන මතයට අනුව වැඩ කරන්න අපි සූදානම්. ඉතින් එක්සත් ජාතික පක්ෂත් සමග ජන බලවේගයත් අපි එකට එකතු වෙලා වැඩ කරමු.
1: මේ අතර කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාස භංග යෝජනාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමට සමගී ජනබලවේගය තීරණය කර තිබෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. නියෝජ්‍ය මාධ්‍ය එරංග ගුණසේකර කියා සිටියේ විපක්ෂය ගෙන එන විශ්වාස භංග සඳහා මොහොන දීමට සූදානම් බවයි.
15: පූජි ඒගොල්ලන්ට පුළුවන් ඉතින් එක එක විශ්වාස භංග ඔක්කොම එවන්න පුළුවන්. ඉතින් ජනතාව තමයි තීන්දුව කරන්නේ. අපි ජනතාවගේ බලය තමයි විශ්වාස කරන්නේ. ඉතින් පාර්ලිමේන්තුවට එහෙම එකක් ආවොත් බලමු ඒගොල්ල මං හිතන්නේ ඔය වගේ විශ්වාස භංග කීපයක් එනවා. එකපාරක් අග්‍රාමාත්‍යවරයත් කියන්නේ කියන්නේ. පස්සේ නැතුණා. ඉතින් එහෙම තමයි එක එක ඒවා කියනවා. ආවොත් බලමු අපි.
1: කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම අයිස් මත්ද්‍රව්‍ය සමග මිරිහාන ප්‍රදේශයේ අවන්හලකදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔහු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇති බවටයි. සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකුද කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලැබුවා. නයිජීරියානු ගුවන් හමුදාවට අයත් ATR 42 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 32 මිය ගොස් තිබෙනවා. අනතුරට ලක්වැත්තේ බෙනින් සිට ලාගොස් දක්වා පියාසර කරමින් තිබූ යානයක්. මියගිය පිරිස අතරට මගින් 25 දෙනෙකු සහ ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයන් 7 දෙනෙකු අයත්. නයිජීරියානු ජනාධිපති බොලා ටිනුබු තහවුරු කළේ යානයේ සිටි කිසිවෙකු දිවිගලවාගෙන නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි කනගාටුවට පත්වන අතර මියගිය පුද්ගලයන්ගේ පවුල්වල සමාජිකයන් වෙත ශෝකය පළ කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඔහු උපදෙස් ලබා දී ඇත්තේ නයිජීරියානු ගුවන් හමුදාව වෙතයි. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලිය සහ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වෙන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා. පන්දුවාර 20 තරගාවලිය සඳහා නම් කළ පාකිස්තාන සංචිතයේ නායකත්වයේ හිමිවැත්තේ සහිබ් සාදා ෆර්හාන්ටයි. එම සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ පාකිස්තාන සංචිතයේ නායකත්වය ෂහින් ෂා අෆ්රිඩීට හිමි

0: වන් අනතුරකින් 32 දෙනෙකු මියයයි. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනේන්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පැපුවත් සමග.
1: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Sound. ලංකාවේ සීනියර් ආටිස්ට්ලා ගොඩක් ඇක්ට් කරන hina වෙන ගමන් හිතන්නත් දෙයක් ඉතුරු වෙන ස්ටේජ් ඩ්‍රාම එකක් තමයි ගරුතරු කියන්නේ.
1: සෑහෙන කාලයක් ටුවර් කරලා තමයි පහුගියදා ටීම් එකම ලංකාවට ආවේ.
0: ඉතින් ඒ ගැන වැඩි විස්තර අපි රොඩ්නි වර්ණකුලගෙන් ඇහුවා.
2: මේ විසින් පැහැදිලි ගරුතරු නාට්‍ය ඒතකොට ජාන කරගහල.lk වෙනුවෙන් නිෂ්පාදනය කරපු ගරුතරු වේදිකා නාට්‍ය දවස් 40ක් විතර අපි යුරෝපයේ රටවල් පහකට ගියා. දර්ශන 10ක් විතර අපි රංගගත කරා. ඉතාලියේදී අපිට ඉතින් ලැබුණ ප්‍රතිචාර බොහොමයි. නෝර්වේ රටේ, ප්‍රංශය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක් ඒ පිටරටවල් ගොඩ තාලෙකින් නාට්‍යක රසය විඳගන්න
1: ලංකාවේ අපිට කවද ඩ්‍රාම එක බලන්න පුළුවන්?
2: සංගීතමය නාට්‍යයක් ගීත ගණනාවක් තියෙනවා. පිරුණු නාට්‍යයක් නරඹලා ගෙදර යන්න පුළුවන්. ඒකට හොඳම අවස්ථාව සැලසෙනවා ඔක්තෝබර් 10 වෙනිදා සවස 3:30 6:30 බොරැල්ල පුංචි තියටර එකේ.
3: මොමද සොබණියේ කඳුළු සලන්නේ.
0: නරිබේනත් ළඟදිම වේදිකාවට එනවලු නේද?
2: ඔක්තෝබර් මාසේ 7 වෙනිදා නාට්‍යණ්ඩිය රංගශාලාවේදී අපිට දැක බලා ගන්නට පුළුවන් සවස 3:00 සහ සවස 5:00.
4: Talk of the town.
0: කෙනෙක් ලියපු කතාවක් ඇත්තක් වුණොත් ඊ ඇත්ත ඇතුලේ හැංගිලා තියෙන්නේ භයානක රහසක් නම්.
1: Verity ඒ තමයි අපි කවුරුත් දන්න Dakota Johnson වගේම Anne Hathaway main characters කරන අලුත්ම movie එක.
0: famous writer Colin Hoover's novel එකකින් තමයි මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක හදලා තියෙන්නේ.
1: ඇත්ත මොකද්ද? බොරුව මොකද්ද කියලා හිතා ගන්න බැරි මේ ස්ටෝරි එක ඔක්තෝබර් 2 වෙනිදා තියටර්ස් වලට ආවට පස්සේ North American box office එකේ පළවෙනි තැනට එන්නත් පුළුවන් වෙලා තියෙනවා.
0: පළවෙනි වීකෙන්ඩ් එකේ විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 32කට වැඩි income එකක් ගන්නත් Verity movie එකට පුළුවන් වෙලා තියෙනවා.
4: Talk of the town.

0: van Stikken Tikke Pee.
1: Finishing වහලක් ලෙස කලරම් ලොව වැජබෙන සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.

0: ඩේට් එක්ස්පීරියන්ස් එකකට හැල්වත් බට.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
3: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
4: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම්

0: රත්තමයි.
1: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,990 සිට Xiaomi දැන් අපහසු තින්. 98.2 98.4

0: Siyata. Good morning, Mashi. ප්‍රශ්න වලට උත්තර දීලා වැඩ පෙන්නන්න පුළුවන් වෙන්නේ පොඩ්ඩන්ට විතරක් නෙමෙයි. අම්මලටත් ඒ chance එක තියෙනවා.
1: අපිට එවපු messages වලින් අපි ලෑස්ති වෙලා ඉන්නවා අද දවස් අම්මා කෙනෙක්ට chance එකක් දෙන්න. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ වෙලාවේ මිරිස්සේ ඉඳලා සමන්ති රණවීර. Good morning, Samanthi.
2: Good morning.
0: Samanthi, ඔය job එකක් කරන කෙනෙක්ද එහෙම නැත්නම් housewife කෙනෙක්?
2: Housewife කෙනෙක්.
1: Samanthi, ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් ඔයාට pocket money දිනා ගන්න chance එක තියෙනවා. ලෑස්ති නේද අභියෝගේ බාර ගන්න?
2: ලෑස්ති.
0: අද මමීස් පොකට් මනි අභියෝගේ බාරගන්නේ මිරිස්සේ උඩුපිලින් සමන්ති රණවීර.
3: මමීස් පොකට් මනි.
1: සමන්ති, මේ තමයි රුපියල් 250ක වාට දිනන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නය.
0: සිය රටදේ සිරි සැපදේ කියලා අපිට කලින් කිව්වේ අසල්වැසි ඉන්දියානු. මොකද තමන්ගේ දේට හැම වෙලාවෙම මුල් තැන දෙන පුරුද්දක් ඉන්දියාවේ කට්ටියට තියෙනවා. ඉන්දියාව ලෝකේ ජනගහනයෙන් අංක 1, භූමි ප්‍රමාණයෙන් ලෝකේ 7 වැනියා. ඉන්දියාවේ ව්‍යවස්ථාවට අනුව සමන්ති භාෂා 22ක් පිළි අරගෙන තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ඉන්දියාවේ අගනුවර වන්නේ 1, මුම්බාය, 2, නවදිල්ලිය.
1: සමන්තගේ උත්තරේ හරි. රුපියල් 250ක් දිනාගෙන තියෙන සමන්ති, අපි නම් යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: මිරිස්ස දකුණු පළාතේ ප්‍රසිද්ධ ධීවර වරායක්, ඒ වගේම සංචාරක කලාපයක්. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ ඔයාගේ ගම මිරිස්ස ගැන. මිරිස්ස කියන්නේ ලංකාවේ තල්මසුන් වගේම ඩොල්ෆින්ලා බලන්න පුළුවන් ප්‍රසිද්ධ ස්ථානයක්. නිල් තල්මසුන් බලන්න ආසියාවේ තියෙන හොඳම තැන විදිහටත් මිරිස්ස හඳුන්වන්න පුළුවන්. මෙන්න සමන්ති ප්‍රශ්නය. මිරිස්සට තල්මසුන් නැරඹීම සඳහා වැටිම සංචාරක ආකර්ෂණයක් ඇත්තේ වසරේ 1 දෙසැම්බර් සිට මාර්තු දක්වා, 2 මැයි සිට අගෝස්තු දක්වා.
1: සමන්ති, හරි උත්තරේ වෙන්න ඕනි දෙසැම්බර් සිට මාර්තු දක්වා. හරි, අතේ රුපියල් 250ක් තියෙන නිසා අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: සමන්ති, ගෙදර කෑමු යද්දි ගොරක සියඹලා නැත්තම් ඒ වෙනුවට දාන්න පුළුවන් දෙයක් තමයි බිලින්. බිලින් කියන්නේ ඉතා ඇඹුල් රසයක් තියෙන පළතුරක්. බිලින් වලට ඇඹුල් රසය එන්නේ ඒකේ තියෙන ඔක්සැලික් අම්ලය වගේ කාබනික අම්ල නිසායි. බිලින් වලින් අච්චාරු, චට්නි, ජෑම් හදනවා. ඒ වගේම ශරීරය සිසිල් කරන පළතුරක් කියලත් විශ්වාස කරනවා. මෙන්න සමන්ති ප්‍රශ්නය. බිලින් වැඩිපුර ආහාරයට ගැනීමෙන් හානි විය හැකි අවයවය කුමක්ද? 1 අක්මාව, 2 වකුගඩු.
2: වකුගඩු.
1: සමන්ති, ඔයාගේ උත්තරේ හරි. අතේ තිබු රුපියල් 250, රුපියල් 500ක් වෙලා තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන් සමන්ති. බෝනස් ප්‍රශ්නේදී ඔයා අතේ තියෙන රුපියල් 500 ඔයාට පස් ගුණයක් කරගන්නත් අවස්ථාව තියෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් ඔය රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා. ලෑස්තිද බෝනස් ප්‍රශ්න තෝරගන්න?
2: ඔව්, ලෑස්ති.
0: මීට අවුරුදු 40කට විතර කලින් ලෝකෙම බය වෙච්ච න්‍යෂ්ටික අනතුරක් වුණා. ඒ තමයි 1986 දී සිදුණු චර්නොබෙල් න්‍යෂ්ටික බලාගාර අනතුර. ඒ අනතුරින් බෙලරුස්, යුක්‍රේන් සහ රුසියාවේ විශාල ප්‍රදේශයකට විකිරණ පැතිරුණා. මෙන්න ප්‍රශ්නය. චර්නොබෙල් න්‍යෂ්ටික බලාගාරයේ පිහිටි ප්‍රදේශය අද අයත් වන්නේ කුමන රටටද? 1 යුක්‍රේනයට, 2 රුසියාවට.
1: සමන්ති, හරි උත්තරේ වෙනුනි පළවෙනි උත්තරේ යුක්‍රේනයට.
0: එතකොට සමන්ති, චර්නොබෙල් අනතුර වෙච්ච කාලේ ඒ ප්‍රදේශය අයිති වෙලා තිබ්බේ සෝවියට් සංගමයට. එහෙම නැත්නම් අපි දැන් හඳුන්වන රුසියාවට.
1: අතේ රුපියල් 500ක් පොකට් මනි තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. අපි අයිම දවසක උත්සාහ කරමු සමන්ති.
4: ස්තුතියි.
0: අපි ඕනම කෙනෙක් විශ්වාසය සහ වගකීම කියන දෙක හොඳට හොයලා බලලා තමයි ගනුදෙනු කරන්න යන්නේ.
1: එහෙම විශ්වාසවන්ත මූල්‍ය ආයතනයක් නම් නිශාන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්ම තමයි.
0: ඔබේ ආයෝජනයට ඉහළ ආරක්ෂාවක්, ඉහළ විශ්වසනීයත්වයක්, ඉහළම ප්‍රතිලාභයක් වගේම ඉහළම ස්ථාවරත්වයක්ත් ලැබෙනවා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන්.
1: ඒ වගේම ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න තියෙන හොඳම තැනත් එතනම තමයි.
0: ස්ථාවර තැන්පතුවල පොලි වැඩිනේ. ඔන්න අවුරුදු 5ක කාලයකට ජේෂ්ඨ පුරවැසියෙක් ස්ථාවර තැන්පතුවක් පටන් ගන්නවා නම් 15%ක පොලියක් දෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා.
1: අවුරුදු 3 ඉඳලා මාස 3 වෙනකන් ඔයාට කැමති විදිහට ස්ථාවර තැන්පතු පටන් ගන්න පුළුවන්.
0: කෝල් එකක් දෙන්න 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.
1: නිශාන් පුංචි ළමයි හරියට මල් වගේ අපි අනිවාර්යයෙන්ම පරිස්සම් කරගන්න ඕන.
0: අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ පුංචි දරුවෝ බලා කියා ගන්න එයාට රක්ෂණය සපයන තැනක් තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්.
1: දැන් ඔබටත් පුළුවන් ඔබේ පොඩ්ඩන්ට මිනිමුතු රක්ෂණ ආවරණයක් පටන් ගන්න.
0: අවුරුදු 64ක විශ්වාසයත් එක්ක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් මිනිමුතු අධ්‍යාපන සැලසුමත් එක්ක උසස් අධ්‍යාපන අරමුදලක්, ඒ වගේම සෞඛ්‍ය ආවරණයකුත් ලබා දෙනවා.
1: හෙටත් ප්‍රශ්න 4කට උත්තර දෙන්න අපිට එවන්න මැසේජ් එකක් 0714 151 151 මම ආශි.
0: මම නිශාන්.

0: Siyata Divai Napura.
1: ආහාර පාලනය කිරීමක් කරනවා වෙන්න පුළුවන්. බර අඩු කරගන්න ආහාර පාලනය කිරීමේ ක්‍රම මේ දවස්වල අපිට ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. මේ වගේ ඩයට් ප්ලෑන් සමාජ මාධ්‍ය තුළින් ඉතාම පහසුවෙන් අපිට බලා ගන්න පුළුවන්. නමුත් බොහෝ විට වෙන දෙයක් තමයි එවැනි ඩයට් ප්ලෑන් එකක් භාවිත කළාට බොහෝ දෙනෙකුගේ බර අඩු වෙන්නේ නැහැ. මේ සඳහා තියෙන ප්‍රධානතම හේතුව තමයි එවැනි ඩයට් ප්ලෑන් එකක් හැමෝටම භාවිත කරන්න සුදුසු වෙන්නේ නැහැ. තවත් සරලව කියනවා නම් තවත් කෙනෙකුට ගැළපෙන ඩයට් ප්ලෑන් එකක් ඔබට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ආවට ගියාට සමාජ මාධ්‍ය තුළ නිතර සංසරණය වෙන එවැනි ඩයට් ප්ලෑන් භාවිත කරන්න එපා. ඔබටම ගැළපෙන ආහාර පාලන ක්‍රමය ගැන දැනගන්න ඒ සඳහා සුදුසුකම් තියෙන වෛද්‍යරෙකු හෝ පෝෂණ වේදිකු හමුවේ උපදෙස් ලබා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට. දැන් වෙලාව දැස්සන 7:07.

0: ஆசை பாதுமட்ட ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ඊත රචකයන් සහ සංගීතඥයන්ගේ සංගමය මෑතකදී ඔබ දැක්කා මාධ්‍ය හරහා යම් අදහසක් ඉදිරිපත් කරා. එතෙන්දී ඔවුන් කියන්නේ මුදල් ලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් යම් වැඩසටහනක් සංවිධානය කරනවා නම්, ප්‍රවේශපත්‍ර අලෙවි කරලා සංගීත වැඩසටහන් පවත්වනවා නම්, අන්නේ ලැබෙන ආදායමෙන් ඊත රචකයාට සහ ඒ සංගීතඥයාටත් යම් පංගුවක් ලැබෙන්න ඕනේ කියන එක. එහෙම නැතුව හෝටලයක සින්දුවක් කියන එකට හෝ මගුල් ගෙදරක එහෙම නැත්නම් කොහේ හරි උත්සව තැනක සින්දුවක් කියන එකේදී සල්ලි ගෙවන්න ඕනේ කියන එක මෙතන නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
5: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් දෙන්න. දැන් ලීස් එක පැය 3ක්. LP ලීසින්. අද තමයි හොඳම දවස.
6: කවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. SCL ෆයර් ගාඩ් වයර්. දැන් දම් පාටින්. SCL ෆයර් ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
9: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංක 3 රෝද රථය. බජාජ්. දැන් ඔබේ අවශ්‍යතාවයට ගලපෙන. 200cc සහ 230cc මාදිරි වලින්. දිවයින පුරා වීදුරු ජෙනුවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින්. ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
10: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
11: හොඳ ළමයා. 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩ්ඩ සතරින් තියන්න කැමරසට පොඩි වෙනසක් කළා.
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉතිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.776 666. මේ ප්‍රයිම් ටයිම් කොන්දේසියතාවේ.
13: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
14: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
15: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 දක්වා පමණයි.
17: Bajaj Pulsar N160, superima performance, superima sporty look, dual channel ABS, gold USD Fox, David Peiris Motor Company Private Limited within Amatanna 0.11 4700.
18: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම් ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 0.11 2352 අංකයෙන් හෝ ළඟම DFCC බැංක ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
19: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා
6: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
1: 98.2 98.4 දිවයි.

0: 2500cc turbo engine එකකින් බලගන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB-Stable Outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
4: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම්ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණුවතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම්ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
5: මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: ස්වාමීනි, මෙයා කසාද බැඳලා තියෙන්නේ මාව නෙමෙයි, බිත්ති.
6: බිත්ති?
7: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
8: ස්වාමීනි, වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාව එපා වෙලා නෙමෙයි.
6: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස. හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
9: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: මොකද බං හසනීපෙන් වගේ
12: මේ පොඩි කැස්සක් විතරයි.
11: මං උඹ ගැන නෙවෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් එක චෙක් කරගන්න වෙයි.
10: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
13: NGK plugs විශ්වාසය රකින DSL hologram sticker එක දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
14: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
15: රත්තරනින් බැබලෙන්න කුලියනතු චේන් ගන්න ස්වර්ණමහල් බම්බල පිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10, 11 යන දිනයන් හිදී නැවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
16: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින්. SCL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
17: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
19: 98.2 98.4

ඒත් ඔබ කල්පනා කරන්න ඇති නේද මොකද සෑහෙන පරක්කු කිසිම සංඥාවක් නැහැ අපේ පැත්තෙන් කියලා ඔබ කල්පනා කරා නේද? හැතරම හදිසියෙම අපිට ආශ්චර්යව රෝහල් ගත කරන්න සිද්ධ වුණා. අපි හොඳම තැනට යව් අපි කොළඹ නවලෝක රෝහලට තමයි යව ටග්ගාල ඔතල කරලා ඇතම යව්වේ. මොකද අපිට මේ වහම සැකයක් අපේ හැසිරීමත් එක්ක මොකද දැන් ඔබට දැන් ආරංචිද මේ දවස්වල රුසියාව සම්බන්ධ ලොකු කතා බහක් යනවා ලෝකෙ පුරා. හුඟක් අය මේ ගැන එච්චර ලොකු අවබෝධයකින් නෙමෙයි දැනුමකින් නෙවෙයි ඉන්නේ. ඉතින් ඒක අපි ආශ්චර්යව වහම අපි රෝහල් ගත කරපු එක සහ මේ සයිබීරියාව අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. මම ඒක ඔබට පැහැදිලි කරන්න. මේ රුසියාවේ සයිබීරියාවේ ඔය මොංගෝලියා නම් ගොඩාක් කියන කිවර එකක්වත් තියෙන තැන දන්නේ සයිබීරියා තියෙන තැන දන්න රුසියාව තියෙන තැන දන්නවා රුසියාව මොංගෝලියා දන්නේ නැති මේ කියලා වැඩ නැහැ. මේවා කිව්වහම මේ කොහේ තියෙනවා කියලා ඔබට හිතාගෙන ඉන්නවා දන්නේ නැහැ කොහොමුණත්. ඔය සයිබීරියා ඔය පැත්තේ තියෙන නම් හරි අමුතුයිනේ. ශෙලකෝ මොංගෝලියා දන්නද අපි දන්න සිලකෝ දෙන්න සමයි හිනාවෙන් වෙලාවන්න මේ මිනිස්සු හිනාවෙන් ඒ කියලා අපි හදාල කරගන්න හොඳ නැහැ. එහෙ තියෙනවා ඉර්කුට්ස්ක් ඇන්ටිප්ලේග් රිසර්ච් ඉන්ස්ටිටියුට් කියලා එකක්. මගේ කතාවේ සමහරේම බයිලා බොරු වුණාට මේ කෑලේ සීනියක් තියෙන රයිට්. මේක ඉතාම අවදානම් සහගත අධි අවදානම් බැක්ටීරියා සහ වෛරස් රෝග පිළිබඳව පර්යේෂණ කරන ලැබ් එකක් කියලා හිතන්නකො. හිතන්න දෙයක් නැහැ ඒ ලැබ් එකක් තමයි මම හිතන්න තියන්නේ. මේක සාමාන්‍යයෙන් විද්‍යාඥයෝ 95ක් විතර සේවය කරනවා. ඔය බයොලොජිකල් සයන්ස් මං හිතන ඔය වගේ පැතිවලින් තමයි ළමයි ඉගෙනගෙන ඒවට ඔය යන්නේ. පහුගිය දවසක මේ වැඩි කාලයක් නැහැ මේක මේ සිද්ධිය වහගෙන හිටියේ අවුරුදු 28ක සේවිකාවක් එයාගේ නම ඩාර්යා කියලා සේවිකාවක් අවුරුදු 28ක ගෑනු ළමෙක් දරුණු විදියට අසනීප වෙලා එයා ඇඩ්මිට් කරනවා වහම ඩොක්ටර්ස්ලා හොයා ගන්නවා මෙයාට ඉතාම කොහොමද අපි කියන්නේ සිවිය කියන්නේ සංකීර්ණ තත්ත්වේ නියුමෝනියා ස්වභාවයක් තියෙනවා කියලා. කෙලින්ම පෙනහළු ආසාදනය වෙලා තිබුණා. වැඩේ තියෙන දවස් කීපයකින් මේ ගෑනු ළමයා මිය ගියා. එතකොට මේක මේ නියුමෝනියා වලත් නොදන්නා රෝග නිදානයක් වගේ තමයි. නියුමෝනියාව තමයි. නමුත් ඒකට හේතුව ඒක කොහොමද හැදුනේ කියලා ඒක නොදන්නා හේතුවකින් නියුමෝනියාව හැදිලා ඒ රුසියානු තරුණිය මිය ගියා කියන එක තමයි ෆයිනල් රිපෝට් එක. ඕක ඔහොම තියද්දී කොහොම හරි ඔය සයිබීරියා පැත්තේ ඔය ප්‍රාදේශීය වාර්තාකරුවෝ ඉන්නෝනේ අපි වගේ. ඒ කියන්නේ මේ මොකද්ද දැන් කියන්නේ කොහොමද මිනිස්සුන්ගේ දැන් අවධානය ගන්නේ ඈ මොකක් හරි නිවුස් එකක් ගහන්න ඕනේ නැත්තම් සල්ලි ටිකක් හරි හොයාගන්නත් බෑ. ඔහොම එකක් තියෙනවනේ නේද? ඉතින් තනිකරේ මිනිසුත් රට වෙනස් වුණාට ඉතින් එහෙම තමයි සීන් එක යන්නේ. හරිද? ඉතින් දැන් කොහොමාරි කළා ප්‍රාදේශීය වාර්තාකාරයෙක් හොයාගන්නවා මෙතන පොඩ්ඩක් කතාව රුසියානු ගාමන්ට් එක වැහැව්වා. අර ලැබ් එක ඇතුලේ ඉතාම දරුණු වර්ගයේ බැක්ටීරියාවක් අඩංගු කරලා තිබිච්ච වයල් එකක්. අපේ ඔළුවේ තියෙන ටෙස්ට් ටියුබ් වගේ වනේ. අපි එහෙම ගමුකෝ. එහෙම එකක් කැඩුනා කියලා මේ ගෑනු ළමයාගේ අතින්. සාමාන්‍යයෙන් මේ වයල් එකක් ඇතුලේ නැත්නම් මේ ටෙස්ට් ටියුබ් එකක් වගේ එකක් ඇතුලේ තේරෙන විදිහට මම කියන්නම් මේ වෛරස් නිකන් තිත් හැටියට වෛරස් එකක් නිකන් හරි බැක්ටීරියා කරේ පොඩි තිතක් හැටියට ගත්තා. අපි එහෙම ගමුකෝ. ඒ තිත් මිලියන ගාණක් එකක් ඇතුලේ තියෙනවා. වවලානේ තියෙන්නේ. මාධ්‍යයක් ඔස්සේ වවලා තියෙන්නේ. කණ්ඩ බොණ්ඩ දීලා ඒ බැක්ටීරියාක වවලයි ඒව ඇතුලේ තියෙන්නේ. ඒකෙන් බිඳක් අරගෙන ඉතින් එක එක පරීක්ෂාවන් කරන එක තමයි ඔය වගේ සංකීර්ණ ලැබ්ස් වල සිද්ධ වෙන්නේ. මේ වයල් එකක් මේ ගෑනු ළමයාගේ අතින් කැඩුනා. ඒ වහම ශ්වසන මාර්ගයට මේ බැක්ටීරියාව ඇතුල් වුණා. දවසට දෙකට තුනට මේ සැප්තැම්බර් අන්තිම කාලේ මේක වුණේ මේ මාසේ මුල දවසක හරියට ඒ දවස් ටිකවත් හොයාගන්න හරි අමාරුයි.
නිකන් ඔක්තෝබර් දෙවෙනිද තුන්වෙනිද විතර තමයි මේක නිකන් කවුරුහරි මිනිස්සෙක් මේක කේස් එක ඇද්දා. ඊට පස්සේ CNN එක බැස්සා. ඉතින් දන්නවනේ දැන් CNN කියන්නේ ඇමරිකන්නේ, මේ රෂියන්නේ. ඉතින් CNN එක කරේ තියන් තමයි මේ නිවුස් එක දෙන්නේ පොතට. එහෙම ඔබට දැන් අපේ රටෙත් හිතා ගන්න පුළුවන් නේද සාමාන්‍යයෙන්? නේ අර මීඩියා එහෙමනේ කාවරික හොයාගෙන කරේ තියන් ඒ කරේ තියන් යනවා. එහම කරේ තියන් එහෙම කියලා වෙනසක් නෑ අපි. මෙහෙම තමයි. එතකොට CNN මොකද කරේ? මේ රෂියා පට්ට ගහලා දාන නියම වෙලාව කියලා දැන් මේක පිළිබඳව ලොකු කතා බහක් ඇති කරලා තියෙනවා. මේක අපි දැනගන්න ඕනේ ඇයි කියලා මම ඔබට කියන්නම්. එතකොට දැන් මේක වෛරස් එකක් නෙමෙයි බැක්ටීරියා එකක් කියන තැනට ආවා. ඒ බැක්ටීරියා අඩංගු වයල් එකක් තමයි මේ කෙල්ල අතින් බිඳිලා තියෙන්නේ. ඒ කෙල්ල අසනීප වෙනවා. පස්සේ ආරංචි වෙනවා මුලදී 60කුත් පස්සේ 200 ගානකුත් කොරන්ටයින් කරා කියලා. කොහොමද? ඒ ඔක්කොම වහලා තියෙන්නේ හරිද? දැන් මේ ඔක්කොම එළියට ආවා මේ සිදුවීම. මේ බැක්ටීරියා එක මිනිස් ලෝක මිනිස් ඉතිහාසයේ බිහිසුණුම වසංගත අතරින් එකක් වන බ්ලැක් ඩෙත් ඇති කරපු බැක්ටීරියා වයි කියලා දැන් කියනවා. බ්ලැක් ඩෙත් අහලා නැහනේ. අහලා තියෙනවද? බ්ලැක් ඩෙත් ගැන හොයන්න ඕනේ දැන්. අවිත් හොයවා කියන්න. මේමයි දැන් මේක අහලා බය වුණාද, මේක අහලා බය වුණ නැද්ද? ඊය වැඩන්නේ. හරිද? සිද්ධිය දැනගෙන ඉන්න ඕනේ. බය වුණා කියලා තින් ලොකු දෙයක් වෙන්නේ නැහැ. බය වුණාම බය වෙනවා එච්චරයි. බය නැත්තම් බය නැහැ. මේවා පැතිරිලා හැදෙනවා නම් හැදෙනවා. ඉතින් නමුත් CNN මොන ප්‍රශ්නය රුසියානු බලධාරීන්ගෙන් අහුවත් ඒගොල්ලෝ කියනවා නෑ එහෙම සීන් එකක් නෙවෙයි. එහෙම මේ වයල් එකක් ඇදලා එහෙම මොකක්වත් එහෙම වෙලා නැහැ. ඒ ගෑනු ළමයා මොකක් හරි වෙන දෙයකින් අසනීපුනේ. අපි රෝග නිදානය මොකද්ද කියලා පොඩ්ඩක් හොයන්න යනවා. මේ මිනිමෝනියා තත්ත්වයට හේතුව මොකද්ද කියලා. මේ එහෙම මේ වයල් එකක් ඇදිච්ච එහෙම මොකක්වත් නැහැ. මේ කවුද අනේ ඕවා කියන්නේ? කවුද මල්ලි මේ? එහෙම කියලා ඒගොල්ලෝ කියනවා. වයල් එකක් ඇදලා නේ. අය බිස්සුද එහෙම කඩලා නැහැ. මේ කවුද මල්ලි මේ? එහෙම කැඩලා නැහැ කියලා කියනවා. දැන් ඔයා හිතනවා දැන් ඒක ඒ කාරංචල දවස් දෙක තුන ඒ ඇත්තේ මේ ඇවිල්ලා මෙතන කකා ඉන්න අපි මොකද කරන්න කියන්නේ? ඔතලා කරලා මේ අර කවුදර වීදුරු පෙට්ටියක දාලා මේවා කරේ මේ කවුද කියන්නේ? සුදු කුමාර නෙමෙයි හිම කුමාරිද? ආ හිම කුමාරි වගේ මේවා කරලා යවුවා. බල්ලකට එතන ගිහලා බලන්න බඩේ අමාරුවා. මේ ඔක්කොම ගල්ලා වීදුරු පෙට්ටියම අර ඔත්තලා ගල්ලා මිනිස්සුන්ට අම්දලා ගල්ලා යවුවා. එතන ගා මේ මොන හරි මල ජරාවක් කාලා බඩේ අමාරුවක් හදාගෙන ගිහලා දැන් මේ මිනිස්සු එතන කියනවා. ඒ මිනිස්සුන්ට hina අපිට ලැජ්ජයි. මිනිස්සුගේ බරදහරිකමටත් සීමාවක් තියෙනුනේ. හරි. කතාව ඉවර කරන්නම්. ඔබ කලබල වෙන්නත් හේතුවක් නැහැ. එතන මේ බ්ලැක් ඩෙත් කියන එක මේ බැක්ටීරියාවක් මගින් බෝ වෙන මේ බ්ලැක් ඩෙත් කියන එක කොච්චර දරුණුද? මම දැක්ක ඊයේ පෙරේදා ටක් ගාලා දන්නවනේ ඉතින් සමාජ මාධ්‍ය ඔස්තරලා කොහෙද රටගෙනලා ඉංග්‍රීසි ඔක්කොම දාලා එයාගේ ඕ දැන් ලොක්ඩවුන් එක ලෑස්සියෙන් දැන් ගමචන් ඉවරයි මසන් අපි ගාලා අනේ මේ නිකන් මැරෙන්න නැතුව ඉඳපන් මේ මල්ලි ඒක නේ මම කියන්නේ මේ බ්ලැක් ඩෙත් කියන එක එහෙම නිකන් අර කොරෝනා වෛරස් එක වගේ ස්රාස් ස්රාස් රෑම් බ්‍රාම් බ්ලාම් බ්‍රුන් බ්‍රාස් ගාලා පැතිරෙන එකක් නෙවෙයි. හරිද? එහෙම පැතිරෙන්නේ. ඉතාලම ක්ලෝස් ඉතාලම ඇඟේ ඇතිලිලා හදා ගන්න ඕන එකක් තමයි මේක. එහෙම තමයි එකක් තමයි. රයිට්. ඒ නිසා ඒක පැතිරුණත් බොහොම ස්ලෝ තමයි පැතිරෙන්නේ. නමුත් මේව සම්බන්ධව දැන් ඉස්සර වගේ නෙමෙයි බ්ලැක් ඩෙත් විච්ච කාලේ වගේ නෙමෙයි මතක තියාගන්න. දැන් මේ බැක්ටීරියා ආසාදන සම්බන්ධයෙන් අපි ඇන්ටිබයොටික්ස් රයිට්. ඒවා දැන් ගොඩාක් දේවල් හොයාගෙන තියෙනවා. තිබුණත් වේල පහින් කරන ප්‍රතිකාරයකදී මේක කරන්න පුළුවන්. නමුත් අර ගෑනු ළමයාට නියුමෝනියා හැදිච්ච හේතුව හිතා ගන්න අපිට බැරි නම් අපිට හිතන්න පුළුවන් අර වයල් එකෙන් අරසා බැක්ටීරියා ප්‍රමාණයක් ළඟ ළඟම පත් වෙලා ළමයාට ගියා නම් ඉතින් ඒ කේස් එක ගැන අපි කතා කරලා වැඩක් නැහැ නේද? ඕක තමයි තත්ත්වය. වෙලාව 7:34. රටේ ලෝක සිද්ධි ගැනයි අපිට වෙච්ච දේ ගැනයි ඔන්න දැන් ඔබ දෙකම දැනගෙන ඉන්නවා. බය වෙන්න එපා. දැන් ඔබට වඩා බය වෙන්න ඕනේ මමනේ නේද? මෙතන මෙහෙම අඩි දෙකක් නැහැ. මෙහෙම ඉතරයි ඉන්නේ. මූණ ඉස්සරහා ඉන්නේ. කහිනවා අඩිනවා. මෙහෙම තමයි තමා කරන්නේ. දැන් ඉතින් ඔය දැන් ඔය ලෙඩ දුක් හැදෙන කාලේ ඔය ඉන්නේ.

ආදරය දැන් පේනවානේ දැන් ආරක්ෂාව කියන්නේ කොච්චර වැදගත්ද කියලා නේද? ආරක්ෂාව ඉතාම වැදගත්. දැන් ඔබට පේනවා ඇති සම්පූර්ණ සමහර දේවල් තියෙනවා අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් තියෙනවා අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් තියෙනවා රයිට්. මේ මට යාළුවෙක් මේ මෑතක දෙවුව මේ හරි ලස්සන එකක් මේක පොඩ්ඩක් කියන්න ඕනේ. අපිට පාලනය කළ හැකි දේවල් අපිට පාලනය කළ නොහැකි දේවල්. දැන් අපිට පාලනය කළ හැකි දේවල් බලන්නකො. මම හිතන විදිහ, මගේ විශ්වාස, මගේ ආකල්ප, මගේ පුරුදු, මගේ ඇටෙන්ෂන් එක, මගේ ප්‍රතිචාර, මගේ සම්බන්ධකම්, මගේ ලිමිට්ස් නැත්නම් සීමා, මම අනිත් පිනසුන්ට සලකන විදිය, මම මට කතා කරගන්න විදිය, මම කාලය ගෙවන විදිය ඔබට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒවා නෙමෙයි, කන්ට්‍රෝල් කරන්න බැරි ඒවාල්මද? අනිත් මිනිස්සු හැසිරෙන විදිය. යාළු ආශ්‍රය කළ එහෙම පරිප්පු කාල තියෙනවා. මේ හොඳ ළඟ ඉන්නවන් සමහරවට හැසිරෙන විදිය හිතාගන්න බෑනේ. නමුත් ඒක ඔබට කන්ට්‍රෝල් කරන්න බෑ. අනිත් අයගේ විශ්වාස ෆේස්බුක් යන්නකෝ, ගිහින් බලන්නකෝ, ඒ වෙනස් කරන්න බෑ. ඒ හැටි හැප්පෙන්න එපා. හැප්පිලි ඉවර කරන්න බෑ. හැප්පිලි ඉවර කරන්න බෑ. ඒ මිනිස්සු මුල්වල ඉඳලා හැදිච්ච විදිහට තමයි විශ්වාස හදාගෙන තියෙන්නේ. ඒව හරි අමාරුයි. අනිත් එක අපේ මේ හිත කියන එක හරි ආසයි මොකක් හරි අල්ලගෙන විශ්වාස කරන්න. කාගත් විශ්වාස වෙනස් කරන්න යන්න එපා. මං අත්දැකීම දන්න වෙනස් කරන්න බෑ. ඇස් පනා පිට දේවල් වෙන බව පුරුණත් වෙනස් කරන්න බෑ. ඒ නිසා ඒව අනිත් අයගේ විශ්වාස අපිට වෙනස් කරන්න බෑ. අනිත් අයගේ මත මතර තිත. එතකොට අනිත් අය කියන දේ අනාගතේ අතීතේ ස්වභාවික විපත් කාලගුණය ට්‍රැෆික් වයසට යන එක විදුලි ගිනි අපිට විදුලි ගිනි අපිට බැරිද? විදුලි ගිනි අපිට කන්ට්‍රෝල් කරන්න බැරිද? විදුලි ගිනි හටගත්තොත් කන්ට්‍රෝල් කරන්න අමාරුයි. කන්ට්‍රෝල් කරන්න බැහැනේ මේ අමාරුයි. ගොඩක් අය වැරදිච්ච තැන. අන්න ඒකයි අපි කියන්නේ. නමුත් අපිට ප්‍රිකෝෂන් එකක් ගන්න පුළුවන්. අවදානමට පෙර පොඩි සූදානමක් ගන්න පුළුවන්. ඒකට තමයි ACL cables තියෙන්නේ right? ACL cable එක අඳුනගන්න ලේසි ෆයර් ගාඩ් cable එක. ඒක ගිනි පැතිරෙන්නේ නැති ලේසියෙන් ගිනි ගන්න නැති ඔව් ඒ ලක්ෂණ ගිනි පැතිරෙන්නේ නැහැ වගේම ලේසියෙන් ගිනි ගන්න නැති වෙනත් එපා. ඒක තමයි වයර් එක. අලුතෙන් වයරින් කරන්න හිතාගෙන ඉන්න අය මම දැක්ක දැන් hardware වල ඉස්සරහට ලොකු board දාලා දම්පාට වයර් එක ලොකුවට ප්‍රොමෝට් කරගෙන යනවා මේ ACL fire guard වයර් එක. දැන් fire guard නම් ඒ ලක්ෂණ තියෙනවා නම් වයර් එක දම්පාට වෙන්න ඕන කියන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒක ඇත්තටම අපේ වගේ පොඩි රටකට අඳුනලා දෙන්න ACL ලොකු මහන්සියක් ගත්තා. ලේසි නෑ ස්ටෑන්ඩඩ් එකක් හදන එක. හිතන්නකෝ නිකන් විෂයකට කරිකියුලම් එකක් හදන එක විභාගයකට ලේසි නෑ ඒවා. ඒවා ලේසි දේවල් නෙමෙයි. මොන මොන පැතිවලින් මේවා බලන්න ඕනද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. නිකන් gedara diima නිකන් හිතන්න බලන්න ඔබ ඔබ ගිනි ගන්න නැති වයර් එකක් හදන්න මොන දැනුමක් ඕනද කියලා හිතන්න. මොන දැනුමක් ඕනද කියලා හිතන්නකෝ. ඒ වගේ වයර් එකක් හදන්න. දැන් ඒකට ලොකු දැනුමක් මේවා කරන්න ඕනේ නැහැ. මොකද මේ වයර් එක හදලා නැති තියෙන්නේ. රෝදේ අලුතෙන් හොයා ගන්න ඕනේ නැහැ. ඒකෙන් වැඩේ ගන්න. වයර් එක තියෙනවා. මේක ගිනි පැතිරෙන්නේ නැති, ගිනි ගන්න නැති දම්පාට ACL fire guard වයර් එක. ඒකෙන් ඔබේ අර වයරින් කටයුතු ටික කරගන්න කියලා මතක් කරනවා. හොඳ දේවල් දැන් තියෙනවා නේද? මාකට් එක හරීම නොයිසිනේ නේද? ගොඩාක් ශබ්ද බද්ධ තියෙනවා. ගොඩාක් ඇඩ්වර්ටයිසින් තියෙනවා. අපිත් කියනවා ඉතින් අපිත් ඔබේ ඔළු හදන්න වෙනස් කරන්න හදනවා. හැබැයි මේ ඔක්කොම සද්දබද්දස්සේ ඔබට හරි දේ තෝරගන්න පුළුවන්. දැන් අපි RBD ගැන කතා කරා. කඩේකට ගියාම දැන් පොල්තිරු ಜಾති කීයක් තියෙනවද කියලා නිකන් හිතන්නකෝ. ඔබට අවශ්‍ය නම් පුළුවන් මේ වෙන් මුලින්ම ඔබ ගිහිල්ලා කඩේට ගිහිල්ලා රයිට් කියලා මුලින්ම ඔක්කොම පොල්තෙල් බෝතල් දාන RBD කළ සහ RBD නොකළ වශයෙන් වෙන් කරනවා. කඩේට ගිහිල්ලා මුදලාලි දැන් බලන් ඉන්නවා. මේ කපොල් තෙල් බෝතල් ටික බිමට බලලා මොකද මේ කරන්නේ? තේරුම ගෙනියන්න දන්නෙත් නැහැ නේද? මොලාද වැඩි කතා කරන්නේ. ඊටස් දැන් RBD නොකලේවා. ඒවා දැන් ඔබ දන්නවනේ ජාත්‍යන්තරේ RBD කළා නැහැ කිව්වොත් එහෙනම් පොල් තෙල් නෙමෙයි මේ පැත්තව බලන්නේ. කියන්නේ ඉන්ටර්නැෂනලි ඔබ පොල් තෙල් පිටරට යවනවා නම් අනිවාර්යෙන් RBD වෙන්න ඕනේ. රයිට්. දැන් ඔබ RBD ගොඩ වෙන් කරගන්න. දැන් ඉතින් ඔබ මොකද කරන්නේ? RBD වලින් කිමිකලි RBD කරපුවා සහ ෆිසිකලි RBD RBD කරන ක්‍රම දෙකක් තියෙනවා. රිෆයින් bleached deodorize මේක කරන්න. ඇයි මේවා කරන්න? මේවා කරන්නේ ඇයි? රිෆයින් කරන්න ඕනේ. මොකද පොල් තෙල් හදනකොට ඒ ස්වභාවය තුළම කුණු දූවිලි අරෝමා මේවා ටික තියෙනවා.
හිතන්නකෝ, අපි කොප්පරා වේලෙන්න දානවා නිකම් පැදුරු වෙලලා දූවිල්ල වැටෙන්නේ නැද්ද, සත්තු කල යන්නේ නැද්ද කුරුල්ල වගේ යම් යම් දේ සිද්ධ වෙනවා. මීයක් ඉඳලා ඔඩේ ඔඩේ මීයෝ එහෙම හිතන්නකෝ, එහෙම නිකම් මෙහෙම කොප්පරා දාලා තනකො මීයාවිල ඔඩේ ගමකට කන්න දින තනින් තනින් කන්නේ. ඔක්කොම දේවල් ටික මේකේ තියෙන ඒවා රිෆයින් කරන ගෙදර අපි ගාව බඩු තියනද, අපි ගාව නැහැ. ඊළඟ බ්ලීච් කරලා එක පාට අයින් කරන්න අපි ගාව තියනද, මොනවද නැහැ. ඒ පාටවල් සහ පොල්තෙල් වල තියෙන වතුර ඒව නිසා තමයි පොල්තෙල් මුඩු වෙන්නේ, පොල්තෙල් වලට අමුතු රහක් එන්නේ, පොල්තෙල් වල අමුතු සුවඳක් තියෙන්නේ නේද. දැන් පොල්තෙල් මුඩු වෙනට අපි කියනවා පොල්තෙල් රැන්සිඩ් කියලා අපි කියනවා නේ. රැන්සිඩ් ඉංග්‍රීසි වචනයක් ගැම මතක තියන්න, වැඩක් නැහැ කොහොමද කියන්නේ මුඩු වෙනවා කියන එක ඉතරලා ලේසියෙන් අපිට. ඉතින් කොහොම හරි දැන් ඔබ RBD වෙන් කරගත්ත කෙමිකලි සහ ෆිසිකලි, ෆිසිකලි තියෙනවා තමයි ඔබ ගන්න ඕන. දැන් ඔබට ඕක කඩේ කියලා කරන්න පුළුවන්ද? ඊට වඩා ලේසි නැද්ද? ෆිසිකලි කියන්නේ ලෝකේ පිළිගත්ත සෞඛ්‍ය පැත්තෙන් පිළිගත්ත ක්‍රමවේදයේ අනුව RBD කරපු ඒ ක්‍රමය ලංකාවට මුලින්ම ඉන්ට්‍රඩියුස් කරලා දීපු. කොකෝ ෆ්‍රයි එකක් ගත්තා නම් ඔත්තර දඟලන්න ඕන නෑ නේද කියලායි සර් මට මේ අහන්න උවමනාව තියෙන්නේ. දැන් කොකෝ ෆ්‍රයි කියන එක හුඟක් අය හොයලා ගන්නවා. හොඳ දේ හොයලා ගන්න. එහෙම තමයි අපිට වෙලා තියෙන්නේ. හොඳ දේ හොයලා ගන්න. ඒ වගේම හොඳ දේ කොහම මට මතක් වුණා, මේ හොඳ ෆැබ්‍රිකේටර්ස් ඇලුමිනියම් වලින් වැඩ කරන ඔබට ආරාධනාවක් තියෙනවා. ඇලුමෙක්ස් එකෙන් ඔබ වගකීමක් අරගෙන මිනිස්සුකගෙන් සල්ලි අරගෙන වැඩක් විදිහට කරලා ඉවර කරලා අද ක්ලයන්ට්ව සන්තෝෂෙන් තියපු වැඩේ පිළිවෙලට ඉවර කරපු මිනිස්සෙක් නම්, එහෙම ෆැබ්‍රිකේටර් කෙනෙක් නම් ඔබ නිකන් ක්ලයන්ට් ඇවිල්ලා ගෝදෙන් මට මේ ලොකු ඒවනම් ඕනේ නැහැ, ඔය මොනවා හරි ටිකක් දාලා මේක චුට්ටක් මට හදලා දෙන්න පුළුවන් දැවම ඔබ යාට කිව්වනම් සර් සල්ලි තියෙන වෙලාවක හදන්න සර් එනවා, ඔය බොරුවට දෙපාරක් සල්ලි වේදම් කරලා බාල ඇලුමිනියම් දාන්න පස සර් දවසක ඕවා කියන්නේ නැහැ, සර් දවසක අපිට තමයි බණින්නේ ඈ, අපි සර්ගෙන් ගන්න සල්ලි අපි දරුවන්ට කන්න දෙනවනේ සර්, ඒතකොට සර් බණිනකොට අපි ළමයින්ටත් ඕවා එනවා. තොස මම නම් කරන්නේ සර් වැඩක් හරියට ඇලුමෙක්ස් වලින් මම මේ වැඩේ බොහොම ලස්සනට කරලා දෙන්න ආයි සර්ට දශක ගණනාවකට සර් ආයි පැත්ත බලන්න ඕනේ නැති වෙන වැඩේ ලස්සනට මම කරන්න පුළුවන්. එහෙමනම් කරමු සර්, නැත්තම් මම බාල ඇලුමිනියම් වලින් නම් සර් මම වැඩ කරන්නේ නැහැ, කරනා ඉන්නවා සර් මම කරන්නේ නැහැ සර්. සමුකුත් හිතන්න එපා සර්. එහෙම කියපු ෆැබ්‍රිකේටර් කෙනෙක් නම්, එහෙම ලයින් එකේ නම් ඔබ ඉන්නේ මේ නම්බරයට කතා කරන ඇලුමෙක්ස් එකට අදම 0.7015 0.7015 ලියා ගන්න බැරි වුණාද? තව පාරක් කියන්න. 0.7015 0.7015. මේකට කතා කරන්න ඇලුමෙක්ස් ඔබට දෙන්න හදන්නේ අනේ හොඳට කරන හොඳ ගොල්ලා කියලා මේ මොකක් හරි පොඩි තෑග්ගක් නෙමෙයි. ඔබේ ජීවිත කාලේ පුරා ඔබේ ආදායම තව පියවරකින් උඩට උස්සන්න ක්ලයන්ට් බරක් නොවී, කියන ඔබේ සේවය ඔබට දෙනෙක්කනයිනේ, ඔබට වැඩ දෙනෙක් නෑ, එයාගේ දත ගලවන්නෙත් නැතුව ඔබට සැලකිය යුතු ප්‍රගතියක් හත් කරගන්න පුළුවන් විදිය වැඩසටහනකට තමයි ඔබට කතා කරන්නේ. ඒකයි මේ ඇලුමෙක්ස් මේ තරම් තෝරලා බේරලා ෆැබ්‍රිකේටර්ස් ලව ගන්න. ඒගොල්ලන් මේ ලංකාවේ ඉන්න සේරම ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්ස් වල මේක දීමේ උවමනාවක් නෑ ඇත්තටම. ඒකයි ඒකයි වැඩේ. දැන් වෙලාව 7:45.

0: පාසව පදමට සියත කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ්
1: අසිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
3: උතේ කන්නාඩි අමතක වෙලානේ
4: අම්ම සල්ලි දාන්නද
3: සල්ලි දාන්න
4: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳ මතන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳ මතනක් හොඳ ආයෝජනයක් 13.19 අදම මතන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
5: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී

0: ලංකටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. After Elwells Construction Field එකේ smart career එකක් හොයනවද? එහෙනම් SLIT BSc Honors Quantity Survey in Degree එකට enroll වෙන්න. Apply කරන්න www.slit.lk. SLIT Evolve Beyond.
1: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු quality maintain කරපු guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumix.
2: Aluminium ඕන තරම් Alumix නම් ඉස්තරම්.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71.777.666. මේ ප්‍රයිම් ටයිම් කොන්දේසියතාවේ.
5: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවල් සිටින්.
6: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
7: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
6: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
8: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින්. ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
9: 98.2 98.4

0: පතර වටේම පතර තප්පරේට සියතට
1: සියත පතරේ
2: අනුග්‍රහය
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
4: අයිබෝන් ගුඩ් මෝනින් පතරේ විස්තරේ අරගෙන ආවා අදත් කීල්ස් අපිත් එක්ක ඉන්නවා දවස නැවුම් කරගන්න දවස අලුත් විදියට පටන් ගන්න පුංචි අදහසක් කියන්නද අද වැඩට යනකොට හැමදාම පිටත් වෙන වෙලාවට ටිකක් කලින් පිටත් වෙන දක අදට පිටත් වෙලා ඉවරයි නම් හෙට කරලා බලන්නකෝ මේක ටිකක් වෙනදා යන වෙලාවට වඩා ටිකක් කලින් පිටත් වෙන්න පිටත් වෙලා ගිහිල්ලා වෙනදා යන්නේ නැති පාරකින් ඔෆිස් එක හොයාගෙන යන්න පොඩි ට්‍රයි එකක් දැන් වෙනද වාහනේ නවත්තන්න නැති තැනක නවත්තලා පොඩ්ඩක් එළිය බලාගෙන ඉන්න ට්‍රයි එකක් දෙන්න. රූට් එක වෙනස් වුනහම දවස අලුත් වෙනවා, ජීවිතේ අලුත් වෙනවා. හැම දවසක්ම අලුත් විදියට හිතලා කීල්ස් එක අලුත් විදියට පටන් ගන්න. කීල්ස් එක ලයිෆ් එකම ෆ්‍රෙෂ්. අපි දිවයින පත්‍රෙන් අද පත්‍ර ටික බලන්න පටන් ගමු. සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට ඥානසාර හිමියෝ සිරගෙට අද සහ හෙට යලි උසාවි දෙකක් හමුවට පමුණුවනවා කියලත් මේ ප්‍රවෘත්ති වාර්තා කරලා තියෙනවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරුවීමෙන් අනතුරුව ලබා දී තිබූ ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීමෙන් පසු ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළා. අත්තරංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියෝ බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කළා. ඉතින් එතෙන්දී කරුණ සලකා බැලූ විදිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පනවා තිබූ දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියම කරලා තියෙනවා. ඉතින් ඒ නියමයේ පරිදි එයාව බන්ධනාගාරගත කරලා තියෙන උන්වහන්සේව එහිදී ඥානසාර හිමියන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයකට ගියේ සිය නිකායේ නායක හිමියරුන්ගේ උපදෙස් මත බවයි. එම නායක හිමියරුන් අධිකරණය මගහැරීමට උපදෙස් නොදුන් නමුත් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් විවේක ගැනීමට උපදෙස් ලබා දුන් බව නීතිඥවරයා සඳහන් කරලා තියෙනවා. එමෙන්ම විවේක ගැනීමට ගිය ස්ථානයේ දුරකථන සංඥා නොතිබීම හේතුවෙන් නීතිඥවරුන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවත් අධිකරණය මගහැරීමේ කිසිදු චේතනාවක් ඥානසාර හිමිට නොතිබූ බවත් නීතිඥවරයා කියලා තියෙනවා. නායක හිමිවරුන් අධිකරණය මගහරින්න උපදෙස් දීලත් නැහැ. ඥානසාර

0: අධිකරණය මගහැරීමේ කිසිදු උවමනාවක් තිබිලත් නැහැ. ඉතින් අර ආරණ්‍ය සේනාසනයට වෙලා විවේක ගන්න අතරේ අධිකරණය පොඩ්ඩක් මගහැරිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් ඒකට මොකද කියන්න බෑනේ නේද? අපි යනවා ඊළඟ පත්‍රයට. දිනමින පුවත්පතයි මං ඊළඟට අතට ගන්නෙ. දිනමිනෙත් හෙඩ්ලයින් එක මෛත්‍රීගේ ජනාධිපති සමාව අහෝසි, ඥානසාර හිමිගේ සිරදනුවම යළිත් ක්‍රියාත්මකයි, අභියාචනා අධිකරණයෙන් තීන්දුවක්. ඊළඟට ඊට පහලින් පොතක් තියෙනවා. මට මානසික ආතතියක් තිබෙනවා ආරණ්‍යයට ගියේ භාවනා කරන්න. අපි අනුන්ගේ බත් කාලා රට වෙනුවෙන් වැඩ කළා. බන්ධනාගාර බසයට යමින් ඥානසාර හිමියෝ කියති, තමන් ආරණ්‍ය සේනාසනයකට ගොස් භාවනා කළේ උසාවිය මගහැරීමට නොව ඇති වූ දැඩි මානසික පීඩනය හේතුවෙන් නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත බව බුදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත් ඥාන සාර හිමියෝ පවසති කියලා තියෙනවා. තමන් සිරමැදිරියට යන්නේ අධිකරණය සමග කිසිදු ගැටුමක් ඇති කරගෙන නොවන බව පෙන්වා දුන් ඥානසාර හිමියන් තමන් පෙනී සිටියේ සමස්ත රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවද පැවසුවා කියලා දිනමින වාර්තා කරලා තියෙනවා. මේක තව විස්තර තියෙනවා. රටේ අනෙක් සියලු දෙනාම රැකියාව වෙනුවෙන් කටයුතු කිරීමේදී තමන් අනුන්ගෙන් යැපෙමින් රට වෙනුවෙන් කැපවීම කළ බවත්, රට වෙනුවෙන් වැඩ කිරීමේදී සිදුවන දේ පිළිබඳව සෙසු භික්ෂූන් වහන්සේලාට මේ හොඳ පාඩමක් කරගත යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා කියලා තියෙනවා. වසර 25ක් තිස්සේ තමන් රට වෙනුවෙන් දියුණුවේ නිස්සරණාධ්‍යාශයෙන් මිනිසුන්ගේ ජීවිත මරණයෙන් ගලවා ගැනීමට බව සඳහන් කළ උන්වහන්සේ ජේසුස් වහන්සේගේ ප්‍රකාශයක්ද සිහිපත් කරමින් පැවසුවේ, අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට තමන්ගේ ලේ බීමට හෝ මස් කෑමට හැකි බවයි. කොහොම හරි මේ රට වෙනුවෙන් වැඩ කරලා හිරේ යන්න වුණා කියලා උන්වහන්සේ කියනවා. මම එහින්දම උපුට ගන්නවා මේ ඔක්තෝබර් 5 වෙනිදා දෙකෙන ඊයේ දවසේ දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් පළවෙච්ච ආටිකල් එකෙන් කොටසක්. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අවස්ථාවේදී අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාවට 2008 අගෝස්තු මාසයේදී අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. එම දඬුවම වසර 6කින් ගෙවී යන පරිදි නියම කර තිබිණි. එතකොට සිරදඬුවම ඉස්සෙල්ලාම 2018 නියම වෙන්නේ ඇත්තටම මේ රට වෙනුවෙන් මොකක් හරි කරපු වැඩක් හරි, රටේ මිනිස්සුන්ගේ ජීවිත ගලව ගන්න කරපු වැඩක් හරි වෙනුවෙන් නෙවෙයි ඇත්තටම. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අවස්ථාවේදී අධිකරණයට ඇවිල්ලා අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීම නිසා ඒක අපි මතක් කරන්න ඕනේ. නැත්නම් මිනිස්සුන්ට හිතෙනවනේ මේ වෙන මොකක් හරි ඉතින් මන් දන්නේ නැහැ. ඒ අධිකරණය තුලට ඇවිල්ලා අධිකරණ කටයුතු වලට බාධා වන විදිහට අපහාස වන විදිහට හැසිරුනේ කාව හරි බේරගන්නද දන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ මේ කාවද එදා ඒ හැසිරීමෙන් උන්වහන්සේ බේරගන්න උත්සාහ කළේ කියලා. ඉතින් දිනමින පත්‍රයේ පැත්තකින් තියන්න කලින් මං යනවා දිනමිනේ කාටුන් එකක් තියෙනවා ලස්සන. අපි ඒකත් බලමු. ටිකක් හිටපු ඇමති කෙනෙක් වගේ කෙනෙක් ලොකු පූජාවට්ටියක් අරගෙන යනවා. යනකොට මේ අර වලාකුළු වලට වෙලා ඉඳන් මේ දෙවියොත් ඔළුවේ අත ගහ ගන්නවා. මේ ඒ කාලේ සැප ඉල්ලන් ආවා, දැන් අප ඉල්ලන් එනවා කියලා ලස්සන කාටුන් එකක්. ලංකාදීප පුවත්පතට මං ඊළඟට එනවා. සිංගප්පූරුවෙන් එද්දී අල්ලන්න එපා ශිරන්තිගෙන් උසාවියට අප අයදුමක්. රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා විදේශගත වූ තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හේයින් තමන් අත්අඩංගුවට ගැනීම වලකාලමින් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්ෂිත අප අයදුම් පත්‍රය අද මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබෙන බව ලංකාදීපය වාර්තා කරලා තියෙනවා. ඒ අතරේ ආරංචි වෙනවා ශ්‍රීලන්ත රාජපක්ෂ මහත්මිය දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ කියලා මේ ඊයේ රාත්‍රී. කොහොම හරි අත්අඩංගුවට ගැනීමක් වාර්තා වෙන්නේ නැහැ. ඇයට ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් අපරාධ විමර්ශන කොට්ටාසේ පෙනී සිටින්න කියලා දැනුම් දීලා තිබියදී තමයි විදේශගත වෙලා තියෙන්නේ. නැවත ආපු ගමන් පොලිස් අපරාධ විමර්ශන කොට්ටාසේ පෙනී සිට ප්‍රකාශයක් දීපට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් පසුගිය දවසක දැනුම් දීලා තියෙනවා. කොහොම හරි ඔන්න ඇවිල්ලා කියලා ආරංචි අපි බලමු. ලංකාදීප පුවත්පතනොත් මම කාටුන් එකක් උපුට ගන්නවා. දාසහපුවලානගේ සුවාරිස් කාටුනේ සුවාරිස් බලාගෙන ඉන්නවා. හර්ෂණ නානායක්කාර ඇමතුමා වගේ අර සස්පෙන්ඩර්ස් දාපු කෙනෙක් PTA කියලා එල්ලලා තියෙන බෝඩ් එකකට එස් අකුරක් අරගෙන යනවා එල්ලන්න. ඉතින් තියෙන PTA එකටම එස් අකුරක් එල්ලලා විතරද තියෙන්නේ කියලා අපි බලමු. PTA අලුත් PSTA ගැන සාකච්ඡාව මතුවෙනකොට අරුණ පත්‍රයට මං එනවා. අරුණ හෙඩ්ලයින් එක අද තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි රට පුරා තෙල් පෝලිම්. පෙට්‍රල් 40කින් ඩීසල් 150කින් වැඩි කළොත් අර්බුදය විසඳෙනවා කියලා මේ බෙදුම්කරුවන්ගේ සංගමය තමයි මේක කියන්නේ. දිවයින පුරහ පිහිටි ඉන්ධන පිරවුම් මල් 1400, පුද්ගලික ඉන්ධන සමාගම් 500ක ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබෙන බැවින් මෙතන තියෙන පුද්ගලික ඉන්ධන සමාගම් 500ක කියලා මෙතන පුද්ගලික ඉන්ධන පිරවුම්හල් 500ක ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබෙන බැවින් හැටියට නිවැරදි විය යුතු ඇති. ඊයේ දිනේ රට පුරා ඉන්ධන පෝලිම් දක්නට ලැබුණ කියලා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන බව අරුණ තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කරලා තියෙනවා. එමෙන්ම බෙදුම්කරුවන් පෙන්වා දෙන්නේ ඉන්ධන නොමැති බවට ප්‍රදර්ශනය කරන පුවරුද රට පුරා බොහෝ ඉන්ධන පිරවුම් හල් අසල දක්නට ලැබුණු බවයි. මේ හේතුවෙන් ඊයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පෙට්‍රල් හිඟයක් තිබුණු බවත් පෙට්‍රල් නිකුත් කිරීම සිදු කර තිබුණේ ලංකා ඛනිජ තෙල් නිදිගත් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් වලින් පමණක් බවත් බෙදුම්කරුවෝ පවසති කියලා අරුණ වාර්තා කරලා තියෙනවා. ඉතින් රට පුරා එහෙම තෙල් පෝලිං තිබුණයි කියලා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය කියලා තිබුණ මම හිතන්නේ මට ඊයේත් අදත් මේ මම එහා මෙහා ගියේ මේ රටේ නෙවෙයි මට මේ කියන එක දකින්න හම්බුනේ නෑ. මං හිතන්නේ කවුරු හරි බලන්න මේ රට පුරා එහෙම ගිය කවුරු හරි ඉන්නව නම් ඇත්තටම මේ බෙදුම්කරුවන්ගේ සංගමය පවසන විදිහට එහෙම ලොකු තෙල් පෝලිමක් තිබුණද කියලා අපි දන්නේ නෑ. තියෙන්නත් ඇති සමහර විට මේ කියලා තියෙන්නේ තිද්දේද තියෙන්න ඇති නැත්ත හෙඩ්ලයින් එකේ දානවාද එහෙම බොරුවක් පත්තරයක. මේ අතර ලංකා ඛනිජ තෙල් නිදිගත් සංස්ථාවේ සභාපති DG රාජකරුණා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ ජනතාව ඉන්ධන පරිභෝජනය ඉතාමත් පරිස්සමෙන් කළ යුතු අතර ඛනිජ තෙල් සංස්ථාවද ඉන්ධන අලෙවි කරන්නේ පාඩු පිට බවයි. ඉතින් බොහොම පරිස්සමෙන් ඉන්ධන පාවිච්චි කරන්න ඕනේ. පුළුවන් නම් වාහනයට නොදා අල්ලට චුට්ටක් අරගෙන ඉස්මුදුරි ගාගෙන දුවලා බලන්න වැඩේ වැඩ කරයිද කියලා පරිස්සමට. එහෙනම් ගිහිල්ලා එන්න හෙටත් පත්තරේ බලමු. සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
1: 98.2 98.4

0: यह था टॉप स्टोरी।
1: बेको समंटे सहाय देखो कांतावक के देपले अथेटवाई। සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකාරියකට අයත් රුපියල් ලක්ෂ 200ක දේපල ක්‍රියාවිරහිත කර තිබෙනවා. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසේ විසින් මෙම දේපල ක්‍රියාවිරහිත කිරීම සිදු කර ඇත්තේ වලස් මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළවයි. සැකකාර කාන්තාවට අයත් රුපියල් ලක්ෂ 200ක් වටිනා මෝටර රථයක් සහ පෞද්ගලික බැංකුවල පවත්වාගෙන යන ගිණුම් දෙකක් ක්‍රියාවිරහිත කළ දේපල අතරට අයත්. සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් වාහන අමතර කොටස් ගෙනවන ආයතනයක් පවත්වාගෙන යාම සඳහා භාවිත කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වුණා. දැන් විදෙස් පුවතක්. යෙමනී සෞදි නායකත්වයෙන් යුත් සංධානය විසින් හෝති කැරලිකරුවන්ට එරෙහිව මිලිටරි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එම සංධානය සඳහන් කළේ කැරලිකරුවන්ට අයත් නාවික අවිගබඩා විනාශ කිරීමට හැකි වූ බවයි. අවිගබඩා විනාශ කිරීම හේතුවෙන් හෝති කැරලිකරුවන් ජාත්‍යන්තර නෞකා මාර්ග ඉලක්ක කරගෙන එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාර වැළැක්වීමට හැකි වූ බවයි සෞදිය ප්‍රමුඛ සංධානය ප්‍රකාශ කළේ. එහි ප්‍රකාශක ටර්කි අල් මලිකි පැවසුවේ රතු මුහුද ඉලක්ක කරගත් සිය මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
0: Top story. Anugrahaya.
2: අම්මෝ අනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
3: ඒමකෝ අනේ.
2: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
4: හිතේ තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න. youth එකේ ඉන්න ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 98.5 අමතන්න.
5: 98.2 98.4

හින හෙන උබේ හිම හින ඔබේ ඔබේ උඹේ කියන මදි අපිට මේ මම මේ දන්න කියන ලංකාවේ කාලයක් තිස්සේ ඉන්න ජපන් ජාතිකයෙක් ඉන්නවා. එයා මේ කරපු වැඩක් මම දැක්ක ටිකක් ඔය මමම සහභාගි වෙච්ච එක මීටිමක ජපන් ජාතිකය අසාර හම්බෙච්ච කෙනා අතර ටිකක් බරපතල සාකච්ඡාවක් ගියා. මේ දින නිකන් පොඩ්ඩක් නිකන් තදින් එහෙට මෙහෙට අදහස් හුවමාරු වුණා. ඇත්තම ගැන මගේ ජපන් මිත්‍රයාට ගොඩාක්ම අනිත් මනුස්සයා එක එක දේවල් ප්‍රශ්න අඩුපාඩු ඕම ගොඩක් ඒවා කිව්වා. ඒ වත්ස අහගෙන ඉඳලා මම යනකොට මේ මට කව පොඩ්ඩක් ඉන්න කියලා මම දැක්ක මේ ජපන් ජාතිකයා ගොඩාක් වෙලා ටැප් එක අරගෙන මේ අත් දෙක හොදනවා. සබන් දාලා නිකන් යමේ ටැප් එක අරගෙන ඇස් දෙක පියාගෙන නිකන් අත් දෙක මෙහෙම මෙහෙම දෙවට මේ හොදනවා. ඒක ටිකක් සැලකිතු වෙලාවක් හොදපු නිසා මං ඇහුවා මොකද මේ උත්තර අත් සෝදන්නේ මේ මොන හරි ගෑවුණාවත්ද කියලා. මෙයා කියනවා මේ ජපානේ සිරිතක් තියනවලු ටිකක් හීටඩ් ආගියුමන්ට් එකක් නිකන් පොඩ්ඩක් හිත රිදෙන වර්ගයේ කතා බහක් එහෙම ගියොත් ඒ කතාවෙන් පස්සේ එයාලා ගිහලා අත්සෝදනෝ පොඩි වෙලාවක් අත්සෝදනෝ. ඒකෙන් ඒගොල්ලෝ කියනවා ජපානි ජාතිකව විශ්වාස කරනවා කියලා. එහෙම කරපම අර හීටඩ් ආගියුමන්ට් එකෙන් අර හිත රිදෙන කතාවෙන් වෙච්ච ඩැමේජ් එක හෝදලා ගියා වාගේ හැඟීමක් එනවලු. මට කියන එක කරලා බලන්න එක එහෙමලු එක. මාත් කල්පනා කරද්දි මෙහෙමයි තින් අපේ මොළේට යම්කිසි දෙයක් මෙන්න මෙහෙම තමයි වෙන්නේ කියලා අපි පුරුදු කරෝතින් ඇත්තට මේක ඉෆෙක්ට් එකක් තියෙන්න පුළුවන් තමයි. ඉතින් කතාවෙන් කතාව මං ඉගෙන ගත්ත ඒගොල්ලන්ගේ මේ තියෙන ඒ වගේ තව අමුතු පුරුදු දෙක තුනක් මම තෝරගත්ත. බලන්න ඒක ඔබට ට්‍රයි කරලා බලන්න පුළුවන් පොඩි දේවල් වියදමක් වෙන්නේ. අදටත් කියනවානේ අපේ බඩ අපේ පපුව සහ අපේ උගුර මේ තුන සමහර වෙලාවට වැඩ කරන විදිහ අදටත් වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කරගන්න අමාරුයිලු. මොනවද? බඩ පපුව සහ උගුර. මේ සමහරවිට කිසිම හේතුවක් නැතුව නිකන් උගුර හිර වෙලා වගේ පපුව බරයි වගේ බඩ තද වෙලා වගේ ඔබට එහෙම දැනලා තියෙන එහෙම ෆීල් එහෙම ෆීලිං එකක් අපිට නිකන් ওই ටයිම් ටු ටයිම් එනවනේ. ඒතර ඒගොල්ලන්ගේ ජපන් ජාතිකයන්ගේ එක පුරුද්දක් තියනවලු. ඒගොල්ලෝ මේ බඩට පපුවට උගුරට කතා කරනවලු. ඒගොල්ලෝ අහනවලු බඩෙන් අහන බඩ මොකද මේ වා මේ මත නිකන් මේ තද වෙලා වගේ මොකද නිකන් හිර වෙලා වගේ. උගුරෙන් අහනවා මොකද නිකන් මේ නිකන් හිර වෙලා වගේ මොකද පපුව නිකන් බර වෙලා වගේ මොකද අනේ. එහෙම කතා කරනවලු. එහෙම කතා කරගත්තාම ඒ ගතිය අඩු වෙනවලු. දැන් මට තාම එහෙම මොකුත් නැහැ. දැන් මම එහෙම එකක් වෙනකල් ඉන්නවා අහලා බලන්න. මම මගේ බඩට මම මගේ පපුවට සහ මම මගේ උගුරට කතා කරලා බලනවා කියලා මං හිතුවා. පියදමක් වෙන්නේ නැහැ. ලොක්කගේ මැනුම් ඇහුවොත් මම ගිහිල්ලා අත් දෙක හොදනවා කියලා මං හිතාන ඉන්නවා. ඔගලන්න පුළුවන් අත් දෙක හොදා. නේ? හැමදාම අත් දෙක හොදලා වතුර බිල වලට එනවා. හැමදාම බයින වතුර බිල මෙහෙම යන්නේ. රයිට්. ඊළඟ තව එකක් තියෙනවා. යම්කිසි තැනකදී නරක සිදුවීමක් සිදු වුණොත් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් පියවර 10ක් 15ක් පස්සට යනවා. නිකන් අර මිනිස්සු පුදුම වෙලා මේක මට දරා ගන්න බෑ වගේ අර මිනිස්සු අපි දකින්නේ චිත්‍රපටිවලින් දකින්නේ පස්සෙන් පස්සට එන්නේ. ඒගොල්ලෝ පස්සෙන් පස්සට යනවා. ඒකෙන් ඒගොල්ලන්ගේ මොලේ තේරුම් ගන්නවා කියලා ඒගොල්ලෝ කියනවා අපි මේ සිදුවීම අත්හැරියා කියලා. දැන් වෙන සියලු සිදුවීම් ඇතනකට අත්හරින්න පුළුවන් නම් ලොකු සීන් එකක් නැහැ නේ. නිකන් හිතන්නකෝ කවුරු හරි බැන්න කෑ ගැව නරක සිද්ධියක් වුණා මොන හරි දෙයක් වුණා සිදුවීම පොඩි වෙලාවයි අපි ඒක හිතනකොට ඇයි එහෙම උනේ කියලා හිතනකොට එහෙම කරන්න යුතුකමක් නැහැනේ අර මේ හිතනකොට. එහෙම හිතනකොට තමයි ඒකේ බර වැඩි වෙන්නේ. ඔබ නිකන් හිතන්න ඔබ අතර වතුර වීදුරක් දීලා කියනවා අර ලොකු අශෝක වීදුරේ වතුර එක පුරවලා කියනවා ඕක අල්ලන් ඉන්න කියලා. ඕක තප්පර 10ක් 15ක් අල්ලන් හිටියා කියලා අවුලක් නැහැ.
හිතන්න ඔබ මිනිත්තුවක් දෙකක් අල්ලන් හිටියොත් ඔබට මේක යම්කිසි බරක් දැනෙනවා. නිකමට හිතන්න මේ වතුර වීදුරු ඔබට පැයක් දෙකක් ඔය විදිහටම අල්ලගෙන ඉන්නකෝ දික් කරගෙන. කොහොමද තත්ත්වේ? ඔබට හිතෙන්නේ නැද්ද පැය භාගේ පණිනර වැඩි ඕන්නේ? පැය භාගේ යනකොට ඔන්න දැන් මේ වැලමිට උර හිස රිදෙන්න ගන්නවා. භාගේ වලට පැයක් ඔබට ඉන්නත් බැරි වෙයි. ලොකු වේදනාවක් මේ පොඩ්ඩක්වත් බර නැති වතුර වීදුරුව ඔබ ගොඩක් වෙලා අල්ලගෙන හිටපු නිසා දැන් ඔබට මහ විශාල වේදනාවක් එනවා. ඔන්නෝම ඔළුවෙන් අල්ලගත්තාම තමයි අපිට ගොඩක් දේවල් අමාරු කියලා. ඉතින් ඕවා ඉතින් අපිට බණට දහමටත් කියලා දීලා තියෙනවා. නමුත් ඒවා අපි ප්‍රැක්ටිස් කරනවා අඩු නිසා ඉතින් අපිට හරිය ප්‍රශ්නනේ. හරිම ප්‍රශ්නනේ ඉතින් අපිට. හරියට බෑනේ ඔළුවෙන් අතහැරගන්න. පාරදි මොකක් හරි සිද්ධියක් වුණාම කොහේ හරි දන්නේ නැති වලහෙක් ඇඟට කපලා ගියාම වාහනේ ඊට පස්සේ යකව හොයාගන්න නැතුණා ඔබ මොන කේන්තියකින් දෙන්නේ? මොන තරහකින්ද ඔබ එන්නේ? සමහර වෙලාවට මේ මිනිහා දන්නේවත් නැතුව ඒක ඩ්‍රයිවර් මිනිහෙක් දන්නේ නැනේ. ඇඟට කපලා ගියා වෙන්න ඇති. නමුත් මේ සිද්ධිය එල්ලගෙන අපි එනවා. සමහර වෙලාවට මේ මූඩ් එකෙම වාහනේ බහිනවා. මේ මූඩ් එකෙම කවුරු මිනිහෙක් කම්මෙනවා. මේ මිනිහත් නිකන් අවුල් වගේ ඔබට පේනවා. ඔබට හිතනවා එකක් දැල්ල දැම්මම ඉවරයි මම. කිසිම තේරුවක් නැතුව මේ කොහෙවත් තියෙන මිනිත්තු එකේ පාරෙන් දැල්ල දැම්මම ඉවරයි. රයිට්. අර වගේ ඒවා try කරලා බලන්න. පස්සෙන් පස්සට ගිහිල්ලා බලන්න. බඩට පපුවට උගුරට කතා කරලා බලන්න. අද්දික හොදලා බලන්න. අපි තව එකක් කිව්වා. මේකත් කියලා ඉවර නැතර මේ කියන නැද්ද මේ ආපහු හෙටත් කියන්නේ. හෙටත් නැත්තම් මේක කොටහන්න. දැන් මොකක් හරි තීරණයක් ගැනීමේදී මොකක් හරි තීරණයක්. ඔබ දන්නවද ඔබේ බ්‍රේන් එක ඔබ විසින් ඔබේ නම කියාගත්තොත් ඔබේ බ්‍රේන් එක පූර්ණ අවධානය දෙනවා කියලා ඔබ දන්නවද? එහෙම අහලා දිනවද? කියලා බලන්න. අරවින්ද. ඔව්. අරවින්ද. ඔව් ඔව්. අරවින්ද. ඔව් ඔව් සර්. ඔබ ඔබේ නම කෝල් කරන්න. ඔහිතනක ඔබට ඉතාම ඩිෆිකල්ට් තීරණයක් ගන්න තියෙනවා. ඒකද මේකද? මේකද ඒකද? ඔබ මෙහෙම අහන්න. අරවින්ද. මොකද්ද ඔයා කරන්නේ? ආශ්චර්ය නිකන් ඉන්නවද වෙන කෙල්ලෙක් මේකට ගන්නවද? වෙන කෙල්ලෙක් ගන්න. ඒ ඒ ඒ නේ අරවින්ද. ඔව්. මොකද කරන්නේ ඇත්තටම කියන්නේ? මේ ආශ්චර්ය යනකම් ඉන්නවද? මේ නැගිටලා පණ ගහලා යනකම් ඉන්නවද? අර ලෙඩා නැත්තම් මේ පණ තියෙන කෙනෙක් ගන්නවද? පණ තියෙන කෙනෙක් ගන්න. කොළඹ නවලෝක හොස්පිටල් එකේ තමයි ඉන්නේ මේ මේ වෙලාවේ. ආයේ පූර්ණ අධීක්ෂණයේ ආරක්ෂාව යටතේ ඉන්නේ. බය වෙන්න දෙයක් නැහැ. මොන ලෙඩේ තිබුණත් ඒගොල්ලෝ හොයා ගන්නවා. දන්නවනේ ඒගොල්ලන්ගේ ආරංචි ඇතිනේ ඒගොල්ලන්ගේ අලුත්ම ස්කෑනින් යන්ත්‍රනේ. AI assisted scanning machines thin. මොකද මේකෙන් කරන්නේ? දැන් ඔය සාමාන්‍ය ස්කෑනින් මැෂින් එකක් හසුරවන ශිල්පීන් ඉන්නවනේ. ඒවට පුරුදු පුහුණු කරපා ඉන්නවනේ. වෛද්‍යවරයෙක් ඇවිල්ලා බලන් ඉන්න. අර නමුත් වෙන කෙනෙක් නෙමෙයි ඔපරේට් ඉන්නේ. මිනිස්සුන්ගේ ඇහැට බලලා අඳුනගන්න බැරි report එකේ තියෙන ඉතාම සියුම් තැන්. සමහර වෙලාවට ඔය ගොඩක් වෙලාවට කියන්නේ report සේරම ගත්තා. report වල නම් කිසිම අවුලක් නැහැ කියලා තමයි doctorsලා කියන්නේ. ඇත්තටම වෙලා තියෙන්නේ අපේ තාම මිනිස්සුන්ගේ ඇස්වලට ගෝචර වෙන්නේ නැති තැන් තියෙනවා. මොනතරම් දක්ෂ වුණත් සමහර ඒවා reports කීපයක් අරගෙන තමයි අනුමාන වශයෙන් හිතන්නේ මෙන්න මෙතන තමයි තියෙන්නේ කියලා. අද අපි කොළඹ නවලෝක හොස්පිටල් එක එතනින් තව ටිකක් ඉස්සරහට ගිහලා AI උදව්ව ගන්නවා. Artificial intelligence උදව්ව අරගන්නවා. මිනිස්සුන්ගේ ඇහැට වැලි ගහලා හැංගෙන පොඩි පොඩි ප්‍රශ්න තේරුම් ගන්න. ස්කෑනින් මැෂින් එකේ අපිට මිස් වුණත් AI එකට මිස් වෙන්නේ නැහැ ඒකෑල. ඒගොල්ල වෙනම පෙන්නනවා මෙතන ප්‍රශ්නයක් තිබෙනවා අය කියලා. කොච්චර ලේසිද බලන්නකෝ. ඔය reports ගන්න එකේ තේරුම ගිය ගමන් බෙහෙත් අහුරක් දෙන දොස්තර කෙනෙකුට වඩා ඔබට reports නේ reports ගන්න ගමන් වෙනවා අම්මෝ මේ දත ගලවන්නනේ මේ reports ගන්න කියන්නේ. නෑ මාත් මේ ඉඳන් හිටපු කාලයක් තිබුණා. දැන් මට තේරෙනවා ගිහිල්ලා මේ තියෙන බෙහෙත් මල්ලක් බෙහෙත් ගෝණියක් අරන් ගෙදර ඇවිල්ලා තරඟෙට බොනවට වඩා අනේ ලෙඩේ හරියටම දැනගෙන අර precision medicine හරියටම ලෙඩේ හරියටම ලෙඩේට ලෙඩේ තියෙන තැනට ඒ බෙහෙත දෙන්න. අද කොළඹ නවලෝක හොස්පිටල් එකට බලව. ඒ පහසුකම් තියෙන්න ඕනේ. දක්ෂ මිනිස්සු ඉන්න ඕනේ, දක්ෂ වෛද්‍යවරු ඉන්න ඕනේ, දක්ෂ හෙද කාර්ය මණ්ඩලයක් ඉන්න ඕනේ, සහායක කාර්ය මණ්ඩලයක් ඉන්න ඕනේ.
පිළිගැනීමේ නිලධාරිනියගේ ඉඳලා මෙතන කවුරුත් හොස්පිටල් එකට එන ඉතින් කොහොමද කාලෙකින් අම්මෝ ඉතින් එහෙම එකක් නෙමෙයි මිනිස්සු අම්මේ අනේ ගාගෙන කොහෙන් අර ඉඳිනේ නේ ඉතින් අර එතන ඉන්න සියලුම කාර්ය මණ්ඩලය ඒ වේදනාවෙන් එන ලෙඩාගේ වේදනාව වචනකින් හරි තුනී කරන්න පුළුවන් දක්ෂතාවයට ඒකට ට්‍රේන් කරලා තියෙනවා. ඒකට ඕන කරන පහසුකම් සියල්ල එතන තියෙනවා. ඉතින් ඔබට කොළඹ නවලෝක හොස්පිටල් එකට යන්න ඕන. තවත් කාරණා දෙක තුනක් මම හිතනවා එකතු වුණාය කියලා. එතකොට හැම එකටම අපි ඉතින් ඉස්පිරිතාලට යන්නේ නැහැ නේ. අපි තුන ඔලුවක කොමක් ආවා නේ. එතකොට කොළඹ නවලෝකයට යන්න ඕන. නෑ නෑ ඉස්සෙල්ලා ඔබට ගෙදරදී කරන්න පොඩි පුළුවන් දේවල් තියෙනවා ඔලුවකක් පොඩි දෙයක්. රාජකාරී කර කර ඉන්න වෙලාවක මොකක් කර හේතුවකට ගොඩක් කරාට ඉතින් මේ ඔලුවක කොම එන්නේ නම් ඩීහයිඩ්‍රේෂන් පැත්තේ නිසා කියලා කියන්නේ කනේ ඇඟට ඕන කරන වතුර ටික මදි වුණාම කලින් දවසේ රෑ සාදයක් තිබුණා. ඉතින් ඒකේ ඔබ වතුර බිව්වේ නැහැ වෙන මොනවාද මේව කරන්නේ. වතුර බිව්වනම ඒක ස්කාරදරයක් නේ. නමුත් ඉතින් ඔලුවක කොම එනවා. නමුත් ඉතින් අද දවසේ මෙවර කරන්න ඕන රාජකාරී ටික එහෙමම තියෙනවා. සමහරට ඒක කරන්න ඉන්නේ ඔබ විතරයි. ඒක වෙන කෙනෙකුට බාර දෙන්නත් බැරියව තියෙනවා. දැන් මම මේ ෂෝ එක කොහොම හරි කවුරු හරි දෙන්න එක්කෙනෙක් කරන්න ඕනේ. ඒක කාට හරි බාර දීලා කොහොම හරි කරනවා කියලා එකක් නැහැ. ඔළුවක කොම නෙවෙයි ඔළුව ගලවගෙන සාක්කුවේ දාගෙන ආවත් මේක කරන්න ඕනේ. තරප් මොනවද කරන්නේ? ඔන්න දැන් ඔබට තියෙන මේ පොඩි රෙමඩීස් මේවා තියෙන්න ඕනේ බෑග් එකේ. මම හැමදාම කිසිම තේරුමක් නැතුව මේ බෑග් එකක් අරන් එනවා වැඩට. ඉතින් ඔබට පේන්නේ නැහැ නේද මං ගේනවා. හැම තැනම තියෙන බිම් එහෙම මේ තියෙනවා. ඉතින් ඒකේ තියෙනවා පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඕකේ ඔක මමත් දාන් එනවා. සමහන් SP බාම් එක. ඔබ දැකලා අලුත් සමහන් SP බාම් එක දැන් අලුත් වෙලා එකේ කහපාටයි රතුපාටයි දෙකම ඇවිල්ලා තියෙනවා. කහපාටෙන් අපිට ටක් ගාලා සමහන් මතක් වෙනවා. ඒ සම්බන්ධ වෙනවනේ. ඊළඟට රතුපාට කැලෙන් SP බාම් එක මතක් වෙනවා. ඒ වගේ ලස්සන පැකේජින් එකක් කරලා තියෙනවා මේ පාර. ඕන තැනක අඳුන ගන්නත් පුළුවන්. අනිත් සීලම ඒ වර්ගයට වඩා වෙනස්. ඇයි ඉතින් මේ තවත් බාම් එකක් මේ ගෙනහැලා තියෙන්නේ? මේ බාම් එක ඔබ ගාලා බලන්න. අපි දැන් පුරුදු වෙලා ඉන්නවා බාම් ටික්කුත් ගාලා මොනා හරි ඔලුවක කොමන මොකක් හරි පෙත්තකුත් බීලා බලන්න. ඇයි දෙකක් කරන්නේ? සමහන් SP බාම් එක ගාලා බලන්න පොඩි වෙලාවක් ඇතුළත මහ විශාල සැරක් ඇත්තෙත් නැහැ. ඔබට දැනනවා හැබැයි යම් දෙයක් වෙනවා කියලා. ඔබට බොහොම ඉක්මනට මේ ඔබ ඉල්ලන සහනය අරගන්න පුළුවන්. මේ තමයි සමහන් කියන නමත් එක්ක අපිට බැඳිච්ච මහ දැවැන්ත විශ්වාසයක් තියෙනවා නේ. ඒකත් එක්ක තමයි මැච් එක යන්නේ. එම තමයි සමහන් SP බාම් අද අලුත් වෙලා මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. මතක තියාගන්න. සමහන් SP බාම් එක ගන්න ඔබට පෙත්තක් බොන්න ඕන වෙන්නේ නැහැ. වැඩක් නැහැ නේද? පෙත්තකුත් බොනො නම් බාම් එකකුත් ගාලා එකපාර පෙත්ත වෙලින් ගයින දෙන්නානේ. අපි රැඟට මොනවද දාගන්න නැතුව ඉන්නනේ බලන්න. බාහිරින් මොකක් හරි පොඩි දෙයක් කරලා මැච් එක ගොඩ දාගන්න තමයි බලන්න. මේ මං අහන්නම හිටියේ දැන් කාගිල්ස් එකට ගියාද බිල් වයිප් අවුට් එක සෙට් උනේ නැද්ද? අපිට නම් ආරංචි වෙනවා මේ සමහර අයට බිල් වයිප් අවුට් සෙට් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ තමන්ගේ බිල කීයේ වුණත් ඒක වයිප් අවුට් කරන්න මිලියන 10ක් රුපියල් කෝටියක් අයින් කරලා තියෙනවා. මොකද කාගිල්ස් ෆුඩ් සිටි එකේ 43 සංවත්සරයේ සමරන මාසෙ මේ අපි ඉන්නේ. 43 සංවත්සරයේ සමරන මාසෙ අපි මේ ඉන්නේ. මේකේ කැලි දෙකක් තියෙනවා. එකක් තමයි බිල් වයිප් අවුට් එක. මේ දෙකටම ඔබට ඔබ එලිජිබල් වෙන්න. එහෙම නැත්නම් සුදුසුකම් ලබන්න පොඩි ක්‍රමවේදයක් තියෙනවා. එකක් තමයි කාගිල්ස් ෆුඩ් සිටි එකෙන් තෝරාගත්ත නිෂ්පාදන ෆෝම් කියත් තියෙනවා කියලා. 9 10 12 අම්මෝ නිෂ්පාදන තියෙනවා මේ මේ මේ 30ක් විතර වගේ වෙන්න. හරි ඒකෙන් බහණ්ඩ තුනක් ඔබේ බාස්කට් එකේ තියෙන්න ඕනේ. ඔබේ බාස්කට් වැලියු එක රුපියල් 2500 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. දැන් අහන්න එපා 2499ට මොකද වෙන්නේ කියලා. 2500ට වඩා වැඩි වෙන්න ඕනේ. අනේ මේ රුපියලයිනේ කියලා එකක් නැහැ. මොකද මේ සිස්ටම් එකනේ මේක කරන්නේ. කවුරුත් මූණ බලලා මේසර් නෝ ලස්සනයි ස්මාල් ලස්සන මිස් කෙනෙක් මේ මිස්ටර් දෙන්න ඕනේ බිල් වයිප් අවුට් එකක්. එහෙම දෙන්න බෑ. සිස්ටම් එකෙන් තමයි ඒක ජෙනරේටින්. රයිට්. එතකොට අර සුදුසුකම් ටික සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. එතකොට බිල් වයිප් අවුට් එකක් සෙට් වෙන්න ඔබට තියෙන chance එකක් තිබෙනවා. එතකොට වාසනාවන්ත ජයග්‍රාහකයෝ 43 දෙනෙකුට රුපියල් 100,000 ගානේ gift vouchers දෙන්න ලෑස්ති වෙනවා. ඒකට පොඩි වැඩක් ඔබ කරන්න ඕනේ. අර කියපු කාරණා ටික සම්පූර්ණ කරා නම් ඔබේ බිලේ කෝඩ් එක ඒ ළමයා එතනට මතක් කරයි. සර් මේක ටගල SMS එකක් දාන්න කියලා 0.73181181 ඔබ මැසේජ් කරන්න ඕනේ. ඔබේ බිලේ කෝඩ් එක. අවුලක් නැහැ ඔබේ ටෙලිෆෝන් නම්බරෙන් ඔබව ටග්ගාලා ට්‍රැක් කරගන්න යායලට පුළුවන්. රුපියල් 100,000 ගානේ gift vouchers දෙන්න ලෑස්ති කරලා තිනවා. 8:21 දැන්.

මොකද දන්නේ කරගත්ත මේ ආශ්චර්ය කිසිදු සලකුණක් තාමත් අපිට දකින්න නැහැ. මම හිතන්නේ සියලුම යන්ත්‍රවලින් පරීක්ෂා කරන බැකෝ යන්ත්‍රවලින් පවා කරනවා නැති කියතේ මම විශ්වාස කරන්නේ. කොහොමත් ඒක ලැබෙන විදිහට අප්ඩේට්ස් එක අපි ඔබට දෙන්නම්. සමාලාවට ඒ සමාලාවට අපිට හිතා දාගන්න. මට මම මේ අසනීපයක් වෙලා ගෙදර ඉන්න දවසට මට කියන වැටේට මට තාම මේ කියාගන්න ඒවා එන්නේ නැහැ. මම කල්පනා කරා මොනවා වගේ දේවල් කියන්න මට ඇයි මට එන්නේ නැත්තේ? ඇයි මට එන්නේ නැත්තේ දේවල්? කමක් නැහැ. ඔබ දැන් ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? කෑෂ් වලින්ද ගනුදෙනු යන්නේ? දැන් මිනිස්සු අතේ කෑෂ් විතරක් නෙමෙයිනේ තියෙන්නේ. ගොඩක් මිනිස්සුන්ගේ මන් දැකලා තියෙනවා ඩෙබිට් කාඩ් තියෙනවා, ක්‍රෙඩිට් කාඩ් තියෙනවා නේද? හැබැයි ටිකක් එතනුත් එහාට ගිය මිනිස්සු ඉන්නවා. ෆෝන් එකේ තමන්ගේ වොලට් එකක් ඇප්ලයි කරගෙන ඒකෙන් ගෙවන මිනිස්සු ඉන්නවා. මිනිස්සු දැන් කෑෂ් හිමේ ගෙනියන්න කැමති නෑ. එතනවා කෑෂ් ගෙනියනවා කියන එකේ පොඩි නෙමෙයි සැලකිය යුතු රිස්ක් එකක් තියෙන එකක් නැති වෙන එක, හොරාතුරු කරදර, අමතක වෙලා යන ඒවා. මම මේ පාවිච්චි කරන්නේ මගේ තුන්වෙනි විතර පර්ස් එක. ඔය කැබ් වල ඇවිල්ලා පර්ස් දාලා ඇවිල්ලා අවංක මිනිස්සු ගෙනත් දීලා තියෙනවා, අනිත් මිනිස්සු නෑ කියලා තියෙනවා. එහෙම එකක් තිබුණ නෑ නේද? CCTV හයි කරලා නෑනේ කැබ් එක ඇතුලේ. නෑ කොහොමද ඉතින් හිතා දාගන්න තමා තියෙන්නේ. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඒවත් එක්ක ඔක්කොම සල්ලිත් නැතිනවා, ඐඩෙන්ටි කාඩ් එක ඉඳලා නැති වෙනවා. ඉතින් ඒක තමයි තියෙන අවුල. හරි, කොහොමනත් මේ කෑෂ් ගනුදෙනු රිප්ලේස් කරන්න තියෙන අනිකුත් ගෙවීමේ මාධ්‍ය වැඩි. දැන් ඔය සමහර මිනිස්සු ඇවිල්ලා මම දැකන මමම කඩේ ඉන්න වෙලාවට ඔය අපේ ගෙවල් ගාවත් ඔය තියෙන එකක් සමහරවිට ඒ කතා කරලා ඇවිල්ලා ඔය කස්ටමර්ස්ලා එනවා. ඔය හැමදාම මේ කඩේට එන මිනිස්සු නම් දන්නවා ඒකේ තියෙන කෑෂ් විතරයි කියලා. ඔතන යන ගම වාහනේ නතර කළා මොන හරි හොඳයි මාර දේවල් ගොඩක් තියෙන චූටි වුණාට පොඩියට කරනවා. මේ පිටරටින් කියන එක පොඩි පොඩි මේවා තියෙනවා හොඳේ. ඒ නිසා මිනිස්සු එතන නතර කරන ඇවිල්ලා ඉතින් මේ අනේ උගුළු වඩු සෑහෙන ප්‍රමාණයක් අරගෙන ගෙවන්නේ කාඩ් එකක් ගත්තා. සර් කාඩ් පේමන්ට් නම් නෑ කිව්වා. මම නිකන් හිතුවා නිකන් ඒ ටික දැක්කාම නිකන් රුපියල් 20-30,000 විශ්ලස්සයක්. ඉතින් මේ මිනිස්සේ බාස්කට් එකත් එහෙම තියලා ඒ මොදාලේ කාඩ් පේමන්ට් එකක්වත් කරගන්න බැද කියලා ගියා යන්න. එහෙම නැද යන ගමන් අර වාහනේට මිනිස්සුන්ට කියන මොකද්ද බා මේ මොම කඩයක්ද මේක? මේ කෑෂ් විතරනේ තාම ගන්න මේ කාඩ් පේමන්ට් එකක් කරන්න බෑ. සමහර මිනිස්සු අර අපි කියන හાર્ඩ් පොස්ට් එක කියලා මැෂින් එකක් තියෙන ඉස්සර නම් වල වයර් ගහලා අරව මේව කරලා දෙනවා. දැන් නම් ඒක වයර් ගහලා මුකුත් නැහැ නේද? නිකම් මේ මැෂින් එක අතේ අරන් යනකොට ඒකට අපි හાર્ඩ් පොස්ට් එකක් කියලා කියනවා. හાર્ඩ් පොස්ට් එකක්. ඒකට පොස්ට් කියලා කියන්නේ ඔව් පේමන්ට් ගේට්වේ එකක්නේ. ඒ නිකන් සල්ලි වගේම තමයි කාඩ් එකකට මෙහෙම තියලා එහෙම නැත්නම් අතුල්ලලා මොකක් කරේ අර චිප් එක ඉන්සර්ට් කළා කාඩ් එකේ. එහෙම කළා ගෙවන්න පුළුවන්. ඒක හાર્ඩ් පොස්ට් එකක්. සමහර අය දැන් ඕක ගන්නෙ නැති අය දන්නවද? ඒකට මන්ත්ලි කමිට්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මැෂින් එක නිකන් හම්බෙනවා, සබ්ස්ක්‍රිප්ෂන් ෆී යනමන මොනවත් නෑ හම්බෙනවා. සමහර ඒවා නම් ඒ සබ්ස්ක්‍රිප්ෂන් ෆී යනමන ඒවා ගන්න තැනුත් තියෙනවා. එහෙම ඒවා තියෙනවා. හાર્ඩ් පොස්ට් එකක් ගත්තම කමිට්මන්ට් එකක් තියෙනවා. මාසෙකට මේ කාඩ් එක හරහා අවම මෙන්න මේ තරම් ගනුදෙනු ප්‍රමාණයක් සිද්ධ වෙන්න ඕනේ කියලා. සමහර අය ඒක කරගන්න පුළුවන් වේද බැරිද කියලා දන්නේ නැහැ. ඒකලා හાર્ඩ් පොස්ට් එක ගන්නෑ. එතකොට ඔබට කාඩ් මැෂින් එකක් ගන්න නැතුව මේ කාඩ් වල පේමන්ට් එකක් ගන්න බැරිද? පුළුවන්. පුළුවන්. පුළුවන්. දැන් LOL's එකේ හાર્ඩ් පොස්ට් එකක් තියෙනවා. එහෙම නැත්නම් අර වගේ කමිට්මන්ට් එකක් තාම දරා ගන්න බැරි නම් ඔබට සොෆ්ට් පොස්ට් කියලා එකක් තියෙනවා. සොෆ්ට් පොස්ට්. iPay business කියන ඇප් එක ඔබේ NFC පහසුකම තියනා වූ ෆෝන් එකට දාගත්තාම ඒක නිකම්ම කාඩ් මැෂින් එකක් බවට පත් වෙනවා. කාඩ් එක මෙහෙම ෆෝන් එකට ටච් කරලා NFC පහසුකම හරහා පේමන්ට් එක ගන්න පුළුවන්. කොහොමද ඒක කියලා මම අහන්නේ. කොහොමද ඒක මං අහන්නේ. ඊට පස්සේ දැන් ෆොරිනර්ස්ලා එක තැනක ඉස්සෙනා ෆොරිනර්ස් නේ ඩවුන් සවුත් ඔන්නෝගේ තැන්වල. නෑ දැන් ෆොරිනර්ස්ලා අපි දකිනවා මේ පාරේ යනවා මේ යනවා. පොඩි පොඩි කඩවල් වලට එනවා, එහෙම කරනවා. සර්විස් එක ගන්නවා. ත්‍රී වීල් වල නැගලා යනවා. අපි කොච්චර දකින්නවද? ඉතින් ඔය සමහර මිනිස්සු ගාව ඒගොල්ලෝ හිතන් ඉන්න අපිත් දැන් එන දිනුනු ඇති. අපි ගාව මේ හැමතිස්සෙම කෑෂ් අදින්න ඕනේ නැත. කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. නැත්තම් ඒගොල්ලන්ගේ තියෙන ප්‍රියතම පේමන්ට් ඇප්ස් තියෙනවනේ. ඔය අපේ ඇප්ස් જાති කොච්චර තියෙනවද? ඒතරේ ඇප් එකක් කරා මෙයාට මට සල්ලි ගෙවන්න පුළුවන් කියලා. එතකොට අන්න ඔබට QR කෝඩ් පහසුකම තියාගන්න පුළුවන්. එතකොට අපි කියනවානේ ඔව් QR කෝඩ් එකක් ඔබට තියාගන්න පුළුවන්.
ඒ QR කෝඩ් එක හරහා ඔබට එක එක විදිහට කරන පේමන්ට්ස් ඒවා අතට අහුවෙන්නේ නැති සල්ලි නිකන්. ඒ ඔන්ලයින් සල්ලි හුවමාරුව ගනුදෙනු ඔබට කරන්න පුළුවන්. තවත් එකක් LLC ෆයිනෑන්ස් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි පේමන්ට් ලින්ක් එකක් යවන එක. ඈත ඉන්න කෙනෙකුගෙන් පේමන්ට් එකක් ගෙන්න ගන්න. සමහර වෙලාවට එයා බැංකුවක් තියෙන හරියක නෙවෙයි වෙන්න තියෙන්නේ. එයාට බැංකින් ඇප් එකක් හරි මොන හරි එකක් එයා එහෙම මොන හරි එකක් තාම දාගෙන නැතුව වෙන්න මොන හරි පුළුවන්. ඔබට පුළුවන් ඔබට අදාළ පේමන්ට් එකට සම්බන්ධව ඒ ගණන් ටික දාලා ඔබට ලින්ක් එකක් එයාට WhatsApp කරන්න පුළුවන්. එයාට ඒ ලින්ක් එක හරහා ඔබේ පේමන්ට් එක කොහේ හිටියත් කරන්න පුළුවන්. බලන්නකෝ LOC Finance අපිට සල්ලි හම්බ වෙන ක්‍රම ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ නිසා බිස්නස් එක ලොකු වෙනවද නැද්ද? බිස්නස් එක ලොකු වෙනවා. මේ තමයි LOC Finance එකේ. එක හાર્ඩ් POS, එහෙම නැත්නම් ඔබට soft POS, එහෙම නැත්නම් ලින්ක් එක හරහා ඔබට සල්ලි ගෙවන්න. පේමන්ට් ලින්ක් එක කරා සල්ලි ගෙවන්න. ඊට QR කෝඩ් එකක් ලංකා QR එක හරහා සල්ලි ගන්න. ඊට පස්සේ ඉන්ටර්නෙට් පේමන්ට් ගේට්වේ කියලා අහලා තියෙනවද? ඔය වෙබ්සයිට් වලට ගියාම අපි අන්තිමට ඔය අපිට ඕන දේවල් ටික සිලෙක්ට් කරලා පල්ලෙහාට ගියාම දැන් pay කියන බටන් එක ගමම එතනම ගෙවන්න පුළුවන්. ඔව් ඒ පහසුකමත් ඔය වෙබ්සයිට් එකට IPG අපිට කියන ඉන්ටර්නෙට් පේමන්ට් ගේට්වේ එකත් LOC ෆයිනෑන්ස් එකට ඔබට හදලා දෙන්න පුළුවන්. How beautiful නේ? සල්ලි කාලය වෙන්න ඕනේ ඉතින් කොහොම හරි කරලා සල්ලි ටික එමෙම මෙව කරගෙන right? එතකොට CA ශ්‍රී ලංකා TikTok කියන ඇප් එක ගැන නේ මම මේ කියන්නේ. කාලය ගත වෙනවා. වේගෙන් කාලය ගත වෙනවා. අපි CA ශ්‍රී ලංකා ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන් බිහි කරන එකම ආයතනය. CA ශ්‍රී ලංකා. ඒගොල්ලන්ගේ තමයි ස්ටෑන්ඩඩ් එක. පාර්ලිමේන්තු 50ක් මගින් සම්මත කරලා තියෙන්නේ. හරිනේ? මේක වෘත්තීය සුදුසුකමක් නැත්තම් තවත් විභාග සහතිකයක් නෙවෙයි. සහතිකයක් ඔබ දුන්නා මේ සහතිකය බල්ලා ඒ සහතිකේ තවත් අයට තියෙනවා ඒකත් බල්ලා හරි මේ සහතිකයක් තියෙනවා නේ සහතිකයකට වඩා අද ලෝකේ හොයන්නෙම ප්‍රායෝගික භාවය ඔයා පුතා මේක කරලා තියෙනවද ඇත්තටම කරලා බල්ලා තියෙනවද ඔයා එහෙම කරලා බල්ලා නැද්ද ඒකනේ දැන් අපිට අරගෙන වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ පුතා ඔයාව ට්‍රේන් කර කර ඉන්න වෙනවනේ ඉතින් ඔයා මේක දන්නේ නැහැ පොතේ විතරනේ ඔයා පොතේ ගුරා ඔයා වැඩේ කරන්න දන්නේ නැහැ. පුතේ ගුරා වෙලා වැඩක් නැහැ නේ. පුතේ ගුරා මදි. No. It's not going to work like that, right? එතකොට CA ශ්‍රී ලංකාවේ බිහි කරන වරලත් ගණකාධිකාරීවරයෙකුට steps 3ක් තියෙනවා. විභාග ඔක්කොම 12ක් තියෙනවා. විෂයන් ඔක්කොම 12ක් තියෙනවා. ප්‍රායෝගික පරීක්ෂණ 3ක් තියෙනවා. ඒ steps 3ට අදාළව මේ ටික කරගත්තොත් ප්‍රායෝගික පුහුණුව තියෙන ප්‍රශ්න විසඳන්න ඇත්තටම දන්න පොතෙන් නෙමෙයි ඇත්තටම කරපු චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් ඉන්නේ ඒකයි ලෝකේ ඕනම කෙනෙක් ලංකාවේ CA ශ්‍රී ලංකා හරහා බිහි වෙන චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්ව හයර් කරන්න කැමති බය නැත්තේ මොකද රියල් කේස් සිනාරියෝස් එයාලා ප්‍රැක්ටිස් කරලා තියෙන නිසා ඉතාලම ඒගොල්ලන්ට විභාගයට දෙන්නේ හොට පැටරෙන නහර ගැට ගැහෙන ප්‍රශ්න දෙන්නේ ඒව කොට දාන්න ඕන හැබැයි ඒකට ඕන කරන දැනුමෙන් සන්නද්ධ කළද විසඳන්න බැරි ප්‍රශ්නයක් නැහැ. ඒකයි අද ලෝකේ ගොඩාක් තැන්වල ලොකු පුටුවල චාටර්ඩ් ඇකවුන්ටන්ට්ස්ලා ඉන්නේ. ඇයි ෂුවර්නේ? වෙන්න කලින් අනාගතයේ දකින මිනිහෙක් තමයි චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. ඉතින් හරි ලේසියෙන් වෙන්න පුළුවන් නේ පුතා. ඒ ලෙවල් වලට මොන විෂය ධාරාවට ඉඳගත්තත් ඔය රිසල්ට් එනකන් ගෙදරට වෙලා ඔය ඉඳගෙන දෙසැම්බර් හරිනේ ඔය එන්නේ. ඔය බලන් ඉන්න වෙලාවේ CA ශ්‍රී ලංකා එක මේ දවස්වල ඒගොල්ලන්ගේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක තියෙනවා. ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ගොඩ දාගත්තොත් ඔබේ ඒලර රිසල්ට් එක පෙන්වන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඕකට ලියපු හැම ළමයාම කියනවා ඇප්ටිටියුඩ් ටෙස්ට් එක හරි ලේසි කියලා. හරිම ලේසිලු. සාමාන්‍ය දැනුමින් ගොඩ දාන්න පුළුවන් කියලා ඇයිලා කියන්නේ. ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ තියෙන්නේ MCQ. බහුවර්ණ ප්‍රශ්න. ඒ කියන්නේ හිතලා ලියන්න දෙයක් නැහැ. ඉරි ගන්න කතර ගන්න ඕනේ තියෙන්නේ. මේක කරගන්න යන්න CA ශ්‍රී ලංකා එකේ Facebook site එකට, page එකට. නැත්නම් ඒගොල්ලන්ගේ website එක නම් සමහරවිට භාෂා තුනෙම තියෙනවා සමහරවිට ඔබට ගියාට හොයාගන්න බැරි නම් මම කියන්නේම Facebook page එකට යන්නේ අරිම ලේසි විභාගයට සහභාගී වෙන්න තැනක් හදාගන්න දවසක් වෙලාවක් තැනක් වෙන් කරගන්න හරිම ලේසි ඒගොල්ලන්ගේ Facebook page එක CA ශ්‍රී ලංකා එතනට කියලා link එක දිගේ ගියා රුපියල් 500ක් ගාස්තුව දවස වෙලාව තැන හම්බුණා physically එතනට යන්න ඕනේ ගෙදර නම් ලියන්න බෑ
එතැන්ට ගියා විභාග ලිව්වා රිසල්ට් එක එවෙලි දුන්නා එදාම ලියාපදිංචියත් කරගත්තා දෙයනේ කියලා ඔබට ස්ටඩි බෑග් එක හම්බ වෙනවා ඒ ලෙවල් රිසල්ට්ස් එනකොට මංගේ පියවර තුනක් තියෙනවා ඒ තුنين එකක් සම්පූර්ණයෙන් ඕනනම් ඉවර කරන්න පුළුවන් හිත ඇත්නම් පත කුඩාද කියලා ඔබට ඒක අනිවාර්යෙන් ඉවර කරගන්න පුළුවන් නැත්නම් සමහරවිට විභාගයක් දෙකක් කළා ඒත් ඉතින් වැඩේ ටික අඩු වෙනවා එහෙම කරපුවාත් ඉන්නවා නැත්නම් සබ්ජෙක්ට්ස් හතරටම ලියලා ප්‍රායෝගික පරීක්ෂණය කරන්න හරි කරන්න ලෑස්ති වෙලා හරි එහෙම ඉන්නවා ඒ ලෙවල් රිසල්ට්ස් එනකොට මොන තරම් ලොකු හෙඩ් ස්ටාර්ට් එකක්ද එහෙම හිතන්නේ මේවා ඉතින් දෙමව්පියන්ටත් හිතෙන්න ඕනේ මොකද දන්නවද අන්තිම වෙලාවේ පොර කාලා ගේම ගහලා යන්න දඟලන්න එපා මුල එළන සුදුසුකම් ටික ලෑස්ති කරගන්න බ්‍රේක් එකක් ගන්න පුළුවන් අවුරුදු 25න් පස්සේ විතර සොඳුරු බ්‍රේක් එකක් සෑහෙන විදියට අර ජොලි ඉන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න කියලා තමයි මම මේ කියන්නේ දැන් පොඩ්ඩක් මහන්සි වුණොත් අනාගතේ ලේසි දැන් ඔබ ගන්න තීරණ තමයි අවුරුදු 5කින් ඔබ ඉන්න තැන තීරණය කරන්න කියන එක මතක තියාගන්න වෙලාව 8:36යි

0: పాదమట సీత අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: ආසිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක එකේ ත්‍රිරෝද රථය බජාජ්. දැන්නොබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විහිදුණු ජනවින් අමතර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලමි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
2: මෙමදීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
3: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Pierce Motor Company Private Limited විතින් අමතන්න 011 4700.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
0: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සහගෝකි. ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකයි.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා.
6: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
7: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pierce Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
8: රට සවාරියකෙ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
9: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
10: ඒ සූපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපෙනෙන ආශිර්වාදයේ තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සූපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සූපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
8: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 145ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
0: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක එකේ ත්‍රිරෝද රථය Bajaj 200cc සහ 236cc මාදිරි වලින් David Pierce Motor Company Private Limited වෙත.
12: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
13: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. SCL Fireguard Wire. දැන් දම්පාටින්. SCL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
14: සතුට රස ගුණ මුසු වෙනා. කැමවල රස කොකෝෆ්‍රයි ආර්බීඩී පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
15: මුළු පවුලටම මගේ ගානටම
16: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන් සිටින්
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
18: උසස් පිළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රැසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 77 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
19: ආගල් සුදුසි 43 වැනි සංවත්සර සමරුඹ වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා කාගල්ස් gift voucher දිනා ගැනීමේ අවස්ථාව තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික බිල් වයි පවුච් ජයග්‍රහණය කරන්න. කාගල්ස් සුදුසි

පවත්වන ජාතික ලොතරැයි මණ්ඩලය ආයුබෝ කියලා ලොතරැයියක්. ආයුබෝ මේ ලොතරැයිය දවස් 7ම දිනුම් අදින ලොතරැයියක්නේ. ඒකේ දිනුම් අවස්ථා ලබා ගැනීමේ සම්භාවිතාව වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ ඉලක්කම් මෙහෙම තිබුණොත් ඉලක්කම් අරම තිබුණොත් අකුර මෙහෙම තිබ්බොත් අකුර අරම තිබ්බොත් අතෙන්ල මෙතනට තිබ්බොත් මෙතෙල් අතෙන්ට තිබ්බොත් කියලා දිනුම් අවස්ථා 15ක් ඒගොල්ලෝ ක්‍රියේට් කරා. ඒකේ මේ ලොකු කෝටි ප්‍රකෝටි ගණන් තෑගි දෙනවා වෙනුවට ලක්ෂ 5 තමයි පළවෙනි තෑග ලක්ෂ 5. ඒ වගේ තෑගි පුළුවන් තරම් දෙන්න තමයි ඒ ආයිබෝල උතරයි ඒකේ ප්ලෑන් එක. ඒක දිනුම් අදින විදිය සහ ඒකේ ඇදෙන සම්භාවිතාවන් ඒවා එහෙම තමයි හදලා තියෙන්නේ. right දරබල උතරය ගත්තාම ඒක ඉතින් ඔය අතරේ ලොතරැයි ටිකක් තියෙනවනේ. ඇත්තටම දිනුමක් හැම ලොතරැයියටම දිනුමක් ලැබෙනවනේ. ඉතින් ඒක ලොතරැයිය නෙවෙයිනේ නේද? ලොතරැයක් කියලා තියෙන දිනුම් අදින නිසා. එතකොට ඒ 40ව සෙට් එකට මොකද වෙන්නේ කියලා ඔබ හිත හිත හිටියානම් අමතක කරන්න එපා. පහුගිය දවස්වල අපි දැක්කා ජාතික ලොතරැයි මණ්ඩලය ඒ සල්ලි ඔක්කෝම අරගෙන අපේ රටේ ප්‍රාදේශීය පැත් එක එක පොඩි පොඩි ප්‍රාදේශීය රෝහල් දැන් මහා ඉස්පිරිතාල ගැන බලන්න නම් ඕන් තරම් අය ඉන්නවා. පොඩි අරුපාඩුවක් වුණොත් එහෙම තප්පරෙන් ආරංචිත් වෙනවා. නමුත් ප්‍රාදේශීය රෝහලක ඒ පැත්තක තියෙන පොඩි ඉස්කෝලේක තියෙන අඩුපාඩුවක් මිනිස්සුන්ට දැනෙන ගානට රිපෝට් වෙන්නේ කොච්චර කලාතුරකින්ද? ඉතින් අන්න ඒ වගේ තැන්වල තියෙන අඩුපාඩු හදාගන්න අවශ්‍ය කරන උපකරණ ගන්න අත්‍යවශ්‍ය උපකරණ ඉස්කෝල වලට අරන් දෙන්න. පෞගි දවසර රාජාංගනේ ප්‍රාදේශීය රෝහලට ගියා. මම දන්න විදිහට මීගලෑව වෙන්න ඕනේ මේ. එහෙම ප්‍රාදේශීය රෝහලටත් ගියා. ඊළඟට නිකවැරටිය වන්නිනායක මධ්‍යම විද්‍යාලයේ ටිකළු අත්‍යවශ්‍ය උපකරණ දුන්නා. මේවා නිකන් මෙහෙන් ඇහිලා අරෙන් යන නිවුස් නේ අපිට. ඔන්න අපි ඒ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නවා නම් ඔන්න අපි ඒ ස්කෝල්ට යනවා නම් අපේ දරුවේ ස්කෝල්ට යනවා නම් අන්න අපිට ෆීල් වෙනවා අනේ කොච්චර ලොකු දෙයක්ද මේ උනේ කියලා. රටක අපි කීප දිනකට විතරක් හරි ගිහිල්ලා හරියන්නේ නැහැ. එහෙම කියලා හැමදේම කරලා දෙන්නත් බෑ. නමුත් අධ්‍යාපනයේ සෞඛ්‍ය කියන කැලේ ටික බැලෙන්න එපැයි. ඒ ටික මාර ඉම්පෝටන්ට් නේ. කොහොමද කන්නේ මේවල කොහොමද බොන්නේ? ඒ ටික ඔක්කොම බලන්න නම් ඇත්තටම අමාරුයි. එහෙම බලන්න ගියොත් එහෙම උගාක් අය කරන්නේ නිකන් ඉන්නකනේ. හැබැයි මේ සෞඛ්‍ය සහ විශේෂම අධ්‍යාපනය කියන එකට අපේ මේ රුපියල් 40 අපිට දිනුමක් නැතත් ඒකට උදව් වෙනවා කියන එක ඔබ මතක තියාගන්න. ඔබ හිතලා මතලා පිං නොකරුවත් ඔබ දන්නේ නැතුව ලොතරැයියක් ගන්නකොට දිනුමක් ඇදිච්ච නැති රුපියල් 40 ලොතරැයිය ඒ රුපියල් 40 ඒ වගේ සත්කාරයකට ගිය බව දැනගන්න. නිකන් දැනගෙන ඉන්න නිකන් ඒ හැපෙන්නේ නැහැ. ඒක නිකන් දැනගෙන ඉන්න එක වටිනවා. ඔබ ඒ වගේ දෙයකට පොඩ්ඩක් දායක වුණා කියලා. දැන් එතනින් අපි යමු නිකන් වෙනම මාතෘකාවට. අපි යමුකෝ. අපි දැන් ওই මිනිස්සුන්ගේ ජීවන අවතුම් පැවතුම් ගැන කතා කරනවානේ. මිනිස්සු ගමකට ගියාම තේරෙනවා මට හිතෙනවා කොළඹ මිනිස්සුන්ට වඩා කොළඹ මිනිස්සුන් හුඟක් මේ රස්සාවල් කරන ලයිෆ් එකටනේ හුරු වෙලා ඉන්නේ. ගමේ මිනිස්සු එහෙම නෙවෙයි නේද? ගමේ මිනිස්සු පොඩියට හරි දැන් ඔන්න ඊයම් ඇවිදලා කරලා එන ගමන් නිකන් ගියා මේ ටිකක් වෙන පාරකින් ආවා. වැඩි එන්නේ නැති පාරක ලස්සන පොඩි ආප්ප කඩයක් දාගෙන ගන පුදුම සෙනඟක් ඉන්නේ. පුදුම සෙනඟක්. එයාසේ පොඩි ත්‍රීවිල් එක යාගේ ත්‍රීවිල් එක එනවා. එයා තමයි ආප්ප ඕඩර්ස් එවට පහත නිකන් පොඩි දුර කියලා වෙන්නේ නැති. ඒක ටක් ගාලා මෙවන් කළා පොඩි ට්‍රාන්ස්පෝර්ට් චාර්ජ් එකක් අනිවාර්යෙන්ම ගන්නවා. ඕඩරේ දාපුවාම ආප්ප ඉන්දියාපත් තිබුණා. ලස්සන පොඩි නිකන් වැවක් වගේ පොඩි කෑල්ලක් තියෙනවා. එතන නියම තැන. ප්ලේන් ටිකක් ගහලා විතර ආප්පයක් කාලා යන්න කියලා මම ඒත් එනකම් කල්පනා කරා. නිකන් කොළඹ මිනිස්සු වගේ නෙමෙයි මිනිස්සු මේ මහන්සිනෝ කීයක් හරි හොයා ගන්න වැඩේට. ව්‍යාපාරයක් දියුණු කරගන්න අලෝ ගන්න හොඳ කෑල්ලක් තමයි ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක. මොකද ගොඩාක් මිනිස්සු ඇවිල්ලා දේවල් ගන්නවට වඩා මිනිස්සු මාර ආසයි ගෙන්න ගන්න. ඉතින් ඔබට ඕන නම් කුරියර් සර්විස් එකකට දාලා එක දෙන්න පුළුවන්. හැබැයි ඔබටම කියලා බජාජ් ත්‍රීවිල එකක් ගත්තනම් ඒ වාසියත් ඔබටයි එන්නේ. හිතන්නකෝ දැන් ඒ අපකඩේ මං ඒවා කරන්න කියලා දවස් 4 ඉඳලා රෑ 9 විතර ගන්න තමයි කරන්නේ. උදේ වරුවේ කරන්නේ නැහැ ඒක. එතකොට මට ඉතින් කල්පනා වෙනවා එයාට එතකොට ත්‍රීවිල් එක දුවන්න පුළුවන් උදේ වරුවේ. එයා දුවන්න ඕනේ නැහැ. කවුරුහරි දාලා දුවනවා. ටැක්සි දුවනවා කවුරුහරි දාලා. ටැක්සි ඇප් කීයක් තියෙනවද? ඔන්න ඔය ඉපරේ දෙකක් පටන් ගත්ත මේ My Ways කියලා එක පටන් ගත්තා. MY

WAYZ පටන්ගත්ත එක මේ මේ මේ ගණන් එහෙම මේ මහර අඩුයි බලන්නකෝ ඒක එකත් නිකන් try කරලා නිකන් ඔය ආරංචිද ඉතින් ඒ වගේ app එකකට මොන හරි එක මේකට දාගත්තාම වෙනම ආදායමක් ආදායම් කොච්චර තිබ්බත් කමන්නේ පොඩි පොඩි පොඩි පොඩි ආදායම් 3-4ක් තියෙනකොට මතක තියාගන්න ඔබ එකක් මත depend වෙන්නේ නැහැ අනිත් එක සමහර අය මේක නිකන් පවුලේ වැඩ කටයුතු වලට වීකෙන්ඩ් එකේ දුවා ගන්න බරු ටිකක් එහෙට මෙහෙට ගෙනියන්න හાર્ඩ්වෙයාර් වල මම අනන්ත දැකලා තියෙනවා බජාජ් 3 wheel එක තියෙනවා ඒගොල්ලෝ ගොඩක් ගන්නෙම අර 236cc එක මොකද බර දාලා අදින්න පුළුවන් නිසා වැඩිපුර බරක් එකපාර දාගෙන යන්න පුළුවන් කියන වාසියක් නේ වාසියක් නේ ඒ වාසිය ඇයලා ගන්නවා දැන් ඔය පොඩි පොඩි බිස්නස් කරන අය පයිප් බාසුන් නැලා ඉලෙක්ට්‍රිෂියන් ලා මේසන් බාස්ලා ඉතින් ලොකු වාහනයක් අරගෙන එහෙට මෙහෙට යන එක පාඩුයිනේ. ඉතින් මොකද කරන්නේ යාලා ඔය වගේ පොඩි පොඩි වැඩවලට ළඟ ළඟ ළඟ දුවා ගන්න. තත් අපි ඔය ගෙදර වැඩ කරනවා එහෙම මේ සෙට් එකක් ඉන්නවා. ඉතින් මේ මම නම් ඇත්තටම ඇණයක් මුරිච්චක් ගන්නවත් කරේට ගිහිල්ලා නැහැ. සල්ලි ටිකලා සම අපිට අක්ගල ගිහිල්ලා එන්නම්. හවසට ඉතින් ඒකටත් එක ගාන දානවා. නමුත් අක්ගල ළඟ තියෙන හાર્ඩ්වෙයාර් එකට ඒගොල්ලෝ ගිහිල්ලා ඉන්නේ ඒගොල්ලන්ගේ 3 wheel එකේ. බරු ටික දාගෙන ඉන්නේ 3 wheel එකේ. තමම්ම පැදගෙන එනවා. පොඩ්ඩක් ඒ වගේම හිතන්න. දවසක් තියේ කාවරි දම්මල දුවවන්න පුළුවන් එහෙම එහෙම වෙනවා මුලදි තේ වැඩේම කරන්න පුළුවන් ඉතින් ඔබට තෝරගන්නවා නම් බජාජ් ෂෝරූම් එකට ගියාම ಜಾති දෙකක් තියෙනවා දෙකම පෙට්‍රල් 3 wheelers එකක් 200cc අන්තික 236cc එන්ජින් එකක් එක්ක එන හොඳ පුලින් පවර් එකක් තියෙන හොඳ ටෝක් එකක් තියෙන 3 wheel එකක් තමයි 236cc එක මේ ඔක්කොම 4 stroke අර සද්දබද අඩු 3 wheelers දැන් එන හැම 3 wheel එකෙම බලන්න ඔබට කරගන්න කියලා විශේෂ දෙයක් ඇත්තෙම නැහැ නේද අර සාමාන්‍යයෙන් ඔය canvas එක ගහගන්න දිනවනේ frame එකේ ඔව් ඒ ටික තියෙනවා interior නම් පුතේ හදලා එවලා තියෙනවා දැන් එන Bajaj 3 wheel වල ආයේ ඉතින් ඔබට ඊට වඩා හොඳ interior එකක් ගහන්න ක්‍රමයක් හිතන්න බැරි වෙන්න මේ වැඩේ කරලා එවලා තියෙනවා රේඩියෝ එකේ එනවා අර ඉස්සර වගේ උඩ නැගගෙන ගියර් දාලා මලි පොඩ එළම රිවර්ස් එකට දාගන්න කියලා එහෙම අඬ ගන්න දෙයක් නැහැ අර දෙකට තුනට නැමෙලා මැදි මොනවද ඒක මම දන්නේ නැහැ මොකක්ද ඒක හිට දානවා මෙහෙට දානවා මේව අස්තර දානවා මොකද්ද නිකන් ලීවරයක් වගේ කෑල්ලක් ඒව නැහැ ස්විච් එකේ රිවර්ස් කරන්න තියෙන්නේ හුඩි ස්විච් කෑල්ලක් තියෙන හරි හරිම ලේසි රේඩියෝ සෙට් එක අයිකල් ලෙවල් තියෙනවා ආය මොනවා ෂපාන් එකේ ඉතින් මේ වයර් ටික දුවාගෙන තමන් වැඩක් කරගෙන ඉන්න පුළුවන් ඒ තමයි ඉතින් මේ මේ මේ මේ ෂෝරූම් එකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඉතින් අතපත ගාලා නිකලා බලන්න ඒ මලුත් වාහනයක් ගන්න හිතන් ඉන්නවනේ නැත්තම් පරණ එක විකුණලා අලුත් එකකට යන්න ඉන්නවනම් මම හිතන්නේ හොඳයි අනිත් එක මූල්‍ය පහසුකම් මේව ටිකත් ඔබට අවශ්‍ය විදියට තියෙනවා කියලා මතක් කරන්න ඕනේ Bajaj ලගේ තියෙන ලොකුම ශක්තිය තමයි ඒගොල්ලන්ගේ ආෆ්ටර් සේල් සර්විස් එක ලංකාවේ ඕන තැනක එකම විදියට ස්ප්‍රෙඩ් කරලා තියෙනවා කිසිම මිනිහෙක් අහලා තියනවද මේ E3 wheel කරගෙන යාපනේ දෙන කොළඹාව කියලා මේක ඒක සර්විස් කරන්නේ අහලානේ එහෙම එන්න ඕනේ නැහැ කොච්චර මධ්‍යස්ථාන තියෙනේ ගොලන්ට අනිතක ජෙනුවින් ස්පෙයා පාට් එක ගන්න පුළුවන් වාහනේ ගත්ත දා ඉඳලා ආයෙ මුකුත් නැහැ කිරි ටොයිය වගේ අලුත් වාහනයක් ගත්තා වගේ ඔබට මේන්ටේන් කරගන්න ඔබට පුළුවන් දැන් වෙලාව 8:56යි

0: அசம் பதுமட்ட
1: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව වලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි.
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.

0: ස්මාර්ට් එක්ස්පීරියන්ස් එකකට පැල්වත්ත බට.
1: උතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකයකි.
4: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
5: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
4: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 2370 2370.
6: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
7: Hi guys! මේ කතාව කලින් අහලා නැත්තම් බත් කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
8: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
7: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
9: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
10: පේනවා පේනවා.
7: ඊළඟට තියෙන රසවත්ම කැලල MyWays app එකට bike, 3-wheel, car, van මුලදීම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා.
9: MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
10: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
11: 98.2 98.4

0: theater top story
1: ඉන්දන සමාගම් වලට රජයෙන් උපදෙස් බෙලඳ පොලේ හිඟයක් ඇති නොවන පරිදි ඉන්ධන බෙදාහැරීම් සිදු කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය පෞද්ගලික ඉන්ධන සමාගම් වලට උපදෙස් ලබා දී තිබෙනවා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ අත්‍යවශ්‍ය තෙල් තොග පවත්වා ගන්නා ලෙසද අදාළ සමාගම් දැනුවත් කර ඇති බවයි.
2: අපිට හැකියාව තියෙන්නේ ලංකාව තුළ ඌන්නිකින් පවත්වාගෙන යා යුතු අවම තෙල් තොග පවත්වාගෙන යන්න කියන කාරණේ සම්බන්ධයෙන් පමණයි. ඉතින් ඒ අනුව අපි ඊයේ දවසේ ඒ වගේ අවම තෙල් තොග පවත්වාගෙන ගියේ නැති සමාගම් කීපයකට අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කරා ඒ සඳහා කටයුතු කරන්න කියලා. ඒ වගේම අදාළ සමාගම් වලට ලිපියක් මගින් දැනුම් දුන්නා වෙළඳ පොලේ හිඟයක් ඇති නොවන විදියට තෙල් බෙදා හැරීම සඳහා කටයුතු කරන්න කියලා දැනුම් දීම කරා.
1: ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල හා සැසඳීමේදී රජය ලබා දුන් සහනාධාරය ප්‍රමාණවත් නොවන බව පවසමින් පෞද්ගලික සමාගම් සිය පිරමුම් හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කරනු ලැබුවා. එම තත්ත්වය හමුවේ අදාළ සමාගම් සතු පිරමුම් හල් වල ඉන්ධන හිඟයක් පවතින බවයි පාරිභෝගිකයින් සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින විශ්‍රාමිකයින් වෙත ගෙවීමට ඇති හිඟ විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කර තිබෙනවා. 2025 ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් සහ 2026 අප්‍රේල්, මැයි යන මාසවලට අදාළ හිඟ විශ්‍රාම වැටුප් මෙවන විට ගෙවන බවයි ගොවි ජනරක්ෂණ මණ්ඩලය සඳහන් කළේ. ඒ යටතේ ගොවීන් 2910 දිනක සඳහා ගෙවනු ලබන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 38කට ආසන්නයි. මෙතෙක් හිඟ වැටුප් ලබා නොගත් ගොවි විශ්‍රාම වැටුප් ලාභීන්ට ළඟම තැපැල් කාර්යාලයෙන් එම දීපනාව ලබාගත හැකි බවයි ගොවි ජනරක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.
0: අනුග්‍රහය
3: මොකද බං අසනීපෙන් වගේ
4: මේ පොඩි කැස්සක් විතරයි.
3: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
5: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
6: NGK plugs විශ්වාසයේ රකින්න DSL hologram ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසයේ ඔබ සමගයි.
7: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් මහදු දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
8: 98.2 98.4

ඩිසිෂන්යක් කරන්තයෙන්. ඩිසිෂන් ගන්න අපි අඩුවනි අපි හිතනෝ. මටත් හිතනවා අර වගේ බයික්කයක් ගන්න. මටත් හිතෙනවා අර වගේ ගෙයක් හදාගන්න. මටත් හිතෙනවා අර වගේ කසාදයක් ආවා. එක දැකිතලට නේ ගීදී ගියා පුතා. ඒවත් එක්ක හැප්පෙන නේ. මටත් හිතෙනවා අන්න අර හැමෝම හොයන ජාති බයික්කයක් ගන්න. මොකද දැන් මේ දවස්වල හැමෝම නිකන් බයික්කයක් වහම හිතටෙන බයික් එක. සමහර අය නම් ඉතින් බලනවා මේ ලීටරේට කිලෝමීටර 2000ක් විතර දුවන බයිසිකලයක් තියනවාද කියලා. තොස් කියන්න බෑ එක එක නා හිතන විදිය. නමුත් මට හිතෙනවා පාර දැක්කහම හැමෝම හොයලා තියෙන එකම බයික් එකයි. ඒගොල්ලෝ හොයලා තියෙනවා අපේ තියෙන අතේ මිටේ තියෙන ගානට මැච්චක් ගහලා හොඳ ස්පෝර්ටි ලුක් එකක් තියෙන බයික් එකක්. මේ අලුත් ජෙනරේෂන් එක නම් තනිකර ඒ පැත්තේ තමයි ඉන්නේ. දකින්නේම මම බජාජ් පල්ස N160 දකින්නේ. ඔය පල්ස සීරීස් එකේ තව බයික්ස් තියෙනවා. N160 එක මාර විදිහට පොපියුලර් වුණා. මොකද ඒකේ ගාන ඇතුලේ දෙන්න පුළුවන් සියල්ල ලෝස් නැතුව දීලා තියෙනවා. ඒ හෙඩ් ලෑම්ප් එකේ ඒ විදිහ එකක් හෙඩ් ලයිට් එක කියමුකෝ. ඒ විදිහට ප්‍රොජෙක්ෂන් ටයිප් එකේ හෙඩ් ලෑම්ප් එකක් බයික් එකක මං හිතන්නේ ඔය ප්‍රයිස් කැටගරි එක ඇතුලේ මං දැකලා නැහැ. දැකලා තියෙනවා මේ සමහර බයික්ස් තියෙනවා විශ්වාස කරන කෝටි ගණන් වටින බයික්ස් තියෙනවානේ. ඒවයි දැකලා තියෙනවා. ඒවා නිකන් හීන. ඒවා නිකන් හීන නිකන් හිතන්නෙත් නැහැ. සල්ලි තියෙන මිනිහෙකුත් එහෙමත් නම් බයික් පිස් එක නෝනෝ ගන්න ඇච්චර ගානක් ඉඳන් කළ බයික්. නමුත් අපිට ආසයි ඒ ෆීචර්ස් තියෙනවට. අපි ආසයි අර මැස්කියුලින් බොඩි ලයින්ස් තියෙන පෙට්‍රල් ටැංකියට. බයික් එකක බාර පෙනුමක් නේ පෙට්‍රල් ටැංකියෙන් හදන්. මේ හදන පාම් රාත්තලක් වගේ නේ පෙට්‍රල් ටැංකියක් තියෙනවා. කොහොමද බයික් එකේ යනකොට මම දැකලා තියෙනවා ඒ N160 යන අය දැකලා තියෙනවා අර ලොකු වීදුරු හයි කරපු ෂෝරූම් ගාවෙන් යනකොට බලනවා කෙසේද මගේ රයිඩින් කොහොමද මගේ පෙනුම මං සීන් එකේ ඉන්නවද ඒගොල්ලන්ට හිතනද මිනිස්සු බලනවා ඇති බලනවා තමයි බයිකේ ලස්සන මාර කලර්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා ඒකේ මම ආසයි ඒගොල්ලන්ගේ අර බෙලියකට හයි කළ තියෙන බඩ යටින් එන තනි සයිලන්සරේට අර දෙපැත්තෙන් සයිලන්සර එක නැත්තම් තනි පැත්තෙන් සයිලන්සර එක එන එක මට හිතනවා ඒක සිමෙට්‍රිකල් නෑ කියලා. ඒ කියන්නේ සමමිතික නෑ කියලා. එක පැත්තකට එකක් වැඩිනේ. දෙපැත්තෙම දෙනවා වැඩි කියලා හිතනවා. එක පැත්තක දෙනවා බැලන්ස් නෑ කියලා හිතනවා. මේක බෙලියක යටින් එන්නේ. ඒක ඇත්තටම අර ඒරෝඩයිනමික් ෂේප් එකටත් සෑහෙන ලොකු උදව්වක්. මේ බයික් එකේ බලන්න නිකන් නතර කරලා තියෙන වෙලාවක පිටිපස්සෙන් ඉස්සරහට බලුවම නිකන් ඇරෝ හෙඩ් එකක පෙනුමක් තියෙන්නේ අර ප්‍රොජෙක්ෂන් ලෑම්ප් එකත් එක්ක. ඒකටම හරියන්න ඇවිල්ලා තියෙන අර දෙපැත්තේ තියෙන ඩේ ටයිම් රනින් ලයිට්ස් දෙක. ඒක S2ක් වගේ. S2ක්. තේනවා? ඒක අමුතු ජියෝමෙට්‍රිකල් ෂේප් එකක් තියෙන අමුතු S2ක්. ඔය ඉස්සර කාලේ මේ චිත්‍රකතා පත්‍රයේදී යුනිකෝ කියලා කතාවක්. හරිද? බලපෑ දන්නවා. ඒ යුනිකෝගේ S2 වහලා තියෙන්නේ තොන්න වගේ නිකන් ත්‍රිකෝණාකාර මොනාද එක්කේ. මට ඒකත් මතක් වුණා. මේකේ තියෙන මැස්කියුලින් ලුක් එක වෙන්නම්ම තැනක තියෙන්නේ. සමහර එන්ජින් බොඩි පාර්ට්ස් එක්ස්පෝස් කරලා සමහර ඒවා වහලා. බොඩි කිට්ස් කියලා අපි නිකන් සාමාන්‍ය භාෂාවෙන් කියමු. බොඩි කිට්ස් වලින් වහලා සමහර ඒවා ඕපන් කරලා. ඒක වෙනම ගැම්මක් තියෙනවා නේද? ඔය ඔර්ලොසුත් දැකලා තියෙන සමහර ලාට ස්කෙලිටන් ටයිප් එකේ සමහර කෑලි වහලා සමහර වීල් පේන්න තියෙනවා. ඒක වෙනම ටච් එකක්. ඒ වගේම එකක් තමයි බජාජ් N160 තරං ඇවිල්ලා තියෙන්නේ. පුළුවන් නම් ගන්න. ඒක නම් මාර බහන්නයක්. යන්න බජාජ් බයික්ස් තියෙන ෂෝරූම් එකකට ගිහිල්ලා ඔබට හෙන්නම චැලෙන්ජ් එකක් තමයි මේකේ මොන කලර් එකටද යන්නේ කියලා. ටූ ටෝන් එකකට යනවද, තනි පාට එකකට යනවද, කට්ටම කළු එකක් අද ගන්නවද කොහොමද කියලා. ඒක ඉතින් ඔබේ චොයිස් එක. ඔන්න අපි වාහනය ගැන කියලා තියෙන වන්ඩිය නම් ඉතින් පුතා මරු. ඊළඟට අපි කමර්ෂල් බැංකේ ගිග් ප්ලස් අකවුන්ට් එකනේ අපි කතා කර කර ඉන්නේ. තව හිටන්නේ තව අලුත් අලුත් ආරංචියක් මොන හරි ඔබට තියෙනවා කියන්න. කමර්ෂල් බැංකේ ගිග් ප්ලස් අකවුන්ට් එක ඒක මිනිසුන් එම්පාව කරපු අකවුන්ට් එකක්. ඒක ඔබට පුළුවන් combank.lk සයිට් එකට ගිහලා විස්තර හොයාගන්න. මේක ප්ලෑන් කරේම අර පර්මනන්ට් රස්සාවල් කරන්න අකමැති, බොස්ලා කියන කැලලට අකමැති, ඔෆිස් කියන කැලලට කැමති නැති,
නමුත් කාටවත් බරක් නොවී තමන්ගේ තියෙන ස්කිල් එකෙන් හම්බ කරන්න කැමති මිනිස්සුන්ටයි තමයි මේ කවුන්ට් එක හැදුවේ. දැන් සාමාන්‍ය රස්සාවකට ගියා නම් ගොඩක් වෙලාවට account එකකට තමයි ඒගොල්ලෝ salary එක transfer කරන්නේ. එතකොට ඔබට නිකන් financial history එකක් තියෙනවා. ඕක වැදගත් වෙන වෙලාවල් එනවා life එකේ. ඒ කියන්නේ ඔබ කොච්චර හම්බ කරත් ඔබ නිකන් සල්ලි ගෙනහැලා පෙන්නන්නට වැඩක් නැහැ නේ. ඔබට පුළුවන් සල්ලි මෙහෙම මෙහෙම ලুকু basket මේ මගේ සල්ලි. මේ මගේ සල්ලි මිත මට නාය මුදල දෙන්නකෝ. මේ සල්ලි මගේනේ. එහෙම හරියන්නේ නැහැ. ඒවල documents ඕනේ. රටකට යන්න ගියාම බලන්න අම්මෝ මාස 6 මාස 7 8 අවුරුද්දෙම ඉල්ලන මිනිස්සුත් ඉන්නා මේ වීසා එකකට. ඉතින් දැන් වීසා ඔෆිස් එකට ගිහලා මොකද සල්ලි පෙන්නන්නද? පර්ස් එක පෙන්නන්න මේ සල්ලි මේ මට දෙන්න ඕ රට යන්න. මේ සල්ලි. එහෙම හරියන්නේ නැහැ. ඔබෙන් documents ඉල්ලනවා. ඔබ කවුද කියන එක කියන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරෙන්න ඕනේ මේවා ගියත් ලංකාවට ආපහු එනවා. එහෙම කියන්නේ එහෙම financial background එකක් තියෙන බව පෙන්නන්නේ කොහමද? ලිඛිතව පෙන්නන්න නම් ඔන්න ඔබට මාර වැදගත්. ඒ විතරක් නෙමෙයි. ඔබ මොන රටයක වැඩ කරත් foreign currency එකකින් ඔබේ account එකට සල්ලි ගන්න පුළුවන් gig plus account එකට. නිකන් savings එකක් account එකක් තිබුණා, current account එකක් තිබුණා කියලා මේ ඒ අයියට කතා කරලා කියන්න බෑ. අනේ ජෝන් අයියා, ඔයාගේ මේ වැඩේ මං කරලා ඉවරයි ජෝන් අයියා, මට මේකට සල්ලි දාන්න බෑ. ඒකට ඕනේ foreign currency accept කරන account එකක්, gig plus කියන්නේ ඒ වගේ account එකක්. ළඟම තියෙන commercial bank ශාඛාවට ගියත් ඔයගෙන් තව විස්තර ටිකක් දැනගන්න පුළුවන්. ඒ ඔක්කොටම කලින් ඉතින් ඔබ online මනේ ඉන්න හැම වෙලාවෙම combank.lk site එකෙන් gig plus account එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. payment කරන්නද, payments ගන්නද, අරවා මේවා ගොඩාක් දේවල් තියෙනවා. ඒකේ history එක හැදෙන එක, අනිත් වියේ පහදන් ඔක්කොම ටික ඕකේ කරන්න පුළුවන්. මට නම් තියෙන හොඳම කෑල්ල තමයි, මොකද මම දන්නවා ඔබ ලංකාවේ හැමදාම ඉන්න එකක් නැහනේ. රටතොට බලන්න ඕනේ, ලෝකේ තියෙන දේවල් බලන්න ඔබට ඊළඟ ස්ටෙප් එකට යන්න. එහෙම නැත්නම් ඉතින් මේකෙම තියෙන මේ ලිඳේ ඉන්නවා වගේ මේකම බල බල ගොඩ යෑම නැහනේ. ලෝකේ දැක්කම තමයි ටිකක් හොඳ අවබෝධය. ලෝකේ දකින්න මිනිස්සු නිහතමානී වෙනවලුනේ. ලෝකේ දකින්න මිනිස්සු නිහතමානී වෙනවා. ඔය පම්පෝරේ නැති වෙනවා ලෝකේ ටිකක් වැඩිපුර දකින්නකොට. ඒතර තේරෙනවා තව ලොකු ගමනක්, ලොකු දොරක් යන්න තියෙනවා, ගොඩාක් ලෝකේ සෑහෙන දේවල් ටිකක් වෙලා තියෙනවා කියලා. දකින්න යන්න ඕනේ ඉතින්. මේ account එක ඔබට ඒකට පාත්වයක විවෘත කරලා දෙනවා. ඉතින් කවදාද දවසක ඔබ මේ යනවා කියලා හිතන්නකෝ. පළවෙනි tour එක යන්න දැන් ලෑස්තිලා ඉන්නවා. දැන් හිතේ චක්කිතේ පළවෙනි ගේම තමයි යන රට තීරණය කරන්නේ. ඉතින් මම යෝජනා කරනවා මේ වීසා ලොකු කරදරයක් නැතුව යන්න පුළුවන් රටක් හැටියට. අපිට තියෙන්නේ කොහෙද, සිංගප්පූරුවේ. තව තියෙනවා සිංගප්පූරුව තමයි ඉතින් අර එහෙම රටකට. බැංකොක් තිබ්බා ඉතින් හොරු වරන් ගියා වගේ. ඉතින් බැංකොක් නෑ දැන්. දැන් ඉතින් ඒකට මොන හරි කරනවා කියලා කියනවා අම්මෝ. ඉතින් කියනවා නම් තමයි ඉතින් බලමු. ඉතින් ඒක කරයි සමහරට මන් දන්නේ. මන් දිහා බලන්න එපා. ඉතින් මට කරන්න පුළුවන් කන්න මං කරලා දෙනවා. ඉතින් මට මේ බැංකොක් එකේ වීසා එක ආපහු ඔන්නර වෙන හදලා දෙන්න මට බෑනේ. ඉතින් එහෙම තියනවා. අපි තමයි සිංගප්පූරුවට යනවා. ඒත් ඉතින් දැන් මොන මොකක්ද යන ප්ලේන් එක, මොකේද යන්නේ, කවදද යන්නේ? ටිකට් අඩුවටම කොහොම හරි බැලන්ස් කරගන්න පුළුවන්ද? එහි ගියාම මොකද වෙන්නේ? එහි ගියාම කොහෙද ඉන්නේ? කොහේ හිටියොත් හොඳයිද? ආ, එහි ගිහිල්ලා සිංගප්පූරුක ජෙන්ටින් හයිලන්ඩ්ස් යනවා. මැලේසියා. ඉතින් අන්නේ කනේ. නැත්තම් කොහෙද යන්නේ ඔබ? Universal Studios on. කොහොමද යන්නේ? කවද්ද යන්නේ? කවද්ද ෂොපින් යන්නේ? මේ ටික ඔබට නිකන් මුලදී හෙන කලබගෑනියක් මේක. නතර වෙන තැන, එතනද ට්‍රාන්ස්පෝර්ට්ද, එතනද කෝච්චි යනවද? Singapore Airport එකේ ඉඳලා ඔබට ඕනනම් අර කෝච්චි යන්න පුළුවන්. මොනරේල්, මෙට්‍රෝ එක එක නම් වලින් තියෙනවා. ඒ මොකක් හරි යන්නත් පුළුවන්. හැබැයි ඉතින් දැනගන්න ඕනේ. වඩා හොඳ නැද්ද ඔබ පිළිගන්න එතන කවුරු හරි හිටියා නම් ඔබේ නම උස්සගත්ත බෝඩ් එකක් තියෙනවා. එයා තමයි ඔබව බලාගන්න. එයා තමයි ඔබේ ට්‍රිප් එක ප්ලෑන් කරලා අද ආවල් වෙලාට උදේ නැගිටිනවා, මෙතනට යනවා, ඒක බලන අපි මේ වෙලාවට එනවා. ඒ ටික ඔක්කොම ඔබට, ඒ කියන්නේ පළවෙනි ටුවර් එක පුරුදුකාරයෙක් වගේ ඔබට යන්න පුළුවන් BOC Travels එකට කතා කරා නම්. BOC Travels අපි මෙන්න මේකයි නම්බර එක 0.7.0.222.77.76 0.7.0.222.77.76 කතා කරලා අහන්න. ඒවලම මේ දවස්වල මැලේසියන් ට්‍රිප් එකකට ඒගොල්ලෝ අවසාන සීට්ස් එක පුරවන ගමන් ඉන්නේ. ඒකත් හොඳයි ආ. ඒකත් හොඳයි. ඒගොල්ලෝ යන්න ප්ලෑන් කරලා තියෙන නොවැම්බර් මාසේ 20-24 දවස්වල එක්කෙනෙකුට 230,000 වගේ ගානකට කවදාවත් තනියම මේ ගානට ඔබට මේක රෙඩි කරගන්න බෑ. තනියම මේ ගානට යන්න බෑ ඔබට. තනියම ප්ලෑන් කළා. මේක තියෙනවානේ රෑ 4යි දවස් 5යි. ටිකට්ස් ඉන්න යන්න ඔබ බාර ගන්න, ගෙනත් දාන්න, තැන් ටික පෙන්වන්න,
මැලේසියාවේ බේසිකලි ගියාම බලන්න තියෙන හැම එකම මේකේ කව කරලා තියෙනවා. තනියෙන් මේ ගානට ගිහිල්ලා එන්න බැරි බව මතක තියාගන්න. ටිකට් එකේ ගාන අඩු කරපුවාම කීයේ ඉතුරු බලන්නකෝ. ඕකේ දවස් 4ක් හෝටලෙත් ඉඳලා. නියම වැඩක්. 07.22.77.66 කියන නම්බර් එකට ඔබ කතා කරන්න. මට ඊයේ මේ පොඩි ප්‍රවෘත්තියක් හම්බුණා. මං හිතුවා මං ඒක ෂෙයා කරගන්න ඕනි කියලා ඔබත් එක්ක. දැන් මේ ලෝකයේ ප්‍රොපර්ටි සම්බන්ධ කතාව ඔබ හිතන තැන නෙවෙයි තියෙන්නේ. ඊයේ පෙරේදා මේ ඔස්ට්‍රේලියාවේ මේ 7 News කියලා එකක් තියෙනවනේ. 7 News. 7 News අතරම ඇඩිලේඩ් වල ඉඳලා තමයි ඒක විකාශය කරන්නේ. ඒක ඉතින් ලෝකේ පුරා බලන්නත් පුළුවන්. ඒ ටීවී ස්ටේෂන් එක ගැන මේ අපි කතා කරන්න යන්නේ. ඒගොල්ලෝ රිපෝට් එකක් අරන් එනවා. ලෝකයේ මෙන්න මෙහෙම least affordable housing markets කියලා. ඒ කියන්නේ ගිහිල්ලා පදිංචි වෙන්න ගෙයක් දොරක් ගන්න හිතුවොත් එහෙම ගන්න නෙමෙයි හිතන්නවත් බැරි මාකට්ස් 10 ඒගොල්ලෝ ඊය කතා කරනවා. මේක අපේ මිනිස්සුන්ට වැදගත් වෙයි. තමන්ට කියලා තැනක් ගන්න අමාරුම රට මොකක් කියලාද ඔබ හිතන්නේ? කොහෙද? හොංකොං. ඊළඟට දෙක කවුද කියලා හිතන්නේ? සිඩ්නි. සිඩ්නි? ඔව්. ඊළඟට සැන් හොසේ. ඒක සැන් ජොසේ වගේ කියන්නේ නැරන සැන් හොසේ ඒක කියන්නේ. එහෙමයි කියන්නේ. සැන් හොසේ. ඒක නේ අපිට සැන් හොසේ සෙට් මෑන් වැඩි. ඊළඟට තුන. තුන කිව්වනේ. හතර. ඇඩිලේඩ් ඔස්ට්‍රේලියාවේ. පහ. වැන්කුව. ඉන්න 6 ලොස් ඇන්ජලිස්. ඒ කියන්නේ තමන්ට කියලා තැනක් ගන්න බැරි. 7 හොනොලුලු. 8 ආය ඔස්ට්‍රේලියාවේ. බ්‍රිස්බේන්. 9 ගැස්සේ ඔබ මේකට නෑ. ගැස්සෙනවා දැන්. මෙල්බර්න්. 10 සැන් ෆ්‍රැන්සිස්කෝ. කොහොමද වැඩේ? විශ්වාස කරන්න. ඒ ප්‍රොපර්ටි මාකට්ස් එක බලද්දී අපේ මාකට්ස් ඉතාම හොඳ තැනක තියෙන්නේ. සහ එහෙ වගේ නෙවෙයි අපේ ඇප්‍රීසියේෂන් එක අවුරුදු 5කින් 100%යි කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔබ දැන් 50ට ගත්තනම් අවුරුදු 5 යනකොට 100යි. මිලියන 50ට දැන් ගත්තනම් අවුරුදු 5ක් ඉවරනකොට ඒක ඕල්මෝස්ට් 100 බිලියන් එකේ වටිනාකම. ඉතින් එහෙම ප්‍රොජෙක්ට් සෙට් එකක් තියෙනවනේ මේ දවස්වල ප්‍රයිම් එකෙන් කරන. ඒගොල්ලන්ගේ කොළඹ තියෙන අපාර්ට්මන්ට් සෙට් එක. ඔබ රිසර්වේෂන් එක කරනකොට ඔබට 20% වෙනකන් සේව් කරගන්න පුළුවන්. 20% saving එකක් තියෙනවා. රුපියල් මිලියන 50 ඉඳලා පටන් ගන්නවනේ. ඒකටත් මිලියන 10ක් හම්බ වෙනවනේ. නේද? නරක නෑ නේ වැඩේ. දැන් ඔබ ගණන් හදලා බලන්න. return of investment එක 100%යි. මේක ඔබට rent එකට දෙන්න පුළුවන් ඔබ පදිංචි වෙන්නේ නැත්තම්. සෑහෙන මුදලක් ඒකනොත් හොයාගන්න පුළුවන්. මොකද මේ කොළඹ apartment complex එකක් ඔබ අරගෙන කාට හරි rent එකට දෙන්නේ. මෙහෙම තමයි සල්ලි හම්බ කරන්නේ සල්ලි ගැන දන්න මිනිස්සු. ප්‍රොපර්ටි අරන් සල්ලි හැටියට කඩදාසික දුගල්ල වැඩක් නැහැ. ප්‍රොපර්ටි අරගෙන ඒව විකුණන්න ගණන් වැඩි වෙනකොට ප්‍රොපර්ටිස් අරගෙන ඒව දෙන්න රෙන්ට් එකට. ඒ රෙන්ට් එකේ සල්ලි වලින් තව මොන හරි ගන්න. මෙහෙම තමයි හැදෙන්නේ. නැත්තම් ජොබ් එක කළා, ඉතුරු කළා, මේක කළා, අරක කළා. එහෙමනම් හිතන්න එපා. දැන් මේක තියෙනවා බෙඩ්රූම් 2 සහ 3. ඔබට අවුරුදු 4ක් ගෙවාගෙන යන්න පුළුවන්. අවුරුදු 4ක්. දැන් කොළඹ ඉඩමක් අරන් ගෙයක් හදනවා කියන එක හීනයක් වෙලා තියෙනවා. මොකද දන්නවද? ඒ යන කාලය ශ්‍රමය ඔබට කොච්චර කාලය දාන්න ඕනද ඒකට? සහ ඔබ වෙන වෙනම බඩු අරන් ගඩොල් අරන් මේක කරන්න යනකොට අම්මා බෑ. සෙනසුරු අපලයක්ම ගෙවෙන්න ඕනේ ඒ කැලලට යන්න. අනිවාර්යෙන් සෙනසුරා ලබනවා කියනනේ මේව හදනකොට. ටික කලනකොට ඔබට නිකන් අනේ කියලා හිතෙනවා. එහෙම ඕනේ නැහැ. සමහර ඒවා ඕල්මෝස්ට් රෙඩි. ඔබට දැන් හිටානිද පදිංචි වෙන්න පුළුවන් මට්ටේ මං කියන්නේ. හිට නෙමෙයි. ඒ ගානට රෙඩි. සමහර ඒවා කෙරීගෙන යනවා. ඉතින් ඔබ කතා කරන්න මෙන්න මේ නම්බර් එකට මේ 20% මේකට කියනවා ප්‍රයිම් ටයිම්. මේක තමයි නිවර්දි වෙලාව, නිවර්දි ස්ථානය, නිවර්දිම ඩෙවලපර් නේද?
ප්‍රයිම් බිඳුවයි හතයි එකයි බිඳුවයි හත්සිය හැත්ත හතයි හයිසිය හැටහය බිඳුවයි හතයි එකයි බිඳුවයි හත්සිය හැත්ත හතයි හයිසිය හැටහය භාග වෙලාවට මෙතනින් අරගන ඔබ ඇප්‍රීෂේට් වෙන්න දීලා හරි කාලෙදි මේක වික්කොත් ච්චර ගණ්ඩ බෑ ගණ්ඩ අමාරුයි කියන සිද්නිවලින් ඇඩිලේඩ්වලින් බ්‍රිස්බේන්වලින් නැත්තම් මෙල්බර්න්වලින් ප්‍රොපටියක් ගණ්ඩත් සල්ලිටික කරකෝ ගන්න ඔබට බැරිවෙන එකක් නෑ කියන එක තමයි මගේ පුද්ගලික අදහස. දැන් වෙලාව 9:26.

0: ආසපදමට සිත
1: ආසිනා මින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
4: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
3: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අදම LP finance දෙන්න. දැන් lease එක පහ තුනෙන්. LP leasing අද තමයි හොඳම
5: දවස. අපන්සෙක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අපන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අපන්ස් ටිකෙන් ටික
2: පේ. අපි විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pieris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 011 4700 750 අමතන්න.
7: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
8: අම්ම සල්ලි දාන්නද?
7: ඔව් සල්ලි දාන්න.
8: මම දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
9: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
10: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජෙනුවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් David Pieris Motor Company Private Limited දෙති.
11: ස්මාර්ට් මරූප වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිටින්
12: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
13: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Pieris Motor Company Private Limited within Amatanna 011 4700 600.
4: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
12: After A levels psychology biomedical science and nursing study karanna LTR samaga ekathu wanna pivisenna www.slit.lk slit and hemas adhyapanaya saha saukhya satkare samuhika shaktiya
14: sir mokadda wahane awula
15: me kaayaka accelerator ekak dunnata speed wenne nane rpm ekak nam wedi wenawa
14: sir gear maru karaddi podi gas sillak wage enawada nikan podi gandak ehema
15: oune malli dan me tika dawasak indala
14: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලාගන්න වෙනවා.
12: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
13: XCD ක්ලච් අතරමන් නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම
5: යන ස්පන්සික අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අපන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: Avance ticket tika pay
4: 40 vasaraka David Pieris vishwasaya samaginnena Bajaj Chetak electric scooter dan rata pura vihidunu DPMC pradarshanagara saha dealer jaale
16: aiya mata apple malak denna
17: onna api denawa me nankita apple malak aa tava sudu aralia malakui daffodil malakui sapattu malakui sepalika malakui camellia malakui tava madu malakui dehi malakui
16: aiya mata mal godak deela
17: owa monawada nangi ara hash 15 eken punch rupiyal 1199 කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
16: Hatch 15 පිස්සුවක්ම තමයි.
17: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
18: බිත්ති?
0: නිවාස රක්ෂණයක්ද සර්?
18: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සවුත් වෙනවා.
0: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕන ඩියුලක්ස් එකට. ගන්න ඕන ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්.
19: ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක්
20: නැහැ. බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. ඒවිත් පීරිස් ඊමොබිලිටි විදී.
21: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපන් සුදීන්.
22: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
23: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peiris Motor Company Private Limited within Amathanna 01114700

0: මේ කවුද මල්ලි මේ?
1: ගොඩ දැම්මා. මාව කොළඹ නවලෝක හොස්පිටල් එක ගොඩ දැම්මා.
0: ඔන්න ඔයාලට මට නවලෝක කොළඹ හොස්පිටල් එක තරහ යන්නේ ඔන්න ඔන්න ඔන්න ඔන්න ඔන්න වෙලාවට.
1: ඊනම්
0: ඕන් නැති වැඩි.
1: ඊනම් චෙක්
0: කරලා වෙනස් කරලා දැන් මේ කතා කරලා මේ
1: හරි.
0: මේ වැඩේ කරන්න පුළුවන්. ඈ? පින්ම තියෙන කෙල්ලෙක් හොයාගත්තා විතරයි.
1: හොයාගත්තද?
0: අයියෝ දැන් ඉතින් ආයි මුලට යනවනේ දැන් ඉතින්.
1: අනේ මං ඒ බවක් දන්නේ නැහනේ. එහෙනම් මම ඉන්නවනේ.
0: මොකට සේලයින් දුන්නද?
1: ආට කියන්න අරවින්ද දැන් ඊයේ මගේ රෝග විනිශ්චය හරියට කරගන්න බැරි වුණා. මොකද්ද මට තියෙන ලෙඩේ මොකද්ද කියලා. අද සියල්ල නිවැරදි විදියට රෝග නිරීක්ෂණය කරලා ඊට පස්සේ
0: මොකද
1: රෝග නිරීක්ෂණය කරලා
0: අනේ
1: මොකද්ද තීක්ෂණයද මොකද්ද
0: රෝග නිර්ණය
1: නිර්ණය
0: මොකටද ඇව්වේ මං අහනවා කොළඹ නවලෝක හොස්පිටල් එකේ ඇයි ගොඩ දැම්මේ පෙනලෙද්දු හිටියේ නැද්ද
1: තේ කාර්ය මණ්ඩලයට මගේ විශේෂ ස්තුතිය ඇත්තටම හරිම නියමයි ඒ සර්විස් එක
0: මං හිතන්නේ බෙහෙත් විතරක් කරන්නේ හුරතලුත් වෙලා ඇවිල්ලා තියෙන්නේ නේද ඊර නිදා ගන්න බැරි වෙලා මං හිතන්නේ ඇඳන් වල සීලං ගහගෙන නිදා ගන්න නැති උදේ
1: ඉතී how is
0: ෂෝ එක කරගෙන ගියා මිස් හොඳයි තනන් දන්නේ ෂෝ එක කරගෙන ගියා මිස්
1: සතුටුයි
0: thank
1: you arvind අනේ ෆ්‍රීඩම් එක දුන්නාට
0: අනේ ඕ අනේ හොඳයි අනේ අයියාවේ හොඳට හිටියා මේ අපි කියාගෙන ආපුවත් අමතක වුණා දැන්
1: මොනවද කතා කරේ මෙච්චර
0: දැන් මම මේ ලස්සනට කියන්න හැදුවේ
1: හරි
0: ටයිල් marble එහෙම නැත්නම් ceramic tiles එහෙම නැත්නම් porcelain tiles මට මේවා ගැන වෙනස කතා කරන්න පොඩි උමනාවක් තිබුණා මොකද මට හිතෙනවා මිනිස්සු නිකන් ටයිල් ටයිල් ස්ටයිල් සටයි
1: ඒකනේ ටයිල් විතරයි දන්නේ ටයිල් කිව්වම ඔක්කොම තියනවා කියලා හිතන ආයතන
0: ආ මේකත් ටයිල් මේකත් ටයිල් මේකත් ටයිල් මේකට ටයිල් නෑ porcelain tile ceramic tile marble marble ටයිල් තමයි
1: හරි
0: මොකද්ද මේකේ තියෙන වෙනස ceramic tile සහ porcelain tile compress කරලායි හදන්නේ compress කරලා
1: ආ ඔකේ
0: අමුද්‍රව්‍ය ගෙනහැල්ලා සියුම්වට කුඩු කරලා හරි අනුපාතයට මික්ස් කරලා හරි අනුපාතයට වතුර දාලා ඉවා ටොන් ගානක් ප්‍රෙෂර් දාලා තමයි
1: හරි
0: මේ ටයිල් එක හදන්නේ. ඊට පස්සේ බේක් කරලා එහෙම තමයි ටයිල් එක ගොඩ දාන්නේ.
1: ෆිනිෂ් වෙන්නේ.
0: ඒතර පෝසිලන් ටයිල් එකක් මෙහෙම හදපුවාම ඒකේ තියෙන සිදුරු ගාන ඇතුලේ තියෙන අපිට හැරපෙන්නේ.
1: හරි.
0: තාම අඩුයි. තාම ළඟ ළඟ කම්පැක්ට් තද වෙලා තියෙන්නේ මේකේ තියෙන මැටීරියල්.
1: ඒ
0: නිසා මේකට වතුර උරන්නේම නැති තරම්. ඒගොල්ලන්ගේ තව జాතියක් තියෙනවා ටයිල් වල. මේ පෝසිලන් වලම ටයිල් වර්ගයක් තියෙනවා. අවුට්ඩෝර් සෙට් කරන ඒවා. ඒවා ඊටත් එහා වතුර උරන්නේම නැහැ. ඒ නිසා ටයිල් එක කාලයක් ඇද්දී වතුර උරලා පිඟිලා කැඩෙන්න බලන්නේ නැහැ.
1: ඕකේ.
0: ඒකට සෑහෙන දෙයක් දරා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ මිනිස්සු දැන හෝ නොදැන මේ පෝසිලන් ටයිල් තමයි ගන්න. අතන පෝසිලන් ටයිල් බිමට ඉතාම හොඳයි. බිමට එච්චර හොඳ නම් බිත්ති වලට කොච්චර හොඳයිද? දැන් වැඩි හිතන්නෙම නැහැ. වෝල් ටයිල් වලින් අපිට බිත්ති යන්න පුළුවන්කම තිබුණත් ගොඩක් අය පෝසිලන් ටයිල් එකෙන්ම බිත්තියත් ෆිනිෂ් කරනවා වොෂ් රූම් වල. ඒගොල්ලන්ගේ කිචන් වල කිචනට් එකේ මොනාරි ඒ තැන් වල.
1: හරි.
0: එතන marble. marble. marble කියන්නේ මොකද්ද? natural ගල. හරිද?
1: ආ ඔකේ.
0: ආය ස්වභාවික පාෂාණයම උපමට්ටම් කරලා ගන්න එකක්. ඒකනේ marble ගණ.
1: ආ ඒක නම් මම දැනගත්තේ first time.
0: ඒ තමයි කියන්නේ. first time තමයි මමත් දැනගත්තේ ඔයාලට මෙත්තල් ලේඩ ගොඩක් තියෙනවා. හතියකට එකක් කොහොමද තියෙන්නේ?
1: මහබල්.
0: මහබල් නෙමෙයි මහබල්.
1: මහබල්.
0: නේද කියන්නේ.
1: හරි.
0: first time මම අද දැනගත්තේ ඔහොම. කොයි වෙලාවෙද නෑ කියන එක මම අද මේ දැනගත්තේ. මේ ආවා මේ ගියා.
1: ආවා ගියා කල්ලි.
0: මේ ආවා මේ ගියා. ඊට පස්සේ මේ විනාඩි පහක් තිස්සේ එක දාර යන්න. ඔහොමම ගෙදර යන්න නැතුව. ඔහොමම වාහනේ නැගලා ගෙදර ගියා නම් සැනසීමයි. ඒත් ටිකේ අපේ සැනසීම නැති කරන්න ආය ආවා.
1: ඒ වගේ මාරවින් තව විශේෂ දෙයක් අපි මතක් කරන්න ඕනේ. ලංකා ටයිල්ස් වල මේ දවස්වල තියෙන ලොකු සේල් එකක්
0: 70% ලොකු
1: ඒ කියන්නේ
0: ලොකු සේල් එකක් තියෙනවා
1: 45%ක් දක්වා විශේෂී වට්ටම් තියෙනවා කියලා මතක තියාගන්න. ඉතින් ඕගොල්ලෝ ගන්න හොඳම ටයිල් එක ගන්න යන්න ලංකා ටයිල්ස් වලට. ඒගොල්ලගේ ෂෝරූම්ස් වල අලෙවි නියෝජිතයෝ ගාව ඔක්තෝබර් මාසේ 15 වෙනකල් මේ ඩිස්කවුන්ට් එක තියෙනවා කියලා මතක තියාගන්න. මොකද්ද ඊළඟට?
0: ආ ඔයත් එක මතක තියාගන්න.
1: මොකද්ද?
0: මේ වගේ ස්පිරිතාලයක් වගේ හැසිරෙනවා.
1: හරි, ඇයි ඔයාලට ලෙඩ වෙලා නැද්ද?
0: දැන් මට බෑ. ඔහොම ස්පිරිතාල ලෙඩ වුණත් කරනවානේ.
1: නෑ නෑ, අවිල්ල නැත ඕන
2: තරම් තියෙනවා. අල්ලලේ.
0: ඔය වයසට පරිස්සම් වෙන්න ඕන වයස. ඔය රස්සාවල් කරන වයසක නෙමෙයි තමුන් ආසෙ
1: ඉන්නේ.
0: මේ හරියනම් මුණුපුරුත් එක සෙල්ලම් කරන්න ඕන වයසෙ ඉන්නේ.
1: ඈ? දැන් අපිට
0: ළමයිව වෙනට යවලා මුණුපුරුත් එක සෙල්ලම් කරලා
1: දරුවෝ
0: බලා ගන්න වයසෙ ඉන්නේ. අනේ එනවා මේ. ඊට පස්සේ මෙව්වත් හරියට අර එළිය තියෙන බිත්ති වගේ.
1: දවස ගානේ පුස්කම්.
0: එළිය තියෙන බිත්ති වගේ.
1: දවස ගානේ පුස්කම්.
0: අලු එළිය තියෙන තාප්ප වගේ. දැන් ඉරි තලලා ඒ වතුර ඇතුළට ගිහිල්ලා. පෙඟිලා පුස් හැදිලා.
1: යා.
0: කළු වෙලා.
1: ඕකේ.
0: දිලිර හැදිලා.
1: හරි.
0: දියසෙවල හැදිලා.
1: හරි.
0: දැන් ගන්න දෙයක් නැහැ. මුලදි මේ සෞඛ්‍ය ගැන මේවා මුලදි සෞඛ්‍ය වගේම තමයි බිත්ති.
1: යස්.
0: මුලදි කරන්න ඕන දේවල් තියෙනවා.
1: හැබැයි බය වෙන්න දෙයක් නැහැ. ඔයා වගේ Dulux Aquatic Dam Protect තියෙනවා. එතකොට
0: ඔය මම මගේ මොකද?
1: ඔයා ඒ වගේ වයි මම ආරක්ෂා කරනවා.
0: මා මුරුංගත් තියන්න ඕනේ නැහැ. හලෝ මේ මා මුරුංගත් තියන්න ඕනේ නැහැ.

0: ඉහලනවා, වහිනකොට ගිහිල්ලා කැන්වස් දානවා, වහනවා, ඉටිකොල. එනම් පුතා වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ මේ දවස්වල. මේ රෙදි දානවා, මේ රෙදි දානවා වේලෙන්නේ මේ ගන්නවා ඇතුළට මේ දවස්වල. යන එහෙම
1: හරි
0: මේ කළු කරන් එනවා. ඉතින් ඒ හැම සැරේම තාප්ප වහන්නද?
1: ඒකනේ.
0: දැන් ගෙවල් දොරවල් හදන කාලේ නම් ඒවා වහනවා සිමෙන්ති දියවේ කියලා.
1: හරි.
0: හැදුවට පස්සේ ඔවා කවුරුවත් වහන්න යන්නේ නැහැ. හැබැයි ඔබ ෆිනිෂින් එකේදී හරි තින්තක හොයලා ගාලා එළියේ බිත්ති වල වැඩ ෆිනිෂ් කරේ නැත්නම් ඔබට සැනසීමක් නැති බව අපිට දැම්මම කියන්න පුළුවන්. ඔබට කොච්චර සල්ලි තිබුණත්, ඔබ කොච්චර වැඩ්ඩා වුණත්,
1: හරි,
0: මේ එළිය තියෙන බිත්ති තෙමිලා වේලිලා තෙමිලා වේලිලා ඉරිතලලා පුස් හැදෙන එක හැදෙනවාමයි. හැදෙනවාමයි.
1: කට කට
0: හැදෙනවා. හැදෙනවා. අනං ගැන හැදියා.
1: එහෙම කියන්නේ පා.
0: ආ හැදියන් කියන්නේ හොඳ නැහැ.
1: හැදෙනවාමයි. ඉතින් ඒ නිසා ඒක ප්‍රොටෙක්ට් කරගන්න තමයි මේ ඩියුලක්ස් එකේ මේ අලුත් ප්‍රොඩක්ට් එක ඇවිල්ලා තියෙන්නේ.
0: මේක ඇවිල්ලා ඇක්වටෙක් අම්බ්‍රෙල්ලා කරතේන්නේ. ඩියුලක්ස් තමයි. ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්. පෙඟන එකෙන් ඔබේ බිත්ති ආරක්ෂා කරගන්නවා. පෙඟුණාට පස්සේ තමයි ඔය ඔක්කොම කරදර වෙන්නේ.
1: ඔයාට කියන්න අරවින්ද, මගේ මේ අතට සේලයින් එක දෙනකොට මගේ අනිත් අතින් මම කෙලින්ම ChatGPT, Gemini වල ලොකු AI ප්‍රෝග්‍රෑම්ස් දෙකක් රන් වෙනවා මගේ අනිත් අතින්. හරිද? ඉතින් අර ඩොක්ටර්ස්ලත් බලනවා, මිස්සාට කොහොමද පුළුවන්ද මේ? මම කියන්නේ නෑ, it's okay.
0: කයියනම් තියනවනේ විනාඩි 15කට කලින් කතා කරපු විදිය මේක රෙකෝඩ් කරගන්න පුළුවන් දාන්නද මම? දැන්ක තැටි පිටි. අනේ හලෝ හලෝ. කවුද බල්ලි මේ?
1: හරිද? මම මෙහෙම AI.
2: කවුද මේ?
1: සේලයින් අනිත් අතින් AI ඩිග්‍රී
0: නේද? වනේ මේක මිනිහෙක් කරේ. තෝකල් ජනප්‍රිය කියලා මේක මේක.
1: ඊට ඩොක්ටර්ස් ලහන පුතා, ඔහ කොහොමද මේ මේ AI මෙහෙම?
0: පුතා නෙමෙයි, අම්මේ අම්මේ. ඩොක්ටර්ස් ඇයි තරුණ කොල්ලෝනේ ඉන්නේ?
1: නෑ
0: අම්මා. නවලෝක හොස්පිටල් එකේ කොළඹ.
1: හරි.
0: අම්මේ අම්මේ මොකද මේ ෆෝන් එක කරන්නේ? අම්මේ අම්මේ අම්මේ.
1: ඊට පස්සේ මම ගා ඒකලක මේ ඩේටා වලට ගොඩක් ගන මම නෑ.
0: හවුද?
1: දැන් අහනවා ඉතින් ඩේටා වලට ගොඩක් ගණන් යයිද කියලා.
0: හවුද මේ අහන්නේ?
1: ඩොක්ටර්ස් ලා
0: කට්ටිය ඩොක්ටර්ස් ලහනවා ඔයාගෙන් ඩේටා වලට ගොඩක් සල්ලි යනවාද කියලා.
1: එහෙම තමයි අපි චැට් එකක් දාලා හිටියේ. ඉතින් කතා බහ
0: කරලා රස්සාවට එන්නේ නැතුව
1: මොකක් කිව්වත් වැරදි මං
0: අද මොකක් කිව්වත් වැරදි තමයි.
1: පස්සේ මං කිව්වා, ආ නෝ නෝ ඩොක්ටර්, ඉට්ස් ඕකේ. එහෙම ඕලක් නෑ ඩොක්ටර්, මම හච් 15 පැකේජ් එක දාගෙන ඉන්නේ. මේක මම ඉඳන්සි ඔක්කොම දැන් ඔයා කියන්නේ දැන්
0: මේ බලපල්ල ඔගේ ඇඟේ විදපු නැති තැනක් නෑනේ.
1: මෙතරම් තියෙනවා. තව ලේක මුත් ගත්තා.
0: අයියෝ දෙයියනි.
1: මදුරෝ ඔහු විදලා. නෑ ඉතින් එහෙම ගන්න එපා. මට මේ මේවා කැනියුලයිකක් දැම්මා. කැනුලයිකක් දැම්මා.
0: ඉතින් ඒගොල්ලෝ අහනවා, ඉතින් අම්මේ ඔයාට කොහෙද මේ ඉතින්
1: මෙච්චර ඩේට කොහෙද අම්මේ? මෙහෙම ගමන්.
0: ඔය ඉතින් පුතාලේ පැය ගෙවන්න.
1: මගනේ මොන පිස්සුද පුතා, මම්ම තමයි ඔක්කොම කරගන්නේ. හච් 15 පැකේජ් එක දාගන්න.
0: දරුවෝ බලන්නේ.
1: ඔව්
0: දරුවෝ බලන්නේ පුතා අපිව දැන්.
1: රුපියල් 1199 මාසික වියදම බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා මම ඔක්කොම ටික කිව්වා අරවින්ද.
0: මම බ්ලා බ්ලා බ්ලා කියන එකට තේරෙන්නේ
1: නැහැ. ඒ කියන්නේ මේ ඇප්ස් ටික WhatsApp තියනවා, Viber, Imo, Telegram, Messenger, Discord තියනවා, AI වලට ඕන කරන ඒවා ටික තියනවා, LinkedIn තියනවා, X තියනවා, YouTube, Instagram, Facebook, Snapchat ඔක්කොම ටික තියනවා, TikTok තියනවා කියලා ඉතින් මම ඔක්කොම විස්තරේ කිව්වා. ඔයාට කියන්න දැන් මම ෂෝ එකේ කියන අනුක් මේ මම කතා කරන දේවල් එතන මම කතා කරා. ඒ කියන්නේ මම හච් කරා.
0: ආ ඔයා ෂෝ එකේ එතන කළා.
1: එතන කළා, එතන කළා. නැතත් අට වහගෙන ඉන්නත් අමාරු වෙන්නේ.
0: ඔව්.
1: එතන ඔක්කොම මේව කරා. තව මොනවද කියන්න තියෙන්නේ?
0: නෑ තාම මොකුත් කියන්න
1: නෑ. ආ හරි, එහෙනම් රෙස්ට් එකක්
0: මට තමයි දැන් කොහෙලා රෙස්ට් එකක් ගන්න. අනේ වාසනාවන් දැන් අපි
1: අපුරු වෙලා ඔයා.
0: අපි යම් වියජ්ජට් එක යා. මම හිත හදාගෙන හිටියේ අනේ අමාරු වෙන කියලා. මම හිතාගෙන අනේ අමාරු වෙන.
1: සේලයින් දුන්න මෙනානේ ඕන එක්කනේ පණ ගහලා.
0: මෙන්න මේ චෝක් එකට ඇවිදන් එනවා. හරියට අපි අසනීප වෙලා ස්පිරිතාල් හිටියා වෙලා.
1: දැන් ඔයාගේ වොයිස් එක හොස්පිටල් වොයිස් එකක් තියෙන.
0: ඔව්.
1: මම හොඳට ඉන්නවනේ.
0: කමන්නේ මම දැන් ලහිට. සිකුරාදම යනවනේ වියට් නම් යනවා.
1: ආ ඕකේ. සිකුරාද යන්න බෑනේ. ඔය යන්න ඕනේ කො ෆ්ලයි කරන්නේ ගොලංගේ සෙන්සුරාදනේ
0: සෙන්සුරාදා සෙන්සුරා
1: කල්පනාවත් හොඳ නෑ වගේ අනේ මගේ රත්තරන් අරවින්දයි
0: කල්පනාවත් මේ වුණා වගේ
1: කොළඹ නවලෝක හොස්පිටල්ස් තව රෝගියෙක් බලා සිටි හරි
0: මට මගේ වියට්නාම් ගමන යන්න දෙනවද
1: දෙනවද
0: මොකද කතා කරන්නේ
1: දෙනවද හොචිමින්

0: ඔති
1: මිංවට තමයි යන්න. මන් දැන් ඔක්කොම බලලා තියෙන මාකට් ප්ලේස් කොහෙද මං ෂොප් කරන්නේ.
0: හරි නයිස්.
1: එහෙත් බෙන්ටෙන්ද මොනවාදෝ කියලා එකක් තියෙනවා. ඒකේ මං යන්නේ. ඒක තමයි ෂොප් කරන්නේ.
0: ආ ඕකේ.
1: හරි. හරියට නම් බලා ගන්න බැරි වුණා. ඒතනට ගිහලා බලාගත්ත හැකිනේ.
0: බෙන්ටෙන් කාටුන් එකන්නේ තේ?
1: කාටුන් එකන්නේ මේ ෂොපින් මෝල් එකක් තියෙනවා. ඔයා ඉතින් හැම එකම නේ ඔයා මොකක්වත් දන්නේ නැහැ නේද? මේ බලවත මොකද ඉතින් කතා කරන්නේ? ඔයා වියට්නම් ගැන මොකද්ද දන්නේ? ඔයා දැන් දන්නවද වියට් ජෙට් කියලා කියන්නේ? ඔයා දන්නවද බජට් එයා ලයින් එකක් උනත් අපිට ඕන විදියට අපේ කැමැත්ත පරිදි කෑම බීම එකේ ඉඳලා අපි ගෙනියන බර ඉඳලා අපිට ඕන විදියට ජස් කරන්න පුළුවන් එයාලා ඉන්නක් කියලා දන්නවෝ? දන්නේ මේ බොරු කතා කරන්නේ.
0: ඉතින් ඒක හැම අපිට හදාගන්න පුළුවන්නේ, කස්ටමයිස් කරගන්න පුළුවන්. හැබැයි ගාන තමයි අපිට දෙන්නේ අර බජට් කියන ලයින් එක ඇතුලේ බැලුවම. අනිත් ඔක්කොම ටික නිකන් ගාන තමයි බජට් කරලා දීලා තියෙන කියලා හිතනවා. මොකද ප්ලේන් එකත් ලොකුයිනේ අරවින්ද, හොඳට ඉඩ තියෙනවා නේද?
1: හොඳට ඉඩ තියෙනස. එතකොට සෙල්ලම් කර කර යන්න නේද?
0: නෑ මං ආස නෑ. අර සමහර බජට් ෆ්ලයිට්ස් කීපු ගමන් නිකන් හරිම නිකන් ඒක වෙන එක්ස්පීරියන්ස් එකක් නේ. හැබැයි මේක එහෙම නෑ.
1: අපෝ ඒ නෝ බජට් යාලෙන්. බජට් යාලෙන් නෙමෙයි. වියදම් කළා කවදාවත් කියලා මේ මේකවත් දවසක වියදම් කළා යන්න.
0: යා ඕකේ.
1: හැමදාම මේ ඔෆිස් එකෙන් ටිකට් අරන් දීලා මේ රට යවන්න බෑ. අපිට මේක මොන සීතලක්ද මේ?
0: දොස්තර වරු කියන්නේ ලෙඩේකට හිත සැනසෙන දේවල් කියන්න ඕනේ. මත ඩාපු
1: තේනවා. මේ ටිකට් අරන් දීලා මේ කන්න මොනද? කරුණාකරලා මිස් නැලවෙන්න හදන්න
0: එපා. හරි හරි හරි.
1: මේ වියට් ජෙට් එකේ නැගලා තමන්ගේ වියදම. ජීවිතේ පළවෙනි ට්‍රිප් එක තමන්ගේ වියදමේ වියට් ජෙට් එක යන්න.
0: Yes.
1: ඩොලර් 90 ඉඳලා තියෙනවනේ.
0: තියෙනවා.
1: ඩොලර් 90 වල නිකන් ගාන හදන්නේ ඩොලර් 90 කියන්නේ කීයද? රුපියල් 30,000ක් වෙන්නේ නැද්ද? ඩොලර් 90ක් කියන්නේ. ඉතින් ඒ ගණන් වලටත් තිබිලා යන්නේ නැත්තම්. ඒකත් බලාගෙන නැති අපි එක්කගෙන අනගම් උඩ දාගෙන. ඔන්න වියට් ජෙට්. හරිද?
0: Light okay.
1: ඒගොල්ලන්ගේ සයිට් එකට ගිහින් බලන්න. හරිම එක්සයිටින් ඔෆර්ස් මේ දවස්වල තියෙනවා. ඔබ වියට්නාම් බලලා නැත්නම් මතක තියාගන්න. බලනවා නම් බලන්න සිරාම සිරා රටක්. බලන්න ගොඩාක් දේවල් තියෙනවා. මං හිතනවා ඔබට හතර ගමනක් වියට්නාම් යන්න වෙයි. මේ වියට්නාම් ඉඳලා අනිත් ගමනාන්ත වලට යන්න හිත හදාගන්න කලින් අහලා තියෙනවා නේද ලෝකයේ තියෙන මේ හොඳම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ගත්තත්, එතකොට ලෝකයේ තියෙන අපි හොඳම ලස්සන සපත්තු, තම වර්ගයේ බ්‍රෑන්ඩඩ් සපත්තු ගත්තත් වියට්නාම් වලනේ හදන්. ඉතින් එහෙම ආරම ලාබට
0: ගන්න පුළුවන් පුතා. මෙහෙ පොඩි බිස්නස් එක ගොතා
1: කරන්නකෝ. එන්නකෝ ටැක්ස් එක එහෙම ගහලා ගන්න.
0: මට දැන් අරවින්ද කන්නෝනි පැල්වත්ත බටර් දාලා හොඳම හොඳ රස්නෙට, ඒ කියන්නේ මට ඕනි ප්‍රංශ බ්‍රෙඩ් එකක් කන්න.
1: තාත්තේ මං එනකොට ඇඳ හදලා තියන්න. අම්මට කියන්නේ කැඳ එකක් ඔයලා තියන්න කියලා.
0: අනේ ඔව් අම්මා.
1: ඔව්.
0: එනුයි මතක් වුණේ මන්ට මොකද්ද මේකක් ඕනේ. ජූස් එකක් හදලා තියන්න මම්.
1: ජූස් එකක් හදලා තියන්න අම්ම.
0: හරි හරි. තල්වත් බට.
1: තාත්තේ ඇඳ හදලා තියන්න.
0: ඇඳ හදලා ආවේ. මම නිදාගන්න ඇහැරෙනකොට ඇඳ හදලා තමයි නැගිට. රට හදන්න කලින් මම ඇඳ හදලා එන්නේ.
1: මම දැකලා තියෙනවා. ඇඳ හදන ඇදිල්ල. මේ තාත්තලට තමයි මේව කියන්නේ මම මේ. දරුවෝ හරියට හදන්න. මේ වගේ රටේ ලෝකෙ වැඩ නැති ඇඳ මෙතන ඇවිල්ලා ටෝක් දෙන්නේ රට හදන්න ලෝකෙ හදන්න. ඇඳ හදා ගන්න බෑ අදටත්. ඒක තාත්තා හරි අම්මා හරි හදන්න.
0: කොච්චරද කියනවනේ නව ලෝකෙ ඇඳ හදලා. මේ ඇත්තටම ඕන වෙලාවක සමරගලතර කෑම කන්න පිරියක් නැති වෙලාවල් තියනවා නේද? ඒ වෙලාවට
1: මට මේවා මම දැකලා නැහැ.
0: මට දැන් ඒ වගේ
1: තියෙනවා. කෑම කන්න පිරියක් නැති වෙලාවල්?
0: ඒ වගේ ලාවට ටෝස්ට් කරපු පාන් එකක තල්වත්ත බටර් ගාලා ඕන වෙලාවක කන්න පුළාන්නේ.
1: පස්සේ කිචන් එකෙන් ඇවිල්ලා මිස් තව සෙනග ඉන්නවා. මෝ මට දැන තෑගි දීලා මගුල් ගෙවල් ගියාම ඉවරම කරන්නේ
0: පාඩු නම් වෙන්න දෙන්න.
1: ඉතින් හරි කමන්නේ පැල්ලොත් වටර් ගාල කන්නකො ඔයාට අද එක එක දේවල් කන්න හොඳත් නැතුව ඇතිනේ.
0: ඔව් නේද? ඉතින් පැල්වත්ත බටර් වල තියෙන විශේෂත්වය තමයි.
1: අද වට ගුටි කන්න හොඳයිද? හොඳ දවසක්.
0: ඉතින් පැල්වත්ත බටර් ගාන පැත්තෙන් තමයි අපිට ලොකුම වාසිය දීලා තියෙන්නේ ලංකාව ඇතුළේ නිෂ්පාදන කටයුතු කරන නිසා. හොඳම ගානට අඩුම ගානට අපිට බටර් කන්න පුළුවන් පැල්වත්ත බටර් නිසා. ඒගොල්ලගේ දැන් පැකේජිනුත් අලුත් වුණා නේද අරවින්ද? ගෝල්ඩ් ෆොයිල් එක ඇවිල්ලා, ජාති තුනකින් ඇවිල්ලා, නම බලලා ගන්න පැල්වත්ත.
1: දැන් අර ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ලංකාවට ගෙන්නන, බීජින් ඔටෝමොබයිල් එකකින් ගෙන්නන බයික් X55, ඒ වාහනේ ඔබ තාමත් හිතන් ඉන්නේ එක ඉලෙක්ට්‍රික් වාහනයක් කියලාද? ඒකේ පෙනුම ෆියුචරිස්ටික් වුණාට ඔක අර එන්නේ ඒගොල්ලන්ගේ අර ඉන්න ලොකු විත් එකක් තියෙන අර එම්බෝස් කරපු ඩයිමන්ඩ්ස් වගේ තියෙන ග්‍රිල් එකක් තියෙනවනේ ඉස්සර.
0: හරි.
1: සමහර අය ඔකට ෂෙල් එක
0: කියනවා.
1: ග්‍රිල් එක කියනවා. ඒකෙන් නේද ඔබ නිකන් ඔය හිතාගෙන ඉන්නේ මේක ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රික් විශ්වාස කරන්න මේක මේක කිසිම සද්දිකුත් ඇහෙන්නේ නැහැ වගේ 1.5 ලීටර් ටර්බෝ සුපිරි එන්ජිමක් තියෙන මේක පෙට්‍රල් නිසා මේක එෆිෂන්සි එක පිස්සුවක් මේක මාර දෙවිල්ලක් දුවන්නේ මිනිස්සුන්ට කිව්වොත් ඇරෙන්න වාහනේ ඇතුලේ නැගලා යන මිනිහා හිතන්නේ කිසිම සද්දයක් ඇතුලට ඇහෙන්නේ නැද මේ ඉලෙක්ට්‍රික්ම තමයි මේක නම් වෙන්නේ ඉලෙක්ට්‍රික් වාහනය මේක එක චාර්ජකින් කොච්චර දුවනවද කියලා
0: අහන
1: එක චාර්ජෙන් දුවන මේක පෙට්‍රල් මේක ටර්බෝ
0: ඕකේ
1: හරිද ටර්බෝ එන්ජින් එකක් කියලා කියන නිකන් කැපැසිටි ඩබල් වෙලා වදින්නේ මේකේ ස්පීඩ් එකට එහෙම එකයි වටින්නේ ඊළඟ එක තමයි මේ ඕනම වාහනයක බාහිර පෙනුම හරි වැදගත් ඒකේ එන බොඩි කලර්ස් හරි වැදගත් එතකොට බොඩි ස්කල්ප්චර් එක හරි වැදගත් ඉවන් ලස්සනට බොඩි ලයින්ස් යන්නේ ලස්සන ඉරියනවා ඒරෝඩයිනමික් ෂේප් එකක් හදන්න වාහනේ
0: හරි
1: කවුද කිව්වා මේ වාහනට තමයි කියලා මෑත කාලීන වාහනවල ආපු ලොකුම පැනොරමික් සන්රූෆ් එක ඇවිල්ලා
0: තියෙනවා
1: ලොකුම පැනොරමික් සන්රූෆ් එක ඒ තරම් විශාලයි මේක ඉතින් වැදගත් අර ඕවර්කාස්ට් අහසක් තියෙන හැන්දෑවක හිතන්නකෝ ඒ වීකෙන්ඩ් එකට නූරෙලිය පැත්තට වගේ ඇද්දොත්
0: හරි ඕකේ
1: අර අඹේ වෙල පාරේ දාගෙන පැනොරමික් සන්රූෆ් එකත් අරගෙන හුලම් පාරක් වැදි වැදි ඕනනම් AC ගත්ත ඔෆ් කළා
0: හරියන්නේ ඕකේ
1: කොහොමද චිල් එක යනකොට කියලා නිකන් ඔබ හිතන්න
0: තරු බල බල ඒ අහස දිහා බල බල
1: අනිත් එක වාහනේ ජනල් ඇරියත් එළියේ සද්දයක් එන්නේ නැහනේ වාහනෙන් සද්දයක් එන්නේම නැත්තර සද්දයක් එන්නේම නැතර හිතන්නකෝ ඒ පරිසරයේ තියෙන ඒ ගතියට කිසිම ඩිස්ටර්බන්ස් එකක් නැතුව ඔබ යනවා පාවෙලා යනවා
0: බුම් බුම් බුම්
1: බුම් බුම් බුම් ගන්න එහෙම පාවෙලා යන්නේ මිනිස්සු පාවෙලා යන්නේ බුම් බුම් බුම් ගාන
0: මාර ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඔබට ලබන්න පුළුවන්
1: අඹේ වෙලක ගිහිල්ලා නැහැ වෙලක ගිහිල්ලා ඇති අඹේ වෙල ගිහිල්ලා
0: නැහැ
1: මේ රටේ ඇවිදලා
0: නැහැ ඔරලි ගිහිල්ලා තියෙනවා
1: ඈ මේ රටේ ඇවිදලා නැහැ කතා කරන්නේ ඉතින් මගේ ශ්‍රී ලංකාවදී මගේ රටයි
0: යනවා අලමුවත් මගේ රට දෙවනුවත් මගේ රට
1: හෝමගමින් එහාට ගිහිල්ලා ඇත්තටම ඇයි ඔය වීකෙන්ඩ් එකේ ඇත්තට මොනවද කරන්නේ
0: තියෙනවා වැඩ ඉතින්
1: මොනවද තියෙන වැඩ
0: වෙන වෙන රටවල් වල යනවනේ අරවින්ද
1: ආ ඇත්තද
0: මේ මෙහෙ කොයි වෙලාවෙ
1: යනද අනේ මොන රටවල් වලද දවසට ගිහිලා දෙකට එන දවස් කොහෙද රටවල් මේ ගියා මේව රටවල් අනේ හොඳයි ඉතින්
0: රයිට් ඕකේ
1: ඉතින් මේ තමයි බයික් X55 ගැන මේකේ ලක්ෂරි වාහන වලට එන්නකොල මේක බලන්නකො බකට් සීට් එක සාමාන්‍ය බකට් සීට්ස් අපි දැකලා තින්නේ සෝටි වෙහිකල්ස් වලත් උඩම රේන්ජ් එකේවයි ස්පෝර්ටි වේගස් එකලදී නම් කියන්න ඕනේ අර එන ස්පෝර්ට්ස් අර සුපර් කාස් කියන්නේ ඒවයි තමයි ඔය જાතිය සීට්
0: එකේ
1: මේ සීට් එකටත් දීලා තියෙනවානේ පොඩි ක්‍රෝමියම් ෆිනිෂ් එකක් එක්ක බකට් සීට් එක බකට් සීට් වල සැප වැඩිනේ
0: හරි ඕකේ
1: උද්දට නිකන් අපියෝ නිකන් බදලා ගන්නවා නිකන්
0: උද්දට අල්ලලා තියෙනවානේ
1: අර නිකන් එහෙම මෙන්නේ අපි ඇද වෙලා යන සීට් එක හැඩේට අපි යන්න ඕනේ අපේ හැඩේට සීට් එක තියෙනවා රයිට්
0: ඕකේ
1: ඉතින් ඒවා තියෙනවා සහ බලන්න AC vent එකේ ඉඳලම මහන්සි වෙලා තියෙන තරම් පුංචි පුංචි ඩීටේල්ස් වලින් මේකේ තියෙන ප්‍රීමියම් ටච් එක ගන්න. මේකේ ගිය ලීවර් එකත් හරියට නිකන් එයාක්‍රාෆ්ට් එකක අර තියෙන අර මොකක්ද අර ත්‍රොට්ල් එක වාගේ.
0: ඔව්.
1: මොකක් කරන කැලල? මේ කරලා තොටල් එක තොටල් එක
0: වගේනේ.
1: අර ඒක ක්‍රාෆ්ට් වල තියෙන්නේ කරන කෑම.
0: අපි දන්නේ යන්නේ ඕල නාම.
1: ඒවන් දන්නේ මිස් මට බෑ මිස් සත් එක.
0: ඉතින් යන්න ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත වැඩේ කරගන්න කියලා තමයි අපි මතක් කරන්නේ. මේ අරවින්ද මට ඊයේ මගේ යාළුවෙක් සින්දු වගේක් කරලා CD එක ගෙනත් දුන්නා. සින්දු ටික හරිම අවුල්ලි තින් හරිද? මම හිතුවා දැන් මට යාර කෙලින් කියන්නත් බෑනේ ඔයගේ සින්දු වල පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා කියලා. මම හිතුවා මෙහෙම කරන්න යාට අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකක් ගිහිලා දෙනවා මයික් එකකුත් එක්ක. එයාට නේද හිතේ නේද ආමම් ප්‍රැක්ටිස් කරන්න ඕනේ මගේ සින්දු වල මොකක් එහෙම නිකන් හිතේ නේද?
1: මම දන්නේ නැහැ ඉතින් මේ මනුස්සෙන් අහලා බලන්න ඕනේ.
0: ඒක ඔයාට දෙන්න කියලා කිව්වේ. මට ඔයාට දෙන්න බෑ ඒක.
1: ඒ කියන්නේ?
0: ඒ සින්දු ටික හරි නෑ. කියන්නේ අහන්නේ මේ සීතේ ප්ලේ කරන්න පුළුවන්ද කියලා. ඒ සින්දු හොඳ
1: නෑ. ඔයාගේ යාළුවෙක්.
0: මගේ යාළුවෙක්.
1: ආපු මේක එන්න ඕනේ නෑ.
0: දැන් මට කියන්න විදියක් නෑ මූණට මේ සින්දු හරි නෑ බයයිනේ.
1: දැන් කොන්ද පර නෑ කියා ගන්න.
0: නෑ ආතිසර දැන් ඉන්න
1: ආතිසර. ඔව් ඒක
0: වැඩි.
1: බල වැඩි. අවසාන වශයෙන් මේ තේරුම් අරන් තියෙන බව මට දැනෙනවා. කලාව කියන එකේදී ජනතාව කියන්නේ මොහොද? කලාකරුවා කියන්නේ මාළුවා. මොහොද නැතුව මාළුන්ට මොන පීනෙලිද?
0: ඒකනේ.
1: නේද? ඒක තේරුම් ගන්න ඕනේ.
0: කවුරු කවුරුත්?
1: කවුරු කවුරුත් ඒක අපි හෙට කතා කරමු. හරිම ලස්සනයි. මට හිතෙනවා මේ විජිත හේරත් අමාත්‍යතුමා මොනවාරිද කතාවක් කියනවා. ඒක එයාගේ කතාව, එයා කතා කරේ ඔය කට්ටිය වෙනුවෙන් කතා කරේ. කවන්නෑ ඉතින්. එහෙම හරි ඔක ගොඩ දාගත්ත එක හොඳයි. සින්දු කියන්නේ යාළුවට දොස් කියන්න බෑ. යාට හිතෙන්නේ නැති කතරුට බාගෑයි මෙයාට බාගෑයි ඉතින් වෙන මොකුත් ඉතුරු වෙන්නේ
0: නැහැ.
1: පාටි ගෙවල් ගාව තියෙන පාටි උන්දලම ලියලා උන්දලම මිලට දාලා උන්දලම කියන අපි කොහොමද ඉන්නේ කියනවා දැන් ඉතින් කොහොමද අපි කරන්නේ ඈ
0: තමන් විසින්ම හැමදේම තනියම කරගන්න
1: ඉතින් ඒකට සෙට් වෙන්න අපි අබාන්ස් ඕඩියෝ සිස්ටම් එකකුත් හොඳ එකක් බලලා ගන්න ඕනේ.
0: ඩෙෆිනිට්ලි. අපි මතක් කරනවා ඔයගලන්ට විශේෂම කාරණාව රුපියල් 1500ක මූලික ගෙවීමක් කරලා අර ලොකු සයිස් එකේ තියෙන ඕඩියෝ සිස්ටම් එකක් උනත් ගෙදර අරගෙන යන්න පුළුවන්. ඒකට එනවා මයික් එකක්, ඒකෙන් රේඩියෝ අහන්න පුළුවන්, ඒකේ LED ලයිට් සිස්ටම් එකක් එනවා. හරිම ලස්සනයි.
1: ලයිට් කියලා දාලා තියන්න පුළුවන්.
0: අකුලනේ.
1: ඒක හරි තියෙනවනේ.
0: ඕ ඒක නේ.
1: ඒක මං හිතන්නේ මේ වයර් එක ගහන්න නැතුව පාවිච්චි කරන්නත් පුළුවන් නේද?
0: ඔව් නේ. සමනේ කොහරි අරන් යන්න පුළුවන්.
1: ඔව් කොහරි අරන් යන්න පුළුවන් විදිහට හදලා තින්. ඒ දෙකටම හරියන සයිස් එකක් ගන්න.
0: හ්ම් හ්ම්. උස්සන් යන්නත් පුළුවන් සයිස් එකක් නේ.
1: වාහනේ කාරේ කොහරි දාගන්න. ඒක දාගත්තාම ඉතුරු බඩු ටික දාගන්න බැරි වෙන සයිස් එකක් ගන්න එපා. ගෙදරට තියන්න එහෙම එකක් ගන්න.
0: හරි.
1: ඔබ නිකන් හයිබ්‍රිඩ් ක්‍රමයක් කොහරි යනකොටත් ගෙනියනවා. ගෙදරත් සින්දු කියනවා. බලලා ඒකයි මම කියන්නේ අබාන්ස් එකට යන්න ඕනේ.
0: ඔව් යන්න යන්න.
1: ගිහිල්ලා තමයි ඔබ බලන්න ඕනේ ආ මේක නම් ෂේප් සයිස් එක මට හොඳයි ඔක්කොම වැඩ ටිකක් තියෙනවා රයිට් බේස් එක ඔව් හරි හොඳයි සද්දේ හොඳයි මට ඕකේ එහෙම බලලා ගන්න ඕඩියෝ සිස්ටම් එකක් නිකන් අහන්න නැතුව බලලා ගෙදර අරන් යන්නේ නැහැ මොකද එක එක්කෙනාගේ ප්‍රෙෆරන්සස් එක එක්කෙනාට වෙනස් සමහර අය බේස් කැමති සමහර අය මිඩ්ස් කැමති සමහර අය හයිස් කැමති සමහර අය සද්දෙට කැමති
0: හරි ඕකේ
1: එහෙමම තියෙනවා රයිට් ඕකේ ඒක එහෙමයි
0: ඒ අන ගමම්ම ඔයගලන්ට හිතුණොත් අපි ටීවී එකකුත් ගමු කියලා මම හිතනවා ඔබට හිතෙයි කියලා ටීවී එකක් ගමු කියලා මොකද අපි මේ දවස්වල කතා කරන ප්‍රයිසස් බැලුවම ඒ කියන්නේ ගෙදර ටීවී දෙක තුනක් තිබ්බත් කමක් නැහැ කියලා හිතන ගානට ඔයගලන්ට Xiaomi ටීවී ගන්න පුළුවන්.
1: දැන් මම දැක්ක පහුගිය කාලේ ටීවී මාකට් එක වැඩි වෙච්ච විදිහට මම හිතුවා අඟල් 55ක් අපිට ගන්න වෙන්නේ ලක්ෂ 7-8කට තමයි.
0: හරි, okay.
1: එහෙම තමයි මට හිතුනේ.
0: ඕ, ඇත්ත ඇත්ත.
1: නෑ, ඒ වගේ ට්‍රෙන්ඩ් එකක ගියා මේක.
0: උඩ ගියා හිතපු නැති විදිහට.
1: මම දන්නේ අහනහන අපිට ඉඳ ගන්න හිතන සයිස් එකේ ගණන් කියන්න ගත්තා. අඟල් 55 ටීවී එකක් කියන එක ගන්න බැරි වුණා. දැන් බලන්නකෝ. Xiaomi මේ ලංකාවට ඉලෙක්ට්‍රොනික්ස් වලින් මෑතාවට අපි ඒගොල්ලන්ගේ මොබයිල් ෆෝන් පැත්ත දැනගෙන හිටියා. දැන් Xiaomi වල ලෝකේ අතිශය ජනප්‍රිය වෙච්ච ඉලෙක්ට්‍රොනික ආයිටම්ස් ලංකාවට එන්න පටන් අරන් තියෙනවා. ඒකත් ලංකාව වගේ රටවල ඉස්සෙල්ලාම බලන ටීවී එකක් නේ මිනිස්සු. දැන් බලන්න කෙලිම ලොකුම එක වෙනද අපි පොඩි එකනේ කියන්නේ.
0: ආ ඒකනේ
1: ලොකුම ටීවී එකක්. අඟල් 55 Xiaomi Pro 4K QLED Smart TV එක 169,999යි. 169,999යි. මේක 4K, මේක QLED, මේක Smart, මේක Xiaomi Pro, මේක 55. හරි?
0: හරි. ඔකේ.
1: 169,999.
0: Yes.
1: එතකොට අඟල් 43. මේක Full HD, මේක Smart, මේක Google TV එකක්. 99,999. අඟල් 32 Xiaomi QLED එකක්. ඒකත් ස්මාර්ට් TV එකක්. QLED එකේ තාක්ෂණය මම අද කියන්නේ. මම දවසක එක්ස්ප්ලেইন කරන්න QLED කියන ටෙක්නොලොජි කොහොමද හැදුනේ කියලා.
0: හරි.
1: මේක 59,999. ඔය ගන්න අඟල් 32 නම් තිබුණා. හැබැයි ඒවා ස්මාර්ට් නෙවෙයි.
0: අන්න ඒකනේ.
1: ඔය ගන්න ස්මාර්ට් නෙමේ වෙන ටීවී තිබුණා.
0: Yes, yes.
1: ඔය ගන්න චුට්ටක් අඩු නැතුව ඒවා එකක්වත් ස්මාර්ට් නෙමෙයි.
0: අපි ආසර් ස්මාර්ට් නෙමෙයි.
1: ඒවා QLED නෙමෙයි. ඒවා ස්මාර්ට් නෙමෙයි ඒ තිබිච්ච ඒවා. මේ ඇවිල්ලා අඟල් 32 Xiaomi QLED Smart TV. රුපියල් 59,999 හම්බෙන්නේ. ඔබ යන්න ලංකාවේ තියෙන ඕනම අබාන්ස් ප්‍රදර්ශනාගාරයකට.
0: හරි.
1: ඔබට මේ ටීවී එක බලන්න පුළුවන්. බලන්න කලර්ස් බලන්න. සයිස් එක බලන්න. ටීවී එක කොච්චර තින්ද කියලා බලන්න. ඒක ලස්සනයි. ටීවී එක වෝල් හැංග කරපුවාම මොන තැනකටවත් හරිම ලස්සනයි.
0: ඕකේ.
1: ආයේ බිත්තියට පොඩි පොඩි ඩෙකරේෂන් එකක් දාලා ටීවී එක හරියට මැදි කළා. ටීවී එක ගානට සෙට් කරපුවාම නිකන් වෝල් හැංග කරපුවාම
0: වෙනම ආයලු.
1: ඒක වෙන ක්ලාස් එකක් සුද්දා.
0: ඕකේ. ඕකේ. අපිට කලර් අප් ගැනත් කතා කරන්න තියෙනවා. ඉතින් වහල සිවිලිම කියන පාට් එක මට හිතනවා ගෙදර ෆිනිෂින් එක, ඒ කියන්නේ ගෙදර ලස්සන වෙන්නේ අල්ලන ටයිල් එකයි වහලයි, ඒ කියන්නේ දාන සිවිලිමයි, මේ දෙකෙන් තමයි ගෙදර ලොකු වෙනසක් වෙන්නේ. සමහරක් වෙලාවට නිකන් තියෙන ගේ විලා එකක් කරන්න පුළුවන් ඕගලන්ට ලස්සන ස්ට්‍රිප් සීලින් එකක් දැම්මම. කොහමද අර ලොකු පෙනුමක් නිකන් ඉඳ තියෙන ගතියක්, හරි නිකන් ලක්ෂරි ලුක්
1: එකක්.
0: ඔක කරන්න ඕනේ අරවින්ද. සල්ලි ටිකක් පොඩක් අහඹුණාට පස්සේ
1: මේ ඔය සල්ලි ඔච්චර කුම්මේකම් කරන්න එපා. ඔය ඔය ඔය කියන ඔය මොකද ඔය සල්ලි හැම කල අපිට දීලා බැලුවොත් ඇත්තම මොකා කරි හම්බ කරලා
0: සල්ලි නෑ අරවින්ද, බොරුවට අපි කියලා.
1: ඈ බොරුවට නෙමෙයි මම දැකලා දෙනවා.
0: බැලුවොත් ඇත්තම මේ මොකක් අපිට ඇත්තට සල්ලි නෑ අරවින්ද.
1: ඔව් දැන් ඔය බයිලා කියලා වැඩක් නෑ. ටැක්ස් එක ගෙවලින් මේ අපිට නම් තව කිව්වක් කවන්නේ. මේ ඔය සීලිම ලස්සනට ගහ ගන්න.
0: අනිවාර්යයෙන්.
1: යකාගේ හැටියට පැ කුරාලි. නේද? ලෝකෙට පරගාසෙ. ගෙදර ගියාම
0: මරගාතෙ. අයියෝ.
1: නේද? වහලේ ගොල්ලෝ නෙමෙයි යක්කු කාලාද මන් දන්නේ නැහැ තන තන.
0: අර කොහමද ස්ට්‍රිප් සීලින් එකක් ගහන්න ඕනේ වහලට මල්ලලා නැත්නම් අර උගුඩුවෝ කලවැද්දෝ ඒගොල්ලෝ එමු
1: කොහොමද ස්ට්‍රිප් සීලි මං ගහන්නේ වහලට අල්ලලානේ.
0: නෑ අපි පොඩට
1: අල්ලගා පොලොට අල්ලගා ගහන්නේ.
0: බොක්ස් එකක් ගන්න කියන්නේ. මෙහෙම නිකන් අර සිවිලි මක් තියෙන.
1: මේකේ ස්ට්‍රිප් සීලිම ගහන්න ගියේ වහලට නෙමෙයි පොලොට අල්ලලා ගහන්නේ.
0: වහලට අර ළඟින්ම ගහනවනේ. එතකොට අර ඔය තලු ගොයාට
1: ඉතින් පැරලල් තමයි ගහන්නේ. ස්ට්‍රිප් සීලිම ගහන්නේ එහෙම තමයි.
0: ඔව්. ඉතින් අපේ තියෙන නිකන් එකක් ගහලා කියලා කියන්නේ.
1: මම අහන්නේ ස්ට්‍රිප් සීලිමක් ගැන.
0: සීලිමක් ගහලා නැහැ නේ. මොන ස්ට්‍රිප් සීලිමක්?
1: මොකද්ද ගහලා තියෙන්නේ? කලවැද්ද සීලිමක්. ඈ?
0: නිකන් ඒවට කියන්නේ මොකද්ද?
1: නයා පොළඟ පිඹුර සේරම ඇති ඔබ.
0: ඔව් සත්තු දඟලන.
1: මේ උන්ගෙන් උරාට දාගෙන උඩ ඇඟට වැටෙන්නේ තියෙන.
0: එක පාරක් කැඩිලා
1: වැටුණා.
0: ඒක අපේ ඇඟට
1: පිඹුර.
0: කලවැද්දා කියන එක්කෙනා.
1: කලවැද්දා. ඌ මැරෙන්නේ නැති මේ සීන් දැකලා.
0: අපුව දැකලා ඌ බය වුණා. අම්මෝ කලවැද්ද ටිකක්
1: උන් කියනදි පොඩි උන්ට මේ අර පල්ලෙහා කලවැද්ද සෙට් එකක් ඉන්නු මේ තමයි. උන් යකට එහෙම නම් වැටෙන්න යන්න එපා.
0: කොහොම වුණත් ගෙදර ලස්සන වගේම තියෙන ලොකු ප්‍රශ්නකට විසඳුමකුත් අරගෙන තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් අවිල්ලා තියෙන්නේ. ලී වලින් දැම්මම එන ප්‍රශ්න එකක්වත් කලර් අප් ස්ට්‍රිප් සීලින් දැම්මම පස්සේ එන්නේ නැහැ.
1: මොකද මේක ලී නෙමෙයි.
2: ආදේශකයක් කියන්නේ
1: මේක ලී නෙමෙයි බක්. මේක ඇවිල්ලා සිමෙන්ට් ෆයිබර් ප්‍රොඩක්ට් එකක්.
0: හරි.
1: හරි. එතකොට මේක ෆැක්ටරි ප්‍රොඩක්ට් එකක්.
0: Yes.
1: ෆැක්ටරි එකක අච්චුවකන හැදෙන්නේ. ඒ නිසා ප්‍රිසිෂන් කියන එක තියෙනවා. එකකට එකක් සම්බන්ධ කරනකොට ගැප් එකක් නැතුව ආයි හෙප්පුව වැහුවා වගේ සෙට් වෙනවා. එහෙමනේ අපිට ලස්සනට
0: තියෙන.
1: ඒතරින් තන්නි ලෑල්ල වගේ තමයි පේන්නේ. ජොයින්ට් එකක්වත් පේන්නේ
0: නෑ. ජොයින්ට්
1: එක අඳුර ගන්න පුළුවන් අර වයරන් වෙනස් වෙන නිසා.
0: හැබැයි
1: ඒක කොහොමද සෙට් උනේ කියලා බලා ගන්න බෑ.
0: හා ඕකේ.
1: අනේක මං කියන්නේ.
0: යස් යස්.
1: එකක් දාගන්න. එකක් දාගන්න.
0: කලර් අප්සෙස්.
1: කාටද ඔය සල්ලි හැම්ම කළා කාටද ඉතින් ඔවා?
0: කාටද කාටද?
1: කාටද? අපේ පුළුවන් අපේ එකත් ගහලා දෙන්න. කාටද ඔය සල්ලි? කාටද?
0: නෑ ඔගලන්ටත් නැද්ද? අපි බලන්නකොනේ අපි දෙන්නම.
1: බලන්න කාටවත් නෑ.
0: පින්දා එකයි එකයි බහයි 748යි 738 කියන නම්බරයකට කෝල් කරන්න. හරිද?
1: හරි හරි කරලා තියෙන්නේ වැටි.
0: නෑ.
1: වැටි කරලා තියෙන්නේ.
0: Thank
1: you. තෝ එකම කරන්න ආවා වගේ ආවේ අන්තිම විනාඩි පහරේ. අන්නේ ගිහලා අනිත් ඉතුරු සේලයින් එකක් බීලා පුදිය ගන්න.
0: මම ඉතුරු කළා තාවි සේලයින් එක.
1: ඇත්තද? මට පොඩක් ගේන්න බෑ. එහෙනම් අපි ගිහලා නම් මං අරගෙන.
0: හරි මං ආශාරය සුබ දවසක්.

0: அசப்பதமட்ட சீதா. டியூலக்ஸ் அக்வாடிக் டேம் ப்ரொடெக்ட் வதுரட்ட லங் வென்னவத் பே. ஆல்கி ஃபங்கஸ் டர்ட் வலட்ட கிஸ்ஸேம சான்ஸ் எகக் நே.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රී රෝදරතය
1: ඔෆ්ටේලවර්ස් AI driven world එකේ ඔයත් ෆියුචර් රෙඩි බිස්නස් ලීඩර් කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන ස්ලිට් බිස්නස් ස්කූල් අප්ලයි කරන්න පිවිසෙන www.slit.lk slit evolve beyond
3: gedrina davi
4: oh timan vena kohe nan enne pare nan enne
3: pare nan enne bae ne gedrina dan gasude dan enne bae ne bae ne kalisa chatta wedi kita kalin nan gahak kodi idala enna thibuna neda
4: idi api hemo mehema ne waanare vela indala ne me pariname vela tiyenne hema ne kiyanne
3: oya dan kochchara kalada pariname vela thama podiyata e gati thiyena eka wage
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
5: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
7: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
8: නිවරදිමමක ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
9: මෙහි වට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
10: Theatre Between Lady Miss World Sri Lanka 2026
9: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
10: Theatre Between Lady Miss World Sri Lanka 2026
6: කිරුලක් උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
11: Title sponsor. ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
12: Enchanta. The fragrance of French romance.
13: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
14: Oat Max High Strength Liquid Collagen. ඔබත් අදම භාවිතා කරන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත රිවයිනපුරා
1: උදේ 10 විනාඩි 18යි දැන්.

0: किया था टॉप स्टोरी।
1: කතානායක ටෙරෙහි විශ්වාස භංගය සිකුරාදා පාර්ලිමේන්තුවට. කතානායක ජගත් වික්‍රමරත්න ටෙරෙහි විශ්වාස භංග යෝජනාව ලබන නවවනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී. ඊට පිළිතුරු ලබා දෙමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කර එළඹෙන පළමු සැසිවාරයේදී එය විවාදයට ගැනීමට අවස්ථාව ලබා දෙන බවයි.
2: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මුදාහැරලා තියෙන්නේ මුක්තිය ලබලා තියෙන්නේ ජනාධිපතිවරට පමණයි වරප්‍රසාද පිළිබඳව. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආචාර ධර්ම සංග්‍රහයේ ඔබතුමාට මුක්තියක් ලබා දීලා නැහැ. කෙසේ වෙතත් මම ඔබතුමත් එක්ක මේ මොහොතේ වාද කරන්නේ නැහැ. ඔබතුමාගේ නියෝගයේ සඳහන් පරිදිම ඔබතුමාට විරුද්ධව විස්තරාත්මක විශ්වාසභංග යෝජනාවක් අපි සිකුරාදාට බාර දෙනවා. මේ කාරණයත් තවත් කාරණාත් ඇතුළත් කරලා බොහොම ස්තුතියි ඔබතුමාට සුභ පැතුම්.
3: ගරු කතානායකතුමනිම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරාට පසුව ඊළඟට එදෙන පළවෙනි පාර්ලිමේන්තු සතියේම එය විවාදයට ගන්නා ලෙස අපි යෝජනා කරන ආණ්ඩුපක්ෂයේ පැත්තෙන්.
1: දැන් තවත් දේශීය පොතක්. සිරතනුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙන විත් තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේ අධිකරණයට රැගෙන විත් ඇත්තේ කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුවකට අදාළවයි. සෙත ප්‍රවෘත්ති අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණ සිටින බවයි. බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන්ට නියම කළ බරපතල වැඩ සහිත වසර 6ක සිරදඬුවමින් ගෙවීමට ඇති ඉතිරි කාලය ක්‍රියාත්මක කරන ලෙස අභ්‍යාචනා අධිකරණය ඊයේ නියෝග කළා. ඒ අනුව උන්වහන්සේ යොමු කරනු ලැබුවේ වැලිකඩ බන්ධනාගාරයේ වෙතයි. බන්ධනාගාරයේ වෙත යොමු කිරීමෙන් පසු උන්වහන්සේට සිරකරුවන්ට නියමිත ඇඳුම වන ජම්පරය සහ සිරකරු අංකයක්ද ලබා දුන් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පලිතන්න සඳහන් කළේ.
0: අනුග්‍රහය
4: සර්, මොකද්ද වාහනේ අවුල?
5: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
4: සර්, ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
5: ඔව්නේ මල්ලි. දැන් මේ ටික දවසක ඉඳලා
4: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
6: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
7: XCD ක්ලච් අතරමන් නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
8: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යුත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 98.5 අමතන්න.
9: 98.2 98.4

0: වෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ?
1: සම්මාර්ථක ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලි
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: Finance. Lanka rating BBB- stable outlook.

0: ගිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: Listen up, Colombo. Vietnam is calling.
7: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
8: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
9: Let's Vietjet.
10: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
11: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
12: Miss හොඳ කූල්ද?
13: කූල්. මොකද මම හොට්නේ.
12: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
13: වෙන්න බෑ. දැකල පුරුදු නෙමෙයි. සමහරට අහල පුරුදු ඇති.
14: Oh my god.
12: ඔඩි මිස් සුදු කොච්චි.
15: Hot and spicy with sudu kochi.
16: Moni siyatama havasa dekata sudu kochita.
12: Miss, miss. Excuse me, miss.
13: No, no, no. Ummanang showtime ke de vitarai.
8: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
13: 0372 377 370
17: දැන් හොඳ නම් ඉන්නේ හොඳය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයි.
18: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්.
19: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
20: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
19: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
20: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
18: ඔටෝ බාත්ය පවති සෑමදා.
21: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිස රදයටද, නටන උණු වතුරට එක් කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
22: මට ඇපල් මලක් දෙන්න.
20: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
22: අයියා මට මල් ගොඩක් දීලා.
20: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
22: හච් 15 පිස්සුවක්ම තමයි.
23: රට සවාරියකෙහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
24: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SL Fireguard Fire. දැන් දම් පාටින් SL Fireguard Fire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
6: Listen up, Colombo. Vietnam is calling.
7: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
8: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
6: Let's Vietjet.
25: හිතේ තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න. Youth එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9085 අමතන්න.
0: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහසු වෙතින්.
1: රත්තරනින් බැබලෙන්න කුලියනතු චේන් ගන්න ස්වර්ණ මහල් බම්බලි පිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24 දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණ ආභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
2: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන MyWays.
3: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
2: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
3: අඩුයි?
2: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
3: පේනවා පේනවා.
2: ඊළඟට තියෙන රසවත්ම කැල MyWays app එකට bike, three wheel, car, van මුලදීම register කරන driver partnersලට commission, subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවන. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
3: අලුත්

0: 98.4 මෙගාවාට්ෂයට
1: සියත FM.

උදේ 10යි විනාඩි 45යි දැන් වෙලාවද ඔක්තෝබර් මාසයේ 6 වෙනිදා. අපි දවස ගානේ සතිය ගානේ මාස ගානක් තිස්සේ ඔබට උදේට මතක් කරන පණිවිඩය ඔන්න අදත් උදේම මතක් කරන්න කියලා හිතුවා. ඒ තමයි රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට කියන පණිවිඩය. ජීවිතේ අපි ගත්ත සමහර තීරණ හින්දා සමහරලාට දේවල් හරි ගිහිල්ලා තියෙනවා, සමහරලාට දේවල් වැරදිලා තියෙනවා. එහෙම වැරදිච්ච තැනක මොකක් හරි නරක ඇබ්බැහියක් එක්ක ඔබ තාමත් ස්ට්‍රගල් කර කර ඉන්නවා නම් මේ අංකය මතක් කරන්නේ ඔබට. 19:27 ලොකු අංකයක් නෙවෙයි, 19:27 මතක තියාගන්න. අද නැතත් දවසක ඔබට උදව්වක් වෙයි. එහෙම නැත්තම් මද්රව හිඳේ වගේ පුරුද්දක ඒ වගේ ඇබ්බැහියක ඉන්න කෙනෙක්ට ජීවිතේ හරි පාරට එන්න උදව් කරන්න ඔබට හිතනවා නම්, නැත්තම් ඒක ඔබේ වගකීමක් අරගෙන මම මෙයට උදව් කරනවා කියලා හිතනවා නම් මතක් කරන්න මේ අංකේ 19:27 පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු ගැන තොරතුරු දැනගන්න පුළුවන් අංකේ. ඒත් එක්කම තවත් අංකයක් තියෙනවා ඔබට මතක් කරන්නේ, තමයි විෂ මද්‍රව්‍ය නිතිරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන තොරතුරු දැනුම් දෙන්න තියෙන අංකේ 18:18. මේකේ අංක දෙකම මතක තියාගන්න, ලස්සන රටක් හදාගන්න. ඔන්න අපිට තියෙන මිෂන් එක මේක තමයි. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔන්න ඔබට මේ පණිවිඩය දෙමු මතක් කරා. දැන් අපි රේඩියෝ එකේ මෙහෙම උචාරුවට සමහර දේවල් ගැන ලොකු ලොකු කතා කිව්වට අපිටත් එක කාලෙක මේ දේවල් කියලා දීපු කෙනෙක් ඉන්නවනේ. ඉතින් ඒ අයට ඔන්න අද ලෝකෙම්ම වින් වෙලා තියෙන දවස. ඒ තමයි ලෝක ගුරු දිනේ. ඉතින් මතකයක් හරි තියෙනවා නම් Tamanට පොඩි කාලේ උගන්වපු ටීචර්ව සර්ව මොනාරි තෑග්ගක් යවන්න හිතනවා නම් ඔන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකට ගිහිල්ලා ඒ වැඩේ බාර දෙන ලංකාවේ කොහේ හිටියත් ඔබට යන්න බැරි තැනක නම් ඉන්නේ. ඔන්ලයින් ස්ටෝර් එක තමයි හොඳම තැන. පරිස්සමට ඒ දේවල් ටික ගිහිල්ලා බාර දෙන ලෑස්ති වෙලා ඉන්න ඔන්න ඒගොල්ලෝ. එහෙම නැත්නම් ඔබේ ළඟ පාතක නම් ඉන්න දවසට ඔෆ් වෙලා නැගම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට ගිහිල්ලා ලස්සන ෂර්ට් එකක් හරි එහෙම නැත්නම් සාරි එකක් හරි නැත්නම් මොකක් හරි ඕනමන්ට් එකක් ඒකත් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකකින් ගන්නත් පුළුවන්. කැමති විදියට ගැළපෙන දෙයක් අරගෙන යන්න ඔන්න කිරිබත් කර නිට්ටපු ශාල මහනුවර කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඒ වගේම තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් තියෙනවා.

0: ஆசை பதமட்ட சீதா சீதா பாத்ரே விதாசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃப்ரெஷ் කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: ගෙදරින් අදාවි
3: ඔව් තමන් වෙන කොහෙනම් එන්නේ පාරේ නම් එන්නේ
2: ගස් උඩ ඉඳන් එන්න බෑ. කලිසම් ෂර්ට් අතුරින් ඊට කලින් නම්

0: අකුරිදල එන්නත් තිබුණා නේද?
1: ඉතින් අපි හැමෝම මෙහෙමනේ වානර වෙලා ඉඳලානේ මේ පරිණාමය වෙලා තියෙන්නේ. එහෙමනේ කියන්නේ.
0: ඔයා දැන් කොච්චර කාලද පරිණාමය වෙලා? තාම පොඩියට ඒ ගති తీර එක වගේ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
5: After A-levels, Sri Lanka's top 5 tech graduate kenek wenna. SLIT Faculty of Computing samaga ekathu wenna. Apply karanna pivisenna www.slit.lk. SLIT Evolve Beyond. Dubai Cleaning saha Housekeeping rakya kanta pirimida pirisatama.
6: Sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna.
5: Koronagala NK Global Edge Videsh rakya ayatanaya 0372370370.
7: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
5: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
7: ශ්‍රී ලංකේ රූ රැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
5: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
8: ටයිටල් ස්පොන්සර් ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න පිට ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු පිට ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
9: එන්චාන්ටර් The fragrance of French romance.
10: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
11: Oat Max High Strength Liquid Collagen, Obat Adamabar.

0: क्या था टॉप स्टोरी।
1: सरण के बिरिंद तुंदेना यली रिमांड। सरण गुणवर्धने के बिरिंद अधिकरण सेवके कु सह रजिस्ट्रार वरे कु लबन विसिमनदा यली रक्षित बदनागार गत करति बनवा ओंट चोदना एलवी अति अल्लस दीम सह अल्लस लबा के नीमे सिद्ध्याक संभादे अल्लस कोमिसमे निलधारिन सह सककार पार्श्वे नीतिज्ञ वरु इदिरिपात कल करुणो सलका बेलीमिन अनतुरुव कोलम प्रधान महेस्ट्रात असंग एस मोदरकम विसिन नियोगे निकुत कला සිරදඬුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ නඩුවකට අදාළව සහනදායී දඬුවමක් ලබා දීම සඳහා රුපියල් 50,000ක අල්ලස් ලබා දීම ලබා ගැනීම සහ ඊට ආධාර අනුපල දීම සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ල වුණා. මේ අතර රක්ෂිත බඳරාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන වී තිබෙනවා. ඒ ක්‍රිෂ් කරන දිනුවට අදාළ නඩුව සඳහායි මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති අපයිල්ලීමද එහිදී සලකා බැලීමට නියමිතයි. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ලබන 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙස පොලිසිය තරම් දී තිබෙනවා. විදේශගතව සිටි ශිරන්ති රාජපක්ෂ දිවෙනට පැමිණියේ ඊයේ රාත්‍රියේදී. විදේශගතව සිට මෙරටට පැමිණීමේදී තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ශිරන්ති රාජපක්ෂ පෙත්සමක් තුලින් අධිකරණය නිලීබක්ත කළා. එම අපේක්ෂිත ඇපය දුබ අද කැඳ ප්‍රණබුවේ මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හම්බ වේ. සියතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: Top story. අනුග්‍රහය ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වල ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය ඇක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජියක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයට ජපන් බැටරිය.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යුත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: පාසල් පදමට සිත
1: ආසිනා මින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු පතක් තෑ කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
5: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
4: අවන් ස්ටිකෙන් ටික
6: පෙයි ඒකේ කණ්ණාඩි අමතක වෙලා නේ
7: අම්ම සල්ලි දාන්නද
6: සල්ලි දාන්න
7: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කණ්ණාඩි වෙන්න
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්
8: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk SLIT and HEMAS අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
9: රට සවාරියේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු පුතා දැන් ඉස්සර වගේ නෑ කොයි වෙලාවෙත් පුතේමයි
10: කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
9: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
11: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල්
9: 5000 අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
11: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151 එකට WhatsApp කරන්න
9: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
13: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
14: මිස් හොඩ්ද කූල්ද
15: කූල් මොකද මම හොට් නේ
14: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
15: වෙන්න බෑ දැකල පුරුදු නෙවෙයි සමහරට අහල පුරුදු ඇති
16: ඕ මයි ගොඩ්
14: ඔඩේ මිස් සුදු කොච්චි
17: Hot and spicy with Sudu Kochi. Kochi.
18: Moni siyatama havasa dekata. Sudu Kochi ta.
14: Miss, miss. Excuse me, miss.
15: No, no, no. Ummanang show time ekedu vitarai.
19: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් MK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
15: 0.37 2 370 378
20: 98.2 98.7

උදේකොළහයි විනාඩි විසි හයයි තැන් වෙලාව රත්තරම් මෙච්චර ගණන් කාලේ ඔන්න ඔබට පුළුවන්කම තියෙන වැඩකුලිය නැතුව චේන් එකක් ගන්න. හරියට මේ වැඩේ පටන් ගන්නවා දවස් 3කින්. ඒ කියන්නේ නවවෙනිදාට ස්වර්ණමහල් ජුවලර්ස් බම්බලපිටියේ වගේම කුරුණෑගල තියෙන බ්‍රාන්චස් දෙකේ ඔබට පුළුවන්කම තියෙනවා 9, 10, 11 කියන දවස් තුනෙන් එකක ඒ පැත්තට ගියොත් එදා දවසේ තියෙන රන්මිල විතරක් ගෙවලා එයාලා ගවතනට තියෙන ලේටස්ට්ම ඩිසයින්ස් වලින් උනත් ඔබට චේන් එකක් තෝරගන්න පුළුවන්. හැබැයි ඔබ ගෙවන්නේ රන්මිල විතරයි. වැඩකුලිය ඔන්න කපලා දාලා තියෙනවා. එතකොට ලොකු ඩිස්කවුන්ට් එකක් ඔබට හම් වෙනවා ඔබ ගන්න ජුවලරිස් වලට. චේන් වලට තමයි වැඩේ තියෙන්නේ. ඒත් එක්කම මාස 24ක් යනකම් ගෙවාගෙන ඉන්න එකපාර සල්ලි දෙන්නේ නැතුව ගෝල්ඩ් ආටිකල් එකක් එහෙම නැත්තම් ජුවලරි එකක් මොන හරි ගන්න ඕන. ඔබට ඒකත් කරගන්න පුළුවන්කම තියෙනවා ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන්. ඒකටත් මාස 24ක කාලයක් ඔබට දීලා තියෙනවා ගෙවාගෙන යන්න. මේකේ දවස් තුනේ ඔබට ඒ පැත්තට යන්න බැරි නම් වෙන කොහෙන් හරි ජුවලරිස් ගන්න ඕන නම් ඒකත් ස්වර්ණමහල් එකෙන්ම ගන්න ඕන නම් ඔන්න යන්න පුළුවන්කම තියෙනවා. කෑගල් රත්නපුර වත්තල ගම්පහ ගාල් මහනුවර මාතර මීගම නුගේගොඩ මහරගම කුරුණෑගල කළුතර කිරිබත්ගොඩ කොළඹ කොහොමත් තියෙනනේ. ඔබට ගිහිල්ලා ඒ විදියට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන්න හදන්නේ තිලකවර්ධන සෙලුල් එක පැත්තට. ස්මාර්ට් ෆෝන් එකක් ගන්න වැඩේ, එහෙම නැත්නම් අයිෆෝන් එකක් ගන්න වැඩේ ඔබට කොහමද ටිකක් අමාරු දෙයක් වගේ තේරුණා නම් ඔන්න ඔබ යන්න ඕන තැනක් තමයි තිලකවර්ධන සෙලුල් කියන්නේ. ඔබේ බජට් එකට ගැලපෙන විදිහ ෆෝන් එකක් ඔබට තෝරගන්න පුළුවන්කම තියෙන. ඔබ ෆෝන්ස් ගැන මොනවාක්වත්ම දන්නේ නැත්නම් ගොඩක් හොඳයි. මොකද එතන ඉන්න කට්ටිය ඔබේ අවශ්‍යතාවයන් ඔබට ෆෝන් එකක් තෝරලා දෙන්න ලැස්තිලා ඉන්නවා. එහෙමයි කියලා ඔබට ෆෝන් ගැන පාඩමක් උගන්නන්න නෙවෙයිනේ, හරිද? ඔබට ඔෆිස් එකේ වැඩ කරගන්න, එහෙම නැත්නම් ඩේ ටු ඩේ ලයිෆ් එකේ කෝල් එකක් ගන්න, මෙසේජ් එකක් දාන්න, එහෙම මොන හරි අවශ්‍යතාවයක් නැතිනේ ඒකට ගැලපෙන ෆෝන් එක තෝරලා දෙන්න ලැස්ති. එකපාර සල්ලි දීලා ගන්නවා නම් එහෙමයි, නැත්නම් කෙවාගෙන යනවා නම් ඔන්නේත් මාස 24ක් යනකම් ගෙවාගෙන යන ස්මාර්ට් ෆෝන් එකක් ගන්න වැඩේ ඔබට තිලකවර්ධන සෙලුල් එකෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. කතා කරන මේ නම්බර් එකට 077465 0650 077465 0650 කියන නම්බර් එකට. කිරිබත්ගොඩ වත්තල කඩවත මහනුවර ගම්පහ චායල් නිට්ටබු කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන සෙලුල් තියෙනවා.

0: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණුවතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
2: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහන් සිටින්.
3: හිනා වෙන්න මෙන්න වෙලාව. ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
4: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරක, තෙබුකොළ.
3: තෙබුකොළ? තෙබුකොළ දෙනවා තනකොළ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7FM Breakfast Drive. අනුග්‍රහයෙන්.
6: ආවරණය
7: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා,
8: පහසු වෙලා,
9: තෑගි වැඩි වෙලා,
8: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස් තරම්.
13: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
15: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපට
18: real mobility experience එකකට නැල්වත්තපට
19: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 4700 750.
0: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
11: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
5: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
4: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5744 5000.
15: කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
2: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
19: Let's Vietjet.
10: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
14: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
1: Avan Second Phone Deyak, Adage Vanna Ganna.
16: Avan Stick and Tick Up Pay.
3: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
7: අදම combank.lk වෙත පිවිසෙන්න.
9: Stars Milan Pasta.
8: යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
9: Stars Milan Pasta.
13: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
17: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැහැ.
6: ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
13: ගුවන් ටිකට් පත් විසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ශනීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
20: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
21: සියත හෙඩ්ලයින් රිවියු.

0: ඥානසාර හිමියන් අධිකරණයට ශිරත්ති රාජපක්ෂ FCID යලි කැඳවයි. කතානායකට එරෙහි විශ්වාස භංගය ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට.
1: ඊළඟට එදෙන පළවෙනි පාර්ලිමේන්තු සතියේම එය විවාදයට ගන්නා ලෙස අපි යෝජනා කරනවා.
0: පෞද්ගලික ඉන්ධන සමාගම් වලට රජයෙන් උපදෙස්. හූතී කැරලිකරුවන්ගෙන් සෞදියට දැඩි ප්‍රහාර.
2: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

0: சாசப்பதமட சீதா சீதா பாத்ரே விதாசா உதே 7:50ට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
0: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සාධක කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
2: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික
4: www.slit.lk. Slit Evolve Beyond.

0: එක්ස්පිරියන්ස් එකකට හැල්වත්ත බට
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
5: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුුවේ අසිරිය මැවෙන
6: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
5: ශ්‍රී ලංකයේ රුරැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
6: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026 කිරුලක් උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න ටයිටල් ස්පොන්සර්
7: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න බික්ටවීන් ලෑටි රේසර් එකට අදම මාරු බික්ටවීන් ලෑටි ඔබත් සැනින් දිදුලන්න
8: එන්චාන්ටර් The fragrance of French romance.
9: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
10: Oathmark's high-strength liquid collagen, obat adama bhavita karanna.
11: Anuwatai dashama deken, anuwatai dashama hataren.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ත්‍රස්තවාදීන රාජ්‍ය ආරක්ෂා කිරීමේ කෙටුම්පත මැති සභයට. ශිරන්ති රාජපක්ෂට FCIDෙන් යලි කැඳවීම. ජනසාර හිමියන් අධිකරණයට. කතානායකටෙහි විශ්වාස භංගයට ආණ්ඩුවෙන් යෝජනාවක්. පෞද්ගලික ඉන්ධන සමාගම් වලට රාජ්‍යයෙන් උපදෙස්.
0: දේශීය සියත. Local News on Sieta. අනුග්‍රහය.
2: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
4: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
3: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
4: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
2: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න
1: සිර දඩුවම නියම වූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ජනසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙන වෙත් තිබෙනවා. බතනාකාර නිලධාරීන් විසින් උන්වහන්සේ අධිකරණයට රැගෙන වෙත් ඇත්තේ කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර ඇති වරින්තුවකට අදාළවයි. සියත ප්‍රවෘත්ති අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ජනසාර හිමියන් ගිහි ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණ සිටි බවයි. බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ජනසාර හිමියන්ට නියම කළ බරපතල වැඩ සහිත වසර 6ක සිරතනුවෙමින් ගෙවීමට ඇති ඉතිරි කාලය ක්‍රියාත්මක කරන ලෙස අභියාචනා අධිකරණයේ ඊයේ නියෝග කළා. එනුව උන්වහන්සේ යොමු කරනු ලැබුවේ වැලිකඩ බන්ධනාගාරයේ වෙතයි. මේ අතර පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව බන්ධනාගාර කොමසාරි ජෙනරාල් බ්‍රාවිත ලිපියක් යොමු කර තිබෙනවා. සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල් හිමියන් විසින් යොමු කළ එම ලිපිය දැක්වෙන්නේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ අයිතිය ඇත්තේ සංඝ සභාවට පමණක් බවයි. උන්වහන්සේ විනය පිටකයට අනුව පරාපික වී ඇති භික්ෂුවක් ලෙස හෝ චීවරයේ ගැලවීමට තරම් බරපතල හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා වී නොමැති බව ලිපියේ සඳහන්. ගලකුඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් නොකර උන්වහන්සේට චීවරයම පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව බන්ධනාකාර කොමසාරි ජෙනරාල්වරයාට දැනුම් දී තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන වෙත් තිබෙනවා. ඒ ක්‍රිෂ් ගනුදෙනුවට අතාල නඩුව සඳහායි. මන්ත්‍රී නමල් රාජපක්ෂ වෙතින් ඉදිරිපත් කර ඇති අපේලීමද එහිදී සලකා බැලීමට නියමිතයි. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ලබන 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙස පොලිසිය දැනුම් දී තිබෙනවා. විදෙස්ගතව සිටි ශිරන්ති රාජපක්ෂ දිවයිනට පැමිණියේ ඊයේ රාත්‍රියේ. ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලාපිටත්ව ගොස් තිබුණේ පසුගිය සැප්තැම්බර් මාස 16 වනතයි. සෙරලිය සව්‍ය අරමුදලට සම්බන්ධ ගිණුමේ සෙදූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය අවස්ථා කිහිපයකදී ශිරන්ති රාජපක්ෂට දැනුම් දෙනු ලැබුවා. ඇ ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා ගොස් තිබුණේ ඒ අතරතුරයි. විදේශගතව සිට මෙරටට පැමිණීමේදී තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ශිරන්ති රාජපක්ෂ පෙත්සමක් තුළින් අධිකරණයෙන් ඉල්ලීමක්ද කළා. එම අපේක්ෂිත ඇප අයදුම අද කැනවනු ලැබුවේ මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ. ලබන 12 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටි මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙස එහිදී මාලිකා කන්ද මහේස්ත්‍රාත්වරයා මූල අපරාධ විමර්ශන කොට්ටාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළා. මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ අධිකරණ සේවකයෙකු සහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලබන 20 වනදා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එක්කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගමගේ නියෝගයක් අනුවයි. ඔවුන්ට චෝදනා එළඹී ඇත්තේ අල්ලස්වීම සහ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. සිර දඬුවම් නියම වී සිටින සරණ ගුණවර්ධනගේ නඩුවකට අදාළව සහනදායේ දඬුවමක් ලබා දීම සඳහා රුපියල් 50,000 කල්සක ලබා දීම ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ල වුණා. වෙළඳපළේ හිඟයක් ඇති නොවන පරිදි ඉන්ධන බෙදා හැරීම් සිදු කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය පෞද්ගලික ඉන්ධන සමාගම් වලට උපදෙස් ලබා දී තිබෙනවා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ අත්‍යවශ්‍ය තෙල් තොග පවත්වා ගන්නා ලෙසද අදාළ සමාගම් දැනුමත් කර ඇති බවයි.
7: අපිට හැකියාව තියෙන්නේ ලංකාව තුළ ඔවුන් විසින් පවත්වාගෙන යා යුතු අවම තෙල් තොග පවත්වාගෙන යන්න කියන කාරණේ සම්බන්ධයෙන් පමණයි. ඉතින් ඒ අනුව අපි ඊයේ දවසේ ඒ වගේ අවම තෙල් තොග පවත්වාගෙන ගියේ නැති සමාගම් කීපයකට අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කරා ඒ සඳහා කටයුතු කරන්න කියලා. ඒ වගේම අදාළ සමාගම් වලට ලිපියක් මගින් දැනුම් දුන්නා වෙළඳපොළේ හිඟයක් ඇති නොවන විදියට තෙල් බෙදා හැරීම සඳහා කටයුතු කරන්න කියලා දැනුම් දීම කරා.
1: ලෝක වෙළඳපළේ ඉන්ධන මිල හා සසිනීමේදී රජය ලබා දුන් සහනාධාරයේ ප්‍රමාණවත් නොවන බව පවසමින් පෞද්ගලික සමාගම් සිය පිරුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කරනු ලැබුවා. එම තත්ත්වයේ හමුවේ අදාළ සමාගම් සතු පිරුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින බවයි පාරිභෝගිකයන් සඳහන් කළේ. මේ අතර ඉන්ධන පිරුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ සඳහන් කළේ ආණ්ඩුව සහ පෞද්ගලික සමාගම් අතර පවතින ගැටලු කඩිනමින් විසඳාගත යුතු බවයි. පෞද්ගලික සමාගම් ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් ඇතැම් පිරුම්හල් මේ වන විටත් වැසිකොත් ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.
8: ඒ සංගමයේ ඉන්නවා විදේශීය ආයතන නියෝජනය කරන පිරුම්හල් හිමියන්. ඒ කියන්නේ RM Parks, LIOC සහ සයිනොටෙක් සමාගම නියෝජනය කරන ඉන්ධන පිරුම්හල් ලංකාවේ තියෙනවා දළ වශයෙන් 570ක් පමණ. මේ 570ට හරියාකාරව ඉන්ධන ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ඉන්ධන පිරුම්හල් කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. ඒවයි අයිතිකරුවන්ට පඩි ගෙවා ගන්නත් බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉන්ධන පිරුම්හල් හුඟක් වෙලාවට ඉන්ධන නැති නිසා වහලා තියෙන්නේ. මේ කර්මාන්තය කඩාවැටලා තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක් දැන් ප්‍රශ්නේ දිග ගිහිලා තියෙනවා. දිගටම මේ ඉන්ධන එවන්නේ නැහැ හරියාකාරව මේ කම්පැනි වල.
1: අද පාර්ලිමේන්තුවේදී ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ පෞද්ගලික සමාගම් ඉල්ලා සිටින ඉන්ධන මිල ගණන ලබා දිය නොහැකි බවයි.
9: මේ පෞද්ගලික සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳපොළේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. නමුත් අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. මේ තියෙන ගිවිසුම් අනුව කිසි ලෙසකින් අපිට ඉන්ධන හල් සඳහා මෙන්න මේ විදිහට නිකුත් කරන්න කියලා නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ ලංකාව තුළ අවම තෙල් තොග පවත්වාගෙන යාම සඳහා යම් කිසි විධානයක් නිකුත් කරන්න තමයි. ඒ අනුව අපි ගිය සතිය එහෙම කරලා නැති සමාගම් වලට අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා ඒ අදාළ දැනුම් දීම එක් සමාගමකට කරලා තියෙනවා. හැබැයි අපි දන්නවා වෙළඳපොළේ මේ වෙනකොට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි සමාගම් වලට දැනුම් දීලා තියෙනවා ඊයේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වෙළඳපොළේ හිඟයක් ඇති නොවන විදිහට කටයුතු කරන්න කියලා. එනිසා අපි විශ්වාස කරනවා මේ අමතර බර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබා ගන්න නිසා බදාදා බ්‍රහස්පතින්දා වෙනකොට මේ ප්‍රශ්නය යම් තාක් දුරට සමනය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කර කතානායකතුමනි.
1: ඉදිරියේදී පොහොර හිඟයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ රට තුළ පවතින පොහොර සංචිත ඉදිරියේදී ප්‍රමාණවත් නොවනු ඇති බවයි.
10: පොහොර අර්බුදයක් නැහැ කියලා කියන්න බෑ. අර්බුදයක් තියෙනවා. හැබැයි ඉස්සරහට මේක හොමු සමුසන්දිය වහලා ඒක සමනයට වුණොත් නැවත ආපහු ගෙන්නන්න පුළුවන්. දැනට මෙහෙත් අපිට පොහොර ගෙන්නන්න බැරි නැවපවා සමාහල්ලට මේවා වෙලා තියෙනවා. ඒ නිසා රට තුළ තියෙන පොහොර ප්‍රමාණය ගත්තාම මෙට්‍රික් ටොන් 80,000කට කිට්ටු වෙන ප්‍රමාණයක් තමයි රට තුළ තියෙන්නේ.
1: රටේ අවශ්‍යතාවයට සරිලන පොහොර රට තුළ පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළා. එය අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ පවසුවේ ඉදිරියේදී යූරියා පොහොර මිල අධික ලෙස ඉහළ යමක් අපේක්ෂා කළ නොහැකි බවයි.
11: අපිට යූරියා මෙට්‍රික් ටන් 57,000ක පමණ තෝගයක් තියෙනවා. ඊට අමතරව මේ මාසේ තවත් නැව් දෙකක් ළඟා වීමට නියමිත මෙට්‍රික් ටන් 60,000ක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ලබන මාසෙත් ඒ වගේම නැව් දෙකක් එන්න නියමිතව තිබෙනවා. ඒ වගේම මඩපුවර අපිට දැනට අවශ්‍ය තරම් තියෙනවා.
1: කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන නවවනතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී සිය වරප්‍රසාද ප්‍රශ්නයක් පිළිබඳ කතානායක මතය දැනුම් දුන් අවස්ථාවේදී.
12: වරප්‍රසාද ප්‍රශ්නේ නැගුවේ 2026 අටවැනි මාසේ 20 වෙනිදා මේ රටේ නීතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇතුළත් තියෙන ප්‍රමාදයේ සුවබැලීම පිළිබඳව තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මමත් ඇතුළු ඉදිරිපත් කරපු ඉල්ලීමක් ගැන. ඒක 2026 අටවැනි මාසේ 20 වෙනිදා ඉඳලා අද වෙනකන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳ ඔබතුමා කෙරෙහි දෝෂ දර්ශනයට ලක් කරමින් තමයි මේ වරප්‍රසාද ප්‍රශ්නේ මතු කරේ. දැන් ඔබතුමා නියෝගයක් ලැබලා දීලා තියෙනවා. මම ඔබතුමාට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ කතානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් අර්ථයට වැටෙනවා. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් මුදාහැරලා තියෙන්නේ මුක්තිය ලැබලා තියෙන්නේ ජනාධිපතිවරට පමණයි වරප්‍රසාද පිළිබඳව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආචාර ධර්ම සංග්‍රහයේ ඔබතුමාට මුක්තියක් ලබා දීලා නැහැ. ඔබතුමාගේ නියෝගයේ සඳහන් පරිදිම ඔබතුමාට විරුද්ධව විස්තරාත්මක විශ්වාසභංග යෝජනාවක් අපි සිකුරාදාට බාර දෙනවා. මේ කාරණය තවත් කාරණා ඇතුළත් කළා. බොහොම ස්තුතියි ඔබතුමාට සුබ පැතුම්.
1: සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර එළබෙන පළමු සැසිවාරයේදී ඒ විවාදයට ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.
13: එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරාට පසුව ඊළඟට එදෙන පළවෙනි පාර්ලිමේන්තු සතියේම එය විවාදයට ගන්නා ලෙස අපි යෝජනා කරන ආණ්ඩු පක්ෂය පැත්තෙන් දැන් අපි 22 වෙනි සංශෝධනයෙන් කළේ ගරු කතානායකතුමනි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ බන්ධනාගාර ගොඩනැගෙති නඩු ප්‍රමාණය ඒවා විසඳන්න අවශ්‍ය කරන අධිකරණ වැඩි කිරීම දැන් උදාහරණ ගතව මහා අධිකරණ විනිශ්චයකරු 10ක් වැඩි කළා. මෙතුමලගේ පනතට විරුද්ධ වුණා. ඒ නිසා දැන් මෙතුමලට සිලෙක්ට් කමිටි එකක් ඉල්ලන එක කිසිම පදනමක් නැහැ. අපි නඩු ඉක්මන් කරන්න බන්ධනාගාරවල තිබෙන තදබදය අඩු කරන්න අවශ්‍ය කරන පරිපාලන සහ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග මෙතන පනත් මට්ටමින් ගේනකොට ඒකට විරුද්ධ වුණා. ඉතින් ඒ විරුද්ධ වෙච්ච අයට තව තේරීම් කාරක සභාවක් දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලන පොරපිටියක් කර ගැනීම මිසක් ස්ටෑන්ඩින් ඕඩර්ස් කැඩීම මිසක් වෙන දෙයක් නෙමෙයි කියන අපිට ඉතාව තුබල ඔප්පු කරලා තිබෙනවා. ඒ නිසා අපි කියන්න තියෙන දේ තමයි කොමාරිල්ලපු සෑම තේරීම් කාරක සභාවකම අපි දීලා තිබෙනවා. නමුත් මේ තේරීම් කාරක සභාවට අපි විරුද්ධ වෙන්නේ කිසිවක් නිසා නෙමෙයි. ඒක අපේ නිස්සාරණියෝග වලට විරුද්ධ නිසායි.
1: ජනතා පරමාධිපත්‍යයට බලපෑම් කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී සඳහන් කළේ.
14: අපි ඉල්ලුම් කරලා තිබෙන්නේ තේරීම් කාරක සභාවක්. එතකොට ඒ තේරීම් කාරක සභාව ඒ තේරීම් කාරක සභාව ලබා දීම පිළිබඳව ඔබතුමාගේ අභිමතය පිළිබඳව අපි ඒක මේ අභියෝගයට ලක් කරන්නේ නැහැ. නමුත් අපි ඔබතුමාට ප්‍රකාශ කර සිටින්නේ කරුණා කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යය කියන පීපල් සොවරෙන්ටි කියන එක ඒක අපට ලබා නොදෙන්නට ඔබතුමාට අයිතියක් නැහැ.
15: ඔබතුමා කරාගතුමාගේ කාරණා සම්බන්ධයෙන් බිස්නස් කමිටියකදී සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා. මීට කලිනුත් මේ කතානායක විදිහට ඒ බිස්නස් කමිටියට යොමු කරලා තීරණයක් ගත්තා. ඒ අනුව කටුකතුම් කතා කරමු. මේක විවාදයට භාජනය වෙන කාරණාවක් නෙවෙයි.
1: විපක්ෂ නායකවරයා සහ කතානායකවරයා අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
14: මෝටම එක හා සමාන සලකන් ඒකින්
15: තමයි
14: සලකන ආකාරයෙන්ම සලකන්. හරි මොකද්ද
15: අවසන් කරන්නේ?
14: අවසන්
15: ගරු විපස්සනාගතුමා
14: ගරු මට අවස්ථාව
15: සලකන්න. දැන් ඔබතුමාගේ කතා අවසන් කරන්නේ මේ මේ මේක මේ කාරණා විවාදයකට යන්න බෑ. ගරු විපස්සනාගතුමා
14: අවසන් කරන්න අවස්ථාව
15: ගරු විපස්සනාගතුමා අවසන් ගන්න.
1: මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාරගමගේ විසින් ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතද අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. රට පුරා වෛරස් උණරෝගී තත්ත්වයක් පැතිර යාමේ කිසිදු අවධානමක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත ධම්මික සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවලින් වෛරස් උණරෝගී තත්ත්වයක් වාර්තා වුවද ඒ රට පුරා පැතිර යාමේ අවධානමක් නොමැති බවයි.
16: වෛරස් උණ තත්ත්වයක් පැතිරීමෙන් තියෙනවා. නමුත් ඒක රට පුරා වෛරස් උණක් පැතිරී යාමේ හැකියාවක විශේෂ සංකූලතා තියෙන අපි උදාහරණයක් ඉදිරිය ගත්තොත් පහුගිය කාලේ පැතිරිච්ච වෛරස් උණ වර්ධනය අපි කොවිඩ් ගැන උනත් කතා කරන්නේ ඒ වගේ විශේ෷ සංකූලතා සහිත අවදානම් සහිත වෛරස් උණක් පැතිරෙන රෝග ලක්ෂණ පැතිරීමක් සිද්ධ වෙලා නැහැ. ඇත්තම කිව්වොත් ඒක වෙන්නේ අර සීමිත ඉඩකඩක වැඩි පුද්ගලයන් ප්‍රමාණයක් රැඳී සිටින ස්ථානවල වෛරස් උණ පැතිරෙන්න පුළුවන් තත්ත්වය වෛරස් අවසාදන පැතිරෙන්න පුළුවන් තත්ත්වය ඉතාම පහසුවෙන්
1: මූලික රෝග ලක්ෂණ පවතින රෝගීන් කඩිනමින් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම රෝග පාලනය සඳහා වැදගත් බවයි වෛද්‍ය ලසිත ධම්මික සඳහන් කළේ.
16: කැත්තසෙම හෙම්බිරිසාව රෝග ලක්ෂණ සහ සමහරක් දෙනෙක්ට බඩේ අමාරුවක රෝග ලක්ෂණ වමනයට ඇතිවෙන ලක්ෂණ සහ බඩබුරණින් යාමේ රෝග ලක්ෂණ ඇති වෙමින් තියෙනවා. බොහෝ රෝග ලක්ෂණ තමන් විසින්ම තමන්ගේ ශරීරය විසින්ම පාලනය කරගන්න කෙටි කාලයකින් පාලනය කරගන්න රෝග ලක්ෂණ එතෙන්දී වැදගත්ම දේ තමයි යම් කිසි රෝගියෙක්ට මේ රෝග ලක්ෂණ පැය 24ක් 48ක් ඉක්මවා තියෙනවා නම් සුදුසුමලත් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න සහ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගන්න කියන එක.
1: මේ අතර වෛරස් උනරෝගී තත්ත්වයක් පැතිරියාමේ හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමවේදයට පමණක් සිදු කිරීමට ඊයේ තීරණය කරනු ලැබුවා. විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ. ජයන්ත සඳහන් කළේ කෘෂි විද්‍යාපීඨයේ පළමු දෙවන හා තුන්වන වසරවල සිසු සිසුවියන්ට පමණක් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කරන බවයි. අවසන් වසරේ සිසුන්ට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු සිදු කරන බවයි උපකුලපතිවරයා සඳහන් කළේ. අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් සමග මිරිහාන ප්‍රදේශයේ අවන්හලකදී ඊයේ රාත්‍රියේ මහින්ද කහඳගම අත්අඩංගුවට ගනු ලැබුවා. එක්කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවයි. සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකුද කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකාරියකට අයත් රුපියල් ලක්ෂ 201 දේපළ ක්‍රියා විරහිත කර තිබෙනවා. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය විසින් මෙම දේපළ ක්‍රියා විරහිත කිරීම සිදු කර ඇත්තේ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළවයි. සැකකාර කාන්තාවට අයත් රුපියල් ලක්ෂ 200ක් වටිනා මෝටර් රථයක් සහ පෞද්ගලික බැංකුවල පවත්වාගෙන යන ගිණුම් දෙකක් ක්‍රියා විරහිත කළ දේපළ අතරට සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් වාහන අමතර කොටස් ගෙනවන ආයතනයක් පවත්වාගෙන යාම සඳහා භාවිතා කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වුණා. සෞදි අරාබියේ ගුවන්තොටුපළ තෙල් පිරිපහදුවක් සහ රාජ්‍ය ආයතන කිහිපයකට මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යෙමනයේ හූතී කැරලිකරුවන් පවසනවා. ඔවුන් පැවසුවේ සෞදි ඉලක්ක කරගනිමින් මෙහෙයුම් තුනක් ක්‍රියාත්මක කළ බවයි. පළමු මෙහෙයුම රියාද් අගනුවර පිහිටි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කරගනිමින් සිදුකනු ලැබුවා. දෙවන මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ රබික් හි පිහිටි ඇම්ක්‍රෝ තෙල් පිරිපහදුව ඉලක්ක කරගෙනයි. තුන්වන මෙහෙයුම මගින් අභා ජාත්‍යන්තර ගුවන්තොටුපළ කිං ඛාලිද් ගුවන් හමුදා කඳවුර සහ අකීෆා හමුදා කඳවුර ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි හූතී කැරලිකරුවන් සඳහන් කළේ. පසුගිය පැය 24 පුරා යෙමනයේ හූතී පාලන ප්‍රදේශ ඉලක්ක කරමින් සෞදියේ එල්ල කළ ප්‍රහාර 60කට ප්‍රතිප්‍රහාර ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවද හූතී කැරලිකරුවන් ප්‍රකාශ කළා. රුසියාවේ බෝවන රෝග පිළිබඳ පරීක්ෂණ ආයතනයක සේවය කළ පරීක්ෂණාකාර සේවිකාවක් නියුමෝනියා තත්ත්වයකින් මියුකුස් තිබෙනවා. මියුකුස් ඇත්තේ සයිබීරියාවේ ඉරකුට්ස් පරීක්ෂණ ප්‍රතිවසංගත ආයතනයේ සේවය කළ 28 හැවිරිදි කාන්තාවක්. සේවිකාව ප්‍රතිකාර කරනු ලැබූ රෝහලේ නේවාසික ප්‍රතිකාරංශය මේ වන විට හුදකලා කර තිබෙනවා. එහි නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 200කට අධිකයි. රෝහලේ ඇතැම් අංශවලට රෝගීන් ඇතුළත් කිරීම සහ පිට කිරීමද තාවකාලිකව නතර කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එහෙත් ඇගේ මරණය සහ ඒ සේවය කළ පරීක්ෂණ ආයතනය අතර ඍජු සම්බන්ධයක් මෙතෙක් හඳුනාගෙන නොමැති බව රුසියානු පාරිභෝගික හා මහජන සෞඛ්‍ය නිරීක්ෂණ සේවය පැවසුවා. ඇයිගේ සාම්පල වලින් ඇයිගේ වෘත්තීය කටයුතු හා සම්බන්ධ ශුද්‍ර ජීවියෙකු හඳුනාගෙන නොමැති බවයි එම ආයතනයේ සඳහන් කළේ. මියකිය පරීක්ෂණාගාර සේවිකාව සමග සම්බන්ධ වූ පුද්ගලින් කිහිප දෙනෙකුට COVID-19 සහ සාමාන්‍ය සෙම් ප්‍රතිශ්‍යාවට ප්‍රධාන වශයෙන් හේතුවන රයිනෝ වෛරසය වැළඳී ඇති බව අනාවරණය වුණා. ප්‍රදේශයේ තවත් රෝහල් කිහිපයකද ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අමරිකාවද අවධානයෙන් පසුවන අතර අමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබිය ඒ බව ප්‍රකාශ කළා. එහෙත් මේ වන විට ජනතාව අතර අනතුරු ඇඟවීමට තත්ත්වයක් නොමැති බවත් තත්ත්වය පිළිබඳ අවධානය සිටීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයද රුසියානු සෞඛ්‍ය බලධාරීන් සමග සම්බන්ධ වී සිද්ධියට අදාළ තත්ත්වය සහ පරීක්ෂණ පිළිබඳ තොරතුරු තහවුරු කරමින් සිටිනවා. එම සංවිධානය පවසන්නේ දැනට ලැබී ඇති නිල නොවන තොරතුරු අනුව සාමාන්‍ය ජනතාවට ඇති මහජන සෞඛ්‍ය අවධානම අඩු මට්ටමක පවතින බවයි.
0: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
1: මංගල උත්සව සැලසුම් කරන යුවළ සඳහා සංවිධානය කරන බ්‍රයිට් ඇන්ඩ් ග්‍රෝම් 2026 මංගල ප්‍රදර්ශනය ලබන 9, 10 සහ 11 යන දිනවල පැවැත්වීමට නිමිතයි. එක්කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙරට මංගල ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සේවා සහ නිෂ්පාදන රැසක් එකම ස්ථානයකදී දැකබලා ගැනීමට මෙම ප්‍රදර්ශනයේදී අවස්ථාව හිමිවනවා. මංගල උත්සව සඳහා අවශ්‍ය ඇඳුම් නිර්මාණ, ආභරණ, මංගල සැරසිලි, ඡායාරූපකරණය, මංගල උත්සව සැලසුම් කිරීම ඇතුළු සේවා රැසක් මෙහිදී ලබාගත හැකි. ප්‍රමුඛ පෙළේ මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ නවතම මංගල ඇඳුම් නිර්මාණ ඇතුළත් විලාසිතා දැක්මද ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා. ප්‍රදර්ශනයේ විශේෂාංගයක් ලෙස කයිරෝ සායතන සමග එක්ව සංවිධානය කරන වෙඩින් මාස්ටර් ක්ලාස් වැඩමුළුව ඔක්තෝබර් 10 වෙනිදා පෙරවරු 10:30 සිට පස්වරු 1:30 දක්වා පැවැත්වීමට නිමිතයි. රුපියල් 200ක මිලකින් යුතු ප්‍රදර්ශනයේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට මෙම වැඩමුළුව සඳහා නොමිලේ සහභාගී විය හැකියි. යලි සිරස්තල ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ කෙටුම්පත මැති සභයට ශ්‍රන්ති රාජපක්ෂට FCIDෙන් යලි කැඳවීම. ඥානසාර හිමියන් අධිකරණයට කතානායක ටෙරෙහි විශ්වාස භංගයට ආණ්ඩුවෙන් යෝජනාව. පෞද්ගලික ඉන්ධන සමාගම්වලට රජයෙන් උපදෙස්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේ විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 6:30ට. ඉතික් රැඳී සිටින අපගේ පෑන් පෙපුවත් සමඟ.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the town.
1: ලංකාවේ සීනිය ආටිස්ට්ලා ගොඩක් ඇක්ට් කරන හිනා වෙන ගමන් හිතන්නත් දෙයක් ඉතුරු වෙන ස්ටේජ් ඩ්‍රාමා එකක් තමයි ගරුතරු කියන්නේ.
2: සෑහෙන කාලයක් ටුව කරලා තමයි පහුගියදා ටීම් එකම ලංකාවට ආවේ.
1: ඉතින් ඒ ගැන වැඩි විස්තර අපි රොඩ්නි වර්ණකුලගෙන් ඇහුවා.
3: මේ විසින් පෙරදී ගරුතරු නාට්‍ය ඒතකොට janakaragala.lk වෙනුවෙන් නිෂ්පාදනය කරපු ගරුතරු වේදිකා නාට්‍ය දවස් 40ක් විතර අපි යුරෝපයේ රටවල් පහකට ගියා. දර්ශන 10ක් විතර අපි රංගගත කරා. ඉතාලියේදී අපිට ඉතින් ලැබුණ ප්‍රතිචාර බොහොමයි. නෝර්වේ රටේ, ප්‍රංශය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක් ඒ පිටරටත් ගොඩ කාලෙකින් නාට්‍යයක රසය විඳගන්න ලැබුණා.
2: ලංකාවේ අපිට කවද ඩ්‍රාමක බලන්න පුළුවන්?
3: සංගීතමය නාට්‍යයක්, ගීත ගණනාවක් තියෙනවා. පිරුණු නාට්‍යයක් නරඹලා ගෙදර යන්න පුළුවන්. ඒකට හොඳම අවස්ථාව සැලසෙනවා ඔක්තෝබර් 10 වෙනිදා සවස 3:30 6:30 බොරැල්ල පුංචි තියටර එකේ.
4: උමතද සොබණියේ කඳුළු සලන්නේ.
1: නරිබෑනත් ළඟදිම වේදිකාවට එනවලු නේද?
3: ඔක්තෝබර් මාසේ 7 වෙනිදා නාට්‍යණ්ඩිය රංගශාලාවේදී ඔබට දැක බලා ගන්නට පුළුවන් සවස 3:00 සහ
0: Talk of the town.
1: කෙනෙක් ලියපු කතාවක් ඇත්තක් වුණොත් ඒ ඇත්ත ඇතුලේ හැංගිලා තියෙන්නේ භයානක රහසක් නම්.
2: Verity, ඒ තමයි අපි කවුරුත් දන්න Dakota Johnson වගේම Anne Hathaway main characters කරන අලුත්ම movie එක.
1: famous writer Colin Hoover's novel එකකින් තමයි මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක හදලා තියෙන්නේ.
2: ඇත්ත මොකද්ද? බොරුව මොකද්ද කියලා හිතා ගන්න බැරි මේ ස්ටෝරි එක ඔක්තෝබර් 2 වෙනිදා තියටර්ස් වලට ආවට පස්සේ North American box office එකේ පළවෙනි තැනට එන්නත් පුළුවන් වෙලා තියෙනවා.
1: පළවෙනි වීකෙන්ඩ් එකේ විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 32කට වැඩි ඉන්කම් එකක් ගන්නත් Verity movie එකට පුළුවන් වෙලා තියෙනවා.
0: Talk of the town.
5: 98.2 FM 98.4

0: තැන හොඳ නං ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජික
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලිය.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
4: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
5: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
6: තප්පන්සේක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
7: තප්පන්සේකෙන් ඕනනේ
8: හිට දවසේ තාක්ෂණය අදම හිමි කරගන්න. ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය වන ICBT කැම්පස් වෙතින් දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් උපාධියක් හදාරා. ලොව ඉහළම රැකියා අවස්ථා විවර කරගන්න. ළඟම ICBT ශාඛාවට අදම පිවිසෙන්න. අමතන්න 011 4777 888. ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
9: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
10: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL Fireguard Wire. දැන් දම් පාටින් SCL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමී.
11: අපි අහන්නේ බැද්දේ ගම නව කතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ. 2. AP ගුණරත්න.
5: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
12: යත පොකට් මනි.
5: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
12: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theatre Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන Theatre Voice of Family. සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theatre TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: சபாதம் மட்டா சீதா சீதா பாத்ரே விதாசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃபிரெஷ் කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: හයි ගයිස් මේ කතාව කලින් අහලා නැත්තම් බක් කෑවට වැඩක් නැහැ මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන මයි වේස්
3: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද
2: අන්න කටවරද්ද ගත්තා 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා

0: මාසෙ පුරාම බෝනස් දෙනවා. මයිවේ සෙප් එක මාසෙකට දාගෙන බලන්න.
1: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
2: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක්.
3: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. slit evolve beyond. Dubai cleaning saha housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
4: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
3: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
4: Smart Marupuahiniya then adu mamilata rupiyal 59999 sita Xiaomi then Apple

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105, 56 සහ 25000 මුදල්

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ගෙදරින් අදාවේ
2: ඔව් තමන් වෙන කොහේ නම් එන්නේ පාරේ නම් එන්නේ
1: කොච්චර කාලද පරිණාමය තාම පොඩියට ඒ ගති
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
6: FM

0: කතා ටොප් ස්ටෝරි
1: අදත් උණුසුම ඉහළ මට්ටමක පළත් හතරකට සහ එක් දිස්ත්‍රික්කයට අද උණුසුම ඉහළ මට්ටමක පවතින බව කාලිකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු උතුරු මැද නැගෙනහිර වයඹ පළාත්වලත් මොන්රාකල දිස්ත්‍රික්කයේ දිවා කාලයේ සිරුරට දැනෙන උණුසුම ඉහළ පවයි. පවතින වේද කාලිකුණය හමුවේ දිස්ත්‍රික්ක 12ක පුද්ගලයන් 163112 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. එම පිරිස පවුල් 49480කට හැ. පවතින තත්ත්වයේ හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 29ක පුද්ගලයන් 135333 දෙනෙකුට පානීය ජල ලබා දීමට පියවරගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මෙතර දෙවේනේ පළාත් 6කට සහ දිස්ත්‍රික්ක 2කට අද පසරු 1කින් පමණ පසු තනින් තන ගිගුරුම් සහිත වැසැතිමේ හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ වයඹ මැදින් සබරකමුව ඌව දකුණු බස්නාහිර පළාත්වලට සහ අනුරාධපුර මන්නාරම දිස්ත්‍රික්කවලටයි. ගිගුරුම් සහිත වැසි සමග తాවකාලික තද සුළං ඇතිවිය හැකි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
0: Top story. අනුග්‍රහය
2: මේ ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනදම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සෙ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: பாசம் பதமிட்ட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: උදාහම් බපුරවා නම් උදාහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ?
8: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැයක දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711 492 492 0711 132 77.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
13: 1500cc ටර්බෝ එන්ජිමකින් බලගැන් වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිඩ් පාර්ක් කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
14: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
15: අම්ම සල්ලි දාන්නද?
14: ඔව් සල්ලි දාන්න.
15: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
16: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB-Stable Outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
17: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
18: අපි ආයේ
17: හමු නොවෙන. ඔව් ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
19: සින්දු සියත අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චම්කාරේ.
19: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
20: අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
21: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිමවපු සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 4700 576. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
22: මිස් හොඳ කූල්ද?
23: Cool. මොකද මම හොට් නේ.
22: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු ඉත් වගේ
23: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහලා පුරුදු ඇති.
24: Oh my god.
22: ඔඩි මිස් සුදු කොච්චි.
25: Hot and spicy with sudu kochi. Kochi.
26: Moni siyatama havas dekata sudu kochita.
22: Miss. Excuse me, miss.
23: No. Umma nang show time ekedi vitarai.
26: අනුග්‍රහය.
1: වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
2: 0372 377 370.
26: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
26: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
3: නෑ මට වට දෙයක් කියන්න තේනවා.
26: අනුවටයි දශම හතරෙන් පැල් මඩුල්ලට

0: After levels, minds explore karana ready the. Enroll BSc Honours Psychology degrees at SLIT. Adamaidum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya sathkare samuhika shaktiya.
1: Hitey thiyena business ekak patan ganna mudal prashnayakda? Oyage aluthma business plan ekak wenasma level ekakata aragena yanna. Youth ekek inna oba wenuwenma handunwa dena RDB Startup Plus vyavasayaka naya pahasukama. Wedi vistara danaganna 1985 amatanna.
2: Hina wenna menna vela.
3: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
4: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
3: තෙබුකොළ. තෙබුකොළ නෙවෙයි තනකොළ.
5: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක. 7FM Breakfast Drive. අනුග්‍රහය.
6: ආවරණය
7: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
10: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: 1500cc turbo engine කින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
13: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්ත බට
14: real මට experience එකකට නල්වත්ත බට
15: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එක ගත්තේ
17: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
19: ජාත්‍යන්තරව පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
20: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
21: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
22: let's be a jet.
23: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
24: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mekha Karaganna.
25: Avans Second Pona Deyak, Adake Vanna Ganna.
26: Avans Ticken Ticka Pay.
27: Freelance Obavinwinma Nirmaniakala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
28: අදම combank.lk වෙත පිවිසෙන්න.
29: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
30: Stars Milan Pasta.
31: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
32: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
33: ගුවන් ටිකට්පත් විසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
34: අපි අහන්නේ බැද්දේගම නවකතාව සිංහලට පරිවර්තනය කළේ කවුද?
0: එක මාටින් වික්‍රමසිංහ, දෙක ඒ.පී. ගුණරත්න.
1: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152 ට අපිට WhatsApp කරන්න.
2: යත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: பாசம் பாத்திரே விதாசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃப்ரெஷ் කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නෑ
3: Bajaj Pulsar N160 Superior performance Superior sporty look Dual channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amathanna 0114700600
4: Pute kannadi amathaka velani
5: Amma salli dannada
4: O salli danna
5: Oy form ekak denna ko man amma kannadi wenna
4: Tenna honda nan innet hondaya
5: Oya wage honda kenekuta ganadunu karanda e wagema honda tanak gon
6: Sthavaratwe vishwasaniyatwe sa arakshawa ihelima labadi obe sthavara tanpotuwata ඔලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම මතන්න
7: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
8: සාමාජිකවල්ස් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ස්මාර්ට් කරියර් එකක් හොයනවද එහෙනම් ස්ලිට් BSc ඔනර්ස් ක්වොන්ටිටි සර්වේ ඉන් ඩිග්‍රී එකට එන්රෝල් වෙන්න ඇප්ලයි කරන්න www.slit.lk ස්ලිට් ඉවෝල් බියොන්
9: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
10: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ

0: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලගන්න පිට ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරුවෙන් පිට ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
1: Enchanter, the fragrance of French romance.
2: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
3: Oat Mugs High Strength Liquid Collagen, obat adama bhavita karanne.
4: Theater, Tele Depeha. Aluth kalawakata telinaatya pelak balanna.
5: Oba mawa dakala hanguna ne?
6: Hanguna? Man, amme kaluwa enakam metentala hiti.
4: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
7: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
4: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සීත TV තුලින්.
9: සීත.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව හවස දෙකයි.

0: theater top story. Namal Yali remarked. ප්‍රශ්කණු දිනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 16 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝදරගම විසින්. සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර නීති අධ්‍යක්ෂ අමා විජේසිංහ සඳහන් කළේ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් සමාගමේ ගණකාධිකාරීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ අල්ලස් කොමිසම විසින්. 2012 වසරේ සැප්තැම්බර් මස අදාළ සමාගම විසින් සිදු කළ ගෙවීමක් එම ප්‍රකාශයෙන් පැහැදිලි වන බවයි අල්ලස් කොමිසම පැවසුවේ. ගෙවීම සමාගමේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව සිදු කළ ගෙවීමක් ලෙසත් එම සාක්ෂිකරුව ප්‍රකාශ කර තිබුණා. අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කිරීමේ හේතුවෙන් එම ගෙවීම සිදු කළ බවත් සමාගමේ ගණකාධිකාරීවරයා පැවසූ බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. අදාළ මුදල් නිමල් පෙරේරාගේ ගිණුමට බැර කෙරුණු බවත් සාක්ෂිකරු සිය ප්‍රකාශය තුළින් ප්‍රකාශ කර තිබුණා. සියතා ටොප් ස්ටෝරි
1: අනුග්‍රහය. ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
2: ඔව් ඔව් පේනවා පේනවා.
1: ඇයි?
2: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනේ යන්නේ ඇදේටනේ.
1: මොකක්?
2: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
3: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
4: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. එමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
5: හිතේ තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න. youth එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 98.5 අමතන්න.
6: 98.2 98.4

සුදු කොච්චි කියන්නේ මලක් නම් ඔයා ඒ මල කඩා ගන්නවද? අද ආපු ගමන් ආපු ප්‍රශ්න බලන්නකෝනේ. ආ කියන්නකො බලන්න. සුදු කොච්චි කියන්නේ මලක් නම් ඔයා ඒ මල කඩා ගන්නවද? නැත්තං පොඩක් සුවඳ බලනවද? හරි එහෙනම් මම මෙහෙම අහන්නම්කෝ. සුදු කොච්චි කියන්නේ මලක් නම් මොකද මේ මලට දෙන නම?

0: பாசம் பதுமட்ட சீதா. ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: පහුගිය කාලේ ලෝක වෙළඳපොළ විශේෂයෙන් මැද පෙරදිග තත්ත්වයක් එක්ක ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගියා. ඩීසල් බැරලයක මිල පෙබරවාරි මාසෙ තිබුණේ ඇමරිකානු ඩොලර් 88යි. අගෝස්තු මාසෙ වෙනකොට මේක 156 දක්වා වැඩි වුණා. දැන් මේ වෙනකොට 178 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳපොළේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. නමුත් අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. මේකත් එක්ක ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට අතිරේක බරක් ඇවිල්ලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ?
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තත්ත්වයක දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළේ
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
6: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳයි.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය
8: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
9: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
10: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
11: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝදරතය බජාජ් දැන්නොබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc 236cc මාදිරිවලි දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොට සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත.
1: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉතිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71.77.666. මේ ප්‍රයිම් ටයිම් කොන්දේසියතාවය.
2: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
3: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කල.
4: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
5: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
7: මන්නම් හිතන්නේ නැහැ.
5: දකින හේන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
5: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
3: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

පරිනක්ක වගේ තමයි මමත්. රසිකයෝ අඩු වෙලා මට බැහැයි කියලා හිතුණු දාට තියෙන දෙයක් කාලා බීලා ගෙදර ඉන්නවා. පුළුවන් කාලේ මේ විදිහට රස්සාව කරනවා. මේ වෙනකොට නම් ඉතින් මට සෑහෙන රසික පිලක් ඉන්නවා. ඒ නිසා ඊකටම ජොබ් එකට එනවා දැනට.

දහවලක් වේවා අපිත් අහනවා ලස්සන සින්දුවක් දෙන්නෝ ට්‍රින්කොවල පහේ කණුවේ පුංචි බණ්ඩයි එයාගේ ෆැමිලි එකේ අයයි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ අනා මට මේ කැන්ඩිවල නිස්සලි කියලා තියෙනවා මම නිකම් මලක් නෙවෙයිලු ඉතාම වටින මලක්ලු ගොඩක් ආදරය කරන මලක්ලු මැරෙනකම්ම ඒගොල්ලොත් එක්ක ඉන්නලු

0: මේ සින්දුවේ අවසාන හරිය රූකා එහෙම කියනවා. ඉසලියෝ මම මලක් නම් මම මැරෙන්නේ නෑ සුදු, මම පරවෙනවා. හරිද? කෑවට කමක් නෑ, බොන්න එපා සුදු කියලා තියෙනවා මෙසේජ් එක.
1: සමහරු ඒවි හිතවත් කම පින්නා
0: වතුර බොන්නත් එපාද?

0: චුටි බලුපැටියෙක් වගේනේ මං ඒක කියනකොට.
1: හොඳකම.

0: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
2: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
1: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
2: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
3: ඔටෝ බාත්යා පවතී සෑමදා.
4: ඒ සූපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපෙනෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සූපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සූපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
5: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ් 200cc සහ 236cc මාදිරි වලින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
6: වෙත රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC ට්‍රැවල්ස්. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිය ආයතනයකි. ගුවන් ටිකට් පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
7: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Digplus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
8: අදම combank.lk වෙත පිවිසෙන්න.
9: රත්තරනින් බැබලෙන්න කුලියනතු චේන් ගන්න. ස්වර්ණමහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නවතත් රන්මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලට වශී වෙන්න. Finishing mahalak nam kalarap tamai.
11: Listen up, Colombo. Vietnam is calling.
12: දැන් Vietjet එක කොලඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
13: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
11: Let's Vietjet.
14: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD forks, David Pieris Motor Company Private Limited within. Amathanna 011 4700 600.
15: Hite thiyena business ekak patan ganna mudal prashneyakda? Oyage aluthma business plan ekak wenasma level ekakata aragena yanna. Youth ekey inna oba wenuwenma handunwa dena RDB Startup Plus vivasayaka naya pahasukama. Wedi vistara danaganna 1985 amathanna.
16: Smart Marupu Ahiniya then Aduba Milita Rupial 59,999 Sita Xiaomi then Abal Sutin
17: Api Ahanne Baddhe Gama Navakatava Singhalata Parivartane Kale Kauda 1. Martin Wickramasinghe 2. AP Gunaratna
18: AP Gunaratna
19: ඉස්කෝල 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
20: යත පොකට් මනි.
19: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

දක්වුණොත් ඔයා මාව කඩාගන්නවද කියලා අහපු ප්‍රශ්නෙට මාර මාර උත්තර ඇවිල්ලා තියෙන්නේ. මාර මාර කතා කියලා තියෙන්නේ. හරි ෂෝක් ඉතින් මෙව්වා. මම තනියෙන් බලබල හිනා වෙනවා. හරිම රසවත්. හරි දැන් මට මේක කියන්නකෝ. මම ඩුබායි වල තියෙන ජොබ් එකක් වුණොත් ඔයා ඇප්ලයි කරනවද? අම්මෝ ඒකට නම් පැනලා නේද? ඩුබායි වල ජොබ් එකක් වුණොත් මම ඇප්ලයි කරනවා පැනගෙන නේ. හරි එහෙනම් ඔන්න ඩුබායි ජොබ් එකට යන්න කැමති ඔබට මම චාන්ස් එකක් දෙන්න හදන්නේ. මේක විශේෂයෙන්ම මේ NK Global Edge විදේශ රැකියා ආයතනයෙන් ඔබට ලබා දෙන අවස්ථාවක්. මේ අවස්ථාව මිස් කර ගන්න එපා. මොකද 100 දෙනෙක්ට විතරයි චාන්ස් එක තියෙන්නේ. මේ රටේ ඉන්න අයගෙන් 100 දෙනෙක් කියන්නේ ඉතාම පොඩි කොටසක්නේ. ඉතින් ඒ අතරට එකතු වෙන්න නම් ඔබ ඉක්මන් කරන්න ඕනේ. ඉක්මනටම අයදුම් කරන්න ඕනේ. ඉක්මනටම ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ නිසා මං ඉක්මනටම ෆෝන් නම්බර්ස් දෙකක් තියෙනවා. ඒ නම්බර්ස් දෙක දෙන්නම්. ඒ වගේම තියෙන තැන කියන්නම්. ගිහිල්ලා වුණත් වැඩි විස්තර දැනගෙන ලියාපදිංචි වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. ඔක්කොටම කලින් ෆෝන් නම්බර්ස් දෙක දෙන්නම් නේද? කෝල් එකක් දෙනවා නම් 0372 370 370 අංකෙට තමයි කතා කරන්න ඕනේ. ආයි කියන්නම් 0372 370 370. ඒ නම්බරයකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් WhatsApp මෙසේජ් එකක් දාන්න මෙන්න මේ නම්බරයකට. 0712 470 370 0712 470 370. ඒ නම්බරයකට WhatsApp මෙසේජ් එකක් තමයි දාන්න ඕනේ. හරි. කියන්න ඕනේ විශේෂයෙන්ම මේ ඩුබායි වල ක්ලීනින් ෆීල්ඩ් එකේ තමයි මේ ජොබ්ස් තියෙන්නේ. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වයස අවුරුදු 40ට අඩු වෙන්න ඕනේ. වයස අවුරුදු 40ට අඩු වෙන්න ඕනේ. ඒ වගේමයි මේ කියන්න ඕනේ ජොබ් එක විතරක් නෙවෙයි. ඉන්න හිටින්න තැන්, ඊළඟට කෑම බීම ඒවත් ඔක්කොම හම්බ වෙනවා. අනිත් එක ට්‍රාන්ස්පෝර්ට් එක හම්බ වෙනවා. ඊළඟට ඔබ දැන් තේරුණා කියලා හිතන්නකෝ මේ ජොබ් එකට යන්න ඔබට අවස්ථාව ලැබුණා කියලා හිතන්නකෝ. ඔබට එයා ටිකට්ස් පවා හම්බ වෙනවා NK Global Edge විදේශ රැකියා ආයතනයෙන්. ඒ කියන්නේ ඔබට අමුතුවෙන් මහන්සි වෙන්න කිසිම දෙයක් නැහැ. කිසිම කරදරයක් නැහැ. ඔක්කොම එක පිට එක ඔබට ලැබෙනවා. ඒ නිසා ඉක්මනටම ලියාපදිංචි වෙන්න මං ඔෆිස් එක තියෙන තැන කියන්නම්. ඔබ කුරුණෑගල හෝ ඒ අවට ඉන්න කෙනෙක් නම් නැත්තම් කුරුණෑගලට යන්න පුළුවන්කම තියෙනවා නම් කුරුණෑගල කොළඹ පාරේ සෙලන් බැංක එක ළඟ තමයි NK Global Edge විදේශ රැකියා ආයතනය තියෙන්නේ. වාගන්න හරිම ලේසි. අංක 79-22 දෙවන මහල NK Global Edge විදේශ රැකියා ආයතනය තියෙන්නේ යන්න එතන. ඉතින් ගිහිල්ලා කතා කරගන්නවා නම් එහෙමයි, නැත්තම් කෝල් කරලා වැඩි විස්තර දැනගන්නවා නම් 0372 370 370ට කෝල් කරන්න. එමෙ නැත්තම් WhatsApp message එකක් දාලා වැඩි විස්තර දැනගන්න ඕන නම් 0712 470 370ට WhatsApp message එකක් දාන්න. පුළුවන් තරම් අදම register වෙන්න try කරන්න. තව තියෙනවා, තව කාරණා කීපයක් තියෙනවා. ඒක මම ඊළඟ පැයේ කියන්නම්. මොකද විශේෂයෙන්ම මේ register වෙන අයට තව විශේෂ අවස්ථාවන් තියෙනවා. ඒවත් දැනගන්න ඕනේ නේ. හා එහෙනම් දිගටම මාව අහගෙන ඉන්න. මම තව තව විස්තර කියන්නම්. දැනට ওই නම්බර්ස් වලට එක කෝල් එකක් දීලා නැත්නම් WhatsApp message එකක් දාලා බලන්න වැඩි විස්තර දැනගන්න. NK Global Edge විදේශ රැකියා ආයතනය කුරුණෑගල තමයි තියෙන්නේ. එතන හොඳයි ආ. රට ගියපු කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. ජීවිතේ ගොඩ දාගත්තු කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අතරට ඔබත් එකතු වෙන්න try කරන්න. අපි හිත හිත ඉන්න කාලෙත් සෑහෙන්න වටිනවා. ඒ නිසා ගොඩාක් හිතන්න කල් ගන්න එපා. තක්ගාල ක්‍රියාත්මක වෙන්න.

0: பாசப்பாதமட்ட சீதா சீதா பாத்ரே விதாசா உதே 7:50ට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: හයි ගයිස් මේ කතාව කලින් අහලා නැත්තම්

0: වැන් මුලදිම රජිස්ටර් කරන ඩ්‍රයිවර් පාට්නර්ස්ලට කමිෂන් සබ්ස්ක්‍රිප්ෂන් මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ කේන්දර 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසේ පුරාම බෝනස් දෙනවා. මයිවේ සෙප් එක මාසෙකට දාගෙන බලන්න.
1: අලුත් කසාදයක් පැන්දා
0: වගේ තී.
2: කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංක 1 3 රෝද රටය.
3: බජා. 100ට 100ක් කිස්තරම් ලොව පිළිගත් අපේ දේ.
4: කුකුල් ෆ්‍රයි RBD පොල් තෙල්. 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
5: මුළු පවුලටම මගේ ගානටම.
4: කුකුල් ෆ්‍රයි සතුට රසය.
6: Australia's locate top 2% researchers like Iganagana. Slit BSc Honours Biotechnology Degree Akata Enroll Venna. Pivisenna www.slit.lk. Slit. Evolve Beyond.
7: Dubai Cleaning Sa Housekeeping Rekya Kanta Pirmita Pirisatama.
8: Sielu Pahasu Kamnumile Aurudu 40ට අඩු නම් අදම කතා කරන්න.
7: Kurunagala NK Global Edge Videsh Rekya Ayatanaya 0372 2370 2370.
9: ගෙදරින් අදාවි.
10: ඔව්, තමන් වෙන කොහේ නම් එන්නේ? පාරේ නම් එන්නේ?
9: පාරේ නම් එන්න බෑනේ. ගෙදරින් නම් ගස් උඩින් නම් එන්න බෑනේ. බෑනේ නම් කලිසජට වැඩි ඊට කලින් නම් ගහක්කොට ඉඳලා එන්නත් තිබුණා නේද?
10: ඉතින් අපි හැමෝම එහෙමනේ වාර්නර වෙලා ඉඳලා නෙමේ පරිණාමය වෙලා තියෙන්නේ. එහෙමනේ කියන්නේ.
9: ඔයා දැන් කොච්චර කාලද පරිණාමය වෙලා? තාම පොඩියට ඒ ගති తీර එකම ගන්නේ.

0: අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
3: බූරුවා ඉන්නවද කියලා බැලුවේ. බූරුවා? ඔව් අංකල්. මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා.
4: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
5: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
6: Theatre Between Lady Miss World Sri Lanka 2026
5: Sri Lanka Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
6: Theatre Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න Title Sponsor
7: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
8: Enchanter The fragrance of French romance.
9: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
10: Oatmark's high strength liquid collagen obat adama bhavita karanna.
11: Anuwatai dashama deken, anuwatai dashama hataren.

0: क्या था टॉप स्टोरी
1: සලේ කෙන වෛද්‍ය තීරණය දෙනුම් දෙයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලේ අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මුදාහැරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා දෙනුම් දී තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි. නඩු කරයාද කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මේ බව දෙනුම් දුන්නා. දැන් තවත් දේශීය පොතක්. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. යෝජිත ගිවිසුම අනුව වලංගු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයන්ට සහ තායිලන්ත පුරවැසියන්ට සාමාන්‍ය සංචාරක කටයුතු සඳහා වීසා ලබා ගැනීමකින් තොරව දෙරට අතර ගමන් කිරීමට අවස්ථාව හිමිවනු ඇති. ඒ උපරිම දින 30ක කාල සීමාවක් සඳහායි. මේ අතර 2026-2027 මහකන්නේ කුඹුරු සහ අනිකුත් ක්ෂේත්‍ර භෝග වගා කරන ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව සුදුසුකම් ලබන ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 30,000 බැගින් උපරිම හෙක්ටයාර දෙකක් දක්වා පොහොර සහනාධාරය ලබා දීමට නියමිතයි. මෙම පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැයවන ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 16ක්.
0: Top story. අනුග්‍රහය. අප්පා.
2: වැදුන නේද? මොකද්ද මල්ලි? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
3: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය දාවණයකට.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

ස්පම්සි ඉංජිනේරු අංශය මාව සද්දට මහගෙන ඉන්නවලු. පොළොන්නරේ වසන්ත තමයි මෙසේජ්ජක දැම්මේ. මෙවෙලාවේ ස්පම්සි එකේ කැන්ටින් එකේ 150ක් විතර ඉන්නවලු. ඒ යෝගල කනවද? තුනට ධනේ කන්නේ. හරි හරි, හිර කරගන්නතුව කන්න. මෙසින්දු ඔගොල්ලොන්ට.

0: ஆசப்படுமட சீதா. ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පහුගිය කාලේ ලෝක වෙළඳපොළේ විශේෂයෙන් මැද පෙරදිග තත්ත්වයක් එක්ක ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගියා. ඩීසල් බැරලයක මිල පෙබරවාරි මාසයේ තිබුණේ ඇමරිකානු ඩොලර් 88යි. අගෝස්තු මාසයේ වෙනකොට මේක 156 දක්වා වැඩි වුණා. දැන් මේ වෙනකොට 178 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳපොළේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. නමුත් අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. මේකත් එක්ක ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට අතිරේක බරක් ඇවිල්ලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. කවුරුද දන්න කවුරු ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද රටය බජාජ්.
2: Gentlemen, welcome to Bangkok, Thailand.
3: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 492 0.7192 327 77.
5: ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර්

0: ටිකෙන් ටික පේ.
1: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
2: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
3: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
4: අම්ම සල්ලි දාන්නද?
3: ඔව් සල්ලි දාන්න.
4: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
6: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited Within Amatanna 0114400600
7: Puta den issara wage ne koi welawet potemai
8: කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
7: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
8: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
7: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
8: දැන්ම පොඩ්ඩකේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න
7: සතියේවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න
9: සියත පොකට් මනි අනුග්‍රහය
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
10: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
11: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
13: සියත දෙවයින පුරා

0: SPMC එකේ කට්ටිය කැන්ටින් එකේ ඉඳන් මා වහනවා කිව්වේ 150ක් විතර. ඒගොල්ලෝ කාලා ඉවරයිලු. ඒගොල්ලෝ දැන් තේ බොන ගමන්ලු. ෂු. 12ටද කන්නේ? 3ට තේ බොනවා. සැප ජීවිතා. අපි ඉතින් 12ට 12 මාර්ට් විතර උදේටයි දවල්ටයි දෙකටම එකට කනවා.
1: යස්.
0: ආපහු රෑට තමයි කන්නේ. එම ලන්ච් එකක් කියලා එකක් ඉතින් මට නැහැ. මට තියෙන්නේ බ්‍රන්ච් එකක්. මොකද මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන ටයිම් එකත් එක්ක කොහෙ ලන්ච් ගන්නද අනේ මම? අනේකයි. අද රුමේනියාවේ අනු මෙසේජ් එකක් දාලා කියලා තියෙනවා. මාත් ඉන්නවා. ඔයා කැමති සින්දුවක් දෙන්න කියලා. ඇයි සඳෝන හරි සඳ මිතුරි හරි එපාද? ඊමන් කෙල්ලට කිව්වනේ කවද හරි ඔය සින්දු දෙක මට එපා වුණොත් එපා වෙන්නේ ඔයා නිසා තමයි කියලා. කෙල්ල එක හරියට හිතට අරගෙනද කොහෙද? හරි හරි ඉතින් ඉඳලා හිටලා ඉල්ලන්න. හැමදාම ඉල්ලන්න නැතුව. මේ සින්දුවට මං අද ආව එකතු කරගන්නවා. හැබැයි එහෙමයි කියලා මං ඔයාගේ ආසම සින්දු වලින් එකක් ප්ලේ නොකර ඉන්නෙත් නෑ. හරි? හින්දි එකක් හරි දෙනවා. අහගෙන ඉන්න කොහොඳ ළමෙක් වගේ.

මාත් මේ කොඳුලලා කොඳුලලා කොඳුරලා ඔබට කියනවා කවුද ඊළඟ සින්දුවට ඉන්නේ කියලා. මම වන බඹරියක්. තේරුණාද කියපු එක? පිස්සු කෙල්ලනේ. කොට්ටාවේ නදී. හලෝ සුදු. ඔයාව එකතු කරගන්න ඕනේ සින්දුවට.

0: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රැසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4700 778. ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
3: මෙන්න ප්‍රශ්නය. බෙංගාල බොක්කට මුහුණලා තිබෙන ශ්‍රී ලංකාවේ වරාය කුමක්ද? 1. හම්බන්තොට වරාය. 2. ත්‍රිකුණාමලයේ වරාය.
4: ඉස්කෝලේ 8 වසරින් ඉගෙන ගන්න බණ්ඩාරගමින් පමිතු ඉන්දියෝ අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
4: හෙට උදේ 5යි කාලට සියතහන්න.
2: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන්ස් විදින්.
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
8: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
7: තෙබුකොළ? තෙබුකොළ නෙදෙනවා තනකොළ.
5: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
9: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
19: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
20: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
1: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
21: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටල්වත්තපට real mobile experience එකකට නැල්වත්තපට
22: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රටය David Peeris e-mobility වෙතින් 011 4700 750.
23: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ.
24: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
25: 40 වසරක David Peeris විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලයේ
1: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5744 5000.
18: දැන් Vietjetek කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
19: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
20: Let's Vietjet.
0: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
2: Nidas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
3: Avance Ken Pona Deyak Adage Vanna Ganna.
4: Avance Ticket Tika Pay.
6: Freelance Oba Venuenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi-Currency Access Saha Tawat Bohu De.
14: Adama Combank.lk Veta Pivisenna.
26: Stars Milan Pasta.
27: Europe Pituvala Gune Piri Milan Pasta. Obe Pavule Ahara Velata Ekkaragena Obe Daruwa Star Kenek Karan.
26: Stars Milan Pasta.
28: Kawadath Kaagin Nivasi Palamu Rakawarnaya. ACL Fireguard Wire. Then Dampatin. ACL Fireguard Wire. Flame Retardant Pramithiye Purogamiya.
29: Dulux Aquatic Dam Protect. Waturata Lang Wenwat Ba. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
30: ගුවන් ටිකට්පත් visa පහසුකම් hotel වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 07522277766 BOC Travels.
31: රස කල්පනා බාවෙලා පායලා රැපුණා.
32: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
33: අපි ආයේ හමු නොවෙන.
32: ඔව් ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
34: සින්දු සියත අනුග්‍රහය.
35: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
36: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
37: අතාරින්න බෑ වගේද?
38: නෑ. ඔබට පුළුවන්.
39: විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
40: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 7534 406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
41: 98.2 98.4

ඔයාලා ගැනම කියවෙන සින්දු දෙකක් එක ළඟ. ලංකාවේ ශීලයි ඉන්දියාවේ ශීලයි. අනයිනේ වගේ සින්දු ගැලපීම.

දවස හතරට විනාඩි 10යි තියෙන්නේ. රටයන් මට කවුද වන්ද ඊයේ මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද? වැඩ ඉන්න හොයාගන්න පුළුවන් වේවිද කියලා බලන්න අදත් එයා මෙසේජ් එකක් දාලා තිබ්බා. හොරණ සංක කියලා තියෙනවා. මට පේන්නේ කෙල්ල ඩුබායි නම් යයි වගේ කියලා. ඇත්තටම සුදු, ඇත්තටම මම යන්න ආසම රටක් ඩුබායි කියලා. කියන්නේ මම එකපාරක් ගිහලා තියෙනවා 2019. ඒක නිකන් මේ විසිට් එකක්. හැබැයි මම මේ ජොබ් එක කරන්න ආසයි. ඩුබායි කියලා කියන්නේ හරි ලස්සන රටක්. අනිත් එක

මට හිතන ගොඩක් ඉන්න ඕනේ, ගොඩාක් ඉන්නවා. මේ වෙලාවට කොහොමත් ඔෆිසල් වැඩ කරන කට්ටියේ මහනවා. දැන් එකම තැන ජොබ් එක කරලා කරලා ඇති වෙලා වගේ ඇති නේ. නැත්තම් පොඩි චේන්ජ් එකක් ඕනේ වගේ ඇති. එහෙම නැත්තම් හම්බ වෙන සැලරි එක මදි ඇති. හරි, වෙනසක් කරමු. හැමදාම හිත හිත හිටියානි මෙච්චර කාලයක් නේ. දැන්වත් තීරණයක් ගමු. හොඳ ජොබ් එකක් හොය හොය හිටියනම් ඔන්න තියෙනවා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම හොඳ සැලරි එකක් ගන්න පුළුවන්. වයස අවුරුදු 40ට අඩුයි නම් ඔබට පුළුවන් ඇප්ලයි කරන්න. හරිද? ඔක්කොටම කලින් රෙජිස්ටර් වෙන්න ඕනේ. වයස අවුරුදු 40ට අඩුයි නම් ඔබට තනියෙන් නෙවෙයි, ඔබට තව කවුරුහරි යාළුවෙක් ඉන්නෝ නම් එකතු කරගෙන යන්න. යාළුවන්ටත් මේ පණිවිඩය දෙන්න. හරිද? පවුලේ අය ඉන්නෝ නම් අපි කිමු අක්කයි නංගී දෙන්නටම යන්න ඕනේ. එහෙම නැත්නම් අයියායි මල්ලී දෙන්නටම යන්න ඕනේ. හරි, කිසි ප්‍රශ්නයක් නැහැ. දෙන්නම ඇප්ලයි කරලා බලන්න. හරිද? 100 දෙනෙක්ට විතරයි චාන්ස් එක තියෙන්නේ. මේ චාන්ස් එක ඔබට ලබා දෙන්නේ NK Global Edge විදේශ රැකියා ආයතනයේ. 100 දෙනෙක් විතරක් ගන්න නිසා ඉක්මන් කරන එක තමයි මුලින්ම කරන්න ඕනේ. හරි? අනිතක ජොබ් එක විතරක් නෙවෙයි, ඉන්න තැන, ඒ වගේම කෑම බීම ඒවත් ඔක්කොම හම්බ වෙනවා. ජොබ් එකට අමතරව ට්‍රාන්ස්පෝර්ට් එක පවා හම්බ වෙනවා වැඩට යන්න එන්න. ඒ කතන්දරත් ඔක්කොම විසඳෙනවා. ඊළඟට එයා ටිකට්ස්, ඒකත් NK Global Edge විදේශ රැකියා ආයතනයෙන්ම හම්බ වෙනවා. ඔබේ පැත්තෙන් මොනවද වෙන්න තියෙන්නේ? ඔක්කොටම කලින් කරන්න තියෙන්නේ මම මේ කියන ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න, නැත්නම් NK Global Edge විදේශ රැකියා ආයතනයට යන්න එක තියෙන කුරුණෑගල. ඔබ ඉන්නේ කුරුණෑගල හොයාවට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඉතින් හෙට නිවාඩුවක් දාලා හරි යන්න පුළුවන් නම් ගිහිල්ලා කතා කරගන්න. හරියටම ඔෆිස් එක තියෙන තැන කියන්නම්. NK Global Edge විදේශ රැකියා ආයතනය තියෙන්නේ කුරුණෑගල කොළඹ පාරේ සලාන් බැංක එක ළඟ, අංක 79-22 දෙවැනි මහල තමයි තියෙන්නේ. NK Global Edge විදේශ රැකියා ආයතනයේ නම මතක තියාගන්න. කෝල් කරනවා නම් විස්තර දැනගන්න මෙන්න මේ නම්බරයකට කෝල් කරන්න. 0372-370-370. ගොඩ හිමීට කියන්න නේ ෆෝන් නම්බර් එකක්නේ, ලියාගන්න පුළුවන් වෙන්න එපැයි. 0372-370-370. එම නැත්තං වට්සප් මෙසේජ් එකක් දාන්න මෙන්න මේ නම්බර් එකට. 0712-470-370. 0712-470-370. අදම රජිස්ටර් වෙන්න මේ නම්බර්ස් වලට එක කෝල් කරන්න, නැත්නම් වට්සප් මෙසේජ් එකක් තියන්න. ඊට අමතරව කියන්න ඕනේ මේ මම අර කලිනුත් කිව්වනේ, ඉන්ටර්විව් එකට රජිස්ටර් වෙන අයට විශේෂ දෙයක් තියෙනවා කියලා. ඒ තමයි මේ ඉන්ටර්විව් එකට රෙජිස්ටර් වෙන කැන්ඩිඩේට්ස්ලාට නොමිලේම ඉංග්ලිෂ් සහ ඉන්ටර්විව් වර්ක්ෂොප් එකක් පවත්වනවා NK Global Edge විදේශ රැකියා ආයතනය ගානේ. ඒකෙන් ඉතින් කෙලින්ම ඉන්ටර්විව් එකට යන්න කලින් ඒ අවශ්‍ය කරන දැනුම ගන්න පුළුවන්. ඉංග්ලිෂ් කොහොමද භාවිත කරන්නේ, ඒ කමියුනිකේෂන් ස්කිල්ස් හදාගන්න විදිහ, ඊට පස්සේ ඉන්ටර්විව් එකට ෆේස් කරද්දී ඔබේ පැත්තෙන් ප්‍රිපෙයා වෙන්න ඕනේ කොහොමද, ඒ හැම දේ ගැනම හොඳ අවබෝධයක් ලබා ගන්න මේ NK Global Edge විදේශ රැකියා ආයතනය කරන මේක නිය වර්ක්ෂොප් එකක් කියලා හිතන්නකෝ. මේ නොමිලේ කරන වැඩේ සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මිස් කරගන්න එපා. 100 දෙනෙක්ට විතරයි අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ඉක්මන් කරන්න අදම පුළුවන් නම් මම ඔය කියපු නම්බර්ස් වලට කෝල් කරන්න. හෙට හරි යන්න පුළුවන් නම් කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයට ගිහිල්ලා විස්තර කතා කරගන්න. ජීවිතේ ගොඩදාගමු. හැමදාම එකම තැන ඉඳලා බෑනේ නේ. සමහර තීරණ මෙහෙම මෙහෙම කරනකොට ගන්න ඕනේ. හරි? ඒ නිසා පරක්කු කරන්න එපා.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: සතුට රස ගොනු මුසු වෙන කැමවල රස සුරකිනා
4: කුකු ෆ්‍රයි RBD පොල් තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම.
6: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
9: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
10: After A-Levels, AI-driven world ke, oyat future-ready business leader kenek vena kamathida. Ehenang harimathana Slit Business School. Apply karanna pivisena www.slit.lk. Slit. Evolve beyond.
11: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
12: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
13: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
12: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
14: උංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම් සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
15: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
16: නිවරදිමමක ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
17: හවස 4:00 වෙනාඩි 2:00

0: क्या था टॉप स्टोरी।
1: කොළඹ රථ වාහන තදබදය ගැන අධ්‍යයනයක්. කොළඹ ලෝටස් මන්සන්තයේ වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මුහුදුබඩු මාර්ගයේ ඇතුළු ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කිරීම සඳහා ශක්්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා උපදේශන සේවා ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තුව පුද්ගලික සමාගමකට පිරිනම ඇත්තේ රුපියල් මිලියන 91.21 මුදලකටයි. ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ ඩෙල්ෆ් යාපනය මුහුදු මාර්ගය නව මගී ප්‍රවාහන යාත්‍රාවක් සේවයට එක් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මෙම මාර්ගයට යෙදවීමට සැලසුම් කර ඇත්තේ මගින් 150 දෙනෙකු පමණ එකවර ප්‍රවාහනය කළ හැකි මුහුදු යාත්‍රාවක්. මෙම යාත්‍රාව නිෂ්පාදනය කරවා ඩෙල්ෆ් සංවර්ධන සමිතිය හරහා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතයි. යාත්‍රාවෙන් ලැබෙන ආදායම ඩෙල්ෆ් ප්‍රදේශයේ අඩුවා තැම්ලාබී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා යොදා ගැනීමටද සැලසුම් කර තිබෙනවා. වලච්චේන දෙහිවර වරායේ පවතින වේදිකා බැම්ම දිගු කිරීම, ප්‍රවේශ මාර්ගය සහ මයින් බැම්ම ඉඳ කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. එම ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමක් වෙත පිරිනමා ඇත්තේ රුපියල් මිලියන 766.88 මුදලකටයි. මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේද යටතේ ලන්සු කැඳවා ඒවා ඇගීමෙන් අනතුරුව ඉදිරිපත් කළ නිර්දේශ මත අදාළ ඖෂධ ප්‍රසම්පාදන පිරිනමනු ඇති. මෙම තීරණවලට එළඹ ඇත්තේ ඊ රැස්සූ කැබිනට් මණ්ඩලයේදී.
0: Top story. අනුග්‍රහය
2: මොකදනේ මං ඊයෙත් කිව්වා ගෙදරට ඕන බඩ ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් manufacturing expertise සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9985 අමතන්න.

හවස 4යි විනාඩිය 11යි. හොමගම නිලුපා. ඔයාව එකතු කරගන්නවා ආදරෙන් මේ සින්දුවට. චායනාතිනෝ මහනුවර රටක්ස් එකේ රංග ඔයාවත් එකතු කරගන්නවා. ඊළඟට සුතු අමතක කරන්න එපා මාව කියලා දිලීප් මැසේජ් එකක් දාලා තිබ්බ.

0: அசப்பதமட்ட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: උදාහම් බපුදුවා නම් උදාහම් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 10 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
12: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
13: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
14: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
15: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
16: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 7777.
17: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රී රෝද රථය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විහිදුණු ජෙනුවින් නම්තර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත.
18: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
19: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
1: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peiris Motor Company Private Limited within amathanna 0114700600
2: Bilin Vadipur aaharayata ganeemen haani viya haki avayavaya kumakda 1 akmava 2 wakugadu
0: දරුවන්ට
9: පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
0: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
12: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
14: අනුග්‍රහය
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- Outlook බලපත්‍ර ලබා මුල්‍ය සමකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයි.
10: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
20: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
21: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
20: සෑම තැන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
21: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
5: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
20: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
5: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
20: ශ්‍රී ලංකේ රුරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
5: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
6: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
22: ටයිටල් ස්පොන්සර්
23: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
24: Enchanta, the fragrance of French romance.
25: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
26: Oatmark's high-strength liquid collagen, obat adama bhavita karanna.
27: Anuwatai dashama deken, anuwatai dashama hataren.

0: හවස 4යි වෙනාඩි 29යි වෙලාව. මදු ඔයාව එකතු කරගන්නවා. ඔයාගේ වෙලාව අරගෙන
1: අගලාව මජබූරිනු ආණ ජාණ දිපසුණිනු සහර බණේ.
0: නිවාඩු පාඩේ මට මෙසේජ් එකක් දාන්න. එහෙම කියලා එක්කෙනෙක් කියවල තියෙනවා.
1: නයායා දිල් බාංග බාංග මෙරට ටකරායා කාගා බෝල් කේ දස් ජාවේ.
0: අබුඩාබි වල සරත් අයියා

0: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන්ස් ටිකෙන් ටික පේ.
3: ඒ සූපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපෙනෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සූපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සූපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: H15 පිස්සුවක්ම තමයි.
6: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Gift Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
7: අදම combank.lk වෙත පිවිසෙන්න.
8: Hagels Food City 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා Hagels gift voucher දිනාගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික bill buy pouch ජයග්‍රහණය කරන්න. Hagels Food City.
9: Bajaj Vigo ලක්ෂයේ සුපිරි වාසිය. Bajaj Vigo electric ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. David Pieris e-mobility with you.
10: Smart Marupu Ahiniya then adu mamilata rupiyal 59999 sita Xiaomi then Apple sutin
11: Swami ni meya kasad bendala tiyenne mama nemi bitti
5: bitti
11: bitti badagena innata wada meyata wena wedak ne
12: Swami ni wahina welawata bitti parisam karagannai man ehema karanne nathuwa meya awe pahawela ne ne
5: mama yushmataata anakarnwa e wede Dulux Aquatic Dam Protect with a powerana lesa අනික බදා ගන්න දේවල් තව නැතුව ආයුෂ්මතාට නේද?
13: Dulux Aquatic Dam Protect.
14: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක්.
15: ඉතේ තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න. Youth එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
16: අපි අහන්නේ බැද්දේ ගම නවකතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ 2. AP ගුණරත්න
17: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
18: යත පොකට් මනි.
17: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

සිංගප්පූ වල ජේඩී මෙසේජ් එකක් අහලා තියෙනවා. ජේඩී කියලා තියෙනවා. එයා කැමතිම දෙන්නේ කීයේ? කසාද බැඳලු ඒ දෙන්නට විශ් කරන්න ඕනෙලු. ඊට පස්සේ අහලා තියෙනවා, ඔයාට කවද්ද සුබ පැතුමක් අපි එක් කරන්න කියලා. ඒව ඕනේ නැති ප්‍රශ්න. ඒව හිතන්නවත් ඕනේ නැති දේවල් මං කියන්නේ. හරිද? අපි අර දෙන්නට විශ් කළා නිකන් ඉමු ජේඩී. මං ආස නෑ. මං ගැන ඔයා එහෙම හිතලා නිකන් නේද කාලේ නාස්ති කරනවට මං ආස නෑ. චතුරංගටයි උෂේනිටයි තමයි විශ් කරලා තියෙන්නේ. ඕකේ, සුබ මංගලම් කියලා ඉතින් විශ් කරමු නේද? ආසම කරන දෙන්නේ කිව්වනේ ජේඩීගේ නේ ලාලිස්. ඔයා මොනවදනේ මෙච්චර කියලා තියෙන්නේ බලමු. මං ඇහුවනේ මේ මං මලක් නම් ඔයා මාව නෙලා ගන්නවද කියලා. ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ අද එහෙමනේ. ලලිත් කියලා තියෙනවා ඔය මල මම කාඩවත් අයිති වෙන්න දෙන්නේ නැහැ කියලා. ඉතාලියේ ලහිරු කියලා තිබ්බ ලස්සන කතාවක්. හැබැයි ඒක කියන්න විදිහක් නැහැ. හනේ හනේ ලහිරු. ලලිත්ගේ කවිය කියවමු මේත් එක්කම. සඳ ඇති අහසට තරු පායා ඇත, සඳට තනිය නැත ඒ හින්දා. අතු ඉති මත මල් පිබිදී ඇත, මී මැස්සන් ඒ මත කැරකෙන්නා. නාදලු සුළඟට ලෙලදෙයි තාලෙට, හාදු ගොඩක් ඒ මත රන්දා. මේරු දුරුපාලුව කෙලෙස විඳිමි මම, තනියට නුඹ මා ළඟ නැති හින්දා. ඇයනේ මේ ඉන්නේ? මේ ඉන්නේ අනේ, මේ ඉන්නේ සද්දටම. මම ළඟ නෑ කියන්න නම් එපා. හොඳේ සතිය දවස් පහේම පැය තුනක් මම ඉන්නවා ළඟින්ම. කණ ළඟින්, කණ ළඟින්. කණ කණවා. Thank you ලාලිත්, මම වෙනුවෙන් මේ විදිහට කවි ලියනවට. රණ්ඩු කර කර හරි ඉන්නවට. ෂේර බබා ඔයාවත් එකතු කරගන්නවා අම්මිත් එක්කම.

කවදාවත් ඔය ප්‍රශ්නය අහන්න ඔබෙන් නැද්ද ආදරේ කියලා. මන් දන්නවා ඔබ මට ආදරේ කියලා. ඇත්තයි ඉතින් මෙච්චර මෙහෙම නේද, චැට්ලිස්ට් එකේ කියවගන්න බැරි තරමට මට මෙසේජස් එයිද නේද? අපිත් අහනවා අපිත් අහනවා කිය කිය මට වට්සප් මෙසේජස් දාපු ඔක්කොටම මාත් ආදරේ. අහන් ඉන්න ඔබටත් ආදරේ, ටිකක් නෙවෙයි ගොඩාක් ආදරේ.

0: රැකියාවස්ථා අදමයිදුම් කරන්න ස්ලිටන් හෙමස් අධ්‍යාපනය සහ සෞඛ්‍යයේ සාමූහික ශක්තිය.
1: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වසනීය ලංකාවේ අංක කේත්‍රි රෝදරතය බජාජ්.
0: Dubai cleaning සහ housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
2: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
3: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
4: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි සමඟ තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
5: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0114400600
0: After levels Sri Lankawe top 5 tech graduate kenek wenna Slit Faculty of Computing samaga ekathu wenna apply karanna pivisenna www.slit.lk Slit evolve beyond

0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
1: අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
3: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
4: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
5: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් වෙන්න දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින් අද තමයි හොඳම දවස.
4: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රැසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
7: හවස පහට විනාඩි 4යි තියෙන්නේ ආසම සින්දුවක් දීලා තමයි මම යන්න හදන්නේ යන්න කලින් WhatsApp messages දාපු කීප දෙනෙක් හරි මතක් කරලා යන්නම් මොකද ගොඩාක් කට්ටිය ඉන්නවා මට නම් කියව ගන්න බැරි වුණා තරහද නෑ තරහ වෙන්නේ නෑ මන් දන්නවා කිඹුලා ඔයාව එකතු කරගන්නවා කොහොමද ඉතින් ජීවිතේ මට නමකුත් දාලා මිරිස් මලලු එකත් හොඳයි ඊළඟට ලස්සනම ලස්සන සින්දු ටිකට ස්තුතියි සුදු කොච්චියෝ කියලා මෙසේජ් එකක් දැම්මා මම යන්න ඔන්න මෙන්න තියෙද්දි කනිෂ්ක තැන්කියු කනිෂ්ක ඊට පස්සේ කුසල් අන්තිම මොහොතේ ඇවිල්ලා මෙන්න අන්තිම විනාඩිය මම ආවා කියලා තියනවා කමන්නේ අන්තිමට ආවත් බාර ගන්නවා එන්නෙම නැතුව ඉන්නවට වඩා පරක්කු වෙලා හරි එන එක හොඳයි මටන කුසල් මේ සින්දුව යටත් එක්කයි

හවස දෙකට හාද හා කියල එවන්න නැත්තම එන්න වට්සප් මෙසේජ්ජකත් දාලා තියන්න හා කියලා. හා කිව්වොත් තමයි එන්නේ.

මෙසේජස් ගොඩාක් ආවා එන්න කියලා. හෙට එන්න. එන පරිස්සමට ඉන්න ඕනේ. අදරේ මංගගේ සුදු කොච්චියා. ටිකක් නෙවෙයි ගොඩාක් ආදරේ.

0: यह था टॉप स्टोरी।
1: පළාත් හතරක උණුසුම ඉහළට උතුර උතුරු මැද නැගෙනහිර සහ වයඹ පළාත්වලට හෙට උණුසුම ඉහළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලද දිවා කාලයේ උණුසුම ඉහළ හැකි බවයි. මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පොතක්. ඉරානය හෝ එරට මූල්‍යංශය සමග තවදුරටත් ගනුදෙනු කරන විදේශීය මූල්‍ය ආයතනවලට සම්බාධක පැනවිය හැකි බව අමරිකා භණ්ඩාගාර දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එවැනි සම්බාධක පැනවීම සඳහා පෙර දැනුම් දීමක් සිදු නොකරන බවයි. සම්බාධක පනවා ඇති ඉරාන මූල්‍ය ආයතන සමග තවදුරටත් ගනුදෙනු කරන විදේශීය මූල්‍ය ආයතන ඕනෑම අවස්ථාවක සම්බාධකවලට ලක්විය හැකි බැවින් එවැනි ගනුදෙනු සහ සබඳතා වහම අවසන් කරන ලෙස දැනුම් දෙනු ලැබුවා. ඉරාන බැංකු හෝ වෙනත් රටවල පිහිටි ඒවායේ ශාඛා සහ අනුබද්ධ ආයතන සඳහා මූල්‍ය සේවා සැපීම ඇතුළු ක්‍රියාමාර්ග හරහා ඉරානයට ගෝලීය මූල්‍ය පද්ධතියට ප්‍රවේශ වීමට පහසුකම් සපයන ආයතනද සම්බාධකවලට ලක්විය හැකි. ඉරානය සම්බාධක පනවා ඇති ආර්ථික ක්ෂේත්‍රවලට සහාය වීම හෝ එම ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීමද සම්බාධක පැනවීමට හේතුවක් විය හැකි බව අමරිකා භණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති 5:30ට.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය.
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය දාවණයකට.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9985 අමතන්න.
7: අමුවට 10.2 අමුවට

0: Adang.
1: Ho, dal, ho, ho, ho.
2: Howdy, Wakala.
1: Hondi, hondi. Howdy, Sandy.
2: Ethi, Charlie, howdy.
1: තද වෙලා ඉන්නේ
2: මොකෝ
1: මේ අර අද ගත්ත රටතරකොළ පිටි ප්ලාස්ටික් කෑල්ල තිබිලා ඒක හපට හපන ඉවරයක් නැහැ කියලා පස්සේ දැන්නේ ප්ලාස්ටික් කියලා
2: ප්ලාස්ටික් හැම තැනම නේ
1: ඔව් නේද ආ කෑම වලටත් එකතු වෙලා නේ
2: ඔව් නේ මකනෝ
1: දැන් ඔයාට ඔයාට එහෙම හම්බුනොත් ඔයා වන්නවා කඩෙන් ගන්නවා ඉන්දියාප්ප දෙකයි පරිප්පු හොද්දයි කඩ දෙකක් ඇතිද ඔයාට
2: ඇති 10ක් ඕනේ
1: ඔය සයිස් එකටත් 10ක් කරවද ඉන්දියාප්ප 10ක් එක උඩ එක තිබ්බා වාට වැඩි උසයි ඔයාට හොදට වැඩි ඉන්දියාප්ප 10ක් එතර පහ පප්පු
2: වැඩිම වුණොත් 20ක් අය ඕන
1: ඉන්දියාප්ප කවුද ඔයගල්ලා කියන්නේ සුනන්දපුර ගමේම කට්ටිය එකතු වෙලාද
2: නැහැ මම
1: තනියම මෙන්න මේ ලෝක ආහාර අර්බුදයට මුල අඩි දෙකහමාරයි උස ඉන්දියාප්ප කනවලු 20ක් මේ ලෝකෙ මේ කෑම බේගාඩ්වත් බේරිලා කැරිලා තියෙන එක කොච්චර ලොකු දෙයක්ද
2: හරි දැන් ඔය අහපු ප්‍රශ්නේ
1: මං අහපු ප්‍රශ්නේ දැන් ඒ ඔයා ඉන්දියාප්පේ කන්න ගත්ත පරිප්පෝද්දි ප්ලාස්ටික් කෑල්ලක් හැම තිබිලා හම්බුනොත් මොකද
2: මං කඩේ මුදලාලිට දෙකක් කියනවා ඉතින් සල්ලි දෙන්න
1: දෙකක් කියනවා කියන බොහොම ස්තුතියි කියනවා ඒ දෙකයි නේ බොහොම ස්තුතියි
2: මොනවාද මනුස්සයෝ මේ දාලා තියෙන්නේ කස්ටමර් කෙනෙක්ට කොහොමද සලකන්නේ මම කම්ප්ලේන් කරනවා නැත්තම් මගේ සල්ලි ආපහු දෙන්න කියලා එහෙම
1: ගේම ඉල්ලනවා නේද? එතකොට මුදලාලි අර මේ කියන්නේ මුදලාලි කැෂියර් කූඩුවේ මෙහෙම බහැලා ඇවිල්ලා නැමිලා හෑ මොකක්ද කවුද මේ කොටට කෑ ගහන්නේ කියලා බලනවා. පේ දැරේ කැෂියර් එකේ තව මුදලාලි වෙන සත්‍යයක් ඇහෙනවා.
2: ඔයා හිත
1: දෙයියෙක්වත් කතා කරනවද මට? මම කියාගෙන ආවේ. ප්ලාස්ටික් එක අපි අපි තරහයි තරහයි කියන්නේ තරහයි නෙවෙයි අපි ප්ලාස්ටික් කෑම වල තියෙන ඔට්ටු නෑනේ කෑම වල තියෙන ඔට්ටු නෑ දැන් මං කියන්නේ ඔය කෑමට ප්ලාස්ටික් කෑලි දාලා උයනවා වගේ එකක් ගන්න නෙවෙයි අපි කතා වෙනවා ලෝකේ මයික්‍රෝ ප්ලාස්ටික් ගැන
2: ඔව්
1: ලෝකේ ප්ලාස්ටික් වතුරට එකතු වෙලා ඊට පස්සේ වතුරේ මයික්‍රෝ ප්ලාස්ටික් දිය වෙලා ඒ මයික්‍රෝ ප්ලාස්ටික් නැවත ඊට පස්සේ මාළුන් ගැඟවල් වලට ගිහිල්ලා ඒවා අපි කෑවහම අපේ ඇඟට ඇවිල්ලා ඊට පස්සේ දැන් හොයාගෙන තියෙනවා මව් කිරිවල යම්කිසි ප්‍රමාණයක් තියෙනවා කියලා මයික්‍රෝ ප්ලාස්ටික් අපි දරුවන්ට දෙන මෞකිරිවල මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගුයි කියලා දැන් හොයාගෙන තියෙනවා.
2: ඒ වුණාට දැන් මෞකිරිත් නොදීන්න සවෙන්නේ.
1: ඒ බෑනේ. දැන් මේකට ප්‍රශ්නයක් නේද?
2: ඒකනේ.
1: මෙච්චර ප්‍රශ්නයක් ලෝකෙ තියෙද්දි ඔයා දන්නවද? එක විද්‍යාඥයෝ කණ්ඩායමක් වැඩ කරගෙන යනවා ප්ලාස්ටික් වලින් කෑම හදන්න. ප්ලාස්ටික් වලින්. කියන්නේ ප්ලාස්ටික්ම විතරක් නෙවෙයි ප්ලාස්ටික් එක්ක ඇග්‍රිකල්චරල් වේස්ට් ඒ කියන්නේ කෘෂිකර්මාන්තයෙන් ඉවතලන දේවල් සහ ශාක කොටස් එකට එකතු කරලා කෑම හදන ප්‍රොජෙක්ට් එකක් දැන් යනවා.
2: අතර ප්ලාස්ටික් ඇඟට හොඳ නැත්නම් ඇයි ප්ලාස්ටික් වලින් කෑම හදන්නේ?
1: දැන් මේක මේ විද්‍යාඥයෝ ටිකක් එකතු වෙලා කරන්නේ සුනන්දපුර වාලගේ දැන්දයි පුංචි අම්මයි එකතු වෙලා ප්ලාස්ටික් බෝතල් ටිකක් රත් කරලා ඊට පස්සේ ඒක කොටලා පිටි කරලා ප්ලාස්ටික් වලින් ගුරහන්තල පහදනවා වගේ වැඩක් නෙමෙයි.
2: ඇයි මකලෝ ඔය අහලා තියෙනවද හාල් ප්ලාස්ටික් වලින් හදලා දිරේ පහුගිය කාලේ කිවි ඔය රටින් ගේන හාල් වල ප්ලාස්ටික් තියෙනවා ප්ලාස්ටික් වලින් තමයි හාල්
1: ප්ලාස්ටික් වලින් තමයි හාල් හදලා තියෙන්නේ
2: ඕ
1: ඒවා ඒතෝ දෙයියන්ගේ හාල් කැවිලා කියන මිනිස්සු ප්ලාස්ටික් වලින් හාලද තම්බගෙන කඩන්න පුළුවන් මේක එපමණ ප්ලාස්ටික් අඹරලා කෑම හදනව නෙවෙයි මේක ඊට වැඩිය වෙන ලෙවල් එකක වැඩක් අපි පොඩ්ඩක් ඒකට කතා කරමු බයඩෝ කලබල වෙන්න එපා වාඩම දැන් ප්ලාස්ටික් කවන්නේ බයඩෝ බයඩෝ බයඩෝ ඉන්න අදහව සහාය මාර වෙනක ලස්සන ලාඩන් ටිකක් ගහනවා අපිත් එක්ක අද LB ෆයිනෑන්ස් ඉන්නවා
2: DFCC බැංක එකේ හෝම් ලෝන් එක ගැන කතා කරනවා
1: අපි ICBT ගැනත් අද කතා කරනවා DSL අපිත් එක්ක ඉන්නවා හැමදාම වගේ පුංචි කාර් නිවස අපිත් එක්ක ඉන්නවා ඔගොල්ලෝ තින්න හොඳ හොඳ ලාඩක්
2: හන්නේ ජාමේ
1: කවනවාද ප්ලාස්ටික්

0: අසපදමට සිත
1: හවස පහයි විනාඩි 16යි.
0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳපුලි. Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 011147600
2: Satut rasa gana musvena kemala rasa surakena
0: Coco Fry RBD Polytel 60 wasarakata wedi vishwasen
1: mulu pawulatama mage ganata
3: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
4: avance ken ona deyak ada gewanna ganna
3: avance tiken tikak pay
1: ate kannadi amataka welani
5: amma salli dannada
1: o salli dan
5: oy form ekak denna ko man amma kannadi wenna
1: tenna honda nan innet honda aya
5: oya wage honda kenekuta ganadunu karanda e wageema honda tanak ona
0: sthavarathwe vishwasaniyathwe saha arakshawa ihelima laba ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
6: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
7: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රටය බජාජ්

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: అమ్మా ఒన్న మంగద ఒక్కమ కేమటిక కేవ
2: హందలమ్మయ సీట సియా పరిసిద కొకో ఫ్రై ఆర్బిటి పోతెలక ఫోటో సదరిం తియన్న కెమెరాసట పొడి వెనసక్కన
3: బలన్నకు మల్లి ఆపే గెదరట లంగదిగత్త కామెంట్ ఎక ఇరి తలల కడిలానే මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
4: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
3: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
4: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
0: ඔටෝ බාත්යා පවති සැමදා. ස්මාර්ට් මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසුතින්.
5: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
0: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂි වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචිකාර නිවස.
8: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. apartments villa rupiyal million 50 sitey helata ikman karanna me vishesh avasthawa balanguwanne 2026 october 31 dakwa pamanai 0.71.776.666 me prime time kondisi athan time to invest
9: finishing mahalak lesa color of flow wajabena
8: sit padagani kal pavati avalakshana novi
9: oyat pahaleta washi wenna finishing mahalak nam color up samai
10: 98.2 98.7

0: ladang.
1: Plastic කවන්ඩයන් මිනිස්.
2: Plastic කන්නද?
1: නෑ කවන්ඩයන්. කන්නනේ. කවන්ඩයන්නේ. අපි නෙවෙයි කවන්ඩයන්නේ.
2: කවුද?
1: Southern Illinois University Carbondale.
2: Carbondale.
1: ඒගොල්ලෝ කරගෙන යනවා පරීක්ෂණයක්. කොහොමද මිනිසුන්ට ප්ලාස්ටික් කවන්නේ කියලා. මේක ඕන වෙන්නේ ඇත්තටම මේ මේ දැන් ඔයාට කවන්න නෙවෙයි මේ ගොල්ල පහන්සියේ ඔයාට නෙවෙයි මේ
2: ආහාර හිඟයක් කවොත්
1: එකක් ඒක ඊටත් වඩා අභ්‍යවකාශ කටයුතු වල යෙදලා ඉන්න අය ඉන්නේ ලෝකෙන් ගොඩාක් ඈත්. ඒතකොට ඒ අයට ආහාර සප්ලයි කරන එක දැන්ට ඇල්ගි වවනවා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පොඩි පොඩි වගා කටයුතු කරනවා ඒක ඇතුලේ ආදී වශයෙන් ඒගොල්ලන්ට ඊට පස්සේ ගොඩාක් ඔය ඈත අයිසොලේටඩ් රිමෝට් ඒරියාස් වල පරීක්ෂණ පවත්වන ඇන්ටාක්ටිකාවේ අරහිම ඉන්න කට්ටිය වෙනවා. ඊට පස්සේ මූදයට පරීක්ෂණවල සහ නිරීක්ෂණවල නිරත වෙලා ඉන්න විශාල සබ්මැරින් යාත්‍රාවල මාස ගණන් ඉන්න මිනිස්සු වෙනුවෙන් එහෙම කෑම සම්පාදනය කරන එක ටිකක් අපහසු තැන්වල කට්ටියට තමයි මේ සොලියුෂන් එක ඒගොල්ලෝ හදාගෙන යන්නේ. හැබැයි මේක වැඩ කළොත් ලෝක ආහාර හිඟයකදී වුණත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ධර්ම කිව්වත් වගේ නිකන් මේ ප්ලාස්ටික් කරගෙන අඹරලා පොඩි කරලා කරන වැඩක් නෙවෙයි මේක. මේක ඊට වඩා විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙන වැඩක්.
2: හරි.
1: හරි ඔයා කොස්සට තම්බන විදියට නෙවෙයි මේ වැඩේ කරන්නේ. මේක මේගොල්ලෝ ප්ලාස්ටික් එකතු කරලා ඒ ප්ලාස්ටික් ඉතා කුඩා අණු වලට කඩනවා. මේකට පාවිච්චි කරනවා ඒගොල්ලෝ වතුර, ඔක්සිජන් සහ ඉතාම ඉහළ උෂ්ණත්වයක් සහ ඉතාම ඉහළ පීඩනයක් පාවිච්චි කරලා මේක අණු වලට කඩනවා. ඊට පස්සේ ප්ලාස්ටික් අණු අතරින් මේගොල්ලෝ මේකට මේගොල්ලෝ පාවිච්චි කරනවා යීස්ට් විශේෂයක්. ඒක පාවිච්චි කරලා තවත් පියවර කීපකින් පස්සේ ප්ලාස්ටික් වලින් මේගොල්ලෝ වෙන් කරගන්නවා ප්‍රෝටීන් අණු, මේද අණු සහ ස්වභාවික අම්ල අණු වෙන් කරගන්න පුළුවන් කියලා කියනවා. ඊට අමතරව ප්ලාස්ටික් වලින් කිසියම් රස උපදවන අණු සහ විටමින් වෙන් කරන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මේ වෙන් කරගත්ත මේ අණුක මට්ටමේ තියෙන ප්‍රෝටීන්, මේද, ඊට පස්සේ මේ ස්වභාවික අම්ල එකට නැවත එකතු කරලා ඒගොල්ලෝ කන්න පුළුවන් දෙයක් හදලා තියෙනවා. ඒකට කියනවා මියුබයිට්ස් කියලා.
2: මියුබයිට්ස්.
1: මියුබයිට්ස්. කියන්නේ මේක දැන්ට හදලා ඉවරයි. හදලා ඉවරලා මේක මිනිස්සුන්ට කන්න දීලා
2: කාලා අවුලක් නැතුව
1: ඉඳලා ඒ ඔය පරීක්ෂණ මට්ටමේ ඒ වැඩ ටික දැන්ට සෑහෙන දුරක් අරගෙන ගිහිල්ලා තමයි තාම ඒ ගැන හරියටම දන්නේ නෑ. සමහර විට මේක හදලා ඉවරනාට තාම කාලා එච්චර සැටිස් වෙන්නේ නැතුව ඇති. තාම මේක පර්යේෂණ මට්ටමේ යහට මෙයා ට්‍රයි කරනවා. දැන් යන ගමන් සුපර් මාකට් එකට ගිහිල්ලා මේ මට ප්ලාස්ටික් කුකීස් පැකට් එකක් දෙන්න කියලා අපිට තාම ගන්න තාම ඒ මට්ටමට මේක ඇවිල්ලා නෑ. තාම හොයාගෙන යන්න එපා. හැබැයි විද්‍යාලෝකය මෙහෙම වැඩක් කරගෙන යනවා. අපි ලෝකේ බිලියන 8ක් සෙනග ගැන කතා කරනවා. බිලියන 8කට කණ්ඩ දෙන්න ගියාම කොච්චර ඉඩකඩම් එකට ඕනද? ඒ කියන්නේ මස් හදන්න සෑහෙන ඉඩම් ඕනේ. සෑහෙන වතුර ඕනේ. අපි හිතුවොත් එහෙම දැන් බීෆ් හරක් මස් හදන්න යන තනකොළ ප්‍රමාණය, හරක් මස් හදන්න යන ඉඩ ප්‍රමාණය, හරක් මස් හදන්න යන වතුර ප්‍රමාණය බැලුවාම ඒක ලොකු විශාල ප්‍රමාණයක්. ඒ වගේම වගා කටයුතු වල ඉඩම් වතුර අරගෙන බැලුවාම සෑහෙන ලොකු සම්පත් ප්‍රමාණයක් එකට යනවා. මේ කුණු, මේ ඉවත දාන ප්ලාස්ටික් පෙට් බෝතල් සහ කෘෂිකර්මාන්තයෙන් ඉවතලන ද්‍රව්‍ය සහ ශාක වලින් ඉවතලන ද්‍රව්‍ය කොටස් එකතු කරලා මේ කුකී එක හදලා තියෙනවා. මේක වැඩ කළොත් පිරිසු

0: මව හිටියානම් දැන් ඔය ඇති දැන් කෙලිම කෝල් එකක් අරගෙන කතා කරන්න LB finance එකට 01122200 ඒගොල්ලන්ගේ දුරකථන අංක කතා කරලා කියන්න මේ ලොකු හදිස්සියක් වාහනයක් ගඩඩෝනේ කියලා.
1: එන්න.
0: ආහා එන්න එන්න පැය තුනෙන් වැඩේ කරලා දෙන්නම් කියලා. ඒගොල්ලෝ ලීස් එක හදලා දෙනවා පැය තුනෙන්. ඔයාට ගෙවාගෙන යන්නත් පුළුවන් ඉන්න තැනක ඉඳන් LB sim app එක පාවිච්චි කරලා. ඔයාටම වෙන් වෙච්ච dedicated coordinating officer කෙනෙක් ඒගොල්ලෝ සම්බන්ධතා නිලද හරි ඔයා වෙනුවෙන් ඉන්නවා. එයාම ඔයාට කෝල් කර කර හරි මේ දැන් එන්න ටක් ගලෙන්න ලීස් එක ලෑස්ති. ඔය අරංගන් කියලා පැයෙන් දෙකෙන් ඔයාට කතා කරලා වැඩේ ඉවර කරලා දෙනවා. ඒගොල්ලන්ගේ පොරොන්දුව පැය තුනෙන් ඔයාට ලීස් එක හදලා දෙනවා කියන එක. අද තමයි ඔයාගේ වාහන සීනේ සැබෑ කරගන්න තියෙන හොඳම දවස. අද මෙයන් LB finance ශාකාවකට.

0: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීම හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 011-2-35-02 අංකයෙන් හෝ ලකම DFCC බැංක ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
1: After A-levels, Psychology, Biomedical Science and Nursing study කරන්න LTR සමග එකතු වෙන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
2: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
3: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: Advance ticket ටික pay.
5: 40 වසරක David Pierce විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශන නගර සහ ඩීල ජාලය
6: එන්නේ හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
10: 1500cc turbo engine-කින් බලගැන් වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pierce Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park corner කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011-4700-678.
11: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිස රදයටද නටන උණු වතුරට එක් කර හුමාලයේ ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසක ෂණික සහනයට සමහන් SP බාම් විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
12: රට සවාරිය ගිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
13: ෆ්‍රීලැන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
14: අදම combank.lk වෙත පිවිසෙන්න.
15: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නෑ.
16: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
17: ස්මාර්ට් මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන්සු දෙමින්.
18: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
19: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන් හිදී නැවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණ අපන මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: හෙට දවසේ තාක්ෂණය අතම හිමි කරගන්න. ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය වන ICBT කැම්පස් වෙතින් දැන් Artificial Intelligence උපාධියක් හදාරා. ලොව ඉහළම රැකියා අවස්ථා විවර කරගන්න. ළඟම ICBT ශාඛාවට අදම පිවිසෙන්න. අමතන්න 011-4-777-888 ICBT Campus ඔබේ ජීවිතේ ආරම්භය.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: දැන් ලීස් එක ගන්න හැටි දන්නෝ.
1: ආ LB ෆයිනෑන්ස් එකට ගියා, ලීස් එක ගත්තා.
0: දැන් වාහනේ හොයාගෙන ඉන්න බෑ ඊට කලින්.
1: ලීස් එක ගන්න කලින් නේද වාහනේ
0: හොයාගන්න බෑ ඊට ඉස්සෙල්. යන්න මාළවේ පුංචි කාර් නිවසට. අපි මේ මේකටම ලේසි විදියක් කියලා දෙන්න. මේවා අමාරුවෙන් කරන හැටි ඕගොල්ලෝ ඕන තරම් ඉගෙන ගන්න ඇති.
1: ආ දැන් ප්ලාස්ටික් වලින් කෑම හදන එක ටිකක් අමාරුයි.
0: ඔව්.
1: හැබැයි වාහනයක් ගන්න එක ඉච්චර අමාරුද
0: නැහැ. මම නෑ වාට ලේසියෙන් මේක කරගන්න පුළුවන්. යන්න මාළවේ පුංචි කාර් නිවසට.
1: පුංචි කාර් නිවසට.
0: ගිහිල්ලා බලනකොට එතන වාහන ගොඩාක් තියෙනවා. සාමාන්‍ය ඒගොල්ලෝ නිතරම කියන්නේ වාහන 400ක විතර. වාහන 400ක විතර සංචිතයක් හැම වෙලේම ඒගොල්ලෝ අතේ තියෙනවා. ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලන්න කිව්වම ඔයා ඉතින් ගිහිල්ලා ලයිට් පත්තු වෙනවද, ස්ටාර්ට් වෙනවද, බ්‍රේක් වදිනවද, පාට ලස්සනයිද, සීට් හොඳයිද, කම්ෆර්ටබල්ද, සයිලන්ස් රේට් එබිලා බලනවා දුම් එනවද කියලා. ඔන්න උරලා බලන්න පුළුවන්. ආ දුම් එනවා නේද? එහෙම මේ ඒවා ඔයා බලනවා. ඔයා දන්නේ ඒවනේ බලන්න.
1: ඔව් ඉතින් වෙන මොනාද අපි දන්නේ.
0: ඕවනේ වෙයි වාහනයක බලන්න ඕනේ. විශේෂයෙන් වාහනේ කලින් ඇක්සිඩන්ට් වෙලා හදලා තියෙනවද, වාහනේ වෙනස් කරලා තියෙනවද, චැසිය පාස්සලා තියෙනවද වගේව බලන්න ඕනේ. එහෙම එකකට හවුනොත් මොන විදියකටවත් වාහනේ හදන්න වරුණා වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා තමයි ඕගොල්ලෝ ගිහිල්ලා මාළවේ පුංචි කාර් නිවසෙන් ඉල්ලුවොත් එහෙම පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් ඕනේ අපිට කියලා. ඒගොල්ලෝ ටක් ගාලා වාහනේ ඔටෝඩොක් තත්ත්ව පරීක්ෂණ ඒකකයට දාලා හොයිස්ටර්ස් වලින් උස්සලා ඔයාට වාහනේ පෙන්නලා ඔයා ඉස්සරහා සම්පූර්ණ ඉන්ස්පෙක්ෂන් එකක් වාහනේ ගැන කරන්නේ. ඉතින් ඒගොල්ලෝ එතරින් නතර වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඔයාට අවශ්‍ය නම් ඉන්ෂුරන්ස් පහසුකම් හදලා දෙන්න, අවශ්‍ය නම් ලීසින් පහසුකම් හදලා දෙන්න, ඊට පස්සේ ඔයාට අවශ්‍ය නම් වාහනේ ෆුල් වැලියුේෂන් රිපෝර්ට් එකක් ගන්න, ඒකටත් ඒගොල්ලෝ අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. මේ හැම දෙයක්ම මාළවේ පුංචි කාර් නිවසෙන් විතරයි. මේ හැම පහසුවක් එක්කම විශේෂම කාරණේ අයිතිකාරයත් එක්කම ගාන කතා කරලා හරිම විනිවිද භාවයෙන් යුතුව ගනුදෙනු නිමා කරන්න මාළවේ පුංචි කාර් නිවස වාට චාන්ස් එක දෙනවා. යන්න මාළවේ පුංචි කාර් නිවසට. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළවේ.
1: දවසක් අපේ අම්මා කියනවා මකලෝ මම හීනෙන් කියවනවලු. මොනවද දන්නවද හීනෙන් කියවල
0: තියෙන්නේ? මේ වගේම ඉතින් මොනව හරි අහන් ඉන්නේ පාවෙරි. ඒ මේ දැන් මේ 100 ඉඳලා මේ කියෝනේ හීනෙක් මොන මගුලක් කියවනවද කියලා කවුද?
1: ඔන්න අහගන්න මං කියවල තියෙන. ආහහා ඔය පැත්තේ ඔය පැත්තේ ඔය පැත්තේ තමයි වාහනේ දාන්න හදන්නේ. හා කුස්සියනම් කිෂන් එක මේ පැත්තේ, මාස්ටර් බෙඩ්රූම් එක ආ මේ පැත්තෙන් හදුම් මේ පැත්. අනේ උඩ තට්ටුවක් එපා, මට ඕනේ තනි තට්ටුවක්. ඔහොම කියලා කියවනවලු පැයක් විතර මම. ඒ තමයි මං කළේ.
0: හීනෙක් මේසන් බාස්කෙට් එක කසාද බදලා දෙන්නේ.
1: නෑ ඒ තමයි මගේ නිවාස සිහින.
0: හොඳ වෙලාවට.
1: දැන් මං හිතන්නේ හැමෝම මෙහෙම සිහින දකිනවා. ඇත්තටම හීන දකින කට්ටියක් තියෙනවා. ඔහොම හීන දකින කට්ටියක් තියෙනවා. හැබැයි කවදා හරි දවසක ඒක ඉෂ්ට කරගන්න ඕනේ. හිත හිතා හිටියා නම් සල්ලි තමයි ප්‍රශ්නේ. අපිට එකපාර ලොකු ගාණක් කාටවත් එහෙම හොයාගන්න බෑ. ඔය ගොඩාක් ගෙවල් හදන හැම මිනිස්සෙක්ම ලෝන් එකක් අරන් තමයි ඔක කරන්නේ. ඉතින් ඒකට හොඳම ලේසි පහසු තැනක් ඕනේ. ඒ තමයි DFCC බැංක එක. යන්න ළඟම තියෙන ශාඛාවකට ඒගොල්ලන්ට කියන්න මට ගයක් හදා ගන්න ඕනේ කියලා. මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා නේද කියලා අහන්න හෝම් ලෝන් එක. ඊට පස්සේ ඒගොල්ලෝ විස්තර කියයි, ඔයාලට ડોකියුමන්ට්ස් ටිකක් ගේන්න කියයි. ඔයාලට හොයාගන්න බැරි ડોකියුමන්ට්ස් ඒකවල ගේන්න කියන්නේ නැහැ. හොයාගන්න පුළුවන් ඒවා තමයි ගේන්න කියන්නේ. ඊට පස්සේ දවස් 10ක් ඇතුළත ඔයාගේ ලෝන් එක ඕකේ කරලා ඊට පස්සේ සල්ලිත් ඔයාගේ අතට දෙන්න. ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නේ. අනිත් එක තමයි අවුරුදු 30ක් යනකම් ගෙවාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 20ක් යනකම් පොලිය ස්ථාවරයි. කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න ඔන්න හොඳම දන අපි කිව්වා DFCC බැංකුව. මෙන්න මේ ටෙලිෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න 011-2-35-2-2. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
0: රයිට්. ගෙවල් හදන වයස එහෙම පහුවෙලා දැන් මේ ළමයින්ව උස්මහත් කරලා ළමයින්ගේ උසස් අධ්‍යාපනය ගැන අවධානය දෙන වයසින් කට්ටියට දැන් මේ කතා කරන්නේ.
1: නැත්තම්
0: එහෙම නැත්තම් උසස් පෙළ කරලා ඔය ගෙවල් හැදිල්ල වාහන ගැනිල්ලට කලින් ඊළඟට ඉගෙනීමට අවධානය යොමු කරලා උසස් අධ්‍යාපනයට මොකද කරන්නේ කියලා කල්පනා කරන අයටයි මේ කතාව කියන්නේ. උසස් පෙළින් පස්සේ ඔබේ උසස් අධ්‍යාපනයේ ඊළඟ අඩිය තියන්න හෙට දවසේ තාක්ෂණය අදම හිමි කරගන්න ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය තමයි ICBT කැම්පස් කියලා කියන්නේ. දැන් ඒගොල්ලෝ ළඟ තියෙනවා ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් උපාධිය. මේක දැන් ලෝකේ අලුත් ජොබ් මාකට් එකට දොර විවර කරගන්න පුළුවන් උපාධි පාඨමාලාවක් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා
1: කියන්නේ. දැන් මොන ජොබ් එකකට ගියත් අහන්නේ? AI දන්නවද?
0: AI දන්නවද
1: කියලා. AI පුළුවන්.
0: ඉතින් ලෝකේ ඉහළම රැකියා අවස්ථාවලට දොරටුව විවර කරගන්න ළඟම ICBT ශාඛාවට යන්න හෙමනැත්තන් කතා කරන්න බින්දුවයි එකයි එකයි හතරයි හත්සිය හැත්ත හතයි අටසිය අසු අට කියන දුරකතන අංකයට.
1: ඒ වගේම රටපුරා ICBTA කැම්පස් එකේ ශාඛා තියෙනවා. මම මතක් කරන්නම් කොයි පැත්තේද මේ ශාඛා තියෙන්නේ කියලා. කොළඹ තියෙනවා, නුගේගොඩ තියෙනවා, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගලක් තියෙනවා. අපිට ළඟ එට්ටිබල ළඟයි. ගම්පහ තියෙනවා, යාපනේ තියෙනවා, මඩකලපුව තියෙනවා, අනුරාධපුරේ තියෙනවා. ඔයා උතුර හිටියත්, ඔයා දකුණ හිටියත්, ඔයා බස්නාහිරේ හිටියත්, ඔයා නැගෙනහිර හිටියත්, ඔයා රටේ කොයි කොනක හිටියත්, ඔයාට ICBT කැම්පස් එකෙන් ඉගෙන ගන්න ඕන නම් ඒ අවස්ථාවේ ඒගොල්ලෝ හදලා දීලා තියෙනවා.
0: මතක තියාගන්න, ICBT කැම්පස් එක කියන්නේ ඔබේ ජීවිතේ ආරම්භමයි.

0: cantan.
1: Charlie, ¿por qué te quieren plástico con el ratón con la jadela de chacarón? ¿Una
2: jaque? ¿Una cacarón?
1: Oh, ya te dio un dinero. මම ඔයාගේ ගහන්නද උගේ ගහවේ ඌ තමයි මෙතන බෑ කියනවනම් බෑ කියන්න ඉන්න තියෙන සතා
2: බෑ කියන්නේ ඔයක
1: ඒක තමයි ඔය කැරි ප්ලාස්ටික් දාපු කෑම එපා කියලා කියන්න ඉන්න තියෙන සතා මෙතන චාලි ඔයා නම් ඕන එකක් දුර කෑමක් නේද හදලා තියෙන මොනවද කියලා පස්සේ
2: යන්නේ ඉන්ග්‍රීඩියන්ට්
1: කෑමක් නම් කරවා මේ වැඩේ මේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බයිලයක්ද කොහෙද පිස්සු මේ විසි කරන ප්ලාස්ටික් කන්න පුළුවන්ද මිනිස්සුන්ට කියලා.
2: ඔව් දැන් පළවෙනියටම අපි ඒක කියද්දි කාට හරි අතට
1: ඉන්නේ. එහෙම හිතනවනේ මේක පචයක්ද කොහෙද කෙලින්ද අතනක් ඇවිල්ලා කියලා.
2: ඔව් අවසාන්ට කියයි ඔන්න බොරුවක් කිව්වේ කියලා.
1: මේක බොරුවක් කියලා නෑ මේක බොරුවක් නෙවෙයි අතන මේ පරේෂණ කණ්ඩායමේ ලාංකිකයෙකුත් ඉන්නවා.
2: ආව් ආව් ආව්.
1: හොයලා බලන්න විස්තර ලාංකිකයෙක් ඉන්නවා මේ පරීක්ෂණ කණ්ඩායමේ මේ සදර්න් ඉලිනොයිස් යුනිවර්සිටි කාබන්ඩේල් ආයතනයේ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන්නේ විශ්වවිද්‍යාල ලංකාවේ ඉපදිච්ච ශුද්ධ ජීව විද්‍යාඥයෙක්. ඉතින් ඒ වගේ අයගේ දැනුමෙන් අත්දැකීමෙන් වැඩ අරගෙන තමයි මේ ව්‍යාපෘතිය දියත් කරලා තියෙන්නේ.
2: මගේ යාගේ නම කියන්නද?
1: කියත්
2: ආචාර්ය ලහිරු ජයකොඩි.
1: එයත් ඉන්න අය ඇතුළු තව විද්‍යාඥයෝ කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ වැඩේ අරගෙන යන්නේ. ඉතින් ළඟදිම මේක ටිකක් ලෝකෙ හුඟක් කතා වෙන ව්‍යාපෘතියක් බවට පත්

0: කිව්වොත් ටිකක්
1: දැන් කවන්න ඒක කවම කොහරි දැන් වැඩේ වැඩේ කරන්න ඒක
0: come on professor lahir
1: කවන්න ඒක කරන්න අපි කොහරි මේ වැඩේ කරමු
0: අපි තව
1: කතා කරන්න තියෙනවා මේ ප්ලාස්ටික් කකා ඉදලා හරියන්නේ
0: නැහැ ලංකාවේ ගත්තොත් දැවැන්ත සන්නාමයක් තමයි නේද මක්කලෝ DSL කියලා කියන්නේ
1: ආව් ඩග්ලස් & සන්ස් ලිමිටඩ් කියලා කියන්නේ ලංකාවේ ඔටෝමොබයිල් ආෆ්ටර් මාකට් එකේ ඉතින් ඉන්න හොඳම සන්නාමය. ඒගොල්ලෝ තමයි අපිට ලෝකේ ඉහළම තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන ජෙනුයින් ක්වොලිටි ස්පෙයා පාර්ට්ස් අපිට ගෙනල්ලා දෙන්නේ ඊයේ පෙරේදින්දන් නෙවෙයි අවුරුදු 40ක් තිස්සේ ඉඳන් ඒගොල්ලෝ මේ මාකට් එකේ මේ සේවාව කරනවා. අපිට මේ අපේ වාහනේට ඔරිජිනල් ස්පෙයා පාර්ට් එකක් ජෙනුයින් ස්පෙයා පාර්ට් එකක් ඕනනම් ඒක ගණ්ඩ කොම්පැනි වලට කතා කර කර රටවල් වලින් ඒක ගෙන්න ගන්න දඟලන්න ඕනේ නැහැ. DSL ඉන්න ඔයගොල්ලෝ හැම වාහනයක හැම කොටසක් ගැනම වෙන වෙනම හිතලා ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් ලංකාවට ගෙන්නනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් ක්ලච් ප්ලේට්. ක්ලච් වල ප්‍රශ්න එන්න පුළුවන් වාහනයක් පැදගෙන යනකොට ක්ලච් එක එකපාරටම ක්ලච් එක පෑගුවට හරියට ගියේ එක මාරු කරන්න ක්ලච් එක සපෝට් කරන්නේ නැහැ ක්ලච් එක ස්ලිප් වෙනවා. ගියර් එක හිර වෙනවා.
0: පා ගන්න ඕනේ හෙන දුර කිලෝමීටරක්.
1: හෙන දුර බෑනේ පා ගන්න ක්ලච් එක ගිල්ලන වාහනේ.
0: හරි හරි මං අර
1: හෙන දුර පා ගන්න වාහනේ හීල් කරගෙන බිමට යනකම් පා ගන්න.
0: යන්නේ අපි.
1: ඔව් ඒ බර දාලා ක්ලච් එක පා ගන්න ඕන වෙන්න පුළුවන් සමහර වෙලාවට. ගියේ එක shift වෙන්නේ නැහැ ක්ලච් එක පෑගුවට. එක වෙලාවකට ඩබල් ක්ලච් කරන්න ඕනේ හරියට ගියේ එක shift වෙන්න. ඊට පස්සේ වාහනේ පැදලා ටිකක් නවත්තල බලනකොට ක්ලච් ප්ලේට් එක පැත්තෙන් අමු පිච්චන ගඳක් වගේ එනවා ඔයාලට දැනෙන්න පුළුවන්. මෙහෙම ප්‍රශ්න එනවනම් ක්ලච් ප්ලේට් වල ප්‍රශ්නයක් තියෙනවා. ටක් ගාලා හැරෙන්න ක්ලච් ප්ලේට් පැත්තට, ටක් ගාලා හැරෙන්න DSL පැත්තට. ඒගොල්ලෝ ගෙන්නනවා ලංකාවට XCD ක්ලචස්. ජපාන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරලා තියෙන ලෝකේ හඳුනාගත්ත වර්ල්ඩ් ලීඩර් හැටියට හඳුනා ගැනීම තියෙන XCD ක්ලචස් ලංකාවට ගෙන්නවා බෙදා හරින්නේ Douglas & Sons Limited විතරයි. ඉතින් දිවයින පුරා බලලත් අලුවෙන යුතු 3000ක් ඉන්නවා ඔයගොල්ලන්ට මේ genuine spare parts ළඟටම ගෙනල්ලා දෙන්න. ඉතින් ඔයාට clutch පැත්තේ issue එකක් තියෙනවා නම් XCD clutches මතක තියාගන්න. ඒකම Douglas & Sons Limited මතක තියාගන්න.

0: ආසව පදමට සිත
1: හවස 5 විනාඩි 56යි දැන් වෙලාව.
2: Hi guys. මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන My Ways.
3: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
2: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
4: අඩුයි?
5: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
4: පේනවා පේනවා.
2: ඊළඟට තියෙන රසවත්ම කැලල My Ways app එකට bike 3 wheel car van මුලදිම register කරන driver partnersලට commission subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා.
0: ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා.
5: My Ways app එක මාසෙකට දාගෙන බලන්න.

0: எக்ஸ்பீரியன்ஸ் கேக்கட்ட நால்வாத்து பாட்ட
1: அமெரிக்கா எக்ஸா ஜனபதிய எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்தி சிங்கப்பூர் வகை ரட்டவல் 17කටම යවන අපේ ඇලුමෙක්ස්
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
3: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 011-2-35-02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 145ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
3: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
2: koronagala nk global edge videsh rakya ayatanaya 0.37273370
4: puti kannadi amataka velani
5: amma salli dannada
4: o salli danna
5: oy form ekak denna ko man amma kannadi wenna
4: tena honda nan innet honda aya
5: oya wage honda kenekuta ganadunu karanda e wageema honda tanak ona
6: sthavaratwe vishwasaniyatwe saha aarakshawa ihelima labadi obe sthavara tanpotuwata ihela poliyak labadena honda matala සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න
7: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
2: After levels industry එක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering දැන්ම ඇඳුම් කරන්න www.slit.lk slit evolve beyond
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
9: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL fire guard wire දැන් දම් පාටින් ACL fire guard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
10: ඔබේ සමට දිදුලන දීප්තිය twin ගාලා ගන්න big twin lady laser එකට අදම මාරු big twin lady ඔබත් සැනින් දිදුලන්න
11: enchanter The fragrance of French romance.
12: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
13: Oh, Max high strength liquid collagen obat adama bhavitha karanna.
14: Dan velawa havasa hayai.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: නාමල් යලි රිමාන්ඩ් සලේ යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හකීම්ගෙන් ආණ්ඩුවට විවේචනයක්
3: සම්පූර්ණ කණපිට හරවන වැඩවල් කරනවා
4: අර කන්න ඕනු නාම කබරයා තලගුයා කරගන්න න්‍යාය එතුමට හොඳට පුළුවන්
2: තෙල් මිල ගැන සංස්ථාව ස්ථාවරය දැනුම් දෙයි ආර්ථික ගැටලු ගැන ලෝක බැංකුවෙන් අනාවරණයක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න

0: ล้านดัง
1: พี่อาจจะคัตตาครกๆหิตีเมเมพลาสติกขันน่ะปลุวังครกันน่ะแฮติ
2: කරගන්න හැටි නෙමෙයි එහෙම ප්‍රොජෙක්ට් තියනවා කියන එකනේ.
1: නැහැ කන්න පුළුවන් කරගන්න විදියක් නැහැ. ඒක ප්ලාස්ටික් දැන් ප්ලාස්ටික් විසිකරන එකත් ප්‍රශ්නයක්. ප්ලාස්ටික් දිරාපත් වෙන්නේ නැහැ. ප්ලාස්ටික්ින්ද පරිසර දූෂණය වෙනවා. අනිත් පැත්තට ලෝකේ බිලියන 8ක් සෙනගින්නවා. මේ ඔක්කොටම කොහොමද කණ්ඩ දෙන්නේ කියන එකත් අපිට ප්‍රශ්නයක්. ඒකට ප්‍රශ්න ගොඩකට උත්තර හම්බෙන විදියක් තමයි
2: ප්ලාස්ටික්
1: කන්න පුළුවන් කරගත්තා. ඒක තමයි ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එකේ අවසානයේ පේන්න තියෙනක අපි දන්නේ කොච්චර දුර යන්න පුළුවන් වේද කියලා. ඉතින් මේ වගේ එදිනෙදා තියෙන ප්‍රශ්න, ඒ කියන්නේ සමහරලාට දශක ගාණක් සියවස් ගාණක් අපි අරගෙන ආපු ප්‍රශ්න වලට සමහර තැන්වල දැන් අලුත්ම අප්‍රෝච් එකකින් උත්තර හොයනවා. මීට කලින් හිතලා තිබිච්ච නැති විදිහකට. දැන් උදාහරණයක් හිතන්න මම ඔයාලට කිව්වොත් එහෙම ලෝකේ හදලා තියෙනවා ෆැක්ටරියක්. මේකට අපි කිව්වොත් එහෙම කෑම ෆැක්ටරියක් කියලා.
2: හරි.
1: කෑම ෆැක්ටරි එකක් හදලා තියෙනවා. මේ ෆැක්ටරි එකේ වැඩ කරන කිසිම සේවකෙක් දන්නේවත් නැහැ ඒගොල්ලෝ ෆැක්ටරි එකේ වැඩ කියලා.
2: ඈ
1: ඒ සේවකයන්ට සත පහක් පඩි ගවන්නෙත් නැහැ. ඒ සේවකයන්ගේ වෘත්තීය සමිති සංවිධාන අරවමේවා
2: මොකොත් නැහැ.
1: මොනවත් නැහැ. ඒගොල්ලන්ට තියෙන එකම වැඩේ තමයි කුණු කණ එක. ඒ මදිවට එතන වැඩ කරනවා බිලියන 10ක් සෙනග. ලෝකෙ ඉන්නේ බිලියන 8යි නේද?
2: ඒකනේ. 10ක් කොහෙද දාවේ?
1: මේ බිලියන 10ම පණුව.
2: ආ.
1: හරි. මේක මං ප්‍රංශයෙන් මේ ෆැක්ටරි එකන උදාහරණයක් ගත්තේ. ප්‍රංශේ ඉනෝවා ෆීඩ් කියලා කම්පැනි එකක්. ඒගොල්ලෝ පණුව කියන්නේ ලාවාස්ලා. ඒකත් විශේෂ මැස්සෝ జాතියකගේ. මේ මැස්සෝ జాතිය තමයි බ්ලැක් සෝල්ජර් ෆ්ලයිස්. කළු සොල්දාදු මැස්සා. කළු සොල්දාදු මැස්සගේ පිලවා කුණු ආහාරයට ගන්නවා. එතකොට මේ පිලව් පාවිච්චි කරලා මේ පිලවුන්ට ඔය ඇග්‍රිකල්චරල් වේස්ට් අරම තෝරාගත්ත කුණු ඒගොල්ලන්ට දාලා ඒ ඇසුරෙන් ඒ පිලවුන්ගේ ක්‍රියාකාරීත්වය හරහා ප්‍රෝටීන් සහ තෙල් වර්ග නිෂ්පාදනය කරන ෆැක්ටරි එකක්. මේවා නිෂ්පාදනය කරන්නේ සත්තුන්ට කෑම හැටියට. සත්තුන්ට කෑම හැටියට කියලා කියන්නේ අපි වගා කරන සත්තු ඉන්නේ අපේ කෑමට. අන්නේ සත්තුන්ට කෑම දෙන්න තමයි මේ ක්‍රමය ලෝකේ හදලා තියෙන්නේ. මේක ප්‍රංශේ විතරක් නෙවෙයි, දැන් ලංකාවෙත් හුඟක් තැන්වල මං දැක්කා මේ කළු සොල්දාදු පිලව් පාවිච්චි කරලා. ඒකේ තායි කුණු ප්‍රශ්නේ විසඳෙනවා. කුණු වලට මොකද කරන්නේ? කුණු එහෙමේ දාලා කුණු කඳු ගහලා කුණු කඳු යට මීතෙන් නිදි හැදිලා ඒව කඩාගෙන වැටලා ණය ගිය අවස්ථා, මිනිස් ජීවිත හානි වෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වෙනුවට කුණු ටික ආයිත් මේ කියන්නේ අපිම දඟලනවා වෙනුවට වටපිට බලලා සබා දහම දිහා බලලා ඒකේ ඉන්න සමහර වැඩ්ඩංගෙන් සපෝට් එක අරගෙන මේක යන්නේ. දැන් මේ කළු සොල්දාදු පිලව සැන්ඩි මේ කරන්නේ අපිට අතින් පයින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ අපිට බැරි වැඩක් මේ යක්කුව ටික මේ කරන්නේ. එතකොට අපි ඒකට ඒගොල්ලන්ව එකතු කරගෙන තව ටික කාලෙකින් ඇනිමල් රයිට්ස් අරවම ඇවිල්ලා පිලවුන්ට පඩි ගෙවන්න ඕනේ වගේ මේ උද්ඝෝෂණ හැදෙන්න පුළුවන්. තාමෙතෙන් තාමෙ නෑනේ. අපි එතකන් බලාගෙන මේවා පොඩි අපි කියන්නේ මේ පොඩි සුබදායක ගමනක් තියෙන බව ටික ටික
2: පේනවනේ.
1: පේන්න තියෙනවා.
2: දැන් මගල අපි වැඩක් කරනකොට වටේ ඉන්න අය වැඩේ ලේසි කරගන්න වැඩු ටිකක් නේ. අපි කලින් කිව්ව පණුව ගැන ඒ වගේ තමයි. දැන් අපි වාහනයක් ගන්න යනකොට අපිට එකපාරටම වාහනයක් ගන්න බෑ. අමාරුයි. හැබැයි ඒකට ලීසින් එකක් දාගන්න ඕන. වැඩෝ ඉන්නවා, වටේටම වැඩෝ ඉන්නවා. හොඳම වැඩා තමයි අපි තෝරගන්න ඕනේ. ඉතින් LB finance එක කියලා කියන්නේ හොඳම වැඩා යන්න පැය තුනෙන් ඔයාට ලීසින් එක අනුමත කරලා දෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලන්ට සම්බන්ධතා නිලධාරි ඔයාටම වෙන් වෙච්ච සම්බන්ධතා නිලධාරිය LB finance එකෙන් ඔයාට ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයා ගෙවීම් කටයුතු කරගෙන යනකොට LB SIM app එකෙන් ඔයාට ගෙවන්න පුළුවන්. හැමදාම මාසිකට සරක් ඔයාට බැංක් එකක් ගානේ රස්තිය ආදු වෙලා එහෙම වෙන්න ඕනේ නැහැ. ඔයාට LB SIM app එක තියෙනවා නම් ඔයාට installment එක ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාගේ වාහන සිහිනය සැබෑ කරගන්න ඉක්මනටම LB finance ශාඛාවකට යන්න. මෙන්න ඒගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බර් එක 011-2200. අද තමයි හොඳම දවස.
0: ලන්ඩන්.

0: වාහනයක් තියෙනවනම් හරි ලේසි තමන්ගේ ගමන් බිමන් ටික යන්න.
1: ඔව් එතෙන්නේ.
0: එතන ඉඳන් අතන්ට යන්න තමන්ගේ වාහනේ යනතරම් ලේසි ක්‍රමයක් මෙහෙනම් නැහැ. ඒ කියන්නේ ලෝකේ සමහර පොදු ප්‍රවාහනේ ඉතා දියුණු රටවල් වල එහෙම තියෙන්න පුළුවන්.
1: හැබැයි මෙහෙ ගත්තොත්
0: තමන්ගේ කියලා වාහනයක් තියෙනවනම් තමයි ගමන ලේසිම. ඉතින් තමන්ගේ කියලා වාහනයක් ගන්න, තමන්ට වාහනයක් අත්පත් කරගන්න යන්න මාළඹේ
1: පුංචි කාර්නිවසට.
0: එතන ගියාම එතන වාහන 400ක් විතර වාහන එකතුවක් තියෙනවා. ඒ අතරින් ඔයා කැමති වාහනේ තෝරගෙන වාහනේ සම්බන්ධයෙන් පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරලා හොඳට හිතට ෆිට් එක අරගෙන ඕනනම් ඒගොල්ලන්ගෙන්ම ලීසින් පහසුකම ඉන්ෂුරන්ස් පහසුකම අරගෙන අයිතිකාරයා එක්කම ගාන කතා කරලා හරිම ලේසියෙන් පහසුවෙන් වැඩේ ඉවර කරගන්න පුළුවන්. යන්න මාළඹේ පුංචි කාර්නිවසට. පුංචි කාර්නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.
1: මේ මකලෝ DSL එක පංචිකාවත් තියෙනා නේද?
0: ඔව්, පංචිකාවත් නැති වෙන්න බෑනේ ඉතින්. ඒගොල්ලෝ ලංකාවේ ඔටෝමොබයිල් ආෆ්ටර් මාකට් එකේ දැවැන්තය හැටියට පංචිකාවත් ඒගොල්ලෝ මගහරින්න. ඒගොල්ලෝ එතරම් තින්නෝ. එතර විතරක් නෙවෙයි හැබැයි දිවයින පුරා විහිදුණු 3000කට අධික බලයලත් නියෝජිතව සංඛ්‍යාවක් ඉන්නවා DSL එකත් එක්ක. ඩග්ලස් & සන්ස් ලිමිටඩ් කියලා කියන්නේ අවුරුදු 40ක් තිස්සේ ලංකාවේ වාහන මේන්ටෙනන්ස් මාකට් එකේ ඉහළින්ම වැජබිච්ච නමක්. හැමදාම ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් සහ OEMs ලංකාවට ගෙන්නලා මිනිසුන්ගේ විශ්වාසය දිනාගත්ත තැනක්. 2500ක විතර සෙනගක් එතන වැඩ කරනවා. ඒ කියන්නේ ලොකු ආයතනයක්. ඒ කියන්නේ වා අද බඩුවක් ගත්තාම හෙට ගිහින් බලනකොට ඒගොල්ලෝ එතන නැහැ. ජාතිය කණ්ඩායමක් නෙවෙයි. ඉතින් ඉතාම විශ්වාසයෙන් වා පණ වගේ ආදරය කරන වාහනේ සියලු මේන්ටේන් කටයුතු වලට අවශ්‍ය ස්පෙයා පාර්ට්ස් ගන්න මතක ඇතුව යන්න. Douglas & Sons Limited තමයි නියම තැන.
1: මේ පණිවිඩය එලවල් කරපු කට්ටියට දැන් එලවල් කරලා නිකන් ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා ඊළඟට ඔය උසස් අධ්‍යාපනයේට මොනවද කරන්න කියලා. ඒ වගේම තමයි සමහර සාමාන්‍ය පෙළ ලියන කට්ටියත් මම උසස් අධ්‍යාපනයේට මොනවද කරන්න කියලා දැම්ම ඉඳන්ම හිතනවා. ඒ වගේම තමයි විවිධ ක්ෂේත්‍රවල විවිධ රැකියා කරන කට්ටියත් තමන්ගේ උසස් අධ්‍යාපනය තව හදාරන්න බලාපොරොත්තු වෙනවා. කැම්පස් එකකට ගිහිල්ලා ඩිග්‍රී එකක් කරලා තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් හදාගන්න බලනවා. ඉතින් ඒ අයට තමයි මේ පණිවිඩය ICBT කැම්පස් එකේ ඔයාට පුළුවන් ඩිග්‍රී එකක්, ඩිප්ලෝමා එකක්, එතකොට ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධි, මේ කියන උපාධි සියල්ලක්ම ඔයාට හදාරන්න හැකියාව තියෙනවා ICBT කැම්පස් එකේ.
0: ඉතින් ඔයාගේ අනාගතය සැලසුම් කරගන්න හොඳ ගයිඩ්ලයින් එකක් අරගන්න ඔයාට හොඳ අවස්ථාවක් තියෙනවා. ගාල්ල පැත්තේ ඉන්නවනම් ගාල්ලේ ICBT කැම්පස් එක විවෘත වෙනවා ඔක්තෝබර් මාසේ 8 වෙනිදා උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් ICBT ගාල්ල ශාඛා පරිශ්‍රයට යන්න. අම්මා තාත්තත් එක්ක ගිහිල්ලා දේශක මඩුල් හම්බෙලා ඔයා ඉගෙන ගන්න කැමති මොනවාද, ඒක ඉගෙන ගන්න කොහොමද, ඒක ඉගෙනගෙන ඔයාට කොච්චර ඉස්සරහට යන්න පුළුවන්ද, ඒ ටික ඉගෙන ගන්න ICBT එකෙන් ඔයාට ගන්න පුළුවන් සපෝට් එක මොකද්ද කියලා ඔයාගේ ඉදිරි අනාගත සැලසුම වඩා පිරිපහදු කරගන්න, වඩා සැලසුම් සහගත කරගන්න ඔයාට මේ අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන්.
1: ක්‍රම අපි මතක් කරන්න ඕනේ DFCC බැංක එකේ හෝම් ලෝන් එක ගැන. ගෙයක් හදන්න නේද හිත හිතා ඉන්නේ? හිත හිතා හිටිය කාලේ ඉවරයි. දැන් ගේ හදන වැඩේ පටන් ගන්න ඕනේ. දවස් 10න් ඔයාට ලෝන් එක පාස් කරලා දෙනවා DFCC බැංකුවට ගියොත්. ඉතින් DFCC බැංකුවේ මේ දවස්වල හෝම් ලෝන් එක ක්‍රියාත්මකයි. යන්න ළඟම තියෙන DFCC ශාඛාවකට, එහෙමත් නැත්නම් මේ නම්බරයකට කෝල් එකක් ගන්න 011-2-35-02-02 මේ නම්බරයකට කෝල් එකක් දීලා අහන්න විස්තරේ. මට මෙහෙමයි හෝම් ලෝන් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට එන්න කෑ දවසක ඔයාට ડોකියුමන්ට්ස් ටිකක් ගේන්න කියයි. ඔයාට හොයාගන්න බැරි ડોකියුමන්ට්ස් ඒගොල්ලෝ ගේන්න කියන්නේ නැහැ. ඉතින් දවස් 10ක් ඇතුළත ඔයාගේ වැඩේ සක්සස් කරලා දෙන්න ඒගොල්ලෝ ලෑස්ති. අනිත් එක තමයි අවුරුදු 30ක් යනකම් ඔයාට ගෙවාගෙන යන චාන්ස් එක තියෙනවා, සහ අවුරුදු 20ක් යනකම් පොලිය ස්ථාවරයි. ඉතින් මේ වගේ සුපිරි තැනකින්, හොඳ තැනකින් හෝම් ලෝන් එකක් අරගෙන නිදහසේ කාලයක් ගෙවාගෙන යන ඔබට පුළුවන් DFCC බැංක එකෙන් ඔය ලෝන් එක ගත්තොත්. නැවතත් මම නම් එක මතක් කරන්න 011-2-35-02 DFCC බැංකුව ඔබේ වර්ධනයට.

0: ராசம் பதுமட சீதா
1: සහයයි විනාඩි 20යි.
2: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින්. අද තමයි හොඳම දවස. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලි.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 2777
5: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 0112 152 02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
6: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
7: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
6: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞත් වෙනවා.
7: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඒ බිත්ති එන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
8: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම chance
9: නෑ. 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
8: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
12: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
13: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
14: නෑ.
13: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
14: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
15: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
16: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතිය පුරෝගාමී.
17: After levels locate top 2% researchers like ඉගෙන ගන්න. Slit BSc honors biotechnology degree එකට enroll වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
18: Freelance ඔබ වෙනුවෙන් නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
16: අදම Combank.lk වෙත පිවිසෙන්න.
19: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමී.

0: සියත දෙවයින පුරා
1: ලාටං සැන්ඩි පුස් කාලා තියෙනවද?
2: නැහැ.
1: ඔයා පුස් කාල තිරද කියලේ වංග. ඔයා පුස් කාල තිරද කියලා.
2: පුස් කාල නෑ.
1: බොරු කියන්නපා කාල තිර. කාල තිර.
2: ආමිහරි කාලත් දන්නේ.
1: හතු කියන්නේ මොනවද?
2: පුස්ත.
1: හතු කියන්නේ පුස්. ෆංගස් එකක්. ෆංගස්වල එක ස්වරූපයක් හතු කියලා කියන්නේ. හරි. එතකොට අපි කාලයක් තිස්සේ හතු කනවා.
2: ඇයි චීස් එහෙම දෙන්නේ? පුස් කාපු චීස් එහෙම හෙන ගණන්.
1: ඔව් බ්ලූ චීස්. හෙන ගණන් විතරක් නෙවෙයි. හෙන රසයි. හෙනම රසයි. ඇත්තටම මේ මම පර්සනලි ලෝකේ කන්න කැමතිම චීස් ජාතිය තමයි සැන්ඩි බ්ලූ චීස්.
2: පුස් චීස්.
1: පුස් චීස්. පුදුම රසක් තියෙනවා. අපි මේ දැන් විද්‍යාඥයෝ අවධානය යොමු කරලා තියෙනවා මේ දැන් අපි කෑම ගන්න එක්ක සත්තුන්ගෙන් එක්ක ශාකවලින් නැත්තම් අනිත් එක පුස්. පුස් ඔය දෙකටම නෙවෙයි අයිති වෙන්නේ. එතකොට ඒ කියන්නේ හතු. අපි දැනට මේ පුස් වලින් හතු විතරයි කෑමට පාවිච්චි කරන්නේ. දැන් ලෝකේ අවධානය යොමු කරනවා මේ විවිධ පුස් වර්ග තියෙනවානේ ලෝකේ. ඒ විවිධ පුස් වර්ග අපිට කෑමට ගන්න පුළුවන්. ඒ විවිධ පුස් වර්ග වලින් අපිට ප්‍රෝටීන් ගොඩක් තියෙනවා. ඒ වැත්තනම ප්‍රෝටීන් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. ඒවෙන් අලුත් අලුත් කෑම ಜಾති හදන්න පුළුවන්ද කියලා ලෝකය දැන් පරීක්ෂණ කරනවා. ඒ කියන්නේ මේක මේවා ටිකක් කියන්නේ විද්‍යාත්මකව පැහැදිලි කරන වැඩේ. ඒක විද්‍යාඥයෝ කවුරුද කරයි? අපි මේ තොරතුරු ඒ පැත්තෙන් බලලා මේ පැත්තට
2: කියනවා.
1: මේක යාලා හරියටම කරන විදිය අපි දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ කරගෙන යනවා වැඩේ. දැන් මීට් සබ්ස්ටිටියුට්ස්, ඒ කියන්නේ මස් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මස් අඹරලා සොසේජස් හදනවානේ, මස් අඹරලා පැටි හදනවා බර්ගර් හදන්න. දැන් පුස්වලින් මේ පැටි එක හදන්නේ කොහොමද, පුස් වලින් සොසේජස් හදන්නේ කොහොමද කියලා ලෝක මට්ටමේ ආහාර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මම මේ ළඟදී දැක්ක ඩොකියුමෙන්ටරි එක දැක්කත් එක්ක, ඒක කාලා මිනිස්සු රස කරනවත් එක්ක, තාම ඉතින් වෙළඳපළේ නැහැ. හැබැයි අපිට ළඟදිම සුපර් මාකට් එකට ගිහිල්ලා පුස් කණ්ඩත්
2: මේ
1: චාන්ස් එකක් තියයි සමහර විට.
2: පුස්සියක් දෙන්න.
1: මොකද?
2: පුස්සිය.
1: මට පුස් 200ක් දෙන්න. ඉතින් ලෝකෙ වෙනස් වෙනවා, ලෝකෙ වෙනස් වෙනවා. ලෝකෙ වෙනස් වෙනකොට මිනිස්සු පුදුම වෙනවා. මිනිස්සු පුදුම වෙලා කට අරගෙන උඩ බලාගෙන ඉන්න ටික දවසකින් ඒ අලුත් වෙනස්කම් වලට පුරුදු වෙනවා. දැන් අපි මේවා කියනකොට හෑ කියන මිනිස්සුම තව ටික දවසකින් කඩේට ගිහිල්ලා පුස් 200ක් ඉල්ලයි. එහෙම දවසකුත්
2: උදා එදාට මතක් වෙයි මකලෝ සැන්ඩේ කියපුවා.
1: නක් අපි බොරු නෙවෙයි කියලා එදාට තේරේ.
2: තේරේ. තේරේ කල්ලේ.
1: එහෙමනම් අපි ගිහිල්ලා එන්න.
2: මම සැන්ඩි.
1: මං මකලෝ.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: තෙල්මිල ගැන සංස්ථාව ස්ථාවරය දැනුක්දෙයි. නාමල් යළි රිමාන්ඩ්. සලේ යළි සිඩියට. ඥානසාර හිමි යළි බන්ධනාගාරයට. ආර්ථික ගැටලු ගැන ලෝක බැංකුවෙන් අනාවරණයක්.
0: දේශීය සියත.
2: Local news on Sieta.
0: අනුග්‍රහය.
3: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: මොකදනේ? මං ඊයෙත් කිව්වා. ගෙදරට ඕන මල ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ.
5: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
6: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
7: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
8: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: පුද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් ඉන්ධන බෙදාහැරීමට පනවා ඇති සීමා ඉවත් කිරීමට රාජ්‍ය මැදිහත් වියතු බව කණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි විධායක කමිටු අධ්‍යක්ෂ ඩී.වි. ශාන්තද සිල්වා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
9: 70ක සහනාධාරය දුන්නට 140ක අලාභයක් තියෙද්දී 70ක සහනාධාරයක් දීලා තිනවා. ඊට අමතරව රුපියල් 10ක් වැඩි කරාම රුපියල් 80යි රුපියල් 60ක අලාභයක් ලැබෙනවා. ඊයේ කණිත තෙල් නිසංසාවේ සභාපතිතුමා සඳහන් කළා තිබුණා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 50ක් අලාභයක් ලැබෙනවා කියලා. ඒක රජය විසින් දරනවා කිව්වා. නමුත් ඒකෙම අලාභය සම්පූර්ණයෙන්ම පෞද්ගලික සමාගම් වෙත උන්ට දැරීමට සිදු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ තත්ත්වය අද මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන්නේ. රජය මම හිතන්නේ මේක මැදිහත් වෙලා වහාම විසඳුමක් නොදුන්නොත් ඉදිරියේදී මහ ජනතාව විශාල පීඩාවකට
1: ඉන්ධන පෙරවුම්හල් අසල පෝලීම් බලධහරින් විසින් නිර්මාණය කළ බවයි සමගී ඒකාබද්ධ වෘතය සමිති බලවේගේ කැඳුම් කරු ආනන්ද පාලිත කියා සිටියේ.
10: මිල ගලපලා අලිවි කරන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. ඕකට තමයි ගැහුවේ හොර සූත්‍රය කියලා. මේ තියෙන්නේ සූත්‍රය. ඕකට තමයි ගැහුවේ. සූත්‍ර මොකටද කියලා. සූත්‍ර දාන්න නම් ආණ්ඩු මොකටද කියලා ඇහුවා. ඊට අමතරව ගසාකන සූත්‍රයට ලාභ තියෙනවා. ඒවත් එක්ක අලිවි කරනවා. එහෙනම් ජනතාවට පීඩනේ හරිනේ. මේ පොලිම ඇති වුණා නොවේ ඇති කරා. පෞද්ගලික සමාගම් වලට වැඩිපුර ඉන්ධන ගබඩා කරන්න බැරි තත්ත්වයක් ආණ්ඩුව ඇති කරා. 10 ටැංකියක් කපලා දැම්මා චීන වරායේ ටැංකි 24.
1: ප්‍රමාණවත් පරිදි ඉන්ධන සංචිත පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සඳහන් කළේ.
11: ඉතාමත් මාගගීමෙන් කියන්න පුළුවන් තෙල් සංස්ථාව හැටියට කිසිම අවස්ථාවක අපි යෝජනා කරන්නේ නැහැ මේ මාසේ අවසාන වෙනකන් තෙල් වැඩිවීමක්. බොහෝ විට මේ මාස තුනේම ලොකු මේකක් ආවේ නැත්තම් මේ තත්ත්වය මේ විදිහට පැවතුනොත් අපිට මේ මාස තුනේම මේ තත්ත්වයෙන් පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. තෙල් සංචිතවල කිසි ගැටලුවක් නැහැ. අපි ඕඩර් කරපු තෙල් තියෙනවා. තොඹ මාසෙට සමහර සමාගම් තෙල් ගෙන්වන්නේ නැහැ. මොකද ගෙන්වන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ නිකුත් කිරීම අඩුයි නේද? ඒගොල්ලොන්ගේ account එකේ තෙල් තියෙනවා. එතකොට මේ මාසෙට තව වැඩිපුර තෙල් ගෙන්වනවා. Sipetco එකට ඕනෑම තැනකට තෙල් සැපීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ ප්‍රදේශයේ ජනතාව අපහසුතාවයට පත් වෙනවා නම් මං හිතන්නේ ආණ්ඩුවක් හැටියට ඊළඟ තීන්දුවක් ගන්න වේවි. මොකද්ද කරන්න කියලා. ඒෂෙට් පවරා ගැනීමේ හැකියාව සාමාන්‍යයෙන් ඉතින් රජයක් හැටියට තියෙන බලතලානුව මහ ජනතාවගේ යහපත සඳහා රජයට ඕනෑම තීන්දුවක් ගන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය.
1: බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ ඉන්ධන සම්බන්ධයෙන් පවතින ගැටලුව හෙටවන විට යම් මට්ටමකට සමනය වනු ඇති බවයි.
12: මේ පෞද්ගලික සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳ පොලේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳ පොලට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. මේකත් එක්ක ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට අතිරේක බරක් ඇවිල්ලා තියෙනවා. අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ ලංකාව තුළ අවම තෙල් තොග පවත්වාගෙන යාම සඳහා යම් කිසි විධානයක් නිකුත් කරන්න තමයි. ඒ සමාගම් වලට දැනුම් දීලා තියෙනවා ඊයේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වෙළඳ පොලේ හිඟයක් ඇති ඕන විදිහට කටයුතු කරන්න කියලා. පහුගිය දවස් දෙක තුල ඇති වෙන්න විශේෂ හේතුවක් තමයි මම අර කලින් කිව්වා වගේ උන් සීමා කරලා තියෙනවා. ඒ වගේම ඊරිද දවස ගත්තොත් සාමාන්‍යයෙන් වෙළඳපොළට තෙල් නිකුත් කරන්නේ නැහැ. ඒකත් එක්ක සඳුදා යම්කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. බදාදා බ්‍රහස්පතින්දා වෙනකොට මේ ප්‍රශ්නය යම් තාක් දුරට සමනය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කර කතානායකතුමනි.
1: කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මුදා හැරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි. නඩුකරය අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මේ බව දැනුම් දුන්නා. සුරේෂ් සලේට ප්‍රතිකාර ලබා දුන් වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 9 දෙනෙකු සහ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික ප්‍රනාන්දු අධිකරණයේ හමුවේ පෙනී සිටියා. අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරි සඳහන් කළේ සැකකරු දින 119ක් රෝහල්ගතව සිටි බවයි. සැකකරු රෝගී වූයේ පරිබාහිර කරුණක් නිසා නොහ ඔහුගේ ජානමය තත්වයක් හේතුවෙන් බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ. එම තත්වය වඩාත් උග්‍ර වූයේ ඔහු ස්වයං උපවාසයක් ආරම්භ කිරීමේ හේතුවෙන්. උපවාසයේ නිරත කාල සීමාවේ ඔහු විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කළා. එම පෙත්සමට ලේඛන 46ක් ඇතුළත්. එය පිටු 9700කින් පමණ සමන්විත අතර ඇතුළත් ඉල්ලීම් සංඛ්‍යාව 25ක්. පිටු 257කින් සමන්විත දිවුරුම් ප්‍රකාශයක්ද සැකකරු ඉදිරිපත් කර තිබුණා. මෙවැනි බරපතල කරුණු ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව පවතින බවත් ඔහුගේ දුරකථන සහ ලැප්ටොප් වල මුරපද ඔහුට අමතක වෙති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ. මහේස්ත්‍රාත්වරයා විමසීමක් කළේ ජංගම දුරකථන සහ ලැප්ටොප් විවෘත කර ගැනීමට යොදාගත හැකි විකල්ප ක්‍රම නොමැතිද යන්නයි. ඒ සඳහා විසඳුමක් ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. ඔහු පැවසුවේ සුරේෂ් සලේ සම්පූර්ණයෙන්ම රංගනයක නිරතවන බවත් ඒ සඳහා අවස්ථාව ලබා දීමට සූදානම් නොමැති බවයි. සිද්ධිය පසුපස විශාල වෛද්‍ය කුමන්ත්‍රණයක් ඇති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පැවසුවේ. ඔහු සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේ සිටින සැකකරුගේ ඥාති වෛද්‍යවරයෙකු එය මෙහෙවා ඇති බවයි. ඊට අදාළ දුරකථන ඇමතුම් විස්තර ඇතුළු තොරතුරු පවතින බවත් අද දින අධිකරණයට ඉදිරිපත් වන වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටිනවාද යන ගැටලුවද තමන් සතුව පැවති බවයි දිලීප පීරිස් කියා සිටියේ. ඔහු සඳහන් කළේ ඊයේ දින ඔවුන් සමග පැවැත් වූ සාකච්ඡාවකින් පසුව තමන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළ බවයි. දින 119ක් රෝහල්ගත වී සිටි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයට පත් කිරීමට වෛද්‍යවරුන් අනුමැතිය පළ කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නා. නඩුකරය යළි ඔක්තෝබර් මාස 21 වනදා කැඳවීමට නියමිතයි. ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන 23 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල විසින්. වරින් තු නිකුත් කර තිබූ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ සුදු පැහැති ගිහි ඇඳුමකින් වීම විශේෂත්වයක්. විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය මාරබේ සඳහන් කළේ ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් පසුව විත්තිකාර හිමියන් මානසික වශයෙන් කඩාවැටීමකට ලක්ව රෝගී තත්වයෙන් පසු වූ බවයි. උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක භාවනායෝගීව සිටි බවත් නීතිඥවරයා සඳහන් කළා. පසුගිය නඩු දිනේදී උන්වහන්සේට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවත් නීතිඥවරයා පැවසුවා. ඔහු සඳහන් කළේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ තමන් කම්පාවන බවයි. බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බවත් මෙය කනගාටුදායක තත්වයක් බවත් ඔහු පැවසුවා. නඩු කටයුත්ත නැවත ඔක්තෝබර් මාස 23 වනදා කැඳවීමට නියමිතයි. ඥානසාර හිමියන් සම්බන්ධයෙන් බන්ධනාගාර ආක්ෂා පනත අනුව කටයුතු කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
13: බරපතල වැඩ සහිතව යම් කෙනෙක් සිරදඬුවමකට නියම වුණොත් බන්ධනාගාර ආඥා පනත හැටියට කටයුතු කළ යුතු ආකාරයක් පවතී. මේ සිදුවීමේදී විශේෂයක් කරලා නැහැ. දැනටමත් බන්ධනාගාරගත වෙලා දඬුවම් ලබමින් ඉන්න හාමුදුරන් වහන්සේලා 63 දෙනෙකුට කටයුතු කළ තිබෙන ආකාරයටම තමයි ගලගොඩත්තේ ඥානසාර හාමුදුරන්ටත් බන්ධනාගාර ආඥා පනත යටතේ බන්ධනාගාර නීතියෙන් කටයුතු කළ තිබෙන්නේ.
1: ක්‍රිෂ්කනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධරගම විසින්. සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර නීති අධ්‍යක්ෂ අමා විජේසිංහ සඳහන් කළේ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් සමාගමේ ගණකාධිකාරීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ අල්ලස් කොමිසම විසින්. 2012 වසරේ සැප්තැම්බර් මස අදාළ සමාගම විසින් සිදු කළ ගෙවීමක් එම ප්‍රකාශයෙන් පැහැදිලි වන බවයි අල්ලස් කොමිසම පැවසුවේ. ගෙවීම අදාළ සමාගමේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව සිදු කළ ගෙවීමක් ලෙසත් එම සාක්ෂිකරු ප්‍රකාශ කර තිබුණා. අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කිරීම හේතුවෙන් එම ගෙවීම සිදු කළ බවත් සමාගමේ ගණකාධිකාරීවරයා පැවසූ බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. අදාළ මුදල් නිමල් පෙරේරාගේ ගිණුමට බැර කෙරුණු බවත් සාක්ෂිකරු සිය ප්‍රකාශය තුළින් ප්‍රකාශ කර තිබුණා. ඔහු දැනුම් දී ඇත්තේ නිමල් පෙරේරා නැමැත්තා තම සමාගමට කිසිදු සේවාවක් සපයා නොතිබූ බවයි. වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය මෙම සැකකරුවන්ට අදාළව දූෂණ විරෝධී පනතේ 149 එක වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් මෙම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි ඇය ඉල්ලා සිටියේ. අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ ඇප ඉල්ලීම වෙනුවෙන් ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කරන බව සඳහන් කළා. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ ඇප ඉල්ලීමලට අදාළ අල්ලස් කොමිසම ස්ථාවරය ලබන 12 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළා. මෙතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ලබන 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය හමුවේ පෙනී සිටින ලෙස පොලිසිය දැනුම් දී තිබෙනවා. ඒ සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදු වූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි. කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා ඉදිරිපත් කරන බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී.
14: පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආචාර ධර්ම සංග්‍රහයේ ඔබතුමාට මුක්තියක් ලබා දීලා නැහැ. කෙසේ වෙතත් මම ඔබතුමත් එක්ක මේ මොහොතේ වාද කරන්නේ නැහැ. ඔබතුමාගේ නියෝගයේ සඳහන් පරිදිම ඔබතුමාට විරුද්ධව විස්තරාත්මක විශ්වාසභංග යෝජනාවක් අපි සිකුරාදාට බාර දෙනවා. මේ කාරණයත් තවත් කාරණා ඇතුළත් කළා. බොහොම ස්තුතියි ඔබතුමාට සුභ පැතුම්.
15: ගරු කතානායකතුමනි, මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරාට පසුව ඊළඟට එදෙන පළවෙනි පාර්ලිමේන්තු සතියේම එය විවාදයට ගන්නා ලෙස අපි යෝජනා කරනවා අනුපක්ෂය පැත්තෙන්.
1: වැඩිහිටි ජනගහනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු ඇති බවයි අමාත්‍ය උපාලි පන්නිලගේ සඳහන් කළේ.
16: ජනගහන විද්‍යාඥයන් පරෝකථනය කළා තියෙනවා 2041 වන විට අපේ රටේ අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ප්‍රමාණාත්මකව 24%ක සීමාව ඉක්මවනවා කියලා. ඒ නිසා අපේ රටේ වැඩිහිටි ජනගහනය පිළිබඳව විශේෂ තත්ත්වයක් විශේෂයෙන්ම සලකලා බලලා ඒ වෙනුවෙන් කටයුතු කිරීම සඳහා වර්තමාන රජයේ මැදිහත්වීම් ගණනාවක් කරනවා.
1: අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් වන දත්ත සභාගත කළේ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින්.
17: විපක්ෂ නායකතුමා කලින් අසන ලද ප්‍රශ්නයකදී මේ අස්වැසුමදී මේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව පිළිබඳව ඉදිරිපත් කරන ලද දත්තය සමාජ ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙන ලද තොරතුරක් වැරදි තොරතුරක් නිසා 2024 වර්ෂයේ මුළු ප්‍රතිලාභීන් ප්‍රමාණය 24,39,917ක් විදිහට සභාගත වුණා. වැරදි බව සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැන් දන් ලෙවල් තියෙනවා. ඒ නිවැරදි අගය 16,82,278යි. ඒකත් මම සභාගත කරනවා මේ අවස්ථාවේදී.
1: අස්වැසුම කප්පාදු කර ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.
18: දැන් මේ මෙතුමා බොහොම උපක්‍රමශීලී වැඩක් කරා. මේ වැරදි උත්තරයක් දුන්නයි කියලා ඒක සභාගත කරයි කියලා දැන් මේ අස්වැසුම ප්‍රතිලාභීන් 24,00,000ක් ඉන්නවයි කියලා එතුමා ඒක දැන් මේක වරද්දක් වෙලා තියෙන්නේ 16,00,000කට කඩු කරා. මොකද ඒ කියන්නේ අස්වැසුම කපලා.
1: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීමට පියවරගෙන ඇති බවයි නියෝජ්‍ය මාත්‍ය චතුරංග අභේසිංහ කියා සිටියේ.
19: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තවත් බිලියන 13ක් මේ අවුරුද්ද අගදී හම්බෙනවා. මොකද අපි මේ අවුරුද්ද පටන් ගද්දී ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බිලියන 95ක් ලබා දුන්නා. ඒකෙන් 82ක් මේ වෙනකොට ඉතාමත් සාර්ථකව ගිහින් තියෙනවා. ඒකෙන් 77%ක් යුටිලයිස් කරලා තියෙනවා. ඉතිරි ටිකත් මේ කාටෘත්වයේ දෙයයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඊට අමතරව තමයි මේ අනු සංවර්ධන බැංකුවෙන් ලබා දෙන රුපියල් බිලියන 13ක ණය අපි මේ පාර්ලිමේන්තුවේ අනුමත කළ එළියට දෙන්නේ. මේකේ රුපියල් මිලියන 75ක් දක්වා ණය ගන්න පුළුවන්. අවුරුදු 10ක දක්වා ගෙවන්න පුළුවන්. අවුරුදු 2ක හම්බෙනවා ග්‍රේස් පීරියඩ් එකක්. එතකොට එක්ස්පෝර්ට් පැත්තට කාන්තා ව්‍යවසායකයන්ට ස්ටාර්ට්අප්ස් වලට, මොකද ස්ටාර්ට්අප්ස් වලට හොඳ ණය ක්‍රමයක් තිබෙන්නේ.
1: ජනතාව දැඩි බදුබරකින් පෙළෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.
18: ඔබතුමන්ලා මහලු කෝට ප්‍රාථමික අතිරික්තය ගැන කතා කරනවා, වැඩිපුර රාජ්‍ය ආදායම ගැන කතා කරනවා. ඔබතුමන්ලා ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව අපායට යන ආකාරයට බදු ගහලා තියෙනවා. බදු බරින් පටවලා බදු බර වැඩි කරලා ඒ බදු පීඩණය තුල මහා බදු කම්පනයක්, බදු තුලින් කම්පනයක් ඇති කරලා ඇත්ත වශයෙන්ම බුද්ධි ගලණය ප්‍රවර්ධනය කරන වෛද්‍යවරු යනවා රට අතහැරලා, ඉංජිනේරුවන් යනවා රට අතහැරලා, වෘත්තිවේදීන් යනවා රට අතහැරලා. මේ වගේ නවලිබරල්වාදී මානුෂීය ධනවාදයයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට වීසි කරපු ඇඩම් ස්මිත්ත් එහා ගියපු නිදහස් වෙළඳපොළ ක්‍රමවේදයට තමයි ඔබතුමන්ලා යන්නේ.
1: විපක්ෂය අසත්‍ය ප්‍රකාශ කරන බවයි නියෝජ්‍ය මාත්‍ය රුවන් රණසිංහ කියා සිටියේ.
14: මූලික අනුමැතිය ලැබිලා තියෙනවා ක්‍රූස් ලයින් එකකට මේ රට වටේ යන ආයෝජනයක්, ඍජු විදේශ ආයෝජනයක්. ඉතින් මේවා ඇහැට දකිමින් ඇසෙමින් තියෙනකොට නේද වල් පල් බොරු මෙතන ඇවිල්ලා කියනවා $1 එකක්වත් ඇවිල්ලා නැල්ලු ඍජු විදේශ ආයෝජන. හැබැයි ඒ ආයෝජකයින් ආකර්ෂණය කරගන්නත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ ආයෝජකයින්ට විදේශවල ආයෝජනය කරන්න තියෙන අවස්ථා පුළුල් කරන්නත් තමයි අපි මේ සංශෝධන ගෙනෙන්නේ.
1: ආණ්ඩුව ජනතාව රැවටීමට උත්සාහ දරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කියා සිටියේ.
18: ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය පළවෙනි අයවැයෙන්ම වැට් එක බිඳුවට කරලා නේ අඩු කර අන්දන්න පුළුවන්. මිනිස්සුන්ට කියන්න පුළුවන් විදුලි බල මණ්ඩලය අපිත් එක්ක එකඟ වෙලා තියෙන්නේ නේ මේ අපේ ක්‍රමයට. ඒ අනුව 3න් එකකින් අඩු කරන්න පුළුවන්. 9000 බිල 6000 කරනවා, 6000 බිල 4000 කරනවා, 3000 බිල 2000 කරනවා කියලා. ඒ මන් දන්න පුළුවන්.
1: ආණ්ඩුව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පසෙකලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සඳහන් කළා.
18: එක්සත් ජාතීන්ගේ සමුළුවේ ගිහිල්ලා මහලොකට කිව්වා අපි මේ ඒකපාක්ෂික සම්පාදකවලට විරුද්ධයි කියලා කියලා ඇවිල්ලා. දැන් මෙහෙම මොකද කරන්නේ? ගිහිල්ලා ට්‍රම්ප් කිව්ලා බියවැද්දුවම අනේ සමාවෙන්ද අපි නම් මුකුත් කරන්නේ නැහැ, අපේ කම්පැනි වලට කියනවා යන්න එපා, ආහාර දෙන්න එපා, මූ මැරිච්චාවේ කියලා අහක බලාගෙන ඉන්නවා. මේකද මහලොකුට මේ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව පෙනී හිටපු ජනතා විමුක්ති පෙරම ප්‍රමුඛ ආණ්ඩුව කරන්නේ? ලැජ්ජ නැද්ද ඔයගලන්ට? මේ වගේ ගිහිල්ලා සම්මුති වලට මහලොකුට කතා කරලා ඇවිල්ලා සම්පූර්ණ කණපිට හරවන වැඩවල් කරනවා. නිකොලස් මදුරෝ ගිහිල්ලා බලහත්කාරයෙන් රටේ නායකයෙක් පැහැරගත්තා. කවුද? ට්‍රම්ප්. පැහැරගත්තාම මී කියලා වචනයක්වත් කිව්වේ නැහැ විදේශ අමාත්‍යාංශය. කවුද කරන්නේ? පළවත්තෙන් නිවේදනයක් ඒක හෙලා දකින්නයි කියලා පක්ෂ කාර්යාලය. ආණ්ඩුවක් සද්දයක් කරන්නේ මේ සද්දයක් නැහැ. හරි, මේ වගේ පුට්ටු දෙකේ මේ විදේශ ප්‍රතිපත්ති අනුගමනය කරන ආණ්ඩුව ගැන අපි ලැජ්ජ වෙනවා.
1: ඊට ප්‍රතිචාර දැක්වුවේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින්.
20: අර කන්න ඕනුනාම කබරයා තලගොයා කරගන්න න්‍යාය එතුමට හොඳට පුළුවන්. මට ආරංචි ළඟදි ගිහිල්ලා ඔට්ටමාවඩි පැත්තෙත් ඉතාම ජාතිවාදී කතාවක් කරලා තිබ්බා කියලා. හරිද? ඉතින් ඒ වගේ අර ඔට්ටමාවඩි වලට එකයි නෑ මම දන්න ජීවි. ඔබතුමා දැන් කියපු කතාව කියන්නකෝ. දැන් මේ කරපු කතාව ඔබතුමා ඉතාමත්ම අධිරාජ්‍ය විරෝධී, ඇමරිකන් විරෝධී කතා කිව්වා. මෙතන ඉඳගෙන කවදාවත් මේ පැත්තේ ඉඳගෙන ඔය ඇමරිකාව ගැනවත් ඔය තත්ත්වයන් යටතේ මොකුත් කතා කරලා නෑ. අපේ ස්ථාවරයන් හරි පැහැදිලිව කියලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සමුළුවේදී විදේශ ඇමති විජිත හේරත් ඇමතුමා පලස්තීනයට සහාය පළ කිරීම පිළිබඳව ඉතා ඍජුව කිව්වා. ආයි බැනුන්නේ නැහැ. අපි පලස්තීනය වෙනුවෙන් පෙනී ඉන්නවා, පලස්තීන නිදහස වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකට අපට දෙබිඩි ප්‍රතිවිරෝධයක් නැහැ.
1: ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබෙන් නවතා ඇති ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා සඳහා පහසුකම් සලසන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් ඉදිරිපත්ව නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
13: ඒ නිසා මේකෙදිත් අපි අපේ රටේ ආරක්ෂාව ගැන හිතනවා, අපේ රටේ ජනතාව ගැන හිතනවා. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. අපිට කියපු එකක් නෙවෙයි, ලෝකෙ හැමෝටම කිව්වා මෙහෙම වුණොත් එහෙම ද්විතීයික සම්බාධක දානවා කියලා. ඉතින් අපිත් ඒ ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. දැන්ට අපෙන් රජයෙන් කවුරුත් එහෙම ඉල්ලලා නැහැ. ඊයේ සරේ අපි රජය හැටියට අපේ රජයෙන් ඉල්ලීමක් තිබුණා, එයට යම් පාසුකම් සලසන්න කියලා. ඉතින් අපි ඒකට කටයුතු කළා.
2: පාර්ලිමේන්තුවේ චෝදනාවක් එල්ල වුණා ආහාර පාන සපයන සැපයුම් කරවන්නට රජයෙන් අහනම් දානවා කියලා. හකීම් එල්ල කරලා තිබ්බේ.
13: රටක් හැටියට තීන්දුවක් ගන්න ඕනේ ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා. රටේ ජනතාවගේ ආරක්ෂා පරිතුයන් බෑ කිසිසේත්ම. අපේ මුහුදු කලාපෙත් නෙවෙයි ඉන්නේ. අපි යනවා කටයුතු කරනවා.
1: මේ අතර ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. යෝජිත ගිවිසුම අනුව වලංගු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයන්ට සහ තායිලන්ත පුරවැසියන්ට සාමාන්‍ය සංචාරක කටයුතු සඳහා වීසා ලබා ගැනීමකින් තොරව දෙරට අතර ගමන් කිරීමට අවස්ථාව හිමිවනු ඇති. ඒ උපරිම දින 30ක තනි කාල සීමාවක් සහ මුළු දින 90ක කාල සීමාවක් සඳහායි. 2026-2027 මහ කන්නේ කුඹුරු සහ අනිකුත් ක්ෂේත්‍ර භෝග වගා කරන ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව සුදුසුකම් ලබන ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 30,000 බැගින් උපරිම හෙක්ටයාර දෙකක් දක්වා පොහොර සහනාධාරය ලබා දීමට නියමිතයි. අඛණ්ඩව කාර්තු 12ක් ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට යළි පැමිණැති බව ලෝක බැංකුව පවසනවා. ඒ ප්‍රකෘතිමත් වීමේ සිට පරිවර්තනය දක්වා යන තේමාව යටතේ නිකුත් කළ නවතම ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුවයි. ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද කුටුම්බ ආදායම්, රැකියා තත්ත්වය සහ දරිද්‍රතා මට්ටම් තවමත් අර්බුදයට පෙර මට්ටමට පැමිණ නොමැති බව වාර්තාව පෙන්වා දෙනවා. එම වාර්තාවට අනුව පුරෝකථනය කර ඇත්තේ 2026 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 104.4%කින් වර්ධනය වනු ඇති බවටයි. එය මීට

0: අව තවමත් ඉහළ මට්ටමක පවතින අතර එසියට 16.9ක්. 2027 වසරේදී ආර්ථික වර්ධනය 4.2ක් දක්වා මන්දගාමී වනු ඇතැයිද ලෝක බැංකුව පුරෝකථනය කළා. අයිස්මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් තිබෙනවා. මහින්ද කහඳගම අත්අඩංගුවට ගනු ලැබුවේ අයිස්මත් ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් සමග මිරිහාන ප්‍රදේශයේ අවන්හලකදී. ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්. ඉරානය හෝ එරට මූල්‍යංශය සමග තවදුරටත් ගනුදෙනු කරන විදේශීය මූල්‍ය ආයතනවලට සම්බාධක පැනවිය හැකි බව අමරිකානු බහණ්ඩාගාර දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එවැනි සම්බාධක පැනවීම සඳහා පෙර දැනුම් දීමක් සිදු නොකරන බවයි. සම්බාධක පනවා ඇති ඉරාන මූල්‍ය ආයතන සමග තවදුරටත් ගනුදෙනු කරන විදේශීය මූල්‍ය ආයතන ඕනෑම අවස්ථාවක සම්බාධකවලට ලක්විය හැකි බැවින් එවැනි ගනුදෙනු සහ සමදතා වහාම අවසන් කරන ලෙස දැනුම් දෙනු ලැබුවා. ඉරාන බැංකු හෝ වෙනත් රටවල පිහිටි ඒවායේ ශාකා සහ අනුබද්ධ ආයතන සඳහා මූල්‍ය සේවා සැපීම ඇතුළු ක්‍රියාමාර්ග හරහා ඉරානයට ගෝලීය මූල්‍ය පද්ධතියට ප්‍රවේශ වීමට පහසුකම් සපයන ආයතනද සම්බාධකවලට ලක්විය හැකි. ඉරානයේ සම්බාධක පනවා ඇති ආර්ථික ක්ෂේත්‍රවලට සහාය වීම හෝ එම ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීමද සම්බාධක පැනවීමට හේතුවක් විය හැකි බව අමරිකා බහණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. යලි සිරස්තල තෙල් මිල ගැන සංස්ථාව ස්ථාවරය දැනුම් දෙයි. නාමල් යලි රිමාන්ඩ් සලේ යලි CIDට ජානසාර හිමි යලි බන්ධනාගාරයට රැගෙන යයි. ආර්ථික ගැටලු ගැන ලෝක බැංකුවෙන් අනාවරණයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රියක්.
1: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: ලංකාවේ සීනිය ආටිස්ට්ලා ගොඩක් ඇක්ට් කරන හිනා වෙන ගමන් හිතන්නත් දෙයක් ඉතුරු වෙන ස්ටේජ් ඩ්‍රාමා එකක් තමයි ගරුතරු කියන්නේ.
2: සෑහෙන කාලයක් ටුව කළා තමයි පහුගියදා ටීම් එකම ලංකාවට ආවේ.
1: ඉතින් ඒ ගැන වැඩි විස්තර අපි රොඩ්නි වර්ණකුලගෙන් ඇහුවා.
3: මේ විශේෂ පැලහිදී ගරුතරු නාට්‍ය ඒතකොට janakaragala.lk වෙනුවෙන් නිෂ්පාදනය කරපු ගරුතරු වේදිකා නාට්‍ය දවස් 40ක් විතර අපි යුරෝපයේ රටවල් පහකට ගියා. දර්ශන 10ක් විතර අපි රංගගත කරා. ඉතාලියේදී අපිට ඉතින් ලැබුණ ප්‍රතිචාර බොහොමයි. නෝර්වේ රටේ, ප්‍රංශය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක් ඒ පිටරටත් ගොඩ කාලෙකින් නාට්‍යයක රසය විඳගන්න
2: ලංකාවේ අපිට කවද ඩ්‍රාමක බලන්න පුළුවන්?
3: සංගීතමය නාට්‍යයක් ගීත ගණනාවක් තියෙනවා. පිරුණු නාට්‍යයක් නරඹලා ගෙදර යන්න පුළුවන්. ඒකට හොඳම අවස්ථාව සැලසෙනවා ඔක්තෝබර් 10 වෙනිදා සවස 3:30 6:30 බොරැල්ල පුංචි තියටර එකේ.
4: උමතද සොබනියේ කඳුළු සලන්නේ.
1: දරිබේනත් ළඟදිම වේදිකාවට එනවලු නේද?
3: ඔක්තෝබර් මාසේ 7 වෙනිදා නාට්‍යණ්ඩිය රංගශාලාවේදී ඔබට දැක බලා ගන්නට පුළුවන් සවස 3:00 සහ සවස 5:00.
0: Talk of the town.
1: කෙනෙක් ලියපු කතාවක් ඇත්තක් වුණොත් ඒ ඇත්ත ඇතුලේ හැංගිලා තියෙන්නේ භයානක රහසක් නම්.
2: Verity ඒ තමයි අපි කවුරුත් දන්න Dakota Johnson වගේම Anne Hathaway main characters කරන අලුත්ම movie එක.
1: famous writer Colin Hoover's novel එකකින් තමයි මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක හදලා තියෙන්නේ.
2: ඇත්ත මොකද්ද? බොරුව මොකද්ද කියලා හිතා ගන්න බැරි මේ ස්ටෝරි එක ඔක්තෝබර් 2 වෙනිදා තියටර්ස් වලට ආවට පස්සේ North American box office එකේ පළවෙනි තැනට එන්නත් පුළුවන් වෙලා තියෙනවා.
1: පළවෙනි වීකෙන්ඩ් එකේ විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 32කට වැඩි income එකක් ගන්නත් Verity movie එකට පුළුවන් වෙලා තියෙනවා.
0: Talk of the town.

0: ஆசை பதமிட்ட சீதா
1: ආහාර පාලනය කිරීමක් කරනවා වෙන්න පුළුවන්. බර අඩු කරගන්න ආහාර පාලනය කිරීමේ ක්‍රම මේ දවස්වල අපිට ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. මේ වගේ ඩයට් ප්ලෑන් සමාජ මාධ්‍ය තුලින් ඉතාම පහසුවෙන් අපිට බලා ගන්න පුළුවන්. නමුත් බොහෝ විට වෙන දෙයක් තමයි එවැනි ඩයට් ප්ලෑන් එකක් භාවිත කළාට බොහෝ දෙනෙකුගේ බර අඩු වෙන්නේ නැහැ. මේ සඳහා තියෙන ප්‍රධානතම හේතුව තමයි එවැනි ඩයට් ප්ලෑන් එකක් හැමෝටම භාවිත කරන්න සුදුසු වෙන්නේ නැහැ. තවත් සරලව කියනවා නම් තවත් කෙනෙකුට ගැළපෙන ඩයට් ප්ලෑන් එකක් ඔබට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ආවට ගියාට සමාජ මාධ්‍ය තුල නිතර සංසරණය වෙන එවැනි ඩයට් ප්ලෑන් භාවිත කරන්න එපා. ඔබටම ගැළපෙන ආහාර පාලන ක්‍රමය ගැන දැනගන්න ඒ සඳහා සුදුසුකම් තියෙන වෛද්‍යරෙකු හෝ පෝෂණ වේදිකු හමුවේ උපදෙස් ලබා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: වැඩි විස්තර සඳහා 0112 1120252 අංකයෙන් හෝ ලකම DFCC බැංක ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් පිළිගන්න.
4: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අධමයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
5: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසුතින්.
4: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. slit evolve beyond.
9: කවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL fireguard wire දැන් දම් පාටින්. ACL fireguard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමී.
10: අපි අහන්නේ බැද්දේ ගම නවකතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ 2. AP ගුණරත්න
11: ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
12: යත පොකට් මනි.
11: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
12: අපි සාබෙලට. අමුවටයි 0.4.
13: දැන් වෙලාව රාත්‍රිය 7:03.

රාත්‍රි 7:08 අපේ පැය දෙක ආදරණීය පැය දෙක සියත ආදර රේක මේ පැත්තට නම් ගොඩාක් කලු කරලා හවස 6:00 කාල වගේ වෙද්දී වහින්න පටන් ගත්තා. දැනුත් ටිකක් විතර හයියෙන් වහින ගමන් තියෙන්නේ. ඔයාගේ පැත්තටත් වහිනවද? වැස්සත් එක්කම දේවල් මතක් වෙනවා වෙන්නත් පුළුවන්. වැස්සත් තියෙන්න ඕනේ හරියට ඔයාගේ ජීවිතේ බ්ලෙස් කරනවා වගේම. ගොඩාක් රස්නෙන් ඉඳලා පුංචි වැස්සක් ලැබෙනවා කියන්නේ ඒ තරම් සතුටක් නෑ නේද? ප්‍රශ්නත් එක්ක දේවල් එක්ක ජීවිතේ ඉස්සරහට යද්දී ජීවත් වෙද්දී පුංචි ආදරයක් මහ ලොකුවට දැනෙන්න පටන් ගත්තාම කොහොමද ඒක එක වචනයකින් කියලා ඉවර කරන්නේ නේද? ඒ හින්දම තමයි සියත ආදරයක හැමදාමත් ආදරය ගැන කතා කරන්න එකම මාතෘකාව මේ ආදරය. ඒ උතුම්ම හැඟීම තමයි මේ ආදරය නේද? ඒ ගැන කතා කරන්න අපිට ඕන තරම් දේවල් තියෙනවා. අර මං ඊයේත් කිව්වා වගේ සමහරක් අය ඉන්නවා ජීවිතේටම ලබලා තියෙන එකම එක ආදරයයි. ඒ ආදරේ ළඟ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අය ජීවත් වෙන්නේ අදටත් ඒ පරණ මතක එක්ක. ඒ ලැබපු ආදරේ ඇති මුළු ජීවිත කාලයටම නේද? හැබැයි කෙනෙක්ට ආදරය කරනවා කියන්නේ එයා කැමති දේවල් හැම එකක්ම අපිත් එක්ක කරන්න ඕනේ කියන එක නෙවෙයි. එයා වෙනුවෙන් දෙයක් කරනවා නම් ඒක අපේ කැමැත්තෙන් වෙන්න ඕනේ. එයා සතුට වෙයි කියලා හිතලා එයාට වටිනාකමක් තියෙන නිසා අපිට ඒ දේ කරන්න ඕනේ කියලා හිතන නිසා. ඒත් දන්නවද කෙනෙක් මං ආදරේ කියන දෙයට අපි යන්නේ කොහෙද? අපි කියන්නේ කරන්නේ මොනවාද? අපි මොනවාද අඳින්නේ පළඳින්නේ? අපි කොහොමද හැසිරෙන්න ඕනේ? අපේ ඇටිටියුඩ්ස් මොනවාද? ඒ විදිහට තීරණය ගන්න පටන් ගත්තොත්, මැනිපුලේට් කරන්න පටන් ගත්තොත්, අපිව හසුරවන්න පටන් ගත්තොත් අන්න ඒක ආදරේ නෙවෙයි. ඒකට අපි කියනවා අපිව නිකන් කන්ට්‍රෝල් කරනවා, පාලනය කරනවාද? ආදරේ තියෙන්න ඕනේ, ආදරේ කරන්න ඕනේ. ඔයා ඔය ඉන්න විදිහට පිළිගන්න, ඔයාට තවත් වටිනාකමක් එකතු කරන්න පුළුවන්, ඔයාට ඔයා විදිහට ඉන්න දෙන ආදරණීය මනුස්සයෙක්ටම විතරයි. හැඟීම් දැනීම් තියෙන ආදරණීය මනුස්සයෙක්. ආදරේ පිරිලා, ආදරේ පිරිච් කෙනෙක්ටම විතරයි. නීති රීති නැතිව ඔයාට සනසෙම හුස්ම ගන්න පුළුවන් ආදරයක් තමයි ඔයාට ලැබෙන්න ඕනේ. ඉතින් එන්න අදත් පැය දෙකක් තියෙනවා විශ්මිතයි ඔයාටයි ආදරය පිටු ගණන් ලියන්න කියන්න. අහගෙන නම් ඉන්නේ, මැසේජ් එකක් තියන්නත් ඕනේ රෑ 9 වෙන්න කලින්. මේ සියත ආදර රේඛා, මං විශ්මිතයි.

0: பாசம் பதுமட்ட ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දු කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: වෙන්නේ. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: After A-levels, AI-driven world එකෙක් ස්ලිට් ටෙක්ක ලෙවල් අප් වෙන්න රෙඩිද? Cutting-edge degrees, smart learning, industry exposure වගේම ලෝකයේ top 2% researchers like ඉගෙන ගන්න. IT, business, AI, engineering, architecture, QS, law, nursing, education, sciences ඇතුළු ඔබට match වෙන future ready degrees රසක් අදම හයදුම් කරන්න. පිවිසෙන්න www.slit.lk. අමතන්න 0111 754 481. ස්ලිට් evolve beyond.
2: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
3: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයක්.
4: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
3: ඔයත් පොකට් මනී අහනවද?
4: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
3: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
5: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
3: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී.
5: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න.
3: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට 100ට පොකට් මනී අහන්න.
6: සියත පොකට් මනී
5: අනුග්‍රහය.
7: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපතරාදී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකින්.
10: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
11: Miss, hot or cool?
12: Cool. මොකද මම හොට් නේ.
11: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
12: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහලා පුරුදු ඇති.
13: Oh my god.
11: ඔඩි මිස් සුදු කොච්චි.
14: Hot and spicy with සුදු කොච්චි.
11: කොච්චි.
6: මොනිස් යතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
11: මිස් මිස්. Excuse me miss.
12: No. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
5: අනුග්‍රහය. වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
12: 0372 377 370.
6: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

රාත්‍රි 7යි විනාඩි 30යි. ඇත්තටම අපි දන්නේ නැති දේවල් කොච්චරනම් ඇතිද නේද? අපි හිතන්නේවත් නැති විදිහේ දේවල් මේ ලෝකෙ කොච්චර ඇතිද? සමහරක් විට අපි තාම අපිව අඳුනගෙන තියනවාද? ඔයා වඳුනගෙන තියනවාද? ඔයා කවුද කියන දේ? දුවනවා දුවනවා වැඩ කරනවා වැඩ කරනවා ඉගෙන ගන්නවා එක දිගට කරන්න ආස කියන්න ආස හැම දෙයක්ම කරනවා කියනවා. ජීවිතේ එක තැනකදී ටිකක් මහන්සියද කියලාත් දැනෙනවා. මම මේ යන පාර හරියද? මම මේ කරන දේවල් හරියද? මට ලැබිලා තියෙන දේවල් ඇත්තටම මගේද? ඔය වගේ දේවලුත් හිතපු ගමන් ඔයාට හිතෙන්න පුළුවන් නේද? සමහර මොන ගැසීම් තියෙනවා ඔයා හිතන් නැති විදිහට ඔයාගේ මුළු ජීවිතේම අනිත් පැත්ත හරවන, ලස්සන කරන, පිළිවෙල කරන. එහෙම මුණ ගැසීම්, එහෙම හමුවීම් ජීවිතයට ලැබෙන්නේ මං විශ්වාස කරන විදිහට එකම එක පාරයි. තවත් සමහර මුණ ගැසීම් තියෙනවා. ඒවට හේතුවක් හොයන්න ඕනේ නැහැ. මුණ ගැහුණු වෙලේ ඉඳන්ම හිතට අමුතු සැනසීමක් ගේන මේ තමයි අපිට නෙමෙයි, මේ තමයි මට ගැළපෙන කෙනා. හිත ඇතුළෙන්ම දැනෙනවා. එයාවම හොයනවා. එයාවම ඇහෙන්න ඕනේ. මට එයාගෙන තියෙන්නේ ඒ වගේ හැඟීමක්. එයා එක්ක ඉත්තේ මට හිතෙන්නේ ආදරය කරන්න හරි කෙනෙක් තෝරගත්තම ජීවිතේ කොච්චර ලස්සන වෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම ආදරය කියන්නේ මේ ලස්සන වචන ගොඩක් නෙවෙයි නේද? ලස්සන වචනක් තියෙන්න ඕනේ. එකිනෙකාගේ අවංකකම අගය කරන පුංචි දේවල් වලිනුත් ගොඩක් සතුට වෙන්න පුළුවන්. එයාගේ හිතේ තියෙන දේවල් වලටත් කරු කරන්න පුළුවන්. දවසින් දවස අතරේ තවත් ලස්සන වෙන හමුවීම් ඔයාගේ ජීවිතයටත් ලැබෙන්න ඕනේ. ඉතින් මට හිතෙනවා මේ විශ්වය හරිම පුදුමාකාරයි කියලා. කෙනෙක්ව සනසන්න වගේම කෙනෙක්ගේ ජීවිතේ වනසන්නත් මේ කියන ආදරයටම පුළුවන්ලු. හැබැයි ඒ ඇත්තම ආදරයටද සනසන්න පුළුවන් නම් ඇත්තම දැනෙන හැඟෙන ඒ ආදරයටම විතරයි. හැබැයි සමහරක් ජීවිතවල ඇත්ත පිළිකෙන රිදෙන තනින් අයින් වෙන්න වෙලාවක් එනවා. ඉතින් ඒ ගැන තමයි අද මට ලියන්න හිතුනේ. මං කිව්වනේ ආදරය ගැන කවමදාක්වත් කියලා ඉවර කරන්න බෑ කියලා. මේ ආදරය ඇතුළෙම තමයි තියෙන්නේ ඔය විරහව කියන දේත් කියලා මම විශ්වාස කරනවා. ඉතින් සිත ආදරයක හංගින ඔයාට ඕන තරම් ඉන්සිඩන්ට්ස් ඇති, ඇත්ත පිළිකෙන රිදෙන තැනින් අයින් වෙන්න වුණු එහෙම කතාවක් තියෙනවා නම්, එහෙම දැනුණු හැඟීමක් තියෙනවා නම්, ඒ කියන්නේ අපිට ලියන්න 0711 982 4 අපේ WhatsApp නම්බර් එකට, හරි ආදරේ කවුන්සියට FM අපේ Facebook page එකට ඇවිත් අත post එක යටින් comment එකක් තියන්න අමතක කරන්න එපා. ආදරණීය කපල් එකක්, යුවලක් අපි වහගෙන වැඩකට යන ගමන් මැසේජ් එක එන්නේ ඒ බෝයිගෙන්. ගර්ල් ලෂි, දෙන්න හිතන්නේ මොනාද, කරන්නේ මොනාද, හිතනටත් වඩා වැටියෙන් ලස්සනට දෙන්නට ලැබෙන්න ඕනේ, පරිස්සමින් ගිහින් එන්න ඕනේ.

0: After levels, minds explore karana ready the. Enroll BSc Honours Psychology degrees at SLIT. Adamaidum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya sathkare samuhika shaktiya.
1: Kavadath kagid nivasi palamuraka varanaya. ACL Fireguard Wire. Then dampatin. ACL Fireguard Wire. Flame retardant pramithiye purogamiya.
2: Listen up, Colombo. Vietnam is calling.
0: දැන් වියට් එක කොලඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් ඩොලර් 90 ඉඳන්. මේ ක්‍රේසි ඩීල් එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
3: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම ඩොලර් 90 ඉඳන්.
2: Let's Vietjet.
4: ඉනවෙන්න වෙලාව.
5: ඔයා මට කියන්න පස්පංගුවට අදාළ ඖෂධ පහ කියන්නකෝ.
6: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
5: තෙබුකොළ. තෙබුකොළ නෙදෙනවා තනකොළ.
7: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
8: පොළොවේ රන්ගස් වනු නැවුම් බවින් පුරවාගෙන
9: අඩුම බිලට කොහොමද දෙන්නේ
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
13: සුබ දවසක්
14: අලුත් වෙලා
13: පහසු වෙලා
14: තැඟි වැඩි වෙලා
15: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
16: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
19: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
2: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
10: ඕනම කැමක් temperature කරගන්න නිතියම බටල්වත්තපත.
1: realm pat experience එකකට නැල්වත්තපත.
14: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් Bajaj Vigo Electric 3 Road Rataya David Pierce E-Mobility වෙතින් 0114700550
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
6: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
17: 40 වසරක David Pierce විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලයේ
0: අත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500 දැන් වියට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න වන් වේ ටිකට් එකක් දැන් ඩොලර් 90 ඉඳන්
3: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම ඩොලර් 90 ඉඳන්
2: Let's Vietjet
0: David Pierce Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
11: Nidhas Pansika, Aduma Masika Barikegata, Audio System Mega Karaganna.
15: Avance Ken Pona Deyak Adagivanna Ganna.
16: Avance Ticken Ticka Pay.
3: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
8: අදම combank.lk වෙත පිවිසෙන්න.
12: Taj Milan Pasta. යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
7: Taj Milan Pasta.
1: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
9: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. algae fungus dirt වලට
13: කිසිම චාන්ස් එකක් නැහැ.
20: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
21: සකල්පනා බාවෙලා පායලා රැපුලා.
22: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
23: ඔයාට මෙහෙම හිතෙනවා.
24: අපි ආයේ හමු නොවෙන.
22: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
25: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
26: සින්දු සියොත අනුග්‍රහය.
27: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්තරේ.
28: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
29: අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
30: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින්නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 534 406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
31: මෙන්න ප්‍රශ්නය. බෙංගාල බොක්කට මුහුණලා තිබෙන ශ්‍රී ලංකාවේ වරාය කුමක්ද? 1. හම්බන්තොට වරාය. 2. ත්‍රිකුණාමලයේ වරාය.
32: ඉස්කෝලේ 8 වසරින් ඉගෙන ගන්න බණ්ඩාරගමින් පමිතු ඉන්දියෝ අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0.714 151 151 අපිට WhatsApp කරන්න.
33: යත පොකට් මනි.
32: හෙට උදේ 5 කාලට සිය තහන්න.

කාලෙකට පස්සේ ඔන්න ආදරේ පිරිච්ච සින්දුවක් අහන්න ලැබෙනවා. මට හිතන ඊළඟ පැයට යන්න කලින්ම මෙන්න මේ දෙන්නවත් ස්පෙෂල් එකතු කරගන්න. අපි ආදරේ කහගෙන ඉන්නේ කියලා මලිති මැසේජ් එකක් එවලා තියෙනවා මීගමු ඉඳලා. Thank you so much. එතකොට අපේ සංක කියලා තියෙනවා වැස්ස වෙලාවේ ඩ්‍රයිව් කරන ගමන් මේ සින්දු ටික නම් එයාව අමුතුම ලෝකයකට එක්කන් යනවලු. Thank you. ඊළඟ පැයේදී ආදරය ගැන වැඩියෙන් කතා කරමු අපි.

0: சாசப்பதமட சீதா சீதா பாத்ரே விதாசா உதே 7:50ට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
3: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ටේල්වල්ස් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ස්මාර්ට් කරියර් එකක් හොයනවද? එහෙනම් Slit BSc Honors Quantity Survey in Degree එකට enroll වෙන්න. Apply කරන්න www.slit.lk. Slit Evolve Beyond.

0: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
3: බූරුවා ඉන්නවද කියලා බැලුවේ බූරුවා ඔව් අංකල් මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවා කියලා
4: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
5: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
6: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
7: සියත Between Lady Miss World Sri Lanka 2026
6: ශ්‍රී ලංකේ රූ රැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
7: සියත Between Lady Miss World Sri Lanka 2026

0: උදෙසා තරඟ වදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න. ටයිටල් ස්පොන්සර්
1: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
2: Enchanta, the fragrance of French romance.
3: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
4: Oat Max High Strength Liquid Collagen, obat adama

රාත්‍රි 8යි විනාඩි 6යි. අපි මේ පැය පටන් ගන්නවා ජගත් ලියලා තියෙන මතෙව්ව කවියකින්. කමක් නැහැ නේද? තරුමල් දහසක් මැත්තේ පායා ආ සඳ ඔයා, සමනල් රෑනක් මැත්තේ ලස්සන සමනෙලි ඔයා, මල්ගමු දහසක් මැත්තේ පිපි ලස්සන මල ඔයා, මිනිමුතු අහුරක් මැත්තේ දිදුලන මැණිකක් ඔයා. ලස්සනයි නේද? ජීවිතෙත් අපි හැමෝගෙම ජීවිත ලස්සන වෙන්න ඕනේ. ආදරණීය මිනිස්සු මුණ ගැහෙන්න ඕනේ. ආදරණීය හිතක් ඔයාට ලං වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ හිත ගොඩාක් තියෙන සීත ආදරේක මේ ප්‍රෝග්‍රෑම් එකට ආදරය කරන ලිස්නර්ස්ලා ගොඩාක් ඉන්නවා මේ වෙලාවෙත් සීත ආදරේක අහගෙන. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. මං ගොඩාක් ආදරෙයි. අතමට ලියන්න හිතුනේ ඇත්ත පිළිගෙන රිදෙන තැනින් අයින් වෙන්න කියලයි. මිනිස්සු දන දනම කී දෙනෙක් කොච්චර රිදුනත් ඒ තැනම නතර වෙලා ඉන්නවද? ඔයාට හිතෙන්න පුළුවන් ඒ ඔයා ළඟ තියෙන ආදරේ හින්දා කියලා. හැබැයි වටිනාකමක් ලැබෙන්නේ නැති තැනක බලෙන් ආදරේ ගන්න පුළුවන්ද ඔයාට? බැහැ නේද? රිදෙන බව දැන දැනම රවටන බව තේරෙන හැම මොහොතකම තව තවත් බලාපොරොත්තු තියාගෙන එකම තැන රැඳෙන්න එපා. ඔයාගේ කඳුළු කෙනෙකුට සතුටක් නම්, ඔයාගේ අවංකකම කෙනෙකුට සෙල්ලමක් නම්, ඔයාගේ ආදරය කෙනෙකුට වටින්නේ නැත්නම් ඒ තැනින් ඉවත් වෙන්න හේතුවක් කියන්න ඕනෙත් නැහැ. රිදෙන බව දැන දැනම රැඳෙන්න එපා. රවටන බව දැන දැනම විශ්වාස කරන්නත් එපා. වටිනාකමක් නැති තැන ඔයාගේ හිත තියාගෙන ඉන්නත් එපා. නිහඬව ඉවත් වෙන්න. කවදාරි ඔයාට තේරෙයි ඉවත් උනේ කෙනෙක්ව නැති කරගන්න නෙවෙයි, ඔයාවම බේරගන්න කියලා. මුලින් තමන්ට ආදරය කරන්න. එහෙම ලියලා එව්වේ අපේ KTH. ලස්සනයි නේද ඒදෙත්? ඉතින් ඇයි අපි දැන දැනම ඒ වගේ තැන්වල රැඳෙන්නේ? ඕන තරම් මේ ලෝකේ ඉන්නවා ආදරණීය මිනිස්සු. ඔයා පොඩ්ඩක් හිතන විදිහ, ඔයා පොඩ්ඩක් සයිලන්ට් වෙලා, ඔයා පොඩ්ඩක් ඔයා විදිහට ඉන්න බලන්න. එතකොට ඔයාගේ අන්දස් දෙකට මං විශ්වාස කරනවා පෙනීම ලැබෙයි කියලා. ලැබෙන්න ඕනේ ආදරය මුළු හිත පුරාම මල් පිපෙන්න නේද? එන්න, පැය දෙකක් තියෙනවා. සීත ආදරේක විශ්මිතයි ඔයාටයි.

0: பாசம் பாதமட்ட சீதா ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පහුගිය කාලේ ලෝක වෙළඳපොළ විශේෂයෙන් මැද පෙරදිග තත්ත්වයක් එක්ක ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගියා. ඩීසල් බැරලයක මිල පෙබරවාරි මාසෙ තිබුණේ ඇමරිකානු ඩොලර් 88යි. අගෝස්තු මාසෙ වෙනකොට මේක 156 දක්වා වැඩි වුණා. දැන් මේ වෙනකොට 178 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳපොළේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. නමුත් අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. මේකත් එක්ක ලංකා ඛනිජ තෙල් නීති කර්තාවට අතිරේක බරක් ඇවිල්ලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. බිලින් වැඩිපුර ආහාරයට ගැනීමෙන් හානි විය හැකි අවයවය කුමක්ද? 1. අක්මාව 2. වකුගඩු.
2: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
3: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123477. Global University Partners, Number 221, Dharmapala Mawatha Kolamba 7.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළේ.
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න පැන්දී ඉන්නවා කියන එක.
0: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
8: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත ටීවී තුලින්.

රාත්‍රිය 8යි විනාඩි 26යි. අපි ජීවත් වෙද්දී ඇත්තටම අපි සතුටින්ද ඉන්නේ? ඇත්තටම අපි ආදරෙන්ද ඉන්නේ? කාලයක් යද්දී මුණ දෙන දේවල් එක්කම කාලයක් යද්දී ජීවිතේට අපි කියන්නේ එකතු වෙන එක්ස්පීරියන්ස් එක්කම ගොඩාක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හිතේ ඇති වුණු ආදරයක් එහෙම ලේසියෙන් වෙනස් කරන්න, අමතක කරන්න බැහැ නේද? එහෙම වෙනවා නම් ඒක වෙන්නත් ලොකු හේතුවක් තියෙන්න ඕනේ. හැබැයි අපි ආදරය කරද්දී කිසිම හේතුවක් නැතුව කෙනෙක්ට ආදරේ දෙනවා. ඒ ටික විතරක් දැනට කියලා මම යන්නම් අපේ ආදර රේකවුන් සියත FM අපේ Facebook page එකට. ඇත්ත පිළිගෙන රිදෙන තනින් අයින් වෙන්න කියලා තමයි අද මං ලියුවේ. එහෙම ලියද්දි අපේ ඉසුරු මංචනායක ලියනවා, ඇත්ත බව දැනුණත් ජන බවක් දැනුණත් ප්‍රේමිය නුඹ තරම් ලංවුණු හිතක් මට නැතිකොට, ලං වෙන්නත් හිතක් නැතිකොට නුඹ මැත්තේම මැරෙනවා ඇර මං වෙන මොනා කරන්නද? අයිතියක් බලාගෙන නෙවෙයි ජීවත් වෙන්න නම් නුඹ නමින් එකම එක තප්පරයක් මට දෙන්න මැනිකේ. නුවන්ත පැතුම් කියනවා, රැඳෙන්න තහනම් නම් ඉන්නේ නෑ නුඹ ළඟින්, යන්න අවසර දුන් තැනින් මං පලා යන්නම් සැනින්. එතකොට අපේ සඳුනිකා ලියනවා, තීන්ත කැවුණු ඇස්වල බොර පාටට වැටුණු කඳුළු මායම් කළ සිත්තම් වල මට දැනුණා හරි හරියට යකඩ මාලය උකස් කරපු පාළු නැති කිම් හානයක පායපු තරුව නුඹ වසන්තය එළිය කරපු. WhatsApp messages වලටත් තියන්න ඕනේ. හැබැයි ඊට කලින් මට හිතෙනවා මේ සින්දුව අහලම ඉන්න ඕනේ කියලා. ස්පෙෂලි මේ සින්දුවට මම එකතු කරගන්නවා, මට මැසේජ් එකක් ආවා කාලෙකට කලින්. මට මැසේජ් එකක් එවපු පුංචි සුරංගනාවියකගෙන්. එයාගෙන් ඔන්න අදත් මැසේජ් එකක් එනවා. සීතාදර රේඛ අහනවා කියලා ෂොප් එකක කොට්ටාව පැත්තේ. ඔව්, කොට්ටාව ජගත් සිසිර මෙන්න මේ දෙන්න තමයි විශ්මිව ගොඩාක් ආදරෙන් කොට්ටාව ඉඳන් අහගෙන ඉන්නේ. ඉතින් තැන්ක් යූ මැසේජ් එකට චූටි. ඔයාටත් සීතාදර රේඛ අහන ඔය දෙන්නට වගේම මේ වෙලාවෙත් සීතාදර රේඛ අහගෙන ඉන්න වල හැමෝටම විශ්මි ගොඩාක් ආදරෙයි.

0: අයියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
0: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
0: හච් 15 පිස්සුවක්ම තමයි.
2: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
3: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
2: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
4: අපි අහන්නේ බැද්දේ ගම නව කතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ. 2. AP ගුණරත්න.
2: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි
2: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 8යි විනාඩි 44යි. දන්නවද? වෙලාවකට මට මෙහෙමත් හිතෙනවා. අපි ආසාවෙන් ජීවත් වෙන්න පටන් ගත්තේ ඒ බැඳීම හින්දාද? නැත්නම් ඒ බැඳීම නැති වුණු තවසක ජීවිතේ කොච්චර හිස් වෙයිද කියලා අපි දන්නේ හින්දමද? ඒත් ජීවිතේ හැම බැඳීමක්ම හැමදාම එකම විදිහට තියෙයිද? ඔව්, සමහර අය ඉන්නවා අපේ ජීවිතේට හිතන්නේ නැති විදිහට ප්‍රතිහාරය එකතු කරන. ඒ වගේ කෙනෙක් තමයි ඔයාගේ ජීවිතේට ලැබෙන්න ඕනේ. කාලයත් එක්ක සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්. සමහර අයගේ කතා අඩු වෙන්න පුළුවන්. එයා හිතන විදිය වෙනස් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට කලින් තිබුණු උනන්දුව ටිකෙන් ටික අඩු වෙනවා වෙන්නත් පුළුවන්. සමහරක් දේවල් ඔයාගේ හිත පිළිගන්න කැමති නැති වෙන්න පුළුවන්. අපිට තනිකම දැනෙනකොට අපි ළඟින් හිටපු හිත ටිකක් වෙනස් වුණු ගමන්ම අපිට දැනෙන්න පටන් ගන්නවා වෙන්න පුළුවන්. සමහර බැඳීම් අපිව හිනස්සන්නත්, ඒ බැඳීමම අපිව අඳවන්නත් පුළුවන් නේද? ජීවත් වෙන්න හේතුවක් වෙන්න, හේතුවක් නැතුවම ආදරය කරන්න පුළුවන්. ඒත් කෙනෙක්ට ජීවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම හේතු වෙන ආදරයක් තියෙන්න ඕනේ කියලා තමයි මං විශ්වාස කරන්නේ. මට ඇවිල්ලා තියෙන ලස්සන මැසේජ් එකක්, මට විතරක් එවපු මැසේජ් එකක්. ඉතින් ඒ මැසේජ් එක ඒ විදිහටම කියන්න නැතුව ඉන්නන්නේ නේද? හැබැයි ඒ මැසේජ් එකෙන් ගත්ත දෙයක් තියෙනවා. සුන්දර මිනිස්සු අපි අතර ජීවත් වෙනවා. ඉතින් මටත් ඒ විදිහට සමාන කළාට බොහොමත්ම ස්තුතියි. ඔයත් කෙනෙක්ගේ ජීවිතේට සුන්දර මනුස්සයෙක් වෙන්න, ආදරේ පිරුණු මනුස්සයෙක් වෙන්න, ඔයාගේ වචනකින් හිතක් රිදෙනවා වගේ කියලා ඔයාට කලින්ම තේරෙනවා නම් අනේ වචන තියා මුකුත්ම නොකිය ඉන්න. ඒක හොඳයි. හැබැයි මං අර කියනවානේ, ආදරේ නම් කෙනෙක්ට අනිවාර්යයෙන්ම කියන්න. සමහර මතක තියෙනවා ඒ වගේම හරියට මේ බෙල් සවුන්ඩ් එක මතකයිද? ඔව්, අපේ පරණ මතක අලුත් කරන්න පුළුවන් වෙන සින්දුත් තියෙනවා ජීවිතේට කොටක් ළඟින් අපිත් එක්කම වයසට යන, තරුණ වෙන, පරිණත වෙන, ආදරය වැඩි වෙන, එහෙම මතක තියෙනවා නේද? ඉතින් ඒ වගේ මතක ගැන වගේම ආදරයේ රසතැන් ගැන කතා කරන්න, ඔයාගේ ආදරය ගැන අහන්න හෙටත් රෑ 7 වෙද්දී මං එනවා සීතා ආදරය කාරගෙන ඔයා ළඟට.

එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් මතක් කරනවා ඇත්ත පිළිගෙන රිදෙන තැනින් අයින් වෙන්න. ආතරේ නම් කියන්න පරක්කු වෙන්නත් එපා. ගිහින් එන්නම්. ඔබට සුබ රාත්‍රියක්. මං විශ්මී.

0: பாசப்பாதமிட்ட சீத சீத பாத்தரே வித்ஹாசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃப்ரெஷ் කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්

0: මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න
3: ලෝකපුරා බිලියන ගණන ක්‍රයදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
4: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් වෙන්න දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින් අද තමයි හොඳම දවස.
3: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
5: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0114 700 600
6: Mehi Bata Suraganange Das Mat Karana Ru Sapuwe Asiriya Mevina
7: Theatre Between Lady Miss World Sri Lanka 2026
8: Sri Lanka Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
7: Theatre Between Lady Miss World Sri Lanka 2026
9: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
10: Title Sponsor
11: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරුයි Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
12: Enchanter The fragrance of French romance.
13: Freshen your clothes with Scentify. 1001

0: பாசப்பதமிட்ட சீர்த்தா
1: සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳපොළේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. නමුත් අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. මේකත් එක්ක ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට අතිරේක බරක් ඇවිල්ලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති මිස් හොඳ කුල්ද
2: කුල් මොකද මම හොට් නේ
3: ඒකනම් ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
2: වෙන්න බෑ දැකල පුරුදු නෙමෙයි සමහරට අහල පුරුදු ඇති
3: අඩේ මිස් සුදු කොච්චි
4: hot and spicy with sudu kochi kochi
5: mon siyatama havas dekata sudu kochi ta
3: miss miss excuse me miss
2: no no no ummanan show time ekedi vitarai
6: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
2: 0732370370 හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ් වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා
6: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0712 492 0712 0711 3277
7: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
8: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
7: ඔයත් පොකට් මනි අහනවද?
8: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
7: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
9: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
7: අවසරින් නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
9: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න.
7: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි.
3: අනුග්‍රහය.
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාභි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
12: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
13: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ.
13: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
15: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
16: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
13: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
17: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
18: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
2: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරක, තෙබුකොළ.
1: තෙබුකොළ? තෙබුකොළ දෙනවා තනකොළ.
3: මට බදන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැතිනම්.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තැගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
16: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්ත
17: Realme Pat experience එකකට නැල්වත්ත බට.
18: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 4700 750.
19: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ.
20: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
21: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
22: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5744 5000.
23: දැන් වියට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
24: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
25: Let's Vietjet.
22: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
26: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
27: Avance Second Phone Deyak, Adage Vanna Ganna.
28: Avance Stick and Tick Up Pay.
29: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access saha tawat bohu de
30: adama combank.lk weta pivisenna
31: taj milan parashada europe pitivala gune peri milan pasta obe pawule aahara welata ekkaragena obe daruwa star kenek karana
32: taj milan pasta
33: kawudath kaagib nivasi palamu rak warnaya acl fire guard wire then dam patin acl fire guard wire flame retardant pramitiye purogamiya
34: dulux aquatic dam protect waturata lang wennwat ba ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
35: ගුවන් ටිකට්පත්, වීසා පහසුකම්, හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
36: අපි අහන්නේ බැද්දේ ගම නවකතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ. 2. AP ගුණරත්න.
37: AP ගුණරත්න.
38: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
39: ශ්‍රී
0: යත පොකට් මනි.
38: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
1: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
2: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
1: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370
0: 98.2 98.4 දිව.

0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
4: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම එල්පි ෆිනෑන්ස් වෙන්න දැන් ලීස් එක පැය තුනෙන් එල්පි ලීසින් අද තමයි හොඳම දවස.
3: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
5: සෙනසුරාදා උදේ 8ට
6: මොනවද ඔය ගේට් එක උඩින් එබීබී බලන්නේ?
7: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
6: බූරුවා?
7: ඔව් අංකල් මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්න බූරුවෝ කියලා.
8: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
9: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත පොකට් මනි. මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
11: Siyatha Between Lady Miss World Sri Lanka 2026
10: Sri Lankaya Rurajiniya Nabisis Ganmana Jatyantara Varalat Ekama Sannamaya
11: Siyatha Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත TV බලන්න.

0: රෑ 10යි ගීත 10යි සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඉතින් අද සියත FM රෑ 10යි ගී 10යි වැඩසටහනට සහභාගී වෙන්නේ මම, මගේ ගම මීගමුවේ. මම ඉස්කෝලේ ගියේ පුරණ සාන්තානා මහාවිද්‍යාලයට. මගේ පවුලේ මට මම ඇතුළුව මට නංගි කෙනෙක් ඉන්නවා, මට අක්කා ඉන්නවා, මගේ තාත්තා දැන් නැති වෙලා අවුරුදු 5ක්. ඉතින් මම අද එකතු වෙන්නේ සියත FM එකේ මේ රෑ 10යි ගී 10යි වැඩසටහන ලස්සන කරන්න, ඔයාලගේ ආදරේ දිනා ගන්න, ඔයාලට ආදරෙන් ආමන්ත්‍රණය කරන්න ලස්සන සුන්දර ගීත 10ක් අරගෙන ආපු මම නිලංග සිල්වා. අංක 10න් පටන් ගන්නවා ලස්සන සුන්දර ගීතයක්. ඉතින් මේ ගීතය මට සම්බන්ධ වෙන්න හේතුව ඇත්තටම මේ කාලෙකදී ආදරේ කරපු ගෑනු ළමයා. ඉතින් මට එයාව මුණ ගැහෙන්න සහ ඒ මූමන්ට් එකත් එක්ක ඇත්තටම තනියම ඉන්න වෙලාවක, ඒ රෑද වෙලාවක්. ඒ නිසා මට එකපාරටම ඉතින් අපිට ගොඩාක් අයට ওই ගීත හිතට වදින්නේ, ඒවා ගොඩක් දැනෙන්නේ ජීවිතේට අත්දැකීමක් හෝ ඒක ගොඩක් සමීප වුණාම තමයි හිතට ගොඩක් ගීත වදින්නේ. ගත්තා මම රෑ කෝල් එකක්. කෝල් එකක් ගත්තාම ඉතින් මට මේක කෝල් එකට ආන්සර් එකක් නැහැ. ඉතින් මම කල්පනා කර කර හිටියා මොකද්ද මේ කරන්නේ කියලා. ඒක නිසා ඊට පස්සේ මට හිතුණා කෝල් කරලා කෝල් කළා. මම එකපාරක් නෙමෙයි තුන් පාරක් විතර කෝල් කෙරුවා. කෝල් කරපුවාම කෝල් එක ආන්සර් කරුවේ නැහැ. අපි අතර තරහක් තිබුණ නැහැ. මම ගොඩක් වෙලාවට එතකොට හිතේ තියාගෙන හිටපු කාලේ මේ යාළු කාලේ නෙමෙයි. මම ඉතින් හිතුවා මට කැමති නැතුව ඇති, ඒක නිසා තමයි මේ කෝල් එක ආන්සර් කරන්නේ නැත්තේ කියලාත් මම කීපතාවක් හිතේ තීරියා. හිතේදලදී මමම මේ ගීතේ මුමුණන්න ගත්ත කෝල් එක ආන්සර් කරපු නැති නිසා මේ ඒ නිසා ඉතින් මට ගොඩාක් මේ ගීතේ සමීප වුණා. අපි දැන් මේ ගීතය හමු.
1: අංක

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීමා ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.
2: මීළඟ ගීතය වශයෙන් මම නමවෙනි ගීතය වශයෙන් තෝරගන්නවා. මේ ගීතයත් ඇත්තටම මේ තාමත් ඇස්සොලට කඳුළු එන තරමට මට සමීප වෙච්ච ගීතයක් මේක. හේතුව අවුරුදු ගණනාවක් දැන් මේවා කතා කියනකොට මේක අද අපේ සියත් FM එක රෑ 10යි ගී 10යි මට ගෑන් ළමයි කී දිනක් ඉතර ඉඳලා තියෙනවද කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම ගොඩක් ඉඳලා නැහැ. හිටපු අයත් එක්ක බොහොම ආදරෙන් අවංකව ආදරේ කෙරුවා. ඉතින් එක එක ප්‍රශ්න නිසා සමහර දෙමෝපියන්ගේ ප්‍රශ්න නිසා අපිට ඇත් වෙන්න වෙලාවල් තිබුණා. ඒ වගේ ආදරයක් තිබිච්ච ආදරයක් ගැන තමයි මම මේ ගීතේ මට ගොඩක් සමීප වෙන්න හේතුව. අපිට දෙමෝපියන්ගේ ගෑන් ළමගේ පැත්තේ කට්ටියගේ ප්‍රශ්නයක් නිසා අපේ ආදරේ නවත්තන්න වුණා. ඊට පස්සේ නවත්තුණාම ඉතින් අපි ආදරේ නැවතුණාට අපි දෙන්නගේ අපි ගෙවල් වලින් තියෙන සම්බන්ධකම් නැති වුණාට අපි දෙන්න අතරේ තිබිච්ච ආදරේ නැති වුණේ කවදාවත්. ඉතින් ඒ නිසා දෙන්න ඒ කාලේ ඇත්තටම මේ ගොඩක් අතීත කතාවක්. මං හිතන්නේ කාලේ අපිට ෆෝන්ස් නැහැ. ලියුම් තමයි එවන්නේ. ලියුමක් වගේ දෙයකින් මේ ගීතය ගොඩක් වෙලාවට මම කොටස් ලියලා එවලත් තිනවා. මට ලියලා එවලත් තිනවා. ඉතින් ඒ නිසා මේ ගීතය අපි ආදරය කරන ඒ කාලේ සීන කුමාර හැටියට නාමල් උඩුගම නාමල් අයියාගේ ලස්සන සුන්දර ගීතයක් තෝරගත්තේ. මේකේ ඇත්තට මේ ගීතේ තියෙන පදවල තියෙන සමහර දේවල් අපි අතරේ හුමාරු වෙලා තිනවා. සමාන පාට නෙමේ වුණාට නමුත් ඒ වගේ තෑගී භෝග අප දීගෙන තිනවා. ඒ නිසා තමයි මේ ගොඩක් ගීතය අපිට සමීප වෙන්න හේතුව. ඉස්සර සෙනෙහත තිස්සෙම සුවඳයි කියන ගීතේ නාමල් අයියාගේ 9 වෙනි ගීතේ වශයෙන් රෑ 10යි ගී 10ට තෝරගන්නවා.

0: Passa para de matar. Fita. Red Eye. Red Eye.
1: සුදුරු මුණක සේමා ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා
2: වැඩසටහනේ මම අටවෙනි ගීතය වශයෙන් තෝරගන්නේ. දැන් මේ ගීත තෝරගන්නකොට සමහරට දැන් මේ වෙලාවේ ආගෙන ඉන්න ඇට ඉතේ මේ මෙයාට මේ රෑ ගැන කියන රෑ කාලයේදී කියවෙන ගීතම සමීප වෙලා තියෙන්නේ. මේ වගේ මොකද්ද මේ ගීත මෙයාට මේ විදිහට වදින්න හේතුව කියන එක අපි සංගීත කලාකරුවන් හැටියට අපි බෑන් ගහන්නේ බෑන් ගැහුවේ. නමුත් අපිව දැකපුවම මිනිස්සුන්ට මේ හිතෙන්නේ අපි මේ වගේ ගීත රසවිඳී කියලා. අපි ස්ටේජ් එක නැගල වේදිකාවක් උඩ අපේ එන රසික රසිකාවන්ට ඒ අවශ්‍ය විදිහට සින්දු කිව්වට අපි ගීත රසවිඳින්නේ අපිට නිමාඩු පාඩු තියෙනලාට අපිටත් ගීතයකින් භාවනාවක් විදිහට ඇහෙන ගීත තමයි මම නම් ඇත්තටම ගොඩක් වෙලාවට අහන්නේ. සහ ඒ ගීත අපේ ආදරවලටත් සම්බන්ධ වෙනවා. මං ඉස්සෙල්ලා මුලින්ම 10 වෙනි ගීතේ තොරුවා වගේ ආදර සම්බන්ධය තියෙනකොට ඉතින් ඒ මූමන්ට් එක අනුව තමයි ඕනම කෙනෙකුට කටට පදයක් එන්නේ ගීතයක් ගායනා කරන්න මේ ඒ තමන්ට තියෙන අවස්ථා සම්බන්ධෙත් එක්ක. ඉතින් ඒ වගේ තමයි මේකත් මට මගේ හිතනිවෙන්න සහ ආදරේ මගේ ආදරවන්තිය නැති ඒ වෙලාවේ වෙලාවේදී මට තියෙන පාළුව තනිකම නැති කරගන්න මේ අහපු ගීතයක් මේක. අපි ආදරය කරන අපි අතරින් ජීවිතුන් අතර නැති විශාරද සනන්ද නන්දසිරි මාස්ටර්ගේ ලස්සන සුන්දර ගීතයක් දුලීකා ගීතය තමයි මම ඊළඟ ගීතය වශයෙන් තෝරගන්නේ.

0: ගීතයයි.
1: අද සුදුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.
2: සියතෙෆම් රෑ දහයයි ගීදායයි මේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකේ මං තෝරගන්න හත්වෙනි ගීතය. මේ ගීතය තෝරගන්න එක්තරා හේතුවත්තමා මට දැනුණු දේර වඩා මේ කලාකරුවට මං ගොඩක් අපේ රටේ ආදරය කරන කලාකරුවේ අපේ මං පුංචි කාලේ ඉඳන්ම ආදරය කරන කලාකරුවේ හඬට මං ගොඩක් ආසයි ඔහුගේ ශෛලියට. මොකද මගේ ශෛලියත් ඒ ශෛලිය, නමුත් ඉතින් ඔහුගේ මුල් කාලේ ඒ ශෛලිය අපේ රටේ ගොඩක් අයට සමහර අයට සමීප වුණ නැහැ. නමුත් මම දන්න තරමින් ඔහුගේ ශෛලිය දැන් තමයි අපේ රටේ එළිය දක්වලා තියෙන්නේ. මං හිතන්නේ මේක අවුරුදු 30කට ඉතර ඉස්සෙල්ලා ඔහුගේ ඇඟේ මේ තිබුණ ශෛලිය. ඉතින් කලාකරුවා මං ගොඩක් ආදරය කරන රූකාන්ත ගුණතිලක අපේ කලාකරුවා, ඔහුගේ ලස්සන සුන්දර ගීතය මේකත් මට ඉතින් ගොඩක් පිටින් අර නිසාචරුවෝ වගේ අපි මියුසිෂියන්ල නිසා අපි රෑවරුගේ කාලේ තමයි ගොඩක් ඇහැරගෙන ඉන්නේ. එතකොට ඉතින් ඒ හැරගෙන ඉන්න වෙලාවට ගොඩාක් පාළුව තනිකම මකා ගන්න, ඒ වගේම අපේ ආදරවලට සම්බන්ධව තෝරගන්න ගීත තමයි අපිට ඉතින් අර ඒ වගේ දැනෙන ගීත ගොඩාක් හිතට දැනෙනවා. එතකොට රුකාන්තයි ලස්සන සුන්දර ගීතයක්, මේක මම ගොඩක් ආදරය කරන ගීතයක්. බොල්පිනි වැහෙන මේ රෑ යාමේ කියන ගීතය. මේක දවසක් මන් දන්නේ ඒ ගෑනු ළමයා සින්දු ගොඩක් වෙලාවට අර දැන් අපේ නවක පරම්පරාව අහන්නෙම නවකයන්ගේ ගීත මිසක් අපේ පරණ අපේ දක්ෂ ප්‍රවීණ කලාකරුවන් ගීත අහනවා අඩුයි. රුකාන්තයේ ගීතය ගොඩාක් මේක නිතරම ඇහෙන එකකුත් නෙමේ හැම මාධ්‍යිකම. දවසක් මම ඒ ගීතය ගායනා කරලා පෙන්නුවා ගෑල්ලා මේකට. කීපොම මේ ලස්සන සින්දුවක් ආගෙද කියලා හෙවිලි හපු මං කෝ මේක මෙන්න ආවල් කෙනා ගීතය කිව්ව හරි ලස්සන සින්දුවක් කියලා. එදා යත් ඒ ගොඩක් සින්දු රාසය තුන. ඒක තමයි මම තෝරගන්න හත්වෙනි ගීතේ රුකාන්තයගේ ලස්සන සුන්දර ගීතේ.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.
2: සියතෙෆම් රෑ දහය ගීතය වැඩසටානේ මම තෝරගන්න හයවෙනි ගීතය. මේ කලාකරුව තමයි අපේ සංගීත ශේෂ්‍රයේම මම දන්න තරමින් විරහගීත. විරහගීතයට රජුන් ලෙස කවුද කියලා හැමෝ ගොඩක් අය දන්නවා කියද්දිම, ඉතින් මොකද මේ විරහගීතේ මට සම්බන්ධ වෙන්නේ, මටත් ලොකු විරහාවක් වුණා. ඒ නිසා තමයි මේ ගීතේ මට ගොඩක් සම්බන්ධ වෙන්නේ. මම ආදරය කරපු ආදරවන්තිය හදිසි රට යන්න වුණා. මේ රටින් පිටරටට ගියා. ගීපුවාම මේ ඒකේ අර මැද වචන පොතස් එකේ තියෙන වචන ටික, ඒ වචන ටික නිසා තමයි මට, මොකද මම හිත හිත හිටියා ඉතින් මෙයා ගියාට සමහරලාට මගෙන් උදව් වුණා. මේ මෙයාට උදව් ඕනුනොත් මම ඕනෙලාක ඉන්නවා කියන තැන කියන්න ඕන නිසා ඒක මට ගීතයකින්ම දවසක් ඇත්තටම මම කැරවක ට්‍රැක් එකක් දාලා ඒ කොටස ඒ රටේ ඉන්නකොට කියලා පෙන්නුවා. ඉතින් ඒ වගේ මට මේ ගීතය ගොඩක් සමීපයි. අපේ මිල්ටන් මල්වරාච්චි ප්‍රවීණ කලාකරුවාගේ ලස්සන සුන්දර පායා ආසඳ කියන ගීතය තමයි හයවෙනි ගීතය වශයෙන් මම තෝරගන්නේ.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.
2: රෑ 10යි ගීතයයි සියත FM මේ වැඩසටහනේ ඊළඟ මම පස්වෙනි ගීතය හැටියට තෝරගන්න ගීතය. මේ ගීතයත් මට ප්‍රධානයෙන්ම මුලින්ම ගීතය දැනෙන්න සහ ආස කරන්න හේතුව මේ ගායිකාව නිසා. මොකද මම මේ ගායිකාව දෙපළටම, අක්කනගෝ දෙපළටම හරිම කටහඬට හරිම ආදරය කරන, අගය කරන දෙන්නෙක්. උමාරාගේ වස්සානයට කියන ගීතය. ඉතින් මේ ගීතය ආදරෙත් එක්කත් මට සම්බන්ධයි. ඉතින් අපි ආදරය කරන කාලේ බලන්න කරන්න යනකොට අපි මේවා කියනවා. ඉතින් සමහරට ගොඩක් වෙලාවට ඉතින් ආදරය කරද්දී නිකන් වචනෙන් කතා කරනවට වඩා ගීත වලින් කතා කරන වෙලාවලුත් ගොඩක් වෙලාවට තියෙනවා. මම මේ ගීතයේ සංගීතයත් හරිම ලස්සනයි. සංගීත නිසා තමයි මේ ගීතේ ගොඩක් දැනිලා මට ලස්සන ගීතයක් හැටියට තියෙද්දි මගේ ආදරවන්තියටත් තමහරලාට ඉතින් මම මේක විහිළු කර කර වස්සානයට අතවනලා ඉමු මග බලන් කියලා අතවනවන විහිළු කරපු වෙලාවල් තියෙනවා. ඉතින් මේ අපේ ආදරණීය උමාරාගේ ලස්සන සුන්දර සින්දුව රෑ 10යි ගී 10යි සීත FM වැඩසටහනේ පස්වෙනි ගීතය වස්සානයට අතවන්නේ.

මීළඟ හතරවෙනි ගීතයට තෝරගන්නේ මගේම ගීතය. මේ ගීතය නම් ආදරයට සම්බන්ධ වුණේ ගීතය ගායනා කරලා ගොඩක් කාලෙකට පස්සේ. මොකද මගේම ගීතය ආදරයට සම්බන්ධ කරගෙන ගායනා කරුවා නෙමේ. මේ ගීතේට ලස්සන සුන්දර මේ තැනක් තියෙනවා. මේ ගීතේ මගේ වෙන්න සහ මට කියන්න වෙච්ච තැන ගීතය. මම සනිතප සංගීත කණ්ඩායමේ ඉන්න කාලේ මට ගීතයක් කරන්න කීකී බෑන්ඩ් එකෙන් ගොඩක් ගීත නැහැ, ගීත කරන්න ඕන, මෙහෙම මේ මේන් සිංගර් වෙච්චාම කියලා පොඩි පොඩි දෝෂාරෝපණ තියෙන කාලේ අපේ ප්‍රසංග ඔහු මට ඉස්සෙල්ලා ගීත ගායනා කරලා තිබුණ ඔරිජිනල්ස් එක ඌගේ. ඉතින් ඒ ගායනා කිරීමමත් තමයි බෑන්ඩ් එකේ මට අනිත් අයගෙන් දෝෂාරෝපණ එන්න හේතුව. ඩ්‍රම්ස් වාදකයා වෙලා ප්‍රසංග ගීත ගායනා කරලා තියෙනවා දැනට. දැන් තවම උඹ ගීතයක් ගායනා කරලා නැහැ කියන තැන තිබුණා. ඉතින් මං එයාලට කිව්වේ ඉතින් මගේ ශෛලියක් තියෙනවා. මම සනිතප සංගීත කණ්ඩායමේ ගොඩක් ගායනා කරුවේ බටහිර ගීත සහ බයිලා ගීත ගායනා කරපු හින්දා මම ගොඩක් බටහිර ශෛලියට කැමති හින්දා මට ඒ ශෛලියත් එක්ක එන ගීතයක් හම්බුණොත් තමයි මට නැත්තම් ගීත හම්බුන්නේ නැතුව නෙමෙයි ගොඩක් ගීත හම්බුණා. මගේ ශෛලියට ගැලපෙන්නේ නැති නිසා මම ඒක කෙරුවේ නැහැ. ප්‍රසංගයට මම ওই ප්‍රශ්නේ කියපු වෙලায় ප්‍රසංග දවසක් එක්කංගේ චතුරංග ගාවට, චතුරංග ඩිසිල්වා අයියාන් බලන්න එයා ගාවත් හදපු සින්දු වර්ගයක් තියෙනවා කියලා කිව්වා. කියලා දවසක් ගිහිල්ලා ට්‍රැක්ස් ටිකක් මට දාලා පෙන්නද්දි මේ ගීතය චතුරංග ගාව නිර්මාණය කරලා තිබුණා. මට ඊට පස්සේ මේකේ ඇත්තටම වර්ස් එක පළවෙනි වර්ස් එක දැකලා තමයි සහය ට්‍රැක් එක දාලා පෙන්නපුවා. මේක සෙමි රොක් විදියට මම ගායනා කරන ඉංග්‍රීසි ගීතින්ද චතුරංගලගේ ශෛලියත් ඒකින්ද මට ගොඩක් ඇත්තටම අහපු ගමන් වැදුණ සින්දුව. ගොඩක්ම වදින්න හේතුව වර්ස් එක මේකේ හැංගුම්.

ඔන්න ඔය වර්ස් එක නිසා මගේ ශෛලියත් එක්ක මට හොඳට කටහරලා කියන්න පුළුවන් ඉඳ මට ඒ සින්දුව වැදුනා. ඉතින් මම ඒ ගීතේ මගේ මුල්ම ගීතය හැටියට එළියට ආවේ ওই ගීතේ. නමුත් ඕක නෙමෙයි මුල්ම ගීතය. චතුරංගගේම ගීතයක් තමයි මං පුන්සඳ ඔබමාගේ කියන ගීතේ තමයි මුලින්ම රෙකෝඩින් කරලා තිබුණේ. නමුත් කාලානුකූලව පොඩ්ඩක් ඒ ගීතේ පස්සට ගිය නිසා මම සඳකින්දරාවේ සින්දුව මට ඊට වඩා දැනෙච්ච නිසා මම ඒකට තමයි ඉස්සලම් වීඩියෝ එකක් කරලා එළියට දැම්මේ. ඒ නිසා හතරවෙනි ගීතේ වශයෙන් මගේම ගීතය සඳකින්නරාවේ මාගේ ගීතේ මේක සම්පත් ෆර්නැන්ඩෝ පුල්ලේ තමයි පදරචනය. චතුරංග ඩිසිල්වා තමයි තනුව.

0: 98.4 මෙගාවාට්ට සියතා FM රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ කැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා
2: මම සේත FM මේ ප්‍රෝග්‍රෑම් එකට තෝරගන්න ගීතය හින්දි ගීතයක්. මේ හින්දි ගීතය මම හරි ආසයි හින්දි ගීතවලට සහ හින්දි භාෂාවට. ඒ ප්‍රනවුන්සින් මට ඇහෙනකොට මට මම පුංචි කාලේ ඉඳන් ඩිස්කෝ ඩාන්සර් වගේ ෆිල්ම් එහෙම බලලා තියෙන ගොඩක්. ඒ ෆිල්ම් එක තමයි මම හිතන්නේ හින්දි ෆිල්ම්ස් වලින් මම බලලා තියෙන වැඩිම වාර ගණනාවක් බලලා තියෙන ගීතය. ගෙදරින් ගුටි කකා ගිහිල්ලා අපේ ඇත්තටම අපිට එතකොට ටීවී තිබුණ නැහැ. වීඩියෝ ටේප් තියෙන කාලයක අපේ රටේ ඉඳන් ඇවිල්ලා හිටපුවා අපේ ගමේ අංකල් කෙනෙක්. අපි ගමේ හැමෝම ගිහිල්ලා ඒ ගෙදර තමයි බලන්නේ. ඉතින් ඒක එතනින් මට ඇතිවෙච්ච හින්දි සින්දු වලට සහ ෆිල්ම්ස් වලට තියෙන ආසාව මම ගොඩක් භාෂාවට පවා ආදරය කෙරුවා. නමුත් මම අර රොක් ශෛලියට වගේ මම සිං කරන්නේ. ඒ ගායනය නිසා හින්දි ගීත ඒ පැත්තට මේ ගීත අඩුයි. හින්දි ගොඩාක් අර අලංකාරත් එක්ක මේ ගායනා කරපු සෝර අලංකාර සහ මේ මෙලඩි හරි ලස්සනට ඒ වගේ ගායනා කරපු ගීත නිසා රොක් ශෛලී ගීත අඩුයි. කාලෙකදී අපි මං මට මතක හැටියට 97 විතර කාලේ වගේ මගේ මතකේ හරිනම් කොලොනියල් කසින්ස්ලාගේ ආවා ක්‍රිෂ්ණා කියන ගීතය ගායන ශිල්පීන් දෙපළ හරිහරන් කලාකරුවාගේ සහ අනිත් කලාකරුවාගේ ගීතය. ඒක අර හින්දි ගීත අතරේ වෙනම පැත්තකට ගිය ගීතයක් වුණා. ඒක ඒවා ඒක රස විඳින්න කාලෙක තමයි පස්සේ මේ ගීතය මගේ ශෛලියටත් ළඟයි සහ මියුසිකුත් රොක් පැත්තට ලස්සනට ඒ ගීතේ මියුසික් තියෙනවා. ඒ නිසා මේ ගීතේ ගොඩාක් මට දැනුණා. ගැන්ස්ටර් ෆිල්ම් එකේ තියෙන බිගි බිගි කියන සින්දුව.
1: අංක 3

0: பாசம் பதுமட்ட சீதா. ரெதாயை கீதாயை
1: அதாசுதரு முனகசேமா ஜனப்ரிய காயன ஷில்பி நிலங்க சில்வா.
2: දෙවෙනි ගීතේ වශයෙන් මන් තෝරගන්නේ අරිත් මගේ ගීතයක්. මගේ ගීතේ මන් තෝරගන්න හේතුව මේකට මේ ලස්සන අවස්ථාව සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා මන් තෝරගන්න හේතුව මේ මොකද මේ ගීතේ ගැන මට ආදරේ සම්බන්ධයෙන් ලොකු සම්බන්ධයක් තියෙනවා මේ ගීතේ නිර්මාණය වෙන්න. හැබැයි මේක මම මේ නිර්මාණය කරන්න කිව්වේ නැහැ මේ ආදර සම්බන්ධය වෙනුවෙන්. මම අපේ ප්‍රියන්ත නාවලගේ ප්‍රියන්ත අයියට ගිහිල්ලා කිව්වා අයියේ මට රෙගේ ගීතයක් හෝ බයිලා සුනිල් අයියාගේ ප්‍රවීණ කලාකරු සුනිල් අයියා නලින් අයියා වගේ ගායනා කරන රේ මිඩල් ටෙම්පෝ එක යන බයිලා එකක් හෝ මට රෙගේ ගීතයක් ඕන කියලා කියපුවම හරි කියලා පොඩි කාලයක් අරගෙන මට ගීතේ හැදුවා කියලා රැක් එක එවලා තිබුණා. ඊට පස්සේ මම අහලා බැලුවා. අහලා බලනකොට මම බැලුවා එතකොට මට ඒ ගීතේ පදමාලාව තනිකර මටම කියලා වගේ මං අහන්න ගියෙත් නෑ ප්‍රියන්ත අයියාගේ. මොකද මට එතකොට මට හිටපු ගෑනු ළමයා හිටියේ කලපුව ළඟ තමයි යාළගේ ගේ තියෙන්නේ. ඒක දැනගෙන දෝ ප්‍රියන්ත අයියා මේක හදලා තියෙන්නේ කියලා මගෙන් ඇහුවෙත් නැහැ. ප්‍රියන්ත අයියා ඒක දැනගන්න විදියකුත් නැහැ ඒ සම්බන්ධව. හැබැයි මට හිතුණා පස්සේ කොහෙන් හරි හොඩුවාවක් ගිහිල්ලා හරි දන්නේ නැහැ මේ ගීතේ මේ විදිහට නිර්මාණය වෙන්නේ නැත්තේ කියලා. කොහොම හරි පස්සේ මං අහපුවා මෙහෙම දෙයක් දන්නෙත් නැහැලු. මගේ එහෙම සම්බන්ධයක් එයාලා දන්නෙත් නැහැලු. දන්නේ නැති වුණාට මේ මට සමීපව ඒ ගීතය ලියවිලා තිනවා. කලපෝලං කඩුලාන කැලේ නුඹරුව දැකලා පපුව ගෙහි මා පැටලුන නුඹගේ ප්‍රේමදලේ කියලා. මං හිතන්නේ කෝක මට නැහැ කිව්වට ජයන් ගල හිටියව මේක පද රචනය. ජයහනයා මේක දැනගෙන තමයි මගේ ලියලා තියෙන්නේ. මේ ගීතේ මගේ ජීවිතයට අදරා සම්බන්ධයි. මොකද ඒ ආදරවන්ත එක්ක තමයි අදරත් මං ජීවත් වෙන්නේ. ඒ ගීතේ ඊටම සම්බන්ධුනේමයි මෙයාලා මට නොකියුවට මේ ගීතේ ඒ වෙනුවෙන් නෙමෙයි නිර්මාණය කරුවේ කියලා. මං හිතනවා හොරෙන් මෙයාලා දැනගෙන තමයි කලපෝලං කඩුලාන කැලේ කියන මේ මගේ සුන්දර ගීතය එයාලා නිර්මාණය කරන්න ඇත්තේ කියලා.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී නිලංක සිල්වා.
2: මගේ තේරීමේ අවසාන ගීතය සහ මේක අවසාන ගීතය වුණාට මේක පළවෙනි ගීතය වෙනවා. මේ ගීතය මම CFM රෑදාය ගීතයට තෝරගන්නේ. මේ ගීතය සම්බන්ධයි. සම්බන්ධ වෙන්න හේතුව මම මියුසික් ක්ෂේත්‍රයට එන කාලේ මම ඩ්‍රම්ස් වාදනයට තමයි ගොඩක් ආස. ඩ්‍රම්ස් ගහන්න අපේ ප්‍රවීණ කලාකරු මහින්ද සිල්වා, ලූෂන් නලාකෝන් මයිතන් ලූෂන් නලාකෝන් කියන අපේ කලාකරුවව දැන් ඉන්නේ ගොඩක් අය අහලත් නැතුව ඇති. ඉතින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම හිටපු ඩ්‍රම්ස් වාදන දෙකම දෙන්නේ මහින්දයරත් ඉස්සල්ලා ලූෂන් අයියා ප්ලේ කරුවේ. එයාලගේ ඒ ඩ්‍රම්ස් වාදනයන් දැකපුවම අපිට මටත් මාර ආසාවක් ඇති වුණා ඒ ඩ්‍රම්ස් වාදනය කරන්න. ඉතින් මම ඉස්සර අපිට ඉතින් ඒ පහසුකම් ගොඩාක් ඒ අතීතයේ පහසුකම් නැහැ අපේ රටේ කොහොමත්. හැමෝටම ඩ්‍රම්සුත් නැහැ, තියෙනේවත් අපේ වාදකයෝ ප්ලේ කරනේවත් මේ දැන් වගේ තියෙන ගොඩාක් මේ හොඳ ඒවා නෙමෙයි. මම ඉතින් ටින් කැලටි එකට හරි මේ දවසක් හිටෝගෙන ටින් වලට ගගහ ඩ්‍රම්ස් පේ පුරුදු වෙවි. මහින්ද සිල්වාගේ ලූෂන් අයියාගේ මහින්ද අයියාගේ සෝලෝ දඩබිඩි දඩබිඩි දඩබිඩි ගල ගහ ඉන්නකොට අපේ තාත්තට දවසක් මම ඕක ඇවිල්ලා කරච්චලේ කියලා ඇවිල්ලා මම ඇත්තටම මේ මියුසික් වලට තිබිච්ච ආසාව නිසා මගේ පාඩම් ගොඩක් අතපසු වෙනවා. ඊට පස්සේ ඉතින් තාත්තා ඕක බලාගෙන ඉඳලා තාත්තත් ඉතින් මියුසික් වලට හරි ආසයි. තාත්තටත් ඉස්සර එයා ඩොල්කි ගහනවා. ඒ නිසා මේ ආස වුණාට ඉතින් මම පාඩම් වැඩ අතපසු කරගෙන මියුසික් වලට සම්බන්ධ වෙන්න නිසා දවසක් මම අර මහින්ද සිල්වා අපේ මහින්ද අයියාගේ සෝලෝ එකක් දැකලා ඒ විදිහට ටින් ටිකර දරබිඩි දරබිඩි දරබිඩි ගාලා ගහ ගා ඉන්නකොට තාත්තා පිටිපස්සෙන් ඇවිල්ලා මං දන්නේම නැහැ මට නිකන් එකපාරක් අකුණක් වැදුනා වගේ වුණා. අකුණක් වැදුනා බාද්දි තාත්තා හයියෙන් ටොක්ක්ක් කැනලා මට. ඉතින් ටොක්ක්ක් කැනලා පාඩම් කරන්න නේද කියලා තියෙන නිතරම මේකම පස්සෙම කියලා මට ගොඩක් අවවාද කරුවා. හැබැයි ඉතින් මම මියුසික් අතහැරියෙත් නැහැ. මේ ගීතය අපේ ප්‍රවීණ කලාකරුවා අදාපතරේ නැහැ. ගොඩක් ආදරේ කරන බයිල ශෛලියත් එක්කම සුල්ලි පෙරේරා කලාකරුවාගේ අර තාත්තා මට ඇනපු ටොක්ක තාත්තා මම ඩ්‍රම්ස් වාදනය කර කර ඉද්දි මටත් ඒ විදිහටම ඇවිල්ලා තාත්තා හයියෙන් ටොක්ක්ක් ඇන්නා. ඇනලා පාඩම් කරන්න කියලා කිව්වා. සමහර තැන්වලදී ජීවිතේ මියුසික් කරලා මට වැරදුනේ නැහැ කවදාවත්. මම හොඳ දැනකට ඇවිල්ලා ඉන්නවද ඒක මගේ ආසාවත් එක්කම. නමුත් සමහර අවස්ථාවන්වලදී තව ටිකක් අධ්‍යාපන කටයුතු තව ටිකක් කරලා තිබුණා නම් හොඳයි කියන තැන හිතුණා. ඒ හැම මොහොතකම ඒ මතක් වෙන හැම වෙලාවකම මගේ තාත්තා මට මතක් වෙනවා. තාත්තා ඉස්සර ගොඩාක් අවවාද කරලා තිනවා ඉගෙන ගන්න හොඳට මියුසික් කරනවා වගේම මම ඉගෙන ගත්තා. නමුත් සමකිසි අවස්ථාවලදී තව වැඩිදුර අධ්‍යාපනයේ ඇදෑරුවා නම් හොඳයි කීච්ච මියුසික් එක්කම හොඳයි කීච්ච අවස්ථාවක් තිබුණා. ඒක නිසා මේ ගීතේ මට ගොඩක් සමීප වුණා. මේ රෑ 10යි ගී 10යි CFM වැඩසටහනේ මගේ අවසාන සහ පළවෙනි ගීතය. තාත්තා මට එනපු ටොක්ක දවාලේ තරු පෙනුණා.

0: பாசம் பதுமட்ட
1: තයිලන්ත් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0781327277 Miss හොඳ cool ද
4: cool මොකද මම hot නේ
1: ඒක නම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදුත් වගේ
4: වෙන්න බෑ දැකලා පුරුදු නෙවෙයි සමහරට අහල පුරුදු ඇති.
5: Oh my god.
1: ඔටි මිස් සුදු කොච්චි.
6: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
0: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
1: මිස් මිස්. Excuse me miss.
4: No no no. උම්මනම් ෂෝට් ටයිම් එකේද විතරයි.
7: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lich කුරුණෑකල අදම කතා කරන්න
8: 0372 377 370
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන. දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චම්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මෙදෙන්න ජීවිතේ කොට යන්න.
3: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රනින් නිමපු සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රනින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5174406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: අපි අහන්නේ බැද්දේ ගම නවකතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ. 2. ඒ.පී. ගුණරත්න.
5: ඒ.පී. ගුණරත්න.
6: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි
6: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

0: அசப்பாதமிட்ட சீதா சீதா பாத்தரே விதாசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃப்ரெஷ் கியானே அபே கேமட பீமட விதரக் சீமாவுனு தயக் நெவே ஏக அபே ஜீவிதேம கொடசக் හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: සෙනසුරාදා උදේ 8ට
3: ජින්තු පිටියේ වේද
4: මොනවද ඔය ගේට් එක උඩින් එබීපි බලන්නේ
5: බූරුවා ඉන්නවද කියලා බැලුවේ
4: බූරුවා
5: ඔව් අංකල් මට ඇහුණා ආන්ටි කෑ ගහලා වයින්නවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා
3: ජින්තු
6: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
7: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියතෝ පොකට් මනි. සියතෝ ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
8: මගේ යාළුවෙක් වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
0: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
7: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත TV තුලින්
0: 98.2 98.4

Sadıham Siyata. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහැෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙක්

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදු විය හැකියි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු දැහැ ගැන්වීමක්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආර

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

சதகம் சீர்த்த රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා වාග්යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

සුරු සැනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

ඇති මෙම ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන්පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපුරා සියත පොකට් මනි
1: Good morning. උදේ පහයි විනාඩි 27යි දැන් වෙලාව.
2: Good morning Nishan. ඉතින් ඔන්න අලුත් දවසක අපි ඇවිල්ලා ඉන්නේ පොකට් මනි අරගෙන.
1: දන්නවද මාෂි? ඔයා යන ගමන හිමින් වුණත් හරි පැත්තට නම් යන්නේ. ඒ ගැන දුක් වෙන්න එපා. මොකද හිමින් ගමනක් වුණත් හරි පැත්තට යනවා නම් ඔයාට ජයග්‍රහණය කියන එක හම්බ වෙන එක කාටවත් වළක්වන්න බෑ. හැබැයි ඔයා කොච්චර වේගවත් වුණත් ඔයා යන පැත්ත වැරදි ඉඳන් ඔයා හෙට මෙහෙට හෙට මෙහෙට දුවලා දුවලා හති වැටිලා අන්තිමට ඔයාට යන්න ඕනේ හරි පාරට වැටුණත් යාගන්න බැරි වෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න ඔබේ ගමන හිමින් වුණත් ඔබ හරි පැත්තට නම් යන්නේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම දවසක ඔබට මුණ ගැහෙනවා ගැහෙනවාමයි.
2: ඉතින් අද ජයග්‍රහණය මුණ ගැහෙන දවසක් පොකට් මනි දිනන අවස්ථාව තියෙනවා. අපිට මැසේජස් කළා.
1: ඔව් සති මැද දවස.
2: මැසේජස් ගොඩාක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න අදත් අවස්ථාව තියෙනවා මැසේජ් එකක් එවන්න 0714 151 151ට.
1: එහෙනම් ලෑස්තිද ඔබ පොකට් මනි අභියෝගේ බාර ගන්න? අපි ලෑස්ති උදේ 7 වෙනකන් ඔබට අභියෝගේ බාර දෙන්න. මම නිශාන්.
2: මම ආශී.